වාසනාවන්ත සුන්දර උදෑසනක් සුන්දර දවසක් අද ඔක්තෝබර් මාසේ 3 වෙනිදා මද්‍රව්‍ය විරෝධී දිනේ විදිහට තමයි ලෝක මද්‍යසාර විරෝධී දිනේ විදිහට තමයි අද නම් කරන්නේ ඉරාකේ ජාතික දිනයත් අද දවසට යෙදිලා තියෙනවා දැන් ඒ පිළිබඳව මතක් කරද්දී විශේෂයෙන්ම අද දවසේදී මද්‍යසාර විරෝධී දිනේ විදිහට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා ජාතික සහ ජාත්‍යන්තර මට්ටම් වලින් ඔක්තෝබර් මාසේ 3 වෙනිදා සෙනසුරාදා දවසේ අද ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ රෝහලෙන් යවන්න පුළුවන්ද බැරිද සලේට වාර්තා දුන් දොස්තරලා 11ක් උසාවි කැඳවයි ජාතික රෝහල් අධ්‍යක්ෂත් ඒ අතර හොර වඩුමඩුව අල්ලන්න ගියාම පොලිස් ජීප්‍රියට ගිනි තියන්න හදලා කතක් එක්ක හතක් අත්අඩංගුවට නැව් 20ක් තවමත් ලංකාව ආසන්නේ ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක ඇමරිකාව අනතුරු අඟවයි දැනටමත් දෙකක් බ්ලැක් ලිස්ට් වරාය අධිකාරිනුත් සමාගම් වලට දැනුම් දීලා ඇමරිකාව අනතුරු ඇඟුවේ සති ගණනකට කලින් විදේශ කටයුතු අමාත්‍යංශයේ දැනුවත් කිරීම ලංකාදීප අද මුල් පිටුව වාර්තා කරනවා. වෙලාව දැසන 6යි විනාඩි 3යි. සරණගේ අල්ලස් සිද්ධියකට මිනුවන්ගොඩ දිසා රෙජිස්ට්‍රාර් රිමාන්ඩ් අනෝජන්ට නිදහස ඉල්ලා රාමඤ්ඤ අමරපුර මහනාහිමිවරුන්ගෙන් ජනපතිට සංදේශයක්. ජයරූපයක් සහිත වාර්තා කරනවා හිටපු ඇමති බන්දුලගෙන් අල්ලසට පැය 4ක ප්‍රකාශයක්. ඩාවාරමගේ ගෙදර පාටි දැමුවයි කුස්තාපල්ගේ වැඩ

ඌර්මතින් බසේ පදවලා බස් රියදුරුගේ බලපත දිවි ඇතිතෙක් අතිරුවයි. කදුකරේට තද වැසි පාසලක් වසා දමයි. සෙව්වන්දිට පද්මේට කටහඬ පරීක්ෂණයක්. දුරකථන සංවාදවලින් සංජීව ඝාතනයේ රහස් රැසක් එළියට. බිබිල උසාවියේ නඩුබඩු 50ක් අතුරුදන්. ගිනි අවියකුත් ඒ අතර. වෙලාව උදෑසන 6:05 ඔබ ලක්කඳ සමග

0: බලශක්ති වෙළඳපොළ තුල සවිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට හොඳ සේවයක් සලසනවා. ජනපති තෙල් සංස්ථා නව ඉදිකිරීම් අරඹමින් කියයි. බලශක්ති වෙළඳපොළ තුල ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා සඳහන් කළා. එය ඡායාරූප සහිතව ලංකාදීප වාර්තා කරලා තියෙනවා. ලංකා ලක්හඬ ප්‍රවෘත්ති අංශයත් මේ පිළිබඳව සොයා බැලුවා. මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන් යානා ඉන්ධන රැගෙන යන ජෙට් AI ඉන්ධන නල මාර්ග පද්ධතියේ සහ නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකක ඉදිකිරීම තමයි ආරම්භ කෙරුණේ. ඒ ඊයේ දවසේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවේදී අමාත්‍ය අනුර කරුණාතිලක මහත්තයා මෙන්න මේ විදිහට අදහස් පළ කළේ.
1: උපාය මාර්ගිකව අපිට අවශ්‍ය වන ඉන්ධන සංචිත පවත්වාගෙන යාම සඳහා අපි යටතල පහසුකම් වර්ධනය කරගන්න එක. අපේ දැනට අපිට තියෙන්නේ දවස් 20ක 25ක 30ක විතර ප්‍රමාණයක්. නමුත් මේ අලුතෙන් යෝජනා කරලා තියෙන 126,000ක් වගේ ප්‍රමාණය අපේ පද්ධතියට එකතු වෙනකොට, ගබඩා පද්ධතියට එකතු වෙනකොට මේක දවස් 35ක් 40ක් වගේ ප්‍රමාණයකට යන්න පුළුවන්කම ලැබෙනවා. සමස්ත ඉන්ධන වෙළඳපොළේ ඒ ඩිජිටල් කරණය සහ විනිවිදභාවය කියන එක අපිට වැදගත්. ඒ වගේම බලශක්ති සංක්‍රාන්තිය කියන එක, එනර්ජි ට්‍රාන්සිෂන් කියන එක අපි කාලයක් තිස්සේ සාකච්ඡා කරමින් ඉන්න එකක්. ඒ වගේම සෝලාර් එනර්ජි, බැටරි එනර්ජි සිස්ටම් එක දැන් 500 160ක් පද්ධතියට එකතු කිරීම සඳහා මේ කාලේ අපි වැඩ කරමින් ඉන්නවා. ඉදිරියේදී ලබන අවුරුද්ද වෙනකොට අපිට 540ක්, අපේ සමස්ත සැලැස්ම තුළ 2029 වෙනකොට 1200ක විතර මෙගාවට 1200ක වගේ ප්‍රමාණයක් පද්ධතියට එකතු කර ගැනීම සඳහා අපිට හැකියාව ලැබෙයි. ඒ නිසා ඒ තාක්ෂණයේ පිළිබඳවත්, හෙට දවසේ බලශක්ති වෙළඳපොළ පිළිබඳවත් අද දවසේ සැලසුම් සහ ඒක ක්‍රියාත්මක කිරීම සඳහා අපිට කටයුතු කරන්න ඕනා.

0: කනිත්තල් නීතිගතන සංස්ථාවේ සභාපති ඩීජේ රාජකරණ මහතාත් මේදී අදහස් පළ කළා.
1: මැද පෙරදිග යුද්ධෙත් එක්ක අපි විශාල අභියෝගයකට මුහුණ දුන්නා. රටේ නැවත වතාවක් මුල් කාලේ තෙල් පෝලිං ඇති වුණා. නමුත් අපි ඒක ඉතාමත්ම සාර්ථක ලෙස කළමනාකරණය කරා කියන එක මම හිතන්නේ අපි විතරක් නෙවෙයි විවිධ ආයතන ජාත්‍යන්තර ආයතන සඳහා සහ අපිට ප්‍රශංසා කරා. ඇත්තටම මේ වෙනකොට අපේ ආයතනයත් ආරක්ෂා කරමින් මීට ඉස්සෙල්ලා ඇත්තටම සහනාධාර දුන්නේ තෙල් සංස්ථාව විතරයි. අවසානයේ තෙල් සංස්ථාව සහනාධාර දීලා තෙල් සංස්ථාව බංකොලොත් වෙලා දරාගන්න බැරි තැනකට ගියා. නමුත් මේ අවස්ථාවේ අපිට තෙල් සංස්ථාවත් ආරක්ෂා කරගෙන මේ ආයතන මේ අර්බුදේ ජය අරන් තියෙනවා. මේ විදියට වැඩ කරලා මේක ජයග්‍රහණයක් කියලා මම කියන්නේ මේ අවුරුද්දේ අපි අඩුවෙන්ම තෙල් මිල තියාගෙන ගිහිල්ලා මේ අවුරුද්දේ පළවෙනි මාස 8 තුල කනිත්තල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 28ක් ලාභ ලැබලා තියෙනවා. අපි ගිය අවුරුද්දේ 2025 රුපියල් බිලියන 36ක් ලාභ ලැබුවා. අවුරුදු 42කට පස්සේ කිසිඳු ණයක් පොලි මුදලක් ගෙවන්නේ නැතුව

0: වෙලාව දැසන 6:13.
1: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: සුබ දවසක්.
2: අලුත් වෙලා,
4: පහසු වෙලා,
5: තෑගි වැඩි වෙලා,
6: දවස සුබයි, සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
10: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: විලාව දේශන 6 විනාඩි 15යි.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
1: සතියක් ලක්හඩේ

ඩේ ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ වාර්තා කළේ පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන තස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධිංශයේ ප්‍රධානි සුරේෂ් සලේ මහතා පරීක්ෂා කර ඔහු සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කළ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට සහ වෛද්‍ය මණ්ඩලයේ සමාජිකයන් වශයෙන් කටයුතු කළ වෛද්‍යවරුන් දස දෙනාට ලබන 6 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොටු මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළා තියෙනවා. මෙරට විශේෂ ආර්ථික කලාපයේ නැංගුරම්ලා තිබෙන ඉරාන නෞකාවලට ඉන්ධන සහ සැපයුම් ලබා දුන් ලංකාවේ නෞකාවලට සේවයේ සපයන නෞකා දෙකක් දෙවැනි වටේ සම්බාධක හේතුවෙන් අසාධු ලේඛනගත වී ඇතැයි ආරංචි මාර්ග ඊයේ සඳහන් කරනවා. සරණගේ අල්ලස් සිද්ධියකට මිනුවන්ගොඩ දිසා රජිස්ට්‍රාර් රිමාන් වසර 16ක සිර දඬුවම් නියමු හිටපු ඇමති සරණ ගුණවර්ධනට එරෙහි තවත් අල්ලස් නඩුවක් සඳහා අතේට වූ සිර දඬුවම් ලබා දීමේ කටයුතු සම්පාදනය කිරීමට අල්ලස් ගත්තේ යැයි බන්ධනාගාර කොළඹ මහාධිකරණයේ ආරච්චිවරයාට ආධාර අනුබල දෙමින් කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිනුවන්ගොඩ දිසා මහේස්ත්‍රාත් අධිකරණ රජිස්ට්‍රාර් රාජපක්ෂ මුදලගේ ජනිත ප්‍රසාද් සමරනායක සැකකරු ලබන 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම් මහතා ඊයේ නියෝග කළා. වෙලාව 6:18 ඔබ ලක්කඬ සමග

0: ලාවු දසන 6යි විනාඩි 22යි. දෙන්නේ මාරාතිකයි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
2: ඩෙංගු මාරාතිකයි.
3: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

වාහන පදවන අයට මේ ප්‍රවෘත්ති ඉතා වැදගත්වෙයි. මොකද තමන්ගේ බලපත්‍රය ජීවිත කාලය දක්වා තහනම් කරගන්නවාද, එහෙම නැත්නම් නිවැරදි විදියට බස් රථය හෝ වාහනය ධාවනය කරන්න කටයුතු කරනවාද, මේ පිළිබඳව හිතන්න ප්‍රවෘත්තියක් තියෙනවා. යාපනය බලා යමින් සිටියේ හොරණ ඇඟලුම් කම්මලක සේවකයන් පිරිස රැගත් පෞද්ගලික බස් රථයක රියදුරා බීමතින් බසේ ධාවනය කළ බවට වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වීමත් සමග විත්තිකරුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අතට වූ හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිනි විධානගමගේ මහත්මිය විත්තිකරුට රුපියල් 25,000ක දඩයකුත් නියම කළා තියෙනවා. මේ විදිහට මේ සිදුවීම වෙන්නේ රත්නායකලාගේ ඉන්දික සජිත් නැමැති රියදුරුට. දැන් මේ දින 4ක විනෝද සංචාරයක් සඳහා හොරණ ඇඟලුම් කම්මලක සේවකයන් විශාල පිරිස රැගත් පෞද්ගලික බස් රථය ඊයේ පාන්දර 3:30ට පමණ හොරණ නගරය හරහා යාපනය බලා පිටත්ව යමින් සිටියේදී සෞගස් සන්ධි ප්‍රදේශයේදී රියදුරු සම්බන්ධයෙන් සැක හිතුණු හොරණ මූලස්ථාන පොලිසිය රථවාහනංශයෙන් නිලධාරීන් ඔහු පරීක්ෂාවට ලක් කළා තිනවා. එහිදී පොලිසිය විසින් සිදු කළ බැලුම් පරීක්ෂණයෙන් රියදුරු බීමතින් සිටින බව අනාවරණය වීමෙන් පසු තමයි වැඩිදුර පරීක්ෂණ සඳහා හොරණ දිස්ත්‍රික් මාරුවලට ඇතුළත් කළා. එහිදී සිදු කළ පරීක්ෂණ වලින් ඔහු බීමතින් සිටි බව හෙළිවීමෙන් පසුව තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. කොහොමවත් ජීවිත කාලය දක්වාම ඔහුට නැවත රියපදවන්න හැකියාවක් නොලැබෙන එක මේ සුවිශේෂ ප්‍රවෘත්ති විදිහට වාර්තා කරලා තියෙනවා. බස් රියදුරුගේ බලපත දිවි ඇති තෙක් අත්හිටුවයි කියලා තමයි කියන්නේ. සූර්මතින් බසේ පදවලා එහෙම පදවනා නම් දැන් මේ වෙලාවේ කල්පනා කරන්න තමන්ටත් වෙන්නේ ඒ දේම තමයි. වෙලාව උදැසන 6:26. මේ ගීතයෙන් පසුව කියන්න බලාපොරොත්තු වෙනවා ඊයේ රාත්‍රියේ දිනුම් මදින් ලද මහජන සම්පත, ඒ වගේම ජයලොතරැය්‍ය, මෙගාපව, ධනනිධානය, හඳහන, ගොවිසෙත, සුබ දවසක් ලොතරැයි ටික අතට ගන්න ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණා නම් නැවත බලන්න පුළුවන්. ප්‍රතිඵල කියන්න සූදානම් මේ ගීතය අහලා.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 30යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙක

ඊයේ රාත්‍රියේ ලොතරැයි බලන්න බැරි වුණානේ කියලා මැසිවිලි නගමින් හිටියනම් ඔන්න දැන් බලන්න වෙලාව තියෙනවා. ප්‍රතිඵල කියන්න සූදානම්. මහජන සම්පත ලොතරැයි මුලින්ම අතර ගන්න 6328 වන වාරයේද කියලා බලන්න. එන්න අක්ෂරය 8266 4 3 තමයි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 6328 වන වාරයේ මහජන සම්පත ලොතරැයිය එන්න අක්ෂරය ජයග්‍රහණය කළේ අංක 8266 4 3. ගොවිසෙත 6570 වන වාරයේදී පී අක්ෂරය ජයග්‍රහයි අක්ෂරය බවට පත් වුණා. අංක 15, අංක 19, අංක 34 සහ අංක 63 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 6570 වන වාරයේදී පී අක්ෂරය අංක 15, අංක 19, අංක 34 සහ අංක 63 ගොවිසෙත ලොතරැයියේ සටහන් වුණේ. මෙගාපෝල් ලොතරැයි 2676 වන වාරයේදී එම් අක්ෂරය ජයග්‍රහයි අක්ෂරය බවට පත් වුණා. සුපිරි අංක වුණේ අංක 23, අංක 7, අංක 57, අංක 63 සහ අංක 71 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. මෙගාපවල උතරයි 2676 වන වාරයේ එම් අක්ෂරයේ අංක 23 සුපිරි අංකය බවට පත් වුණා. අංක 7, අංක 57, අංක 63 සහ අංක 71 ඔබට වාසනාව උදා කළේ. ධන නිධානයේ 2358 වන වාරයේදී එල් අක්ෂරයේ අංක 32, අංක 41, 47 සහ 67 වාසනාවන්ත අංක වුණේ. ධන නිධානය 2358 වන වාරයේදී එල් අක්ෂරයේ අංක 32, අංක 41, 47 සහ අංක 67. හඳහන 1637 වන වාරයේදී වෘෂභ ලග්නයයි ජයග්‍රහයි ලග්නය වුණේ. අංක 20, 24, 42 සහ අංක 60 වාසනාවන්ත අංක ලෙස සටහන් වුණා. හඳහන 1637 වන වාරයේදී වෘෂභ ලග්නයයි ජයග්‍රහයි ලග්නය බවට පත් වුණේ. අංක 20, අංක 24, අංක 42 සහ අංක 60 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. අද සම්පත ලොතරැයිය 903 වන වාරයේදී රටාවලිස හඳුනාගත්තා. අංක 43, අංක 643, අංක 6643 එන් අක්ෂරය. අද සම්පත 903 වන වාරයේදී අංක 43, අංක 643, අංක 6643 එන් අක්ෂරය තමයි රටාවලිස හඳුනාගත්තේ. මේ කියන්නේ සූදානම් වන්නේ 596 වන වාරයේ ජය ලොතරැයිය 100 අක්ෂරය 3128. ජයලොතරැයියේ 596 වන වාරයේ 100 අක්ෂරයේ 3128 වාසනාවන්ත අංක සටහනේ සටහන් වෙද්දී සුබ දවසක් ලොතරැයි අතර ගන්න. 444 වන වාරයේදී කුඹ ලග්නයයි ජයග්‍රහයි ලග්නය බවට පත් වුණේ. අංක 30, අංක 43 සහ අංක 49 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. සුබ දවසක් ලොතරැයියේ ජයලොතරැයියේ ඒ වගේම අද සම්පත හඳහන ධන නිධානය මෙගාපව ගුවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණු වාසනාවන්ත ලොතරැයි පත් බලලා මේ වෙනකොට වාසනාවන්තයන් වාසනාවන්තයන් බවට ඔබ පත් වෙලා ඇති. වෙලාව දැසන 6:35.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: සේවන ප්‍රාදාන අභිමානයි රයිනෝ.
4: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලින් ෂීට් FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: Satyagi Lakhana

0: උඩරට මැණි කියලා දින 310කට පසු යලි ගමනේ කියලා තමයි අද ලංකාදීපයේ ඡායරූපයක් සහිතව ප්‍රවෘත්තියක් වාර්තා කරන්නේ. 2025 වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසුව බරපතල නායෑම් හේතුවෙන් නතර වුණු උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පේරාදෙණිය දක්වා දුම්රිය දහවන කටයුතු යේ ආරම්භ කෙරුණා. මෙම දුම්රිය මාර්ගයේ විශාල නායෑම් 36ක් ඇතුළු නායෑම් 103ක් වාර්තා වුණා. බරපතල හානියට ලක් වුණු රඹුක්කන, කඩිගමුව, කඩුගන්නාව, පේරාදෙණිය දුම්රිය මාර්ගය, එවැගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් ඇතුළු සේවක පිරිසකගේ මහත් කැපවීම මත යථා තත්ත්වයට පත් කර දින 310කට පසුව කොළඹ කොටුවේ සිට පේරාදෙණිය දුම්රිය ස්ථානයට ඊයේ පෙරවරුවේ දුම්රිය ළඟා වුණේ. මගී ජනතාවගේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලය සතුටු වෙමින්, ඉතින් ඒ අවස්ථාවට අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහතුරුත් රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පොඩිමැණිකේ දුම්රිය ගමනට එක් වුණා. අමාත්‍ය බිමල් රත්නායක මහත්තයා මේ අදහස් පළ කළා මේ පිළිබඳව අපි අහමු.
1: පේරාදෙණිය පාලම හදන එක මේ ඉංජිනේරුමය කාර්යයක් විතරක් නෙමෙයි. ඒක සමාජ සංස්කෘතික කාර්යයකුත් වගේ. ජාතික උරුමයක් වගේ මේ පාලම. ඒ වගේම මේක හිස්ටොරිකල් පැත්තකුත් තියෙනවා. බ්‍රිටිෂ් මියුසියම් එකේ මේකේ ඩොකියුමන්ට් තියෙන්නේ. ඒත් ඒගොල්ලන්ට තව එකක් තියෙනවා. මේකට ඉතාලියෙන් හරි මේ ගොඩක් සයන්ටිස්ට්ලා ආවා. ඒගොල්ලන්ට වෙනමයි. ඉතින් මම කියන්නේ අර විශාල උනන්දුවක් තියෙන දෙයක් හසුරවද්දී අපිට වගකීමක් තියෙනවා. මේ හැම දෙයක් ගැනම යම්කිසි අවබෝධයක් ඒගොල්ලන්ට යම්කිසි අයිතියක් තියෙනවා. මේවා අපි අයිතිකාරයෝ නෙමෙයි. අපි මේ මොහොතේ ඉන්න තාවකාලික මැනේජර්ල විතරයි. තව ටික දවස් කාලයක් යනකම් පේරාදෙණියට විතරයි කෝච්චි එන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නුවර ඉඳලා ආරම්භයේදී පේරාදෙණිය ස්ටේෂන් එකට උදේටත් හවසටත් ලංගම බස් රථ සේවයක් ආරම්භ කරන්න. අපි මුලින් ඒක පොඩි ප්‍රමාණකින් පටන් අරන් ජනතාවගේ අවශ්‍යතාවය අනුව ඩිමාන්ඩ් එක අනුව බලාපොරොත්තු වෙනවා අවශ්‍ය වුණොත් වැඩි කරන්න.
0: නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාත් මෙහිදී අදහස් එකතු කළේ මේ විදිහට.
2: සම්පූර්ණ වගකීම, නායකත්වය ගැනීමේ හැකියාව, ඒ කැපවීම සම්පූර්ණ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සේවක මහතුන් දෙන්න ඕනේ. ඒ වගේම ගුණනැගිලි පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් දීපු කැපවීම, ඒගොල්ලෝ පැය 24 වැඩ කරලා සමානකට මහ ජනතාව තමන්ගේ ඉඩම් වලින් පාරවල් බඩු දාගන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම විශේෂයෙන්ම නුවර මගී ජනතාව සේනාපතවට පත් වුණා. ඔයගොල්ලෝ දන්නවා ඩේලි මමත් නුවර වැඩි දෙනෙක් කෝච්චිය පාවිච්චි කරනවා. වියදම අඩුයි, සුවපහසුයි. නමුත් ඒ අපහසුතාවය තිබ්බා ඒගොල්ලන්ට මාස ගණක් ඒ අපහසුතාවයේ දින 309ක් වගේ ප්‍රමාණයක් දරාගෙන ඉඳලා යම්කිසි සහනයක් දෙන්න අපිට හැකියාව ලැබුණා. නමුත් සම්පූර්ණ කෝච්චි ප්‍රමාණයම නෙවෙයි ඔපරේට් වෙන්නේ. උඩට 4ක් යනවා, පළයට 4ක් යනවා. අපිට තව කෝච්චි ප්‍රමාණයක් මේකට යොදා ගන්න තියෙනවා. අපි ඉදිරියේදී ක්‍රමක්‍රමිකව පුළුවන් ප්‍රමාණයට කෝච්චි ප්‍රමාණය වැඩි කර ගන්නවා. තව එක කාරණයක් කිය යුතු තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා දුම්රිය කීපයක් දැන් තැන් තැන් වල හිර වෙලා තියෙනවා. දිත්තවලින් පස්සේ මහනුවර දුම්රිය ස්ථානය ගත්තොත් කෝච්චි 3ක් හිර වෙලා තියෙනවා. නාවලපිටි මැද එකක් හිර වෙලා තියෙනවා. එතකොට අපි බදුල්ල දක්වා යන දුම්රිය තියෙනවා. ඒ දුම්රියත් කොළඹ දක්වා ගිය දුම්රිය. හැබැයි ඒ දුම්රිය ධාවනය කිරීම හැකියාවක් නැහැ. මොකද පල්ලෙහාට ගේන්න විදියක් නැහැ. එතකොට යම් කිසි වෙනද ධාවනය වෙච්ච දුම්රිය ප්‍රමාණයට වඩා අඩු ධාවනය වෙන දුම්රිය ප්‍රමාණය තමයි දැන් තියෙන්නේ. හැබැයි මේ සම්පූර්ණ නෙට්වර්ක් එක යා කරාට පස්සේ අපි හිතනවා කලින් තත්ත්වයට ගනිමේ හැකියාව තියෙන එකට යම් කිසි කාලයක් ගත වෙයි. ඒකත් අපි හැකි ඉක්මනින් කරනවා. අවසාන වශයෙන් සම්පූර්ණ ගරුත්වය එක් දීපු කැපවීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් සහ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ඊට අමතරව ඒ කොන්ත්‍රාත් ඉදිකරපු කොන්ත්‍රාත් සමාගම්, ඒ වගේම මේක දරාගෙන හිටපු මහජනතාවට දෙන්න ඕනේ.

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව දෙස් 9:40යි.

0: ජාතික විභාග රැසක් පවත්වමින් විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස විභාග දෙපාර්තමේන්තුව සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සඳහන් කළා. ඒ විභාග දෙපාර්තමේන්තුවේ 75 වෙනි සංවත්සරයේට එක්වමින් මෙන්න මේ වගේ කතාවක් කියමින්,
1: අපේ ආණ්ඩුව වෙනස්ුණෙන් පස්සේ ඔබට තියෙන බරක් වැඩි වෙලා අපි දැන් සියලුම බඳවා ගැනීම කරන්නේ විභාග හරහා නිසා විභාග ප්‍රමාණය වැඩි වෙලා. මම හිතන්නේ ළඟදී ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් පෙනී සිටපු ගුරු විභාගයක් අපි ඉවර කරා. 165,000ක් එකවර ගුරු විභාගයක් කරපු මම හිතන්නේ පළවෙනි වතාව. ඒ වගේම තමයි 165,000කින් දැන් අපි 23,000ක් බඳව ගන්න ඕනේ. ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් එහෙම තරඟ විභාගයක් හරහා රාජ්‍ය සේවයට බඳව ගන්න මං හිතන්නේ පළවෙනි වතාව. අපේ ආණ්ඩුවේ ප්‍රධානම පොරොන්දුව සියලු දෙනාටම සමාන අවස්ථා ලබා දෙන එක. ඉතින් ඒ අවස්ථා අපි ලබා දෙන ක්‍රමවේදයේ වැදගත්ම කොටසක් කරන දෙපාර්තමේන්තුවක් මේක. මං හිතන්නේ අපි පහසු ගමනක් නෙවෙයි තෝරගෙන තියෙන්නේ මේ රජය. පරිවර්තනීය ගමනක් යනකොට අභියෝග එනවා. හැබැයි අපි හිතනවා අපි ගාව ඉන්නවා පිරිසක් ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන.
2: සත්‍යයේ ලක්හඬ

0: වස විසින් තොර පළතුරු දරුවන්ට විශේෂ ජාතික වැඩපිළිවෙල ප්‍රකාශන පත්කිරීම පිළිබඳව මාධ්‍ය හමුව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි පැවැත්වුණේ. රසායනික ද්‍රව්‍ය යොදා කෘතිම ලෙස පළතුරු ඉදවීම වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දැනුවත් කරනවා. මෙන්න මේ වගේ කතාවක් කිව්වා.
1: වස විසෙන් තොර පළතුරු සමාජයේ තිබිය යුතුයි. ලබන මාර්තු මාසය තුළ වෙනකොට පාරිභෝගික සේවා අධිකාරියන් අපි සහතිකයක් නැත්තම් ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාරයේ මේ සිදු කරන ව්‍යාපාරයේ අව්‍යාජව වස විසෙන් තොර පළතුරු විකුණන ව්‍යාපාරයක් බව සහතික කරපු සහතික පත්‍රයක් අපි ලබා දෙන්න කටයුතු කරනවා. රට පුරා තියෙන පළතුරු වෙළඳසැල් සිටියම් ගත කරලා ඒ QR කෝඩ් එකක් කරා ඕනෑම කෙනෙකුට ඒ QR කෝඩ් එක ස්කෑන් කරපුවාම වෙළඳ අමාත්‍යාංශයට දෙන පාරිභෝගික සේවා අධිකාරියේ සහතික පත් හිමි වස විසෙන් තොර පළතුරු අලෙවි කරන වෙළඳසැලක් මොකද්ද කියන කාරණේ සොයා ගන්න පුළුවන්කම තියෙනවා. අපි එතෙන්ට මේ කරා යනවා. ලබන අප්‍රේල් මාසේ පළවෙනිදා සිට වස විස සහිත පළතුරු විකුණුනායට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන රටේ පවතින නීතිත්, ඒ වගේම අපි අවශ්‍ය කරන ගැසට් පත්‍ර මගින් අවශ්‍ය කරන ආරක්ෂාව පාරිභෝගිකයන්ට සලසන්න අවශ්‍ය ඒ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගත් අපි ඉස්සරහට ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා.
0: අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ අදහස් දක්වීම. වෙලාව උදෑසන 6යි විනාඩි 50යි.
2: සත්‍යයක ලක්හඬ.

0: වෙලා උදස් 9යි විනාඩි 53යි. සුබ
1: දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: ටැගි වැඩි වෙලා.
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
1: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: Radio ITN. සතියක ලක්හඩ. Morning News Alert. Around the world. ලෝක ප්‍රවෘත්ති පිළිබඳව අවධානය යොමු කරද්දී ෆ්ලයි ඩුබායි වැරදුණු කුරුමානම යානය පැහැරගන්න ඉරානය හවුල් නම් හොඳ පාඩමක් උගන්වනවා ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්. ෆ්ලයි ඩුබායි ගුවන් යානය පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධිය පසුපස ඉරානයේ සිටින අයයි අනාවරණය වූහොත් දිගට හරහට පහරදී ඉරානයට හොඳ පාඩමක් උගන්වන අයයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ අනතුරු ඇඟවීමක් කළා. ඉන්දිය කැරපොතු පක්ෂය යළිත් වීදි බැහැලා ඉන්දියාවේ කැරපොතු පක්ෂය යන නමින් හැඳින්වෙන ජෙන්සි තරුණ ක්‍රියාකාරීන් යළිත් වරක් නවදිල්ලි අගනුවර විරෝධතා ආරම්භ කළා තියෙනවා කියලා තමයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. මෙවර ඔවුන් විරෝධතා පවත්වන්නේ ඡන්ද නාමලේඛන සම්බන්ධයෙන් සිදුවුණු අක්‍රමිකතා මුල්කොට ගනිමින් ඉන්දිය මැතිවරණ කොමසාරි ග්‍යානේෂ් කුමාර් වහා ධූරයෙන් ඉවත් යුතු බව බල කරමින්. කැරපොතු පක්ෂය කියලා කියන්නේ පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නෙමෙයි. කැරපොතු පක්ෂය ඉන්දියාවේ තරුණයන්ගේ එකමුතුවෙන් පිටුවගත් කණ්ඩායමක් විදිහට තමයි විරෝධතා පැවැත්වෙන්නේ මුම්බායි නුවර ශිවාජී පාක් උද්‍යානයේදී. වෙලාව දැස්න 6යි විනාඩි 55යි.
1: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.

0: ක්‍රීඩාවට අවධානය යොමු කරද්දී එල්.එස්.ආර්. කොළඹ මැරතන් තරගයේ ඉරිදා උදෑසන 6ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැරණිතම අන්තර්ජාතික මැරතන් තරගයේ එල්.එස්.ආර්. තරගයේ කොළඹ මැරතන් තරගයේ ඉරිදා පෙරවරු 6ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අභියසින් ආරම්භ කරනවා. මෙවර පැවැත්වෙන්නේ එල්.එස්.ආර්. කොළඹ මැරතන් තරගාවලිය 20 වෙනි තරගයේ. තරගයේ සඳහා රටවල් 33ක් නියෝජනය කරමින් තරඟකරුවන් 150ක් පමණ දෙනා පැමිණෙනවා. ඒකම ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයත් එක්ක තරගයේ සඳහා තරඟකරුවෝ 1000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා 20 සංචිතයේ නගෝයා නුවරින් 5 දෙනෙක් පකිස්තානු සංචාරයට යනවා. පකිස්තාන සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා 20 කණ්ඩායම සඳහා ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ජපානයේ නගෝයා නුවරට ගිය ශ්‍රී ලංකා 20 කණ්ඩායමේ ක්‍රීඩකයෝ 5 දෙනෙක් කැඳවලා තියෙනවා. ඉතින් ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ජපානයට ගිය ශ්‍රී ලංකා 20 කණ්ඩායමේ නායකයන් ලෙසින් සහනාරච්චි කටයුතු කළේ. ඔහුට අමතරව නගෝයා නුවරට ගිය ක්‍රීඩකයන් අතරින් සිනේ ජයවර්ධන, චමිදු වික්‍රමසිංහ, විජයකාන්ත, වියස්කාන්ත්, බිනුර ප්‍රනාන්දු සහ නුවර තුෂාරද පකිස්තානු සංචාරයට කැඳවලා තියෙනවා. ආසියානු ක්‍රීඩා ක්‍රිකට් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා බංගලාදේශ තරගයේ අද ජපානයේ නගෝයා නුවරදී හෙට නිමාවටපත් වෙන 20 වෙනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි 20 ඉසව්වේ ලෝකඩ පදක්කම තීරණය කරන තෙවැනි ස්ථානයේ තීරීමේ තරගයේ අද නිෂින් කුරෝගි ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය වෙලා තියෙනවා. වෙලාව 06:57.
1: කාටූන්ස්
0: පංකජ රුවින්දගේ සරදම් කාටූනය ගෝඨාභය යුද්ධය කළේ නැතිලු. ඒ වුණාට ඒ ජනාධිපති වුණාම කෙල්ලු කොල්ලෝ තාපොල චිත්‍ර නම් මැන්දා. සතියග පත්‍ර විස්තර සමගින් සමුගන්න අවසරයි. ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර සතියන්තයක්.

0: සතියක ලක්හඩ
1: අයිවන් වසනවන්තු උදැසනක් උදේ 7:00 විනාඩි 2යි.
2: Beyond the borders, beyond the headlines.
3: ඈත අතීතයේ ඉඳන්ම එක එක මත තිබුණා ලෝකය මෙන්න මේ හැඩේ, ලෝකය මෙන්න මේ හැඩේ කියලා. හැබැයි මේ වෙද්දී හැමෝම පිළිගන්න විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන දේ තමයි ලෝකය ගෝලාකාරයි කියන එක. ඝනවස්තු අතරින් ගත්තොත් ගෝලය කියන්නේ හරිම ඒකාකාරී දෙයක්. එක තැනක ඉඳන් අරය සමානයි, පරිමාව මේ දේවල් හරිම ඒකාකාරී. හැබැයි ලෝකයේ සිද්ධ වෙන දේවල් නම් ඒකාකාරී වෙන්නේ නැහැ. අද ඔක්තෝබර් මාසේ 3 සතියන්තයේ ආරම්භය, සෙනසුරාදා උදෑසන. අපි සූදානම් ඔබත් එක්ක පසුගිය සතියේ කොහොමද ලෝක ප්‍රවෘත්ති වාර්තා වුණේ කියලා කතා කරන්න. අයිබෝවන්, සුබදසනක්. අදත් ඉන්නවා අපිත් එක්ක ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාරසිංහ. අයිබෝවන්.
4: ඔව් අයිබෝවන් සිහත්.
3: මේ වෙද්දි ලෝකේ කතා වෙන ප්‍රමුඛ පුවතක් විදිහට තමයි වාර්තාවෙන් මොකද්ද මේ ඊශ්‍රායල සිද්ධිය ගැන. මේ ගුවන් නියමුවන් දෙදෙනෙක් අතර ෆ්ලයි ඩුබායි යානයක ඊශ්‍රායලය හරහා ගමන් කරමින් තිබුණු මේ ෆ්ලයි ඩුබායි යානයේ ගුවන් නියමුවන් දෙදෙනෙක් අතර උණ ගැටුම. මොකක්ද මේ ගැටුම පිළිබඳ නවතම තත්ත්වය?
4: ඔව්, ඇත්තටම මේ සිද්ධිය වාර්තා වෙන්නේ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ ඩුබායි වලින් පිටත් වෙච්ච යානය ඊශ්‍රායලයට එන්න තමයි තිබුණේ. හැබැයි අනපේක්ෂිත විදිහට සෞදි අරාබියට ගොඩබසන්න සිද්ධ වුණා. දැන් ගුවන් ගමන ආරම්භ වෙලා

0: වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒක නියමුවෙක් එමත්නම් සහායක නියමුවා ප්‍රධාන නියමුවාට ප්‍රහි ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. ඒකෙන් ඔහු තුවාල ලබලා තියෙනවා. දැන් ගැටුම අතරතුර පිහි ප්‍රහාර ලක්වෙච්ච නියමුවා නියම කුටියේ දොර කෙසේව විවෘත කරලා තියෙනවා. ඊට පස්සේ කාර්ය මණ්ඩලය සහ මගින් ඇවිල්ලා මේ කාරණේ දෙපැත්තට පත් කරලා ඊට පස්සේ කාර්ය මණ්ඩලය සහ මගින් ඇවිල්ලා ඔවුන් අතර ගැටුම සමතේට පත් කරලා තියෙනවා. කොහොම වෙතත් අවසානයේ නිරුපද්‍රිතව යානය ගොඩ බැස්වීමට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ අතරතුර ඊශ්‍රායල් සහ සෞදි අරාබි ප්‍රහාරක යාන පවා පිටත් කර යවලා තියෙනවා. මොකද යානේ පැහැර ගැනීමකට ලක්විය හැකි කියන අවධානමක් සහිතව තමයි අවසන් වරට කීතය නිකුත් වෙලා තියෙන්නේ. දැන් ඒ කාරණා වෙන අතරතුරදී විනාඩි දෙකකටත් අඩු කාලයකදී යානේ අඩි 17,000කට ආසන්න ප්‍රමාණයක් පහළට කඩාගෙන වැටලා තියෙනවා. කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් එහෙම තත්ත්වයක් තුළ යානයක් තුළ ඉන්න මගින්ගේ තත්ත්වය මොන වගේ මට්ටමක පවතිවිද කියන එක. කොහොම වෙතත් යානය නිරුපද්‍රිතව ගෙනීමට ගුවන් නියමුවාට හැකියාවක් ලැබිලා තියෙනවා. දැන් ඔහු ඇත්තම ඉන්දියා ජාතික ගුවන් නියමුවෙක්. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියනවා ඔහු සැබෑ වීරයෙක් කියලා. ඒකට හේතුව මේ වගේ තත්ත්වයකට පත්වලා ඉදී නැත්තම් පිහියනුමකට ලක් වෙලා ඉදී පවා මගින් සහ ගුවන් යානයේ නිරුපද්‍රිතව ගොඩබැස්වීමට ඔහුට හැකියාව ලැබිලා තිබීම තම විශිෂ්ට ක්‍රියාවක් කියලා තමයි අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරලා තියෙන්නේ. ඔබට තවසානෙදී යම් ආකාරයක විමර්ශන ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. එහෙම වුණේ ඇයි මේ විදිහට ප්‍රහාරයක් සිද්ධ වුණේ? මතයක් පළ වෙලා තියෙනවා එක්තරා ආකාරයකින් පිහියනම කරලා ලක් කරලා ඊට පස්සේ ගුවන් යානය සම්පූර්ණයෙන් විනාශ කිරීමට උත්සාහ කරලා තියෙනවා කියලා සහ ගුවන් නියමුවා. කොහොමදත් ඒවත් තවමත් මතවාද. මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙනවා. විමර්ශනවලදී තහවුරු වෙයි කුමක්ද මෙහෙම සිද්ධ වෙන හේතුව කියලා.
1: මේ විමර්ශන සිද්ධ වෙන අතරතුර මේ ක්‍රියාව ත්‍රස්තවාදී ක්‍රියාවක්ද නැත්නම් මොනවහරි අන්තවාදී ක්‍රියාවක්ද කියලා කොහොමද අපි හොයාගන්නේ?
0: ඔයතර ප්‍රධාන වශයෙන්ම කාරණා දෙකක් ඉස්මතු වෙලා තියෙනවා. එකක් තමයි මේක පෞද්ගලික ආරවුලක් විය හැකියි කියන කාරණයක් මතු වෙලා තියෙනවා. ඒත් එක්කම මේක ත්‍රස්තවාදී ජිහඩාකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකියි කියලත් මතයක් පළ වෙලා තියෙනවා. කොහොම වෙතත් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියන්නේ මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා. ඒකට හේතුව තමයි දැන් හඳුනාගෙන තිබෙනවා මේ සහාය ගුවන් නියමුවා ඕමාන ජාතිකයෙක් කියලා. දැන් ඊශ්‍රායලය සහ ඕමානය අතර ඇත්තටම සම්බන්ධතා ඉතාම අඩු මට්ටමක තියෙනවා. එතකොට එහෙම සම්බන්ධතා අඩු මට්ටමක තියෙන රටක පුද්ගලයෙකුට විශේෂයෙන් ගුවන් නියමුවෙකුට ඊශ්‍රායලයට පැමිණීමට හැකියාවක් නැහැ. ඒ කියන්නේ ඊශ්‍රායලයට පැමිණීමට තියෙන අවස්ථා අඩුයි. මොකද මේ සම්බන්ධතා පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා. එහින්දම මෙතන යම් ආකාරයක දෝෂයක් ප්‍රශ්නයක් ඇති කියන මතවාදයේ ගොඩනැගිලා තියෙනවා. විශේෂ අග්‍රාමාත්‍ය පැහැදිලිවම කියනවා මේක ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් විය හැකි කියලා. ඒකට හේතුව තහනමකට එහෙම නැත්නම් පැමිණීමට නොහැකි නැත්නම් යම් ආකාරයකින් අවධානය ලක් වෙලා තියෙන රටක ගුවන් නියමුවෙකු මේ විදිහට පැමිණෙන්නේ කෙසේද? මොකද යානය ඊශ්‍රායලයට පැමිණෙමින් තිබුණේ. ඒ නිසාම මේක යම් ආකාරයක තහවුරු කළ හැකි සාධක පිළිබඳව අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒත් එක්කම ඉරානය සම්බන්ධයෙන් යම් ආකාරයක අවධානයක් යොමු වෙලා තියෙනවා. සමහර විට ඇතැම් විට මේ ඉරානයේ ක්‍රියාවක් විය හැකි කියලා. කෙසේ වෙතත් තවමත් ඒ පිළිබඳව නිශ්චිතව කරුණු තහවුරු වෙලා නැහැ. ඊශ්‍රායල් පැත්තට කියලා තියෙනවා ඉරානය මේ සිද්ධියට සම්බන්ධයි කියලා තාමත් කරුණු පැහැදිලිව නැහැ කියලා. හැබැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙන යම් ආකාරයකින් ඉරානය මේ සිද්ධියට සම්බන්ධ වෙලා තිබුණොත් ඔවුන්ට දැඩි ප්‍රතිවිපාක විඳින්න සිද්ධ වෙනවා කියලා. වගේම ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාර දක්වන්න සූදානම් කියලා තමයි ඇමරිකා ජනාධිපතිවරයා කියලා තියෙන්නේ. දැන් මේකත් අර මැද පෙරදිග අර්බුදයේ තවත් එක් කොටසක් බවට පරිවර්තනය වෙමින් යාවිදෝ කියන මතවාදයක් ගොඩනැගිලා තියෙනවා. කොහොම වෙතත් ඇමරිකා ජනාධිපතිවරයා ඒ විදිහට කරුණු ඉදිරිපත් කළත් මේ පහුගිය දවසක ඇමරිකාව තුළ සිදු කළ මත විමසුමකදී හෙළි වෙලා තියෙනවා. ඇමරිකා ජාතිකයන්ගෙන් බහුතරයක් ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමග කරන ගනුදෙනුව එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ ගනුදෙනුවට එතරම් මනාපයක් දක්වන්නේ නැහැ කියලා 50%කට වැඩි පිරිසක් ප්‍රකාශන පත් කළා තියෙනවා. දැන් ඉදිරියේදී මැතිවරණයක් එනවා. විද්වකාලීන මැතිවරණයක් ඇමරිකාවේ. මේ මැතිවරණයටත් මේ සිදුවීම කොයිතරම් දුරට බලපාවිදෝ කියලා දැන් විශ්ලේෂකයන් මත පල කළා තියෙනවා. මොකද ජනාධිපතිවරයා මීට පෙර කියලා තියෙනවා මැදිකාලීන මැතිවරණෙත් එක්කම ඉරාන ගැටුම යයි කියලා. ඒ වගේම ඔහු මැතකදී පල කරලා තියෙන අදහසක් ඉරානයේ තේරීම දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා සහ අලුතින් හමුදා බාටය නනුයුක්ත කරලා තියෙන මැද පෙරදිග කලාපයට මේ කියන කාරණා පදනම් කරගෙන මේ ගුවන් යානා සිද්ධියත් මතු කරගෙන තව තවත් තොරතුරු ඉදිරියට අනාවරණය වෙයි මේ පරීක්ෂණ වලදී. ඒ අනුව ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව යම් ආකාරයක තීරණයක් ගනීවි. විශේෂ බලධාරී විශේෂයෙන්ම ඊශ්‍රායලය සහ ඇමරිකාව මීට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: සුබදවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා තෑගි පැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබදවස
1: දවස සුබයි සිහින දිනයි. සුබදවස ජාතික ලොතරැයි මණ්ඩලය.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.
4: උදේ 7:15
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
7: Beyond the borders, beyond the headlines.
8: ඔබත් රජයේ සේවකයෙක්ද? මේ කතාව ඇහුවොත් ඔයාටත් හිතෙයි සිංගප්පූරුවට යන්න. හැබැයි මේ කතාව ටිකක් ෆන් ෆැක්ට් එකක් කියලාත් හිතන්න පුළුවන්. මේ තමයි මේ සිංගප්පූරුවේ රජයේ සේවකයින්ට සහකාරෝ සහකාරණියන් හොයලා දෙන විදිහ ක්‍රමවේදයක් හදලා තිනවා. මොකක්ද මේ ගැන නවතම தত্ত্বය?
9: ඔව්, ඇත්තම මේ සිංගප්පූරු බලධාරීන් මතන් සිංගප්පූරු රජයේ අලුත්ම වැඩපිළිවෙලක් රජයේ සේවකයන්ට, මේක තියෙන පෞද්ගලික අංශ සේවකයන්ට නෙමෙයි, රජයේ සේවකයන්ට සහකරුවන් හොයලා දෙන වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඇතරම මේකට ප්‍රධාන හේතුව තමයි ජනගහන වර්ධනය අඩුවීම. ඒ කාරණේ පදනම් කරගෙන සිංගප්පූරු රජයේ වරින් වර විවිධ සුබසාධන වැඩසටහන් හඳුන්වා දුන්නා. ඒ වැඩසටහන්වල තවත් ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කියන කාරණේ ඔවුන් ඉදිරිපත් කරලා තියෙන්නේ. අවුරුදු 21 35 අතර අයට ප්‍රේම සම්බන්ධතා ආරම්භ කිරීමේ අලුත් ප්‍රවේශයක් විදිහට තමයි මේ වැඩසටහන හඳුන්වා දෙන්නේ. ෆස්ට් ඩේට් සේවාව කියලා තමයි උන් සඳහන් කරලා තියෙන්නේ. දැන් අතන මේක සමීක්ෂණයක් වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ වැඩසටහනට සහභාගී වෙන අය ඩිජිටල් අනන්‍යතා පද්ධතියකින් ලියාපදිංචි වෙන්න ඕන කියලා රජය බලධාරීන් කියලා තියෙනවා. ඊට පස්සේ මේ ඔවුන්ගේ පුරුදු, ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම්, ඒ වගේම ඔවුන් කැමති දේවල් මෙන්න මේ වගේ කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න ඕනේ. ඒ ලබා දෙන පිළිතුරු අනුව ගැළපීම් සිදුවන දෙදෙනෙකු එකතු කිරීමේ වැඩසටහනක් විදිහට තමයි මේ යන්නේ. ඇත්තටම මේක සිද්ධ වෙන්නේ මේ අපි දන්නවද ඇල්ගොරිතම් කියන කාරණය. විශේෂයෙන් සමාජ මාධ්‍ය සමග සම්බන්ධයේදී ඇල්ගොරිතම් කොයිතරම් දුරට යම් ආකාරයක බලපෑමක් කරනවද කියලා අපි දැනටමත් අහලා තියෙනවා. දැන් ඇල්ගොරිතම සොයා ගැනීම වෙනුවෙන් ගණිතඥ ලොයිඩ් ෂැප්ලිට 2012 වසරේ ආර්ථික විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාගය හිමි වුණා. එතන මේකෙන් කරන්නේ මේ සිංගප්පූරුව වෛද්‍යවරුන් රෝහලට අනුයුක්ත කිරීම, ඒ වගේම ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් මේකෙන් දැන් අලුත් වැඩපිළිවෙළට වගේ යොදා ගැනීම කියන මෙන්න මේ ඇල්ගොරිතම යොදාගෙන තමයි සිංගප්පූරු රජය මේ අලුත් වැඩසටහන පටන් ගන්න හදන්නේ. හැබැයි තාමත් ඒක නියම ව්‍යාපෘතියක් තමත් ප්‍රධාන වශයෙන් ආරම්භ කළා නැහැ. දැන් මෙතෙන්ටත් යම් ආකාරයක විවේචනය කෙල්ලලා තියෙන එක පැත්තකින් වයස් සම්බන්ධයෙන්. දැන් මේ වයස් සීමාව ගත්තොත් එහෙම අවුරුදු 21-35 අතර, එතකොට 35ට වැඩි අයට මෙවැනි සේවාවක් නැතිද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ඒක තව ජීව විද්‍යාත්මක කාරණා පදනම් කරගෙන එහෙම කාරණයක් මතුවලා තියෙන. ඒ වගේම රජයේ සේවකයන්ට පමණයි මේ අවස්ථාව හම්බ වෙන්නේ. සහ මේ පහසුකම් සලසා තියෙන්නේ ආණ්ඩුව මේ වැදියත් වෙන්නේ. ඒ නිසා පෞද්ගලික අංශයයිට මෙවැනි දේවල් සිද්ධ කරන්නේ නැද්ද කියන ආකාරයේ ප්‍රශ්නයකුත් මතුවලා තියෙනවා. දැන් පහුගිය අවුරුදු 60 ගත්තොත් එහෙම පළමුවතාවට 2025 අවුරුද්දේ ළමුන් 30,000ක් තමයි උපත ලබා තියෙන්නේ. ඊටත් අඩුවෙන් නිසා මේ ළමුන්ගේ උපත සම්බන්ධයෙන් සිංගප්පූරු රජය වැඩි අවධානය යොමු කරනවා. ඒ හින්දම ළමා උපත් වැඩි කර ගැනීම සහ ජනගහන වර්ධනය පිළිබඳව අවධානය යොමු කළා මේ වගේ තීරණයක් ගත්තා කියලා තමයි බලධාරීන් සඳහන් කරන්නේ.
7: Beyond the borders, beyond the headlines.

0: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි වර්ක් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල් ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදමලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න
1: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
2: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි.
2: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් අඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
3: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදේම වාසිනී.
2: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මතන්නේ.
3: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
2: ඈ?
4: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනකට රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිතිලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය. NLP හදහන. ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
7: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
8: රේදුරු මහතාගේ වේගය වැඩිද? කතා කරන්න. පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි වැඩි වෙලා,
2: දවස සුබයි, සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
5: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
6: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
5: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
6: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
0: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්. දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා, පදවදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice. Beyond the borders, beyond the headlines.
8: ජපානය කියන්නේ අපි කවුරුත් යන්න ආස කරන රටක්. හැබැයි මේ වෙද්දි ජපානය අපි සංචාරක නිරත වෙන එක පැත්තකින් තිබ්බොත්, ජපානයේ ගිහිල්ලා පදිංචි වෙන්න කැමති ගොඩක් අය තියෙනවා. එක එක රටවල, එක ශ්‍රී ලංකාවේද ඉන්දියාවේද කියලා අදාළ වෙන්නේ නැහැ. මේ වෙද්දි ජපානයේ ගිහිල්ලා පදිංචි වෙන්න අවශ්‍ය කරන ගාස්තු 20 ගුණයකින් පමණ වැඩි කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මොකද්ද මේ පිළිබඳව නවතම තත්ත්වය?
9: ඔව්, ඇත්තට මේ සමහර වෙලාවට දැන් ජපානයට ගිහිල්ලා පදිංචි වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට යම් ආකාරයක හිත්රිදීමක් වගේ කාරණයක් වෙන්න පුළුවන්. මොකද මේ ඇත්තටම මේ විදේශිකයන්ගේ පැමිණීම සහ විදේශිකයන් පදිංචියට පැමිණීම කියන කාරණේ දුර්වල කිරීමේ අරමුණකුත් මේ කතාව තුළ තියෙනවා. දැන් ජපානයේ පදිංචි වෙන්න බලාපොරොත්තුෙන් එන විදේශිකයන්ගෙන් ණය කරන බලපත්‍ර ගාස්තුව 20 ගුණයකින් වැඩි කරන්න ඔවුන් තීරණය කළා තියෙනවා. යෙන් 10,000 තමයි තිබ්බේ විවිධ බලපත්‍ර ගාස්තුව. දැන් අලුත් තීරණයත් එක්ක මේ ගාස්තුව යෙන් 1,02,000 දක්වා වැඩි කරලා තියෙනවා. අපි ඒක ඇමරිකා ඩොලර් වලින් ගත්තොත් එහෙම ඩොලර් 1,270 දක්වා වැඩි කරලා තියෙනවා. දැන් ඒ වගේම ඒ කාරණේ විතරක් නෙමෙයි, ස්ථිර පදිංචිය අපේක්ෂා කරන අයගෙන් දැන් ගන්න ආදායම, ඒ වගේම විශ්‍රාම වැටුප වගේ, ඒ වගේම ජපන් භාෂාව ඔවුන්ගේ ආදායම, විශ්‍රාම වැටුප කොච්චරක්ද සහ ජපන් භාෂාව දැන ගැනීම වගේ කාරණා ගණනාවක් සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර අවධානය යොමු කරන්න ජපන් රජය තීරණය කළා තියෙනවා. මේකින් අවශ්‍යතා සම්පූර්ණ කරනවා නම් තමයි ස්ථිර පදිංචිය සඳහා අවස්ථාව ලැබෙන්නේ. දැන් මේකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ විදෙස් ජනගහනය ඉතාම වේගෙන් ජපානය තුළ වැඩි වෙමින් යනවා කියන කාරණේ. එත් එක්කම ජපන් රජය කියලා තියෙන මේ විදෙස් ජනගහනය වැඩි වීම නිසා ජපන් ජාතිකයන් තුළ යම් ආකාරයක කනස්සල ස්වභාවයක් නිර්මාණය වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ தত্ত্বය සමතිතපත් කරන්න තමයි මේ අලුත් පියවර අරන් තින්නේ කියලා ඔවුන් කියන්නේ. දැන් 2025 අවුරුද්ද අවසන් වෙද්දී, මත පහුගිය අවුරුද්ද අවසන් වෙද්දී ජපානය තුළ විදේශකයන් මිලියන 4.12කට වැඩි පිරිසක් හිටියා. ඒ කියන්නේ මේ විදිහ තවත් වැඩි වෙලා තියෙනවා. පෙර වසරවලට සාපේක්ෂව 109.5ක වැඩිවීමක්. මේ වැඩිවීම ඉතා වේගවත් කියන එක තමයි උන් අදහස් කරන්නේ. නිසා තව තව කාරණා එක්ක ඔවුන් මේ තත්ත්වය සමතේටපත් කරන්න පියවර ගන්න තියෙන ඒ තවත් එකක් තමයි විදේශිකයන්ට වීසා ගාස්තු. පස්ගුණයකින් වැඩි කරලා තියෙනවා වීසා ගාස්තුව. ඒ කියන්නේ අවුරුදු 50කට පස්සේ තමයි මේ විදිහට පස්ගුණයකින් වැඩි කරන්න ජපාන බලධාරීන් තීරණය කළේ තියෙන්නේ. දැන් ස්ථිර පදිංචි අපේක්ෂා කරන අය ජපානයේ සාමාන්‍ය ආදායම් මට්ටමට සමාන ස්ථාවර ආදායමක් ලබන්නත් ඕනේ. ඒ කියන්නේ ජපානයේ සාමාන්‍ය ආදායමක් තියෙනවා ආදායම් ප්‍රමාණයක්. ඒතර විදේශිකයන් ඇවිල්ලා ජපානයේ පදිංචි වෙලා ස්ථිර පදිංචි අපේක්ෂා කරනවා නම් ඒ සාමාන්‍ය මට්ටමේ ආදායම විදේශිකයන් ලබා ගන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ සාමාන්‍ය ආදායම විදිහට සැලකෙන්නේ යෙන් මිලියන 5.75. එතකොට විදේශිකයෝ ජපානයේ ගිහිලා ස්ථිර පදිංචි අපේක්ෂා කරනවා නම් ඔව් ජපානය තුළ යෙන් මිලියන 5.75ක් උපයන්නත් ඕනේ. එහෙම උපයන්න පුළුවන් නම් තමයි මේ විදිහේ තත්ත්වයක් ඇති වෙන්නේ. එහෙනම් දැන් අලුත් තීරණයක් එක්ක සමහර විට විදේශිකයන්ට එහෙම නැත්නම් ජපානයට යන්න බලාගෙන ඉන්න ජපානයේ පදිංචි වෙන්න බලාගෙන ඉන්න විදේශිකයන්ට යම් ආකාරයක ටිකක් يعني ආපහු හිතන්න වෙනවා කොහොමද මේ තත්ත්වේ ළඟා කරගන්නේ කියලා. සහ ඇත්තටම වැඩි මුදලක් වැය කිරීමටත් වැඩි ආදායමක් ලබා ගැනීමටත් ඒ වගේම ඔවුන්ගේ අවශ්‍යතා වැඩි ප්‍රශිෂ්ඨ ජපාන භාෂාව දැන ගැනීම වගේ ප්‍රධාන පෙළේ අවශ්‍යතා තවදුරටත් ඉෂ්ට කිරීමටත් විදේශිකයන්ට සිද්ධ වෙනවා මේ අලුත් තීරණයත් එක්ක.
3: Beyond the borders, beyond the headlines.

0: சத்தியாக லக்கண்ட
1: විනාඩි 30කයි වෙලාව රනිල් අපි ඉක්මනටම කියන්න ඕනේ මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ කොහොමද ජයග්‍රහකීන් බිහි කළ තින්නේ කියලා.
2: අපි කියන්නේ ඔක්තෝබර් මාසයේ දෙවන සිකුරාදා දින මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල මහජන සම්පත ලොතරැයියේ N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 826643 N 826643 ගොවිසත ලොතරැයියේ P ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 15 19 34 සහ 63 P 15 19 34 63 මෙගාපව ලොතරැයියේ එම් ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංක 23 වාසනාවන්ත අංක 757 63 සහ 71 එම් ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංක 23 වාසනාවන්ත අංක 757 63 සහ 71 දනනිදානේ එල් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 32 41 47 සහ 67 එල් 32 41 47 සහ 67 අඳහනේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 20 24 42 සහ 60 වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 20 24 42 සහ 60 අද සම්පූර්ණ ලොතරැයියේ අංක රටාව 43 643 6643 N NLB ජයලොතරැයියේ C ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 3128 C 3128 NLB සුබ දවසක් ලොතරැයියේ කුම්භ ලග්නයේ වාසනාවන්ත අංක 30 43 සහ 49 කුම්භ ලග්නයේ 30 43 සහ 49 අද සුපිරිතෑගි ගණනාවක් තියෙන වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලට ගන්න මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ
1: උදේ 7:33
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: සුබ දවසක් අලුත් වෙලා
5: පහසු වෙලා
6: තෑගි වැඩි වෙලා
7: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලයේ

0: ගණහගෙනන්නේ උදේ 7 විනාඩි 37යි.
1: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා පෝමාගම මාතර කුරුණෑකල දුරකථන අංක 077-3211-400 සතියග ලක්හඬ Beyond the borders, beyond the headlines.
5: ඇමරිකාව ගත්තට පස්සේ ඇමරිකාවේ හමුදා කණ්ඩායම් එක එක කඳවුරු පිහිටවමින් ඉරාකයේ වේවා මැද බෙරදිග වේවා මේ එක එක රටවල ස්ථාපනය කරලා තියෙනවා, ස්ථානගත කරලා තියෙනවා. ඉතින් මේ වෙද්දී ඉරාකයෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමේ පෝතක් වාර්තා වෙනවා. මොකක්ද මේ පිළිබඳව නවතම තත්ත්වය?
6: ඔය ඇත්තටම ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම 2003 වසරේ ඉඳලා ඉරාකයේ ඇමරිකා හමුදාව රැඳී සිටියා. විශේෂයෙන් මේ සදාම් හුසේන් පාලනය පෙරලා දැමීමත් එක්කම ඉරාකයට ඇමරිකා හමුදාව යොමු කළා. ඔවුන් ඇමරිකා හමුදාවේ ක්‍රියාකාරකම් එක තමයි ගනුදෙනු කළේ. මේ වෙද්දී ඉරාකයේ ඉන්න අවසන් ඇමරිකා හමුදා කණ්ඩායමත් ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා. දැන් ඇත්තම මේක ගත්තේ 2024 අවුරුද්දේ ගත්ත යම් තීරණයක ප්‍රතිඵලයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ජෝ බයිඩන් ජනාධිපතිවරයා තමයි තීරණය කළේ මේ හමුදා කණ්ඩායම ඉවත් කරනවා කියලා. ඒ ගත තීරණය ක්‍රමානුකූලව ඇවිල්ලා අවසන් කණ්ඩායමත් මේ විදිහට ඉරාකයෙන් ඉවත් වෙලා තියෙනවා. දැන් එතන ගැටලුවක් තියෙන්නේ ඉරානයේ සහාය ලැබෙන ඇතම් සන්නද්ධ කණ්ඩායම් ඉරාකයේ තුල ඉන්නවා. ඒගොම IS සංවිධානයත් ඉරාකයේ තුල ක්‍රියාත්මක වෙනවා. පහුගිය කාල සීමාව තුළ IS සංවිධානයේ ඉතා බරපතල විදිහට ඉරාකයේ ක්‍රියාකාරකම් සිදු කළා. එතකොට දැන් මේ අයගේ වැඩසටහන්, මේ අයගේ ක්‍රියාකාරකම් ආපහු උත්සන්න වෙමින් එනවා. එතකොට ඒ එන අවස්ථාවක තමයි ඇමරිකා හමුදාව මේ විදිහට ආපහු ඇමරිකාව බල අපිටත් වෙන්නේ. දැන් ඊළඟ ගැටලුව මතුවෙන්නේ මේ තාක්කල් ඉරාක හමුදාවට ඇමරිකා හමුදාවේ සහාය ලැබුණා. මේ විවිධ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ අන්තවාදී ක්‍රියාකාරකම් වැඩපවත්වන්න සහාය ලැබුණා. හැබැයි මෙතනින් පස්සේ ඒ සහාය නැතුව ඉරාක ආරක්ෂක අංශවලට තනිවම තමයි මේ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ අභියෝග වලට මුහුණ දීම කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා ගැටලුවක් මතුවලා තියෙනවා. කොහොමදත් මේ ඇමරිකා හමුදාව ඉරාකින් පිටත් වෙන එකට ඉරාක ජනතාව මනාපය පළ කරලා තියෙනවා. ඒ නිසාම ජනතාවගේ කැමැත්තත් එක්ක තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. දැන් 2014 වගේම 2017 දී IS ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ඉතා බරපතල විදිහට ඉරාකයේ තුල ක්‍රියාත්මක වුණා. හැබැයි ඒවා වැඩපවත්වන්න ඉරාක හමුදාවට සහ ඇමරිකා හමුදාවට හැකියාව ලැබුණා විශේෂ මෙහෙයුම් හරහා. ඒ වුණත් දැන් මේ තත්ත්වය වෙනස් වීමට භාජන වෙලා තියෙනවා. දැන් ඇමරිකාව සහ ඉරානය අතර ඇතිවෙච්ච ගැටුම් වලින් ඇමරිකා සෙබළු 18 දෙනෙකු පමණ මේ ගිහිලා තියෙනවා. ඒකෙන් 7 දෙනෙක් විතර ඉරාකයේ හිටපු සෙබළු කියලා තමයි කියන්නේ. කොහොම වෙතත් දැන් ඇමරිකාවේ යුදමය ක්‍රියාමාර්ග එහෙම නැත්නම් මිලිටරි වැඩසටහන් ඉරාකයේ තුල අඩු වෙමින් යනවා. ඒ අතරතුර ඉරාක රජය කියලා තියෙනවා අසල්වැසි රාජ්‍යන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න විදේශ හමුදාවලට ඉරාකයේ තුල ඉඩ ලබා දෙන්නේ නැහැ කියලා. ඍජුව සහ වක්‍රාකාරව කිව්වොත් එහෙම ඇමරිකාවට හෝ වෙනත් රටකට ඉරාකයේ තුල ඉඳගෙන අසල්වැසි රටවලට පහර දෙන්න බෑ කියන කාරණය තමයි ඉස්මතු වෙන්නේ. දැන් මේක අපි තව දෙයකට සම්බන්ධ කරොත් එහෙම ඉරානය පහුගිය කාලේ චෝදනා කළා ඉරානයට පහර දෙන්න තමන්ගේ අසල්වැසි රටවල් භූමිය තමන්ගේ සතුරන්ට ලබා දෙනවා කියලා. එහෙම කාරණයක් ඉරානයේ චෝදනා එල්ල කරන අතරතුර තමයි ඇමරිකා ඒ චෝදනාව ඉරානයේ එල්ල කරන අතරතුර තමයි ඉරාක රජය කියලා තියෙන්නේ. නැවතත් එවැනි සිදුවීම් සිද්ධ වෙන්නේ නැහැ කියලා.
7: Beyond the borders, beyond the headlines.

0: Lourdes, Beyond the Headlines.
1: කාන්තාවන්ට අපි නිසි තැන ලබා දෙනවද නැත්නම් සම තැන ලබා දෙනවද කියන එක පිළිබඳව ලෝකේ වේවා හැම තැනම ලොකු කතා බහක් යනවා. කොහොම හරි මේ වෙද්දි ලෝක ප්‍රවෘත්ති වල වාර්තා වෙන නවතම පුවත තමයි මොරොක්කෝවේ පළවෙනි පාරට කාන්තා අගමැතිනියක් පත් වෙලා තියෙනවා. මොකක්ද මේ පිළිබඳව අපිට තියෙන තොරතුරු?
2: ඔබ සඳහන් කළා වගේම මොරොක්කෝවේ පළවෙනි වතාවට තමයි කාන්තාවක් අගමැතිදුරේට පත් වුණේ. දැන් PAM කියන පක්ෂය පසුගිය දවසේ පැවති මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්තා. ඊට පස්සේ ඒ පක්ෂයේ ෆාතිමා සහ්‍රා එල් මන්සූරි පළමු අගමැතිනිය විදිහට රටේ දිවුරුම් දුන්නා. දැන් ටියුනීසියාවේ නෆ්ලා බුඩෙන්ට් අගමැතිවරයට පස්සේ අරාබි ලෝකයේ රජයක් මෙහෙවන දෙවෙනි කාන්තාව බවට තමයි මොරොක්කෝවේ මේ අගමැතිවරිය පත් වුනේ. දැන් අතරම මොරොක්කෝවේ තියෙන ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව බලෙන් වැඩි කොටසක් රජුට තමයි හිමි වෙන්නේ. ඒ බලයත් එක්කම තමයි 6 මොහොමඩ් රජු ඇව අග්‍රාමාත දුරයට පත් කළේ. අග්‍රාමාතිවරිය කියන රජගේ තීරණයට ගරු කරනවා සහ ඒ ලබා දුන් ඉලක්කය සපුරාලන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලත් කියලා තියෙනවා. දැන් නීතිඥවරියක් වෙච්ච මේ අලුත් අගමැතිවරිය වසර ගණනාවක් නගරාධිපතිවරියක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. පහුගිය වසර 5 ඇතුළත ඇය නිවාස සහ නගර ප්‍රතිපත්ති අමාත්‍යවරිය විදිහටත් මොරොක්කෝවේ කටයුතු කළා. කොමනත් අලුත් අග්‍රාමාත්‍යවරිය කාන්තා අයිතිවාසිකම් අර ඔබ කියෝ වගේ කාන්තා අයිතිවාසිකම් ස්ත්‍රී පුරුෂ අසමානතාව හෝ සමානතාව පිළිබඳව වැඩිපුර කතා කරපු කෙනෙක් නෙමෙයි කියලා තමයි සඳහන් වෙන්නේ. අර අපි ලෝකයේ වැඩිපුර කතා වෙන තත්ත්වය පිළිබඳව ඇය එතරම් දුරට මොරොක්කෝ තුළ අදහස් පළ කළා නෑ කියලා තමයි ජාත්‍යන්තර මාධ්‍ය නම් පෙන්වා දෙන්නේ. කොහෙතත් මොරොක්කෝ පාර්ලිමේන්තු ආසන 395ක් තියෙනවා. බහුතරය ගන්න 198ක් ඕන. අපි මේ ආණ්ඩුව පිහිටවන යන PM පක්ෂයට ආසන 97යි තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වුන් සන්දාන ආණ්ඩුවකට යා යුතුයි. මොරොක්කෝවේ පාලනය කරන්න අගමැතිවරේ බාරගත්ා වගේම ඇගේ ඊළඟ ප්‍රධාන අභියෝගය තමයි තමගේ රජය පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතර බලය ලබා ගැනීම වෙනුවෙන් තවත් කණ්ඩායම් කීපයක් එකතු කරගෙන සන්දාන ආණ්ඩුවකට යන එක.
0: Beyond the Borders, Beyond the Headlines.

0: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදමලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
1: සංවිධානය MMC ITN Campus JJL Overseas Education
2: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිල
3: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
4: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 281 381.
5: අනුරාගති පුල් මිසරබනි
6: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය.
7: ඇරස්ට් එකක් වුණා කියන්නේ ඒක හොඳ දෙයක්. මොකද එතකොට ඔයාගේ අම්මගේ නම ඩොකියුමන්ට්ස් වලට. එතකොට අපිට ලේසි අම්මා හොයාගන්න.
8: මට හිතෙනවා ආපහු මගේ අම්මව මගේ ඇස් දෙකට දැක ගන්න හම්බ වෙන එකක් නැහැ කියලා.
7: කොහොම නෙගටිව් හිතන්න එපා. මට තේරෙන්නේ මේ ගංගල මිනිස්සු ඇයි තමන්ගේ ජීවිතය ගැන හැම වෙලාවෙම නෙගටිව් හිතන්නේ
6: කියලා. සමරය.
8: මට හිතනවා මහත්ය ආපහු ගියොත් හොඳයි කියලා. තවත් මේ ප්‍රශ්නෙත් එක්ක පැටන් එකේ තේරුමක් නැහැ. ජනකල වගේ අය වැඩ කරන්නේ හැංගීම් එක. ඉතින් ඒ වගේ අයත් එක්ක ගනුදෙනු කරන එක හරි භයානකයි.
7: ආ මේම කියන්නේ ජනකෙින්ද?
8: ඒකත් එක හේතුවක් තමයි. මහත්යගෙන් ජනක ගොට කෑව කියලා කියන්නේ දැන් එයා ඉන්නේ මාරාවසේසෙන්.
6: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය.
9: සතියක ලක්හඩ
10: Beyond the Borders, Beyond the Headlines.
11: අපි වැඩසටහන අවසානයේදී ඔබට කියන්න හිතුවා තවත් රසවින්දනාත්මක දෙයක්. මේ තමයි අපි කවුරුත් ආදරය කරන නර්තනය. ඔබත් ආදරෙයි, මමත් ආදරෙයි, අපි හැමෝම නර්තනයට ආදරෙයි. දැන් නයිජීරියාවේ වාර්තා වෙනවා, නර්තන ශිල්පියෙක් පැය 168ක් එක දිගට නොනවත්වා නර්තනය ඉදිරියට තියනවා කියලා. මොකක්ද මේ ගැන නවතම තත්ත්වය?
12: ඔබට ඔබ මේ කීප ආකාරයෙන් නයිජීරියා නර්තන ශිල්පියෙක් ලෝක වාර්තාවක් පිහිටවල තිනහු දින 7ක් එමුත පැය 168 කාලයක් නර්තනයේ නිරත වුණා. අතන මේක එක දිගටම නෙවෙයි අම්මා කාර්යකිනේ වඩව පැයකට වරක් විනාඩි 5ක් වගේ කාලයක්, ඒ වගේම ආහාර පහන් ලබා ගැනීම සඳහා උට කාලය ලබා දීලා තියෙනවා. දැන් ඔහුගේ නම බෙන්ජමින් ඩැනියෙල්. ඒ වගේම ඔහු හඳුන්වන්නේ බෙන් ඩාන්සර් කියලා. බෙන් ඩාන්සර් කියන මේ නර්තන ශිල්පියා 33 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු නියමිත කාලය සම්පූර්ණ කරලා, ඒ කියන්නේ ගිනස් වාර්තාවට අවශ්‍ය වන නියමිත කාලය සම්පූර්ණ කළා, තවත් පැය 9කට ආසන්න කාලයක් නර්තනයේ නිරත වෙලා තියෙනවා. දැනට ගිනස් වාර්තාව තියෙන්නේ පැය 127ක් නර්තනයේ නිරත වීමක්. හැබැයි මේ බෙන්ජමින් ඩැනියෙල් පැය 168ක් නර්තන නිරත වුණා. මේ පැය 127ක ගිනස් වාර්තාව තියලා තියෙන්නේ 2023 වසරේ 16 හැවිරිදිවේ පසු වෙච්ච ඉන්දිය නර්තන ශිල්පිනියක්. එයාගේ නම සුදීර් ජග්තාප්. ඒ තමයි පිහිටවලා තියෙන්නේ. නමුත් මේ වාර්තාව බිඳහැරලා තියෙනවා දැන් නයිජීරියා ජාතික නර්තන ශිල්පියා සමාජ මාධ්‍යවලින් ඔහුගේ මේ ක්‍රියාමාර්ගවලට ඉතා ඉහළ ප්‍රසාදයක් සහ ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. කොහොමදත් මේ නයිජීරියාවේ විවිධ ජාතීන්ට අයත් කණ්ඩායම් 250ක් විතර, ඒ කියන්නේ වාර්ග කණ්ඩායම් 250ක් විතර ඉන්නවා. ඒ අතරින් එක කණ්ඩායමක් තමයි මේ නර්තන ශිල්පියා නියෝජනය කරන්නේ. හැබැයි අනිකු සියලුම කණ්ඩායම්වල සහයෝගය සහ ප්‍රසාදය සහ ප්‍රශංසාව ප්‍රීතිය ඔහුට ලැබිලා තියෙනවා. දැන් බෙන් ඩාන්සර්ගේ කණ්ඩායම කියන්නේ ඔහුගේ ශාරීරික විදදරා ගැනීම පරීක්ෂා කිරීමත් මේ වැඩපිළිවෙලේ නැත්තම් මේ තරගයේ නැත්තම් මේ ඉලක්කයේ අරමුණක් වුණා කියලා. එත්තකම ඔහු ආහාර රටා වෙනස් කරලා තියෙනවා. ඒ වගේම ශාරීරික යෝග්‍යතාවලට අවශ්‍ය පුහුණුවීම් කරලා තියෙනවා. ඒ කියන්නේ සැහැන ලොකු කැපවීමකින් අනතුරුව තමයි මේ විදිහට ලෝක වාර්තාව පිහිටවන්න ඔහුට හැකි වෙලා තියෙන්නේ. අර අපි කලින් කතා කළා වගේම ඔහු ආහාර කියන්නේ සරල ආහාර සහ දියර ආහාර වර්ග අරගෙන තියෙනවා. ඒ වගේම පෑයකට වරක් අනුමැතියක් සහිත විනාඩි 5ක නිවාඩුවක් විවේකයක් ඔහු අරගෙන තියෙනවා. එහෙම තමයි මේ වාර්තාව පිටලා තියෙන. දැන් ඉදිරියට ඒක නිල වශයෙන්ම ප්‍රකාශයටපත් වේවි අලුත්ම නර්තන වාර්තාව විදිහට.
11: ඉතින් ඔන්න ඔහොම තමයි අපි ඔබට කිව්වේ පසුගිය සතියේ කොහොමද විදෙස් පුවත් වාර්තා වුණේ කියලා. ඉතින් අදත් අපිත් එක්ක සම්බන්ධ වුණා ප්‍රවීණ විදෙස් පුවත් විශ්ලේෂක චන්දන මාරසිංහ. එහෙනම් අපි අදට ගිහිල්ලෙන්නම් ඔබට සුවදායි සතියන්තයක්.
13: Beyond the Borders, Beyond the Headlines.

0: සත්‍යයග ලක්කඩ ලක්කඩ හගෙනෙන උදෑටයි විනාඩි දෙකයි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. තනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
3: සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි
6: සම අනුක

0: ඔබන් ජයග්‍රහහි වාසනවන්ත දැසනක් කෘති අටයි විනාඩි තුනයි වෙලාව සයිබිජ. ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සම්බන්ධයෙන් හැමදාමත් කතා කරන්න මේ වේදිකාව අපි නිර්මාණය කරලා තියෙනවා. අපිට අවශ්‍යයි ඩිජිටල් ශ්‍රී ලංකාවක්, ඩිජිටල් ආර්ථිකයක්. ඒ වෙනුවෙන් සියල්ල ඩිජිටල් කරණය වෙච්ච ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන. අනිත් පැත්තෙන් මේ ඩිජිටල් කරණය කියන එක මහා බරසාර එකක් නෙවෙයි. අපි දන්න එදිනෙදා අපි භාවිත කරන විවිධ අවශ්‍යතාවන් බොහොම පහසුවෙන් අපිට අත්පත් කරගන්න, ඒ සේවාවන් ලබා ගන්න පුළුවන් වටපිටාව තමයි මේ ඩිජිටල් පරිවර්තනීය යුගයේ තුල නිර්මාණය වෙමින් තියෙන්නේ. මේ දවස්වල ටිකක් වැඩිපුර කතාබහට ලක් වෙච්ච සමාජ මාධ්‍ය පොඩ්ඩක් කැළඹිච්ච මාතෘකාවක් තිබුණා මෙට්‍රෝ බස් ගැන. රොනි, මෙට්‍රෝ බස් ලංකාවට හඳුන්වා දීම ඇතුලේ අපේක්ෂිත අරමුණු මොනවද, ඉලක්ක සාධනය කර ගැනීම සඳහා, සපුරා ගැනීම සඳහා තියෙන වැඩපිළිවෙල මොන වගේද, මේ හරහා ජනතාවට ප්‍රතිලාභ හම්බ වෙන්නේ කොහොමද, ඇයි මේ වගේ බස් සේවාවක් ලංකාවට අලුතෙන් හඳුන්වා දෙන්නේ, මේ ආදී ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඇත්තටම අපි පැහැදිලි කරගන්න අවශ්‍යයි.
1: මේ කතාව අපි කතා කරන්න, එහෙම නැත්නම් මේ මේ වැඩේ ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න අපි හිතුවා. මොකද අපේ සයිබර්ජෙන් අපේ කන්සෙප්ට් එක තමයි මේ ඩිජිටල් පිළිබඳව, එහෙම නැත්නම් ඩිජිටල් ආර්ථිකය පිළිබඳව, එහි විශේෂත්වය පිළිබඳව කතා බහ කරන එක. ඒ නිසා

0: අපි කල්පනා කරු ආයුෂ්මත් මధుරංග මහත්මයා අපි මෙදිරියට කැඳවා ගත්ත මේ පිළිබඳව කතා කරන්න වැඩි පටන් ගන්න කලින්ම කියන්නුනේ අද ලෝක ළමා දින සැමරුම ITN සමරන්නේ ජයසිංහ ක්‍රීඩාංගණය සහ ජාතික සත්වෝද්‍යානය කේන්ද්‍ර කරගෙන එනුත් විශේෂයෙන්ම ලක්හඬ අපේ ළමා දින සැමරුම ජාතික සත්වෝද්‍යානය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. අද දවසේ ලෝක ළමා දින සැමරුමේ ආරම්භය ඔබට දැන් ස්වාධීන රූපවාහිනිය බැලුවොත් නරඹන්න පුළුවන්. ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් මේ වැඩේ ලස්සනට පටන් අරගෙන තියෙනවා. අපි ගැනත් මතක් කරන්න ඕනේ.
1: හරි, කොහොමෙන් කොහොම හරි අපි මෙට්‍රෝ බස් ගැන ප්‍රධාන මාතෘකාව කරගෙන කතා කරන්න. අද අපේ ගෞරවනීය ආරාධනය ලබන්නේ කලමනාකරෝ ඩිජිටල් මෙට්‍රෝ බස් රථ සේවාවේ ආයුෂ්මන්ත මధుරංග මහත්මයා. අයබෝන් සුබදේශන කියලා පිළිගන්නපත් බව. මුලින්ම අපි ටිකක් පැහැදිලි කරගමු මොකද්ද මේ මෙට්‍රෝ බස් රථ සේවය කියලා කියන්නේ.
2: ඔව්, මෙට්‍රෝ බස් රථ සේවය කියන දේ මුලින්ම කතාබහට ලක් වෙන්නේ 2025 අදාළ අයවැය කතාවේදී ජනාධිපතිතුමාගේදී එක තැනක මේ පොදු ප්‍රවාහණයට මේ කොහොමද මේ මේකේ තියෙන නාගරික නැත්නම් ජනාකීර්ණ ප්‍රදේශවල තියෙන තද්දබදේ අඩු කරන්න තියෙන ටිකක් අනිත් ප්‍රොජෙක්ට් වලට ගත්තහම සාපේක්ෂව වියදමින් අඩු ඉක්මනින්ම නිර්මාණය ඉම්ප්ලිමෙන්ට් කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් විදිහට මෙට්‍රෝ බස් ව්‍යාපෘති අඳුන ගන්නවා. එහෙදි ඒ බජට් ස්පීච් එකේම තියෙනවා බිලියන 3ක් යොදාගෙන බස් රථ 100ක් කොළඹ තදාසන්න ප්‍රදේශවල ඩිජිටල් කරන මුසු කරගෙන මගේ ජනතාවට මේ නාගරික ප්‍රදේශවල පහසුවෙන් මේ පරිහරණය කරන්න පුළුවන් වෙන්න මගින්ට ඒ සේවාව දෙන්න පුළුවන් වෙන මෙට්‍රෝ රථ සේවාවක් නියම ව්‍යාපෘතියක් විදිහට හඳුන්වා දෙන්න කියලා. ඔතනින් තමයි මේ කතාවේ ආරම්භය පටන් ගන්නෙ. ඉතින් ඒ පටන් ගත්ත කතාව ඉද්දී දැන් අපිට ඕන වෙන බස් රථ මිලදී ගන්න මේකේ ඔපරේෂන් එක අපි කොහොමද මේක ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් මොනවද ඔය කියන දේවල් අපි සැලසුම් කරගෙන ඉදිරියට එනවා. ඔතනදී අපිට වෙනම කියන්නේ ජනාධිපතිතුමා සහ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරහා විගියේ වෙනම කමිටුවකදී තීරණය වෙනවා මෙන්න මේ තියෙන අපි කියන්නේ ඩිසබිලිටි පීපල්ස් කියන්නේ විශේෂ අවශ්‍යතා තියෙන පුද්ගලයන්ට මෙන්න මේ පොදු ප්‍රවාහණය පාවිච්චි කරන තියෙන අපහසුතාවයන් කියලා. ඉතින් ඕක කතා වෙද්දී ඕකෙදී අපිට අවශ්‍ය බස් රථය සහ මේ මෙට්‍රෝ කියන කන්සෙප්ට් එකේ බස් රථය කියන එක දෙකම එකක් වෙනවා. ඉතින් ඒ කතාබහේදී ක්ලීන් ශ්‍රී ලංකා ඒ කතාව කලින් පටන් ගන්න තිබෙහින්ද අපිට ක්ලීන් ශ්‍රී ලංකා බස් 10ක් කලින් හම්බ වෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා හරහා ඒගිය ව්‍යාපෘති හරහා බස් 10ක් හම්බ වෙනවා. ඉතින් අපේ සැලැස්ම තිබ්බේ අපේ දැන් මම මුලින්ම මෙතෙන්ට කන්සල්ට කෙනෙක් විදියට සම්බන්ධ වෙන්නේ මේගේ මේ ඩිජිටල් කාර්යතාවය කොහොමද සැලසුම් කරන්න කියන
0: ප්ලෑනින් එක සම්බන්ධ වෙන්නේ.
2: එතකොට මොකද අපි යුනිවර්සිටි ඉන්න කාලෙත් පොඩි මේවට රිසර්ච් ටිකක් කරලා පොඩ්ඩක් කට්ටියත් එක්ක කතා බහ තිබ්බා. ඒවත් එක්ක මටත් මේකට ආසාවක් ඉඳලා ඇප්ලයි කරලා ඉතින් එතනදී අපි මුලින්ම මේව සැලසුම් කරද්දී අපිට අපේ තිබ්බ අගෝස්තු මාසෙට තමයි අපේ අරමුණ තිබ්බේ. හැබැයි අපි අභියෝගේ බාරගෙන අපිට කිව්වා මෙන්න මෙම බස් රථ 10කුත් තියෙනවා මේ ඔයගොල්ලන්ගේ නියම ව්‍යාපෘතියට මේක කලින්ම පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒ වෙද්දිත් අපිට නොඑක් ආයතන වලින් අපේ මේ ව්‍යාපෘතිය පටන් අරගෙන මේ අපේ මෙට්‍රෝ ඔෆිස් එක ඕපන් කරලා නිවුස් වල මේ ගැන කතා වෙද්දි කට්ටිය අපිත් එක්ක හම්බෙන්නවා. ඉතින් ඔය හම්බෙන්න ආපු ආයතන වලින් අපි ඒ ආයතන ගැන පොඩි අධ්‍යයනයක් කරලා අපි කිව්වා තාම අපිට බජට්ස් නැහැ මේවට. අපි කියන්නේ ෆ්‍රී ඔෆ් චාර්ජ් සර්විස් එකක් දෙන්න පුළුවන්ද මෙන්න මෙහෙම බස් රථ 10ක් පටන් ගන්න යනවා. මොකද 100 පටන් ගන්න වඩ කලින් 10ක ඔපරේෂන් කරලා අපි මේ බලන එක හොඳයි කියන එක. ඒක මොකද 100ක් එකපාර ඔපරේෂන් කරනට වැඩිය. ඉතින් ඔන්න ඔය අරමුණින් අපිත් එක්ක එකතු වෙච්ච කණ්ඩායමක් එක්ක අපි අප්‍රිල් 21 මාකුඹුරෙන් බස් රථ සේවා පටන් ගන්නවා. ඒක ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සහ අපේ තිබ්බ දෙකම අරමුණු දෙකම එකට කේන්ද්‍රගත වෙන හින්දා මේකේ අපි විශාල ප්‍රමුඛතාවයක් දුන්නා අර විශේෂ අවශ්‍යතා පුද්ගලයන්ට සහ මේ රෝහල් කේන්ද්‍ර කරගෙන. ඉතින් ඔය ඕකත් එක්ක අපි පළවෙනි රූට්ස් එක පටන් ගත්තේ එකක් තමයි මාකුඹුරෙන් පටන් අරගෙන අපේක්ෂා රෝහලට ගිහිල්ලා කඩවතට යන රූට් එකත්, අනික පොඩ්ඩක්

0: ෆිස් එකත් කව වෙන්න ඕන සහ අපේ ඔය ගත්තහම රාජගිරියෙන් කාසල් හොස්පිටල් ටික තියනත්තිද එතකොට ජෙනරල් හොස්පිටල් තියනැත්තිද ඔන්න ඔය පාරෙන් වැටෙන මාකුමර පිටකොටුව බස් රථ සේවය බස් රථ පහක් විදිහට දෙපැත් ඔපරේෂන් වුණේ බස් රූට්ස් දෙක. ඉතින් අපි ඒකෙදී මුලින්ම අපිට හැකියා වුණා මෙට්‍රෝ බස් ඇප් එක හඳුන්වලා දෙන්න. ඉතින් ඒකේ නම දාන එකත් ගත්තහම අපේ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ප්‍රයිවට් ලිමිටඩ් කියලා තමයි කම්පැනි රෙජිස්ටර් කරලා තියෙන්නේ. මෙට්‍රෝ කියන්නේ අර කියන අර්බන් ඒරියා වල අර්බන් කියන මේ අදහස එන්න අර්බන්. එතකොට මෙට්‍රෝ කියන එක එන්නවා. එතකොට ඒකත් ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් කියන ට්‍රාන්සිට් කියන අපි දන්නවා ට්‍රාන්ස්පෝර්ටේෂන් වල පොඩි යෙදුමක්. එතකොට ඔන්නෝගත් එක්ක හදනවා. ඕකම දිගුවක් විදිහට තමයි මේ LMT Go කියන ඇප් එක හැදුනේ. එතකොට LMT Go කියන ඇප් එකෙන් අපිට පුළුවන් වෙනවා අප්‍රේල් 21ම ඇප් එක සරල ඉන්ටර්ෆේස් එකක් විදිහට සහ කවුරුත් ලංකාවේ අහලා තිබෙන්නේ නැහැ මේ ටැප් ඉන් ටැප් අවුට් කියන එක. ඒ කියන්නේ අපි කියන්නේ ඇසිස්ටන්ට් මහතෙක් නැතුව බස් රථයේ පේමන්ට් කරගන්න ක්‍රමවේදයක්. ඉතින් අපිට පුළුවන් වෙනවා අප්‍රේල් 21ම කියන්නේ මේක පටන් ගන්න මොහොතේම අපි QR මගින් ටැප් කරලා QR එක පෙන්නලා මැෂින් එකට මයි බහිද්දි පෙන්නලා ස්වංක්‍රීයව තමන්ගේ අවදාල ගාස්තුව මේ චාර්ජ් වෙන මෙකනිසම් එකක් හදන්න. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් අපි එකතු කරගෙන අප්‍රිල් 21 වැඩේ පටන් අරගෙන ඇවිල්ලා තියෙනවා.
1: දැන් මෙට්‍රෝ බස් රථ ලංකාවට තවදුරටත් ආධුනික නැහැ. දැන් මේ බස් රථ ප්‍රවාහන සේවාව භාවිත කරන්න බොහෝ දෙනෙක් බලන් ඉන්න අපි දැක්කා. ඊයේ පෙරේදා වෙනකොට සමාජ මාධ්‍ය ඇතුලේ මේ අතුරුගිරියෙන් බස් එකක් පටන් ගන්නවා. මේක කට කපල සෙනග මේ වැඩේ මරු. හරි මේවා තමයි රටවල් ඇතුලේ වෙන්න ඕනේ. මිනිස්සු ලෑස්ති තමන්ගේ වාහනේ ගෙදර තියලා පාරට එන්න. එමුණු ට්‍රැෆික් එක අපිට ලොකු ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් ට්‍රැෆික් එකක් නැතුව ඉක්මනින් මිනිස්සුන් ළඟා වෙන්න පුළුවන්. ඇත්තටම බැලුවොත් එහෙම අද මිනිස්සු උදේ 8ට කොළඹ නගරේ මැද්දේ තියෙන ඔෆිස් එක වැඩ කරන්න නම් උදේ 5ටවත් ගෙදරින් යනවා. එහෙම නැති වුණොත් යන්න බැරි තරමේ ලොකු ට්‍රැෆික් එකක් අපි හිරවෙලා ඉන්නවනේ. රටේ සල්ලි තමයි ওই දුම් විදිහට පරිසර දූෂණේ සිදු කරමින් අපි එළියට පුච්චමින් හිටියේ. මේ හැමදේම ඉතුරු කර ගැනීම ඊටාම පහසුවෙන් අපිට ගමනාන්තයට ළඟා වෙන්න පුළුවන් වටපිටාව හදා ගැනීම. ඇත්තටම උදේට පෞද්ගලික වාහනයක් එළියට දාන්න ඕනේ නැහැ කියන තැනට රට දියුණු වෙනවා නම් කොයිතරම් වටිනවද? ඒ සඳහා වන නිවැරදි දැක්මක් සහිතවයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. මම කැමති ආයුෂ්මත් මහත්තය දැනගන්න දැන් CTV එකත් එක්කලා එතකොට මොන වගේ ගනුදෙනුවක් තියෙන මේක මේ අපේ සමස්ත ප්‍රවාහන සේවයේ වෙන අංගයක්ද එහෙම නැත්නම් මේ CTB එකේම කොටසක්ද එහෙම නැත්නම් මේ ආයතන දෙකක්ද කොහොමද මේ මෙට්‍රෝ බස් සමාගම ස්ථානගත වෙලා තියෙන්නේ?
0: ඇත්තටම CTB එක ගත්තොත් ශ්‍රී ලංකා ගමනාගමනයේ මණ්ඩලය ගත්තොත් ඒක නිකන් අර අපේ මහගෙදර වගේ. මොකද ඒක ඇතුලේ තමයි මේ මෙට්‍රෝ කියන අර දරුවා හැදෙන්නේ වැඩින්නේ. ඉතින් ඒ එතන ගත්තාම මේක අපි අර මේක ආයතනයක් විදිහට ව්‍යුහගත කරද්දිම අපිට අවශ්‍ය වෙනවා මේ මේක වෙනම අලුත්ම ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න. ඉතින් ඒ ක්‍රමවේදයෙන් හින්දා අපි මේක වෙනම ආයතනයක් විදිහට ඉස්ටැබ්ලිෂ් කරනවා. ඒකෙදි අපි දන්නවා අපි කියනවා ගවර්න්මන්ට් ඕන් ප්‍රයිවට් ලිමිටඩ් කියන කන්සෙප්ට් එකයි ඒකේ තියෙන ආකෘතිය
1: යටතම
0: සමාගම. ඉතින් එතනින් පටන් ගත්තාම ඒකේ ෂෙයාර්ස් බෙදෙනවා. ප්‍රයිවට් කම්පැනි එකේ ෂෙයාර්ස් තියෙනවානේ. ඒ ෂෙයාර්ස් වලින් 60% තමා ගමනාගමනයේ මණ්ඩලය තුරු 140 භාණ්ඩාගාරය. ඉතින් ඔහොම හැදෙද්දී ඔතන ගමනාගමන මණ්ඩලය සමග අපි ගනුදෙනු කරන ගමන් එතන තියෙන උපදෙස් ගන්න ගමන් මොකද අපි අලුත් ආයතනය. ඒ ආයතනයේදී අපි කරන ක්‍රියාවලියන් හැම දෙයකම අර හොඳ පළපුරුද්දක් තියෙන සේවක මණ්ඩලයක් ඉන්නේ ළඟම ඇතුලේ. ඉතින් ඔතනින් ඒ තියෙන අවශ්‍යතාවයන් අපි කියන්නේ ආවේ තියෙන ඉගෙන ගැනීම හැමදේම ලබා ගන්න ගමන් අලුත් කන්සෙප්ට් එකක් විදිහට සහ මේ ළඟම ඇතුලේ අපි දැනටමත් අවබෝධ කරගෙන තියෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙනම ආයතනයක් විදිහට මෙට්‍රෝ ස්ථාපනය කරලා තියෙනවා. අපේ අරමුණ ඉතින් ළඟම ගත්තහම මේක රට වටේම ට්‍රාන්ස්පෝර්ට් කවර් කරන ආයතනය. හැබැයි මෙට්‍රෝ කියන්නේ නාගරික ප්‍රදේශවල විතරක් ළඟමත් එක්ක ඉඳගෙන සහයෝගයෙන් කරන එයාගේ දරුවෙක් ඇත්තට.
1: අපේ රටේ පොදු ප්‍රවාහන සේවාව පුළුල් කිරීම ගුණාත්මක සේවාවක් මහජනතාවට ලබා දීම වාහන තදබදය නගරාශ්‍රිතව ඇති වෙලා තියෙන මේ ලොකු ට්‍රැෆික් එක නැති කරන එක මේ අදහස් සියල්ලෙහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තමයි ඒවට විසඳුම් සෙවීමේ ක්‍රියාකාරීත්වය තමයි මෙට්‍රෝ බස් විදිහට අද වෙනකොට අපිට දකින්න හම්බෙලා තියෙන්නේ. තවත් මිනිස්සු අතරට මේක අරගෙන යන්නේ මාධ්‍යකරු විදිහට අපේ වගකීමක්. මොකද රටේ සල්ලි ඉතුරු කරගන්න, රට යහපත් වෙන්න ලෝකේ දියුණු රටවල් වල අපි දැක්කනේ. ලෝකේ රටවල් වලට ගියාම අපි දැකපු බස් එක තමයි දැන් මේ තියෙන්නේ. සිංගප්පූරුවේදී, මැලේසියාවේදී, ඕස්ට්‍රේලියාවේදී මේ ඕනම රටකදී අපි දැකපු බස් එක දැන් අපේ රටේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන්. සර අපි කියනවනේ ලොරි බොඩියකට HSC-ට බස් බොඩි එකක් තියාගෙන දුවපු බස් එකක් තිබුණේ, ඒක ඇතුලේ අපි සුඛෝපභෝගී කියලා හිතපු එක නෙවෙයි. දැන් මෙට්‍රෝ බස් එක ඇතුලේ අපිට තේරෙනවා මේ සුඛෝපභෝගී කියන්නේ මොකක්ද කියන හැඟීම අපිට තියෙනවා. මේක තමයි රටක් ඇතුලේ වෙන්න ඕනේ මේ පරිවර්තන යුගයේ හදන්න, ඩිජිටල් ශ්‍රී ලංකාව හදන්න ගෙන යන උත්සාහය පිළිබඳව අද අපි කතා කරමින් ඉන්න. අපිට විරාමයක් ගන්න අවසර දෙන්න. අපි කතා කරන්නේ මෙට්‍රෝ බස් රථ සම්බන්ධයෙන්. උදේ 8යි විනාඩි 15යි දැන් වෙලාව.
2: වෙලාව උපවිත ගෙන ආවේ සම්ප්‍රදාය ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑ ගිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: සතියග ලක්හඬ
4: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්නවා.

0: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
1: ඇසේ සුද ඇවිල්ලද? දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: එන්නේ මාරාන්තිකයි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
2: දැසනක උදාගිර කරුණ කිරණ අපි කඩාරෙන දිය දමරත පිපෙන කුකුළු අපි.
3: මනසින් සවිමත් දරුවන් පොහසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවලෝත්‍යානය.
3: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
0: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන් දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ටප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
5: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනය නුතුරයිෙන් රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
6: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
7: එහෙමයි.
6: එහෙම කියලා බලන්න.
8: ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් අඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
7: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
8: වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මාතන්නේ.
7: වාසි නම මිනිහ කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
8: ආ?
9: සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි. කොයි කාටත් වාසි.
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
0: Cyber 10.

0: උදේ 8:25 අපි මෙටෝ බස් රථ සේවාව පිළිබඳව කතා කරමින් ඉන්නේ. ඒ වෙනුවෙන් අපි ඉතාම ගෞරවයෙන් අද මේ කතා බහට ආරාධනා කරනවා කළමනාකරු ඩිජිටල් මෙට්‍රෝ බස් රථ සේවාවේ ආයුෂ්මන්ත වඳුරංග මහත්මයාට. ඔහු සමගයි අපි කතා කරමින් ඉන්නේ. ඒ අතරතුරේ මතක් කරන්න ඕනේ මොබිටෙල් පිළිබඳව. මොබිටෙල් මේ කතාබහ වෙනුවෙන් ඩිජිටල් පරිවර්තන යුගයක් උදෙසා යන ගමනේදී තාක්ෂණික අත්දල සන්නිවේදනයේ සහකාරීත්වය එකතු කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් අපිට අනුග්‍රහය එකතු කරන. ඒ වගේම තමයි පුංචි රුපියල් 40කට ඔයාගේ ජීවිතය ලස්සන කරන්න ඔයාගේ ජයග්‍රහණය අදම උත්සාහ කරලා බලන්න උත්සාහවන්තයා තමයි ජයගන්නේ. ඒ නිසා දකින දකින හැම දැනීම වැඩි වැඩියෙන් සුබ දවසක් ලොතරෙයි මිලදී ගන්න කියලා අපි මතක් කරනවා. අනේ
1: මදුෂංගේ වගේම මතක් කරන්න ඕනේ අද ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් ස්වාධින් රූපවාහිනී මාධ්‍ය ජාලය ස්ථාන කිහිපයක අපේ ළමා දින සැමරුම පිළිබඳව අපි සිහිපත් කරමින් වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබෙනවා. මේ වෙලාවේ සජීවීව ඔබට ස්ටේස් ජයසිංහ ක්‍රීඩාංගණයේ ගෞරව ග්‍රාමාධිතුමේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ලෝක ළමා දින සැමරුම උත්සවය ඔබට නරඹන්න හැකියාව තියෙන ස්වාධින් රූපවාහිනී අද දරුවන් වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් අනුග්‍රහක බෞතුන් ගණනාවක් එක්ක අපි සංවිධානය කළා තියෙනවා. විශේෂයෙන්ම මෙවර ලක්ඛඬ ලෝක ළමා දින සැමරුම අපි ඔබ පෙර දැනුවත් කළා වගේම අද උදේ 8:30ට ආරම්භනවා. තව ඉතාලම විනාඩි කිහිපයකින් ආරම්භනවා. ඉතින් හවස 6 වෙනකන් දෙහිවල සත්වෝද්‍යානය කේන්ද්‍ර කරගෙන තමයි අපි මේ වැඩසටහන පවත්වන්න සූදානම් කරලා තියෙනවා. ඔබ දන්නවා ලක්ඛඬ හැමදාම ළමා දින සැමරුමක් කරනකොට ඉතාම ඉදිරියෙන් හිටියා. ඉතින් පුංචි ඔබට අපි ආරාධනා කරනවා අම්මයි තාත්තයි එක්ක එන්න දෙහිවල සත්වෝද්‍යානයට. අපි ඉන්නවා එතන වයස අවුරුදු 12න් 15 පුංචි දරුවන්ට නොමිලේ සත්වෝද්‍යානය නරඹන දෙහිවල සත්වෝද්‍යානය අවසර ලබා දීලා තියෙනවා. ඒ වගේම අද ඇවිල්ලා තරඟ කරන්න වගේම තෑගි දිනා ගන්නත් ලක්ඛඬ අපේ කණ්ඩායම දැන්ටමත් එතනට ගිහිල්ලා ඉන්නවා. ඒ නිසා මේ වැඩේ අපි පටන් ගන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ නිසා අපිත් එකතු වෙන්න සංවිධාන කටයුතු වලට අපිත් එකතු වෙනවා. දෙහිවල ගල්කිස්ස මහනගර සභාව අපිට ශක්තියක් වෙමින් ඒ වගේම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවත් අපිට සහයෝගය ලබා දෙනවා. ඒ වගේමයි 306 D2 සිංහ දිස්ත්‍රික්කයේ පුංචි වයරට තෑගි පිරිනමන්නත් සහයෝගය ලබා දෙනවා. ඉතින් ඒ වැඩේ තව ටිකකින් පටන් ගන්නවා. එහි ඉඳලා අපේ හිතවතුන් සම්බන්ධ කරගෙන අපි විස්තර කියන්නත් සූදානම්. ඒ වගේම දැන් සයිබර්ජෙන් තුලින් අපි කතා කරන අද දවසේ මේ කතා කරන මෙට්‍රෝ බස් ගෝ ඇප් එක සහ අනිකුත් මෙට්‍රෝ බස් ඩිජිටල් සේවා ගැන කතා කරන අපි ආයුෂ්මන්ත මහත්මයා ඉන්න වෙලාවේ ඔබට පුළුවන් මේ ගැන කතා කරන්න. මේකේ තියෙන අඩුපාඩුම නෙවෙයි, ඇත්තටම මේක කොච්චර පහසුවක්ද, මේක භාවිතා කරපු කෙනෙක්ට තියෙන නේද අත්දැකීම මොකක්ද, මේ සම්බන්ධයෙන් කතා කරන අපි දුරකථනංක ඔබට විවෘත කරනවා. 011-2-775-285 011-2-774-606 කියන දුරකථනංක. ඒ වගේම මෙට්‍රෝ බස් ගැන ඔබට හිතන දේ ලෝකේ අනිත් රටවල තියෙන බස් සේවාවත් එක්ක ඔබට කම්පෙයා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස දක්වන්න පුළුවන්. අපිට මෙසේජ් එකක් තියන්න WhatsApp ඔස්සේ 07-3-93-5-93-7. අපි අද කතා කරන්නේ විශේෂයෙන්ම මේ මෙට්‍රෝ බස් සේවාව ගැන. ආයුෂ්මන්ත මදුරංග මහත්මයයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ.
0: හොඳයි, මං කැමතියි ඔබතුමාගෙන් අහන්න. දැන් මෙට්‍රෝ බස් රථ සේවාව කියපු ගමන් අපිට මේ ඔය මහා පරිමාණ ජාතික ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ සංකල්පය ඔය කිසිවක් අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන දේ තමයි පාරේ අපි නොදැක්ක හැබැයි ලෝකයේ දියුණු රටවල්වල ගිය බස් එකක් දැන් යනවා. ඒක සම්පූර්ණයෙන් වායු සමනය කරපු බස් එකක්. ඉතාම සාධාරණ මුදලකට මේ බස් රථයේ ගමන් කරන්න හම්බ වෙනවා. වෙනදා දාඩිය පෙරාගෙන හරි අපහසුයෙන් රස්සාවට ආව මිනිස්සු, ගමනක් බිමනක් ගිය මිනිස්සු දැන් ඉතාම පහසුවෙන් සුව පහසුවෙන් මේ ගමන යනවා. හරි. ඒතකොට මට ඇත්තටම දැනගන්න අවශ්‍ය සාමාන්‍ය බස් රථයකට වඩා මෙට්‍රෝ බස් රථයක මගී ජනතාව වෙනුවෙන් මොන වගේ පහසුකම්ද සලසලා තියෙන්නේ ඔබතුමන්ලා?
2: ඔව්, ඒ මේ බස් මෙට්‍රෝ බස් රථය ගත්තාම අපි අනිත් බස් රථයත් එක්ක ගත්තාම මේ විශාල අංග ප්‍රමාණයකින් වෙනස්කම් තියෙනවා. එකක් තමයි අපි අර අපි අපිට ඇහැට පේන දේවල් ටික කතා කරගත්තොත් මුලින්ම මේ ඕන ඩිසේබල් ඇක්සස් තියෙන අපි වීල් චෙයර් එකක් පාවිච්චි කරන ඕන කෙනෙක්ට පහසුවෙන් මේක ඇක්සස් කරන්න පුළුවන්. ඒ වගේම මේක හදලා තියෙන්නේ මේ මේ නගර ආශ්‍රිත වෙන්නේ. එතකොට අපිට පොඩි පොඩි කෙටි දුරවල් වලදී පැසෙන්ජර් කෙනෙක්ට මගියට ඕන වෙනවා මේක ගොඩ වෙලා මේකෙන් ආයේ බහින්න යගේ තැනට ආවන් පස්සේ. ඒ වගේ කෙටි දුරක් ගමන් කරද්දී අපිට නැගලා පඩි ගන්න නැගලා ඉඳගෙන ඉන්න ටයිම් එකක් නෑ අපිට. ඉතින් ටක් ගාලා පඩියකින් හරි ඉක්මනින් නැගලා හරි පහසුවෙන් ඉඳලා ආයේ බහැලා යන්න තමයි ඕනේ. ඒතර අපිට දැනෙන්න බෑ මේක අපි හරි මේ අමාරුවෙන් යන ගමනක් කියන එක. ඉතින් ඒකට අවශ්‍ය වායු සමනය කරන පද්ධතියක්, ඊට පස්සේ අපි ඉන්න හැම තැනකම මේ බෙල් සිස්ටම් එකක්, ඊට පස්සේ වීල් චෙයාර් බේකට වෙනම ලොක් කරගන්න මෙකනිසම් එකක්, සහ ඊට පස්සේ සීට්ස් වලට අපි චාර්ජින් පොඩු දිය තියෙනවා. සමහන් ඉඳ ගන්න හම්බෙන්නේ පිටිපස්සෙන් ටිකක් දුරයන්න දුර කියන්නේ අපි ගත්තාම උපරිම කිලෝමීටර් 20 30 තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ end to end යන කෙනෙක් ඉඳගත්තොත් එයාට ඉතින් තමගේ ෆෝන් එක charge කරගන්න දැන් ඔයගොල්ලෝ දෙකලත් ඇති ලැප් එක පාවිච්චි කරන ඔෆිස් එකේ වැඩ කරන කට්ටිය ඉන්නවා තමන්ගේ දිනදා වැඩ කරගෙන ඉතින් ඒ කටිතුත් අපිට සපයලා තියෙනවා. ඒ වගේම මේක කියන්න ඕනේ මේකේ ආරක්ෂාව අතින් අපි කැමරා පද්ධතිය ගත්තාම බස් එකක් ඇතුලේ වෙනම කැමරා පද්ධතියක් තියෙනවා. කැමරා 12කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ වෙන හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට අපේ කන්ට්‍රෝල් සෙන්ටර්ස් වලින් ඒක මොනිටර් කරන්න පුළුවන්. අපි ඒවට අවශ්‍ය කටයුතු දැන් අප්‍රේල් මාසෙ ඉඳන් ක්‍රමක්‍රමයෙන් හදාගෙන දැන් අපි යම් කිසි තැනකට ඇවිල්ලා තියෙනවා. තව තියෙනවා අපිට යන්න ගමනක් දුර. ඒ වගේම බස් රථය ඇතුලේ ගත්තාම ඩ්‍රයිවර්ට විශාල පහසුකම් ප්‍රමාණයක් තියෙනවා. මුලින්ම කියන්න ඕනේ ඩ්‍රයිවර්ගේ ඇල්කොහොල් ටෙස්ටිං එක කරනවා. මොකද අපි ගන්නේ මේක ඩ්‍රයිවර් කියන්නේ අපි ඒක වෙන තැනකින් ප්ලේස් කර අපි මම මේ ඩ්‍රයිවර් කිව්වට අපි මෙයාව ඔපරේටර් කියන තමින් තමයි මෙට්‍රෝ එකේ හඳුන්වන්නේ. මොකද අපි ඩ්‍රයිවර්ට වැඩිය අපි මේක කියන්නේ මේ මෙයා තමයි මේ මොහොතේ අර තියෙන මගින් ඔක්කොන්ගෙම වගකීම අරගෙන යන පුද්ගලයා.
0: ඒ ජීවිත සියල්ලේ වගකීම දෙන්නේ ඔහුගේ අතේ.
2: ඔහුගේ අතේ. ඔව්. ඉතින් ඒ හින්දා ඔහුට අවශ්‍ය වටපිටාව අපි හදන්න ඕනේ. ඒකත් එක්කම ඉඳගන්න සීට් එකේ ඉඳන්ම ගත්තාම ඒ තියෙන පහසුකම ඒ වගේම එතකොට ඩ්‍රයිවර් කෙනෙක් එද්දී ආගේ ඇල්කොහොල් ටෙස්ට් එක කරනවා බස් එක ඔන්නේ නැහැ. ඒ වගේම
0: එතන ඩේලි මේ ඇල්කොහොල් ටෙස්ට් එකත් එක්කද මේ රනින් ස්ටයිල්
2: අනිවාර්යයෙන් එන්ජින් එක ඒ අදාළ ගමනාන්තර කියලා නවත්තලා ආයි ටික වෙලාවක් ඉඳලා ඔන් කරනවා නම් අනිවාර්යෙන් ඇල්කොහොල් ටෙස්ටිං එක කරගන්නම ඕනේ. ටෙස්ටිං එක කරගත්තන් පස්සෙ තමයි එන්ජිමේ යතුර කරකවලා එන්ජිම ඔන් කරන්න සිස්ටම් එකේ අවශ්‍යය
0: දෙන්නේ. මේක තමයි මේ හුඟක් පොදු ප්‍රවාහනය
1: ඔක්කොම බස් වලට ගේන්න ඕන දේ.
0: ඔව් හැම බස් එකකටම ගේන්න ඕන එකක්. ඒක හොඳ දෙයක්. මොකද මිනිස්සුන්ගේ ජීවිත අරගෙන ගිහිල්ලා අපි දැකපු හැමදැනම එක්ක මොන හරි මන්ත්‍රවයක් පාවිච්චි කරලා එහෙම තමයි ওই අනතුරු බහුතරයක් සිද්ධු වෙන්නේ. ඊට පස්සේ ඒ වගකීමෙන් තොරව මේ මගේ ළඟ ඉන්නේ මේ රටේ අහිංසක මිනිස්සු, මේ මිනිස්සු අපි ආරක්ෂා කළ යුතුයි කියන හැඟීම නැති තැන් අපි ඕන තරම් දැක්කා. තමන් එක්ක ගිය මිනිස්සු අනාරක්ෂිතව මේ බස් ඇතුලේ දාගෙන ගිය රියදුරු මහතුරු සම්බන්ධයෙන් අපි දිගින් දිගටම ඒත් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් විදිහට අපිට ඒක වැඩසටහන ස්වාධීන රූපවාහිනිය අරගෙන යනවා. මේ දැනුවත් කිරීම සියල්ල කරන්නේ මිනිස්සුන්ගේ ජීවිත රටට වටින නිසා. ඉතින් හොඳයි, හොඳ හොඳ ප්‍රවේශයක් එක
1: අතරමැදදී
0: බාධා කළේ.
1: මට දැන් හිතනවා අහන්න, දැන් මේ හැමෝටම තියෙන කොමන් ප්‍රශ්න ටික, නැත්නම් සාමාන්‍ය ප්‍රශ්න ටික, මේ බස් රථයට ගොඩ වෙන්න පුළුවන් ඇප් එකෙන් බුක් කරොත් විතරද? මේ බස් රථයේ ගාස්තුව සාමාන්‍ය බස් රථ ගාස්තුවද නැත්නම් ඊට වඩා වැඩිද? සමහර කෙනෙක් හිතනවා මේ බස් රථය නිකන් ප්‍රදර්ශනයට යනවා විතරයි. කියන්නේ අපිට නගින්න බැරි එකක්. මේක හිටගෙන යන්න බැරුව ඇති, ඉඳගෙන යන්න විතරයි පුළුවන්. එහෙම නැත්නම් තාමත් කොන්දොස්තරවරයෙක් ඉන්නවා, ගාස්තු ගෙවන්න පුළුවන් ඩිජිටල් ක්‍රමයට විතරයි. ඔන්න වගේ මේ සාමාන්‍ය ප්‍රශ්න ටිකක් තියෙනවා. කියන්නේ ඩිජිටල් එහෙම නැත්නම් මේ මෙට්‍රෝ බස් රථ සේවාව අපෙන් නිකන් ටිකක් උඩ තියෙන එකක් වගේ, නිකන් වෙනම පිරිසකට වෙන් වූවක් වගේ හැඟෙන ගතියක් තියෙනවා තාම. අපි පැහැදිලි කරගමු.
2: ඔව් ඒක හරි. ඒ කියන්නේ අපි අප්‍රේල් මාසෙ මේක පටන් ගත්තාම අපිත් මේ බස් වල නිකන් සාමාන්‍ය මගින් විදියට ගිහිල්ලා ඉන්න බස් වලට ගිහිල්ලා අපි මේක පරිශීලනය කරද්දී ගොඩක් අය බස් වල නගින්න පැකිලෙනවා.
1: හරියට හරි.
2: මේ අලුත් දෙයක් නේ, මේක අපිට යන්න පුළුවන්ද මෙහෙම. ඉතින් අපි ඒක සමර කරලා අපිත් කියලා තියෙනවා. දැන් පොඩ්ඩක් ඒක ඒ තියෙන දුර්මතේ ටිකක් ගිහිල්ලා ඒක හුරු දෙයක් වෙනවා. වෙලා තියෙනවා සාපේක්ෂව පටන් ගත්තමට වැඩිය මිනිස්සු විශාල ප්‍රමාණයක් මේකට එනවා ඇතුළට. ඒ වගේම අර සඳහන් කරා වගේ අපි තමා බස් සර්විස් එක දෙන්න පුළුවන් පේමන්ට් මෙතඩ්ස් ඔක්කොම දීලා තියෙනවා. අපි අපේ ලංකා LMT Go කියන ඇප් එකේ ඩිජිටල් වොලට් එකක් ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. එතකොට ඒක තමයි අපේ ලේටස්ට්ම ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තියෙන. මොකද ටැප් ඉන් ටැප් අවුට් ප්‍රොසෙස් එක එතන වැඩ කරනවා. එතකොට එතන ඇසිස්ටන්ට් අපි කියන කන්ඩක්ටර් කියන එක අපි අසින්න ඇසිස්ටන්ට් කියලා. ඉතින් එයාගේ කිසිම මැදිහත්වීමකින් තොරව බස් රථයට ගොඩ වෙලා යන්න පුළුවන්. ඊට අමතරව ඉතින් අපි දැනට අපි මේක දෙන්න විශේෂ මතක් කරන්න ඕනේ මාස උපරිම මාස 6 කගේ කාලයක්. මොකද අපි ඉදිරියට ට්‍රැවල් කාඩ් එකක් ඉන්ට්‍රඩියුස් කරන්න ඉන්නවා. ඒ වගේම අපි පාවිච්චි කරන එදිනදා අපේ වීසා මාස්ටර් නැත්නම් අපි කියන්නේ මේ බැංකු කාඩ්පත් කියලා, ඒ වගේ කාඩ්පත් වලින් ගෙවා ගන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒ කාඩ්පත් බස් රථයට ගොඩ වෙද්දී අපේ ටර්මිනල් එකට මැෂින් එකට ටැප් කරලා බස් රථයෙන් බහින වෙලාවට ටැප් අවුට් කරපුවම ඔටෝමැටිකලි කැපෙනවා. ඒ වගේම අපි ඔය අපි කියනවා NFC කියන තාක්ෂණයේ තියෙන ඩිවයිස් තියෙනවා. අපි ස්මාර්ට් වොච් එක වෙන්න පුළුවන්, අපේ මොබයිල් ෆෝන් එක වෙන්න පුළුවන්. එතකොට ඒකටත් අපි මේ ළඟම අපේ අප්ඩේට් එකක් දෙනවා. ඉතින් ඒ වෙද්දී අපේ ඇප් එකත් එක්ක NFC අවේලබල් වෙනවා මේ මාසයක් හමාරක් ඇතුළත. ඉතින් ඔය වගේ පේමන්ට් මෙතඩ්ස් කීපයක්ම තියෙනවා. QR තියෙනවා. QR එකත් අපේ ෆෝන් එකේ වොලට් එකට ටොප් අප් කරලා QR එක පෙන්වන්න පුළුවන් අපේ මැෂින් එකට. ඊට අමතරව කෑෂ් උත් පාවිච්චි කරනවා අපි. දැනට මගීට පුළුවන් නගින දැනට කෑෂ් දුන්නාම printed ticket එකක් issue වෙනවා. මතක් කරන්න ඕන ඔක මාස 4-5ක් යදිම අපි මේ මගීට ලෑස්ති වෙන්න කියන්නත් එපේ. මේ මාස 4-5ක් යද්දි අපි මේක හරියට සිස්ටම් එක හදාගෙන ටෙස්ට් කරාන් පස්සේ අපි මේකේ කෑෂ් එකතු කරන වැඩේ නවත්තලා අපි මේකට දෙනවා ෆික්ස්. ඒ කියන්නේ අපි කියනවා ගමනක සාමාන්‍ය ගමන කොටස් 4කට විතර කඩලා ෆික්ස් රේට් එක. එතකොට කවුරුත් ඉතුරු දෙන්නේ නැහැ. තමන් මුදල් අරන් ඇවිල්ලා කෑෂ් අරන් ඇවිල්ලා අපේ ඔපරේටර් නැත්නම් ඩ්‍රයිවර්ට කියන්න ඕනේ ඉස්සරහ දොරින් ගොඩ වෙලා මම අහවල් තැනට යන්න ඕනේ, මට කාඩ් මුකුත් පේමන්ට් නැහැ, කෑෂ් විතරයි තියෙන්නේ කියලා. එතකොට ඩ්‍රයිවර් අහනවා කොහෙටද යන්නේ. ඩ්‍රයිවර් කියනවා එහෙනම් ඔයා රුපියල් 100ට වැඩි ඕන ගණක් දාන්න බොක්ස් එකට. එතකොට 100ට වැඩි ඕන ගණ බොක්ස් එකට දැම්මෙන් පස්සේ ඒ 100ට අදාළ ටිකට් එකක් ඒ බොක්ස් එකේම අපි ස්ටෙප් කරලා තියෙනවා. එතකොට ඒ ටිකට් එක කරලා ඩ්‍රයිවර් දෙනවා ඔන්න ඔයාගේ ටිකට් එක. එතකොට ඒකෙදි අපි පොඩ්ඩක් අපි බයික ඉන්ටර්නැෂනල් ක්‍රමයක් සහ ඒකෙන් අපි මේ කෑෂ් භාවිතාව අඩු කරනවා. මොකද අපි මේක ගත්තොත්
0: ප්‍රවර්ධනය කරනකොට
2: මොකද කෑෂ් කියන එක දෙන්න ඕනේ. මොකද හදිස්සිය කවුරු හරි නැග්ගොත් අතේ තියෙන එකට දෙන්න ඕනේ. හැබැයි ඒක හැමතිස්සෙම භාවිතා කරන්න හොඳ නැති දෙයක් කියන එක පෙන්වන්න ඕනේ. මොකද ඒකෙන් අපි අනවශ්‍ය විදිහට වියදම් ප්‍රමාණයක් අපි ඔපරේෂන් එකේ අර තියෙන අමාරුකම් ප්‍රමාණයක් අපි විසින්ම භාවිතා කරගන්න මේ දාගන්නවා. ඉතින් ඒ හින්දා අපි ඒක අඩු කරන්න තමයි ඒක ලෑස්ති වෙන්නේ. ඉතින් අර කිව්වා වගේ මේ ඕන කෙනෙක්ට දැන් මේක පාවිච්චි කරන්න පුළුවන්.
0: ගාස්තුව කොහොමද?
2: ඔව් ගාස්තුව ගත්තාම අපි මේක ගන්නේ සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයක් කියන එක. එතකොට අපි මේකේ කැටගරි එක තියෙන්නේ urban luxury කියන එක. අලුත් අපි urban luxury කියන කැටගරි එකට. ඉතින් මේකේ දෙන සේවාවන් එක්ක අපි මේ බස් රථ සේවාව ඉදිරියට පවත්වාගෙන යන්න අපිටින් ඒ ගාස්තුව අය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය ඔක තමයි
0: දැන් බොහෝ දෙනා මේ පිළිබඳව කතා කළේ නිසා මට හිතුණා මේකත් ඔබතුමාගෙන් අහන්න ඕන කියලා. අශ්මත් මහත්තයා, දැන් ඇත්තටම මෙට්‍රෝ බස් රථ සේවාව කියන එක ලෝකේ හඳුන්වා දෙන්න ප්‍රධානම හේතුව තමයි වාහන තදබදය අඩු කිරීම. ටිකක් සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කරපු කෙනෙක්ට අපි කිව්වොත් එහෙම ඔයාගේ වාහනේ පාක් එකේ දාලා මෙතන ඉඳන් ඔයා බස ගියන්න කියනකොට එයා කල්පනා කරනවා මම හොඳ වාහනයක් තිබිච්ච සැප පහසුරු ගිය මනුස්සයෙක්. ඒතර මට ආයේ දාඩිය පෙරාගෙන මගේ තනතුරේ හැටියට මං යන තැන හැටියට මට වැඩ කරන්න තියෙන දැන ඒ වටපිටාවත් එක්ක බලපුවම මේ වයිබ් එකට මට ගැළපෙන්නේ නැහැ මේ බස් එකේ දාඩිය පෙරාගෙන යන එක. ඒ නිසා පොඩි ලක්සරි වාහනයක් පාවිච්චි කරපු කෙනෙක්ට දෙන මේ ඔප්ෂන් එකක් විදිහට තමයි ලෝකේ බොහෝමයක් තැන්වල අපි දකින්නේ. එතකොට යා තමන්ගේ වාහනයක යනවා වගේම ඉතාම සුවපහසුවෙන් යනවා. ඒ නිසා මේ වැඩිපුර ගානක් අය කිරීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
2: ඒක ඇත්තටම සාධාරණ ගානක්. මොකද අපි ඒ ගත්තහම අපිට අපි කියන්නේ ටැක්සි එකටවත් වැඩි අඩු ගාණක් අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ ඒකෙදි අර එකක් දැන් අපි පොඩ්ඩක් අපේ පැත්තෙන් මෙට්‍රෝ ආයතන ඉදිරියට එක්ස්කියුස් කරන්න ඕනේ. අපි තාම මේ ඔපරේෂනට අඩිය තිබ්බ විතර.
0: ඔව්.
2: ඉතින් අපි තාම අපේ ෆුල් බස් ෆ්ලීට් එක ඔන් කර, ඒ කියන්නේ අපි ධාරණෑ පාරට. ඉතින් ඒකත් එක්ක උද්දේට පොඩ්ඩක් අදබදේ දැන් වැඩි. ඒක තමයි දකින්නත් තියෙ සහ අපිට කම්ප්ලේනුත් වෙනවා මේ අපි අර අපි මේ කාර් එක තියලා ආවට ටිකක් හිර වෙලා අපහසුතාවෙන් යන්නේ කියලා. ඉතින් ඒකට අපි උත්තර හොයන ගමන් අපි දැනටමත් අපේ ස්ටාෆ් එක ෆුල් ෆෝකස් එකෙන් පැය 24ක් වැඩ. අපි මතක් කරන්න ඕනේ අපේ මාර ස්ටාෆ් එකක් ඒ වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික හැමදේම කැප කරලා වැඩ කරනවා. ඉතින් ඒ එතනදී අපි ට්‍රයි කරනවා, අපි මේ උත්සාහ කරනවා මේ ඒ ඩිමාන්ඩ් එක වැඩි අවස්ථාවට ඉතා ඉක්මන බස් රථ අර ළඟ බස් විශාල ප්‍රමාණයක් දියත් කරනවා. ඉතින් අපි සතියක් විතර යද්දී අපිට මේ ඔපරේෂන් එක අපේ ඉන්න සේවක මහතුන් මේකට හොඳට පළපුරුදු වුණාම මේකේ තියෙන ගැටලු අවබෝධ කරගත්තාම මේක අර එදිනදා වැඩක් විතර මේගොල්ලන්ට හුරු වුණාම ওই දෙන ප්‍රශ්න වලට ගොඩක් උත්තර හම්බේ සහ අර මම කියන්නේ කාර් එක තියලා එන්න බය වෙන්න ඕනේ නැහැ. එතකොට අපි මොකද අපේ මේ කන්සෙප්ට් එක ගත්තා ගමන්ම අපි මේක ඉන්නේ පාක් ඇන් රයිඩ් කියන එකත් එක්ක. ඒක තමයි එතන අපේ අපිට අනුබද්ධ අමාත්‍යංශය ඇමති ඇමති සියල්ලම මතක් කරන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ මේ මේ කන්සෙප්ටේ ගේද්දිම අපිට කිව්වේ මේ මේ කොළඹට එන කාර් ප්‍රමාණය අඩු කරන්න. අර අපි දැකලත් ඇති අර ෆොටෝ එකක් තියෙනවා, එක කාර් එකක් තියෙනවා, ඒ කාර් කාර් විශාල ප්‍රමාණයක් බස් පාරේ පාක් වෙලා තියෙනවා. ඒ කාර් වලින් ඉන්න ඔක්කොම මිනිස්සු එකතු කරලා එක බස් එකට දාන්න පුළුවන්, ට්‍රැෆික් එක අඩු වෙනවා. අපි මේ එනිතින් ඕක තමයි මූලික අරමුණ. ඉතින් ඒ වෙද්දී කාර් එකක් එන්නේ මොකද? කාර් එකක් එන්නේ තමන්ගේ අර ප්‍රවාහණය පහසුවෙන් කරගන්න. ඉතින් පොදු ප්‍රවාහණය පහ මේ කියන්නේ අපේ ප්‍රවාහණය පහසුවෙන් කරගන්න ඉන්නේ මොකද? අපිට ඇවිල්ලා අපේ අපේ දින කාර්යබහුල ජීවිතේ ටක් ගාලා ඔෆිස් එකට ඇවිල්ලා ඒ වැඩ ටික කරලා යන ගමන් ග්‍රොසරි අයිටම්ස් හැර මොනවා හරි අරගෙන ඒ තියෙන දේත් අරගෙන කරදර නැතු ගෙදර යන්න ඕනේ. ඉතින් ඒකට තියෙන දැන් හොඳම විසඳුම තමයි පෞද්ගලික වෙහිකල් එකක් වාහනයක් වෙලා තියෙන්නේ. හැබැයි ඒක ඇතුලේ තියෙන පීඩාකාරී තත්ත්වය තමයි මේ තියෙන තදබදයත් එක්ක උදේට මාර ටෙන්ෂන් එකකින් මේ අපේ වැඩ පටන් ගන්න. සහ අපි ගත්තහම අපි මේ මේ ව්‍යාපාරික කර අපි කියන්නේ මේ මේ නගරය ගත්තහම ව්‍යාපාර කේන්ද්‍ර වෙච්ච නගරයක් ඉකොනොමිකල් සෙන්ටර් එක. ඉතින් ඒකෙදි මිනිහෙගේ විනාඩි ගානක් රට මාර වැදගත්. ඉතින් ඒ වගේම රාජ්‍ය සේවකයෙක් වේවා පෞද්ගලික අංශයේ වේවා අර පාරේ තද වෙලා තෙරපිලා ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙන ගිහලා ඔෆිස් එකෙන් වාඩි වෙන්නේ. ඉතින් අර ඔෆිස් එකට දෙන්න පුළුවන් අවුට්පුට් එකත් මදි වෙනවා. ඉතින් මොකද අපි මිනිස්සුනේ හැමතිස්සෙම මේ ඉතින් ඔය ඔක්කොම නැති කරද්දී අපි මේ මෙට්‍රෝ සර්විස් එකෙන් ඒගොල්ලන්ට ඉන්ට්‍රඩියුස් කරන්නේ වාහනේ ඇවිල්ලා පාක් එකට දාන්න අපි ඒකට ඉස්සරහට ඇප් එකකුත් දෙනවා. ඒ ඇප් එකෙන් වාහනේ පාකින් ස්ලොට් එක අවේලබල්ද බලන්න පුළුවන්. ඔටෝමැටිකලි චාර්ජ් එකකුත් එතනින් වෙනවා. ඊට පස්සේ ඔබටම සැකනම් වාහනේ තියෙනවද කියලා CCTV හරහා බලන්න පුළුවන්. ඒක අනාගතේනවා. ඊට පස්සේ මෙට්‍රෝ බස් රථයක් එන වෙලාව පෙන්වයි පාක් එකට. එතනින් බස් එක ගන්න පුළුවන්. ඒ අරගෙන ආයතනයේ ආසන්නයෙන් හරි ආයතන ළඟින් ආයතනයට යන්න පුළුවන්. ආයතනයේ ආසන්නයට ගියත් බය වෙන්න එපා. අපේ මෙට්‍රෝ රථ ජාලයක් විදියට වැඩ කරනවා. ඒ ජාලය ආවරණය වෙන්න ඉදිරියට නගර සභාවත් එක්ක කතා කරලා තව ෂටල් සර්විස් එකකුත් දෙනවා. ඉතින් ඔය ඔක්කොම කනෙක්ට් වුණාන් පස්සේ ඔෆිස් එකේ දොර ළඟට නැත්තම් ගොසරිගේ අපි ගත්තේ සුපර් මාකට් වල දොර ළඟට ඉතා කෙටි කාලයකින් යන්න පුළුවන්. එතකොට හැමෝටම හිතෙයි ඇයි අපි මේ ට්‍රැෆික් එකේ අපේ වාහනේ කරකවගෙන ඉන්නේ? අපිට නැගලා බහලා අපේ නිදහසේ වැඩකුත් කරගෙන යන්න පුළුවන් පොදු ප්‍රවාහනයක් අපිට නැවෙන කියන ඉතින් ඕක තමයි අපේ අරමුණ මේ තියෙන ට්‍රැෆික් එක අඩු කරන්න.
1: ඔව් අපි තවදුරටත් මේ ගැන කතා කරමු. ආයුෂ්මන්ත මාතේ හරි හොඳ පැහැදිලි කිරීමක් කරගෙන යනවා සහ මේ මේ කියනකොට ඔබට යම් යම් ගැටලු කරන මතුවෙනවා ඇති. මේක එහෙමනම් කොහොමද? මොකද අපිට මතකයි පහුගිය වසර කීපයකට කලින් මදුශංක පාක් ඇන් ගෝ කියලා සිස්ටම් එකක් ගෙනාවා මොරටුව ප්‍රදේශයේ. ඊට පස්සේ කොළඹට තදාසන ප්‍රදේශවල මේ වගේ පාක් කළා, බස් රථයක් දුන්නා කොළඹට යන්න. නමුත් ඒක සාර්ථකුනේ නැහැ. ඒකේ අඩුපාඩුත් හඳුනගෙන මම හිතන්නේ ආයුෂ්මන්ත මහත්මයලා මේකට අදාළ ස්ට්‍රැටජි එක නිර්මාණය කරන්නේ, ක්‍රමෝපාය නිර්මාණය කරන්නේ. දැන් මේ කියන කාරණේදී අපි වාහනය ගැන අපි බය වෙන්න ඕනේද? වාහනය ගැන හිත හිත ඉන්න වෙනවා දවසම. ඒ වාහනේ කෑල්ලක් ගලවගෙන ගියොත් ඔක්කොම ඉවරයි. අර ඒ වගේ නමුත් ඒ වැට ආරක්ෂිත වැඩපිළිවෙලක් ඊට පස්සේ ගමනාගමනට අවශ්‍ය පහසුකම් අපි කියනවා. දැන් සමහර තැන්වල රජයේ ආයතනයකට ගිහිල්ලා අපි මේ ෆෝන් එකක මේ ලැප් එකක චාර්ජරයක් තියා මේ ෆෝන් එකේ චාර්ජරයක් තදිසිර ගා ගන්න බෑ. හැබැයි මෙට්‍රෝ එක ඇතුලේ ඒ සුභෝගී පහසුකම් ලබා දීලා තියෙනවා. මෙන්න මේ මේ මේ සියල්ලත් එක්ක තව මෙහි අරකින් අගය එකතු කළ සේවාවන් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. අපි පුංචි විරාමයක් කරගෙන කතා කරමු. ඒ අතරේ අපිට ඔබට මැසේජ් එකක් තියන්න පුළුවන් 0703 93 5 93 7. අපිට කතා කරන්න පුළුවන් 0112 775 285, 0112 774 646. විරාමයට යන කලින් ඔබට මතක් කරන්න ඕනේ දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් යන වාසනාවේ ආයතනයේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් අතට සල්ලි වෙනුවෙන් හඳුන්වා දෙන ලොතරැයි පත තමයි සුබ දවසක් ලොතරැයි පත කියන්නේ. තෑගිත් වැඩි දිනන්නත් පහසු සුබ දවසක් ලොතරැයියෙන් දැන් සුබ ලග්නයෙන් සමග අංක තුනම නිවැරදිව ගලපා ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් ලක්ෂ 5ක් දිනා ගන්න පුළුවන්. අංක තුනක් පමණක් නිවැරදිව ගලපා රුපියල් 50,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රසක් දිනා ගන්න ඔබට හැකියාව තිබෙනවා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ සුබ දවසක් ලොතරැයි පතක් මිලදී ගන්න ඔබ වැය කරන පුංචි රුපියල් 40ට දිනුමක් ඇතක් නැතත් රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යන සඳහා ඔබගේ ඍජුවම දායකත්වයේ ලැබෙනවා. ඒ රජයේ ඒකාබද්ධ අරමුදල වෙත ජාතික ලොතරැයි මණ්ඩලය සිදු කරන මූල්‍යමය දායකත්වයේ හේතු වෙන. ඉතින් ඔබත් දවස සුබ කරගන්න, වැඩි වැඩියෙන් සුබ දවසක් ලොතරැයි පත් මිලදී ගන්න. දවස සුබයි, සිහින දිනයි. මේ ඔබ ගන්න මොන ටිකට් එක. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ඒවගේම තමයි රනිල් අපි මතක් කරන්න ඕනේ දැන් අද අපි මෙට්‍රෝ බස් රථ සම්බන්ධයෙන් කතා කරන මේ සයිබජින් කතිකාව ඩිජිටල් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් රටේ සූදානම ඒ පෙළගැසීම් වෙනුවෙන් තාක්ෂණික දායකත්වය එකතු කරලා සංනිවේදනයේ පෙරගමන් කරුවා විදිහට ශ්‍රී ලංකා ටෙලිකොම් ඔබටල් අපිට අනුග්‍රහය එකතු කරනවා. මේ ශ්‍රී ලංකා ටෙලිකොම් කියලා කියන්නේ සංනිවේදනයේ අපි හැමෝගෙම පෙරගමන් කරුවා. අපිට අලුත් තාක්ෂණය මුලින්ම හඳුන්වා දීලා ලංකාව තාක්ෂණයෙන් සන්නද්ධ ශ්‍රී ලංකාවක් බවට පත් කරන්න ශ්‍රී ලංකා ටෙලිකොම් ඔබටල් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. අපිට අවසර දෙන විරාමයකට උදේ 8යි විනාඩි 45යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔස්ට්‍රේලියාව නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල් ෆේස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න සංවිධානය MMC ITN campus JJL overseas education
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි
3: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
1: උදේ 8යි විනාඩි 48යි වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් ඈ ගිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
1: ශ්‍රීලංකා ටෙලිකොම් මොබිටෙල් අපිට අනුග්‍රහය එකතු කරන ඒ වගේම තමයි සුබ දවසක් ලොතරැයි. වැඩි වැඩියෙන් දකින දකින හැම තැනින්ම සුබ දවසක්ම මිලදී ගන්න. මොකද පුංචි රුපියල් 40කට පුළුවන් ආගේ ජීවිතේ හැම හේනයකටම එළියක් වෙන්න. දකින හැම තැනකදීම වැඩි වැඩියෙන් එතකොට ගන්න ඕන ලොතරේ තමයි සුබ දවසක් ලොතරේ කියලා කියන්නේ.
2: ඕ ඒ කියන්නේ සුබ දවසක් ලොතරේ ගැන කියනවා නම් සුබ ලග්නයේ සමග අංක 3ම නිවරදිව ගලපා ඉලෙක්ට්‍රික් යතුරු පැදයක් හෝ මුදලින් රුපියල් 105ක් දිනා ගන්න පුළුවන්. අංක 3ක් පමණක් නිවරදිව ගලපා රුපියල් 50,000ක් දිනා ගන්න පුළුවන්. ඒ ඇතුළුව තවත් මුදල් තෑගි රසක් ඔබට දිනා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේමයි මතක් කරන්න ඕනේ විශේෂයෙන් මේ ලොතරේ පතක් මිලට ගන්න ඔබ වියදම් කරන රුපියල් 40 අපතේ යන්නේ. දිනුමක් ඇතත් නැතත් රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට ඒකාබද්ධ මුදලට සුජුවම දායකත්වය ලබා දෙනවා. සුබ දවසක් ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සිදු කරන මූල්‍යමය දායකත්වයේ හේතු වෙන ඉතින් දවස සුබයි සිහින දිනයි. ඔබ මේ ගන්න මොන ටිකට් එක තමයි සුබ දවසක් කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ.
1: හොඳයි, අපි කතා කරමින් ඉන්නේ මෙට්‍රෝ බස් රථ සේවාව සම්බන්ධයෙන්. කලමනාකරු ඩිජිටල් මෙට්‍රෝ බස් රථ සේවාවේ ආයුෂ්මන්ත මඳුරංග මහත්මයා අපි ඔහු සමගයි කතා කරමින් ඉන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මෙට්‍රෝ බස් රථ ජනතාව කොහොමද වැළඳගන්නේ කියන කාරණේ. විශේෂයෙන්ම අපි දැක්කා ජනතාවගේ මුල් ගාලීනව එහෙම නැඹුරුවක් නැති වුණාට මේක අපේ පන්තිර ගැලපෙන එකක් නෙවී වගේ හැඟීමක් තිබුණාට දැන් ජනතාව තේරුම් ගන්න දින මේකින් ඉතාම පහසුවෙන් ඒ සේවාව අපි ලබා ගත යුතුයි. ඒ වෙනුවෙන් ජනතාව පෙළගෙන වෙන නිසා තමයි අපි දකින්නේ බස්වල පොඩ්ඩක් සාමාන්‍ය බස් රථයක වගේම ඉතාම ලොකු උනන්දුවකින් ජනතාව ගමන් කරමින් ඉන්නවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඉතාම පහසුකම් සහිතව නිර්මාණය වෙලා තියෙන මේ මෙට්‍රෝ බස් රථ සේවාව මෙතනින් එහාට ව්‍යාප්ත කරන්නේ පුළුල් කරන්නේ කොහොමද? මේ වෙනකොට මහමාර්ගයේ ගමන් කරන බස් රථ කීයක් විතර තියෙනවද? ඉදිරි සැලසුම් කොහොමද? ආයුෂ්මත් මහත්තයා පෙළ ගිහලා තියෙන අපේ බස් රථ ප්‍රමාණය වැඩි වේද හිට අනිද්ද වෙනකොට?
3: ඔව්, ආසන්න වශයෙන් ගත්තහම අපි දැන් බස් රථ 122කින් සමන්විතයි. එතනින් 104ක් අපිට ටෙන්ඩර් පරිපාටියට අපි මේ මාස අගෝස්තු මාසයේදී ලංකාවට ආවේ. ඒකෙන් 10ක් ක්ලින් ශ්‍රී ලංකා පදනම ඉතින් අපිට හම්බුනේ. ඉතින් ඊට අමතරව අපි බස් රථ 8ක් අපිට ජපාන් රටින් ආධාර පිටස අපිට නොමිලේ හම්බුණු බස් රථ. ඉතින් අපිට බස් රථ ගත්තාම ජපාන් බස් 8 පාරට දාන්න කලින් අපිට තියෙන අපේ සිස්ටම් එකට පොඩි රෙඩි කරගන්න එක. මොකද ඒක වෙන රටක වෙන විදිහකට ක්‍රියාත්මක වෙච්ච ටිකක්. අපේ විදිහට ආවේ ටෙන්ඩර් පරිපාටියෙන් ආපු ටික. ඉතින් ඒක අපි ආපු ගම පාරට දාගන්න පුළුවන්. අපේ තියෙන ඩිජිටල් සිස්ටම්ස් ඔක්කොම තියෙන හින්දා. ඊට අමතරව දැනටමත් අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා බස් 50කට ටෙන්ඩර් පරිපාටියක්. ඉතින් ඒකත් අපිට මේ අවුරුද්දේ අග වෙද්දී පිරිනමන්න පුළුවන්. ඉතින් ටෙන්ඩර් එක පිරිනමුවාම එතන එන ආයතනයට අපිට දෙන්න වෙනවා සැලකිය යුතු කාලයක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද අප්‍රේල් මාසයේ වෙද්දී දවස් 50ක් රටටගෙන ආනයනය කරන්න. මේ වගේම බස් රථ 50ක්. ඒ වගේම මීට අමතරව අපි ගත්තාම චීන රජයේ ආධාර දෙක්ක ඉලෙක්ට්‍රික් බස් රථ, අපි කියන්නේ විදුලියෙන් බැටරියෙන් ක්‍රියාත්මක වෙන බස් රථ 100ක් අපිට හම්බෙනවා. ඉතින් අපිට 100 දෙන්න යද්දී අපි කිව්වේ 100ම එකපාර දෙන්න එපා, අපිට දෙන්න පොඩි ප්‍රමාණයක් අපි මුලින්ම මේක ලෑස්ති කරගෙන ඉතුරු 75 බිල්ල ගන්නම් කියන එක. ඉතින් දැනටමත් අපි ආයතනයේ විදිහට අපේ විදුලිකරණයට අවශ්‍ය වෙනම ආයතනය වෙන ව්‍යුහයක් අපි ආරම්භ කරලා ඒකට අවශ්‍ය අපි කියන්නේ මේ දැනුම තියෙන පුද්ගලයන් අපි ඉන්ටර්විව් කරලා ඒකට අවශ්‍ය ආකෘතියක් අපි හදාගෙන ගමන් තියෙන්නේ. ඉතින් ඒක ඇවිල්ලා එතන තියෙන ඒ කටයුතු සැලසුම් කරගත්තා. මොකද ඒක මිටඩිය පොඩ්ඩක් බරපතල කාරණාවක්. මොකද විදුලියත් එක්ක ගත්තාම අපිට තෙල් ගහනවා වගේ නෙමෙයි, චාර්ජින් ස්ටේෂන්ස් තියෙන්න ඕනේ. එතකොට ඒ චාර්ජින් ස්ටේෂන්ස් වලින් අපි බස් රථ චාර්ජ් කරන්න ෂෙඩියුල් කරන්න ඕනේ. මොකද තෙල් ගහනවා වගේ විනාඩි ගානට කරගන්න බැරි වැඩක්. ඒකත් එක්ක ඔපරේෂන් එකක් දුවන්න ඕනේ. එතකොට මේ බස් රථවල මිල ඒවත් එක්ක අපි මේවා ඔපරේට් කියන අපි මේක පරිපාලන කටයුතු කරද්දී අවශ්‍ය දැනුම බස් රථය අපි ගත්තාම තියෙන සාම්ප්‍රදායික ක්‍රමයේ නෙමෙයි එන්ජින් නෙමෙයි මුකුත් තියෙන්නේ ඒවට අවශ්‍ය දැනුම තාක්ෂණික ශිල්පීන් ඒ කියන හැම පරිසරයක්ම අපි හදාගන්නවා එහෙම හදාගන්න නැතුව පටන් ගත්ත ව්‍යාපෘති තමයි අතරමඟ නවතිලා තියෙන්නේ මොකද මෙට්‍රෝ ආයතනය කියන්නේ අපි ටිකක් දුර දකින්න සැලසුම් හදන එකක් ඉතින් ඒකම තමයි අපි මේ මෙට්‍රෝ ආයතනය පටන් ගන්න කලින් බස් රථ පාරට දාන්න කලින් ඩිපෝ හැදුවේ ඩිපෝ ටික හදලා ඒ ඩිපෝ වලින් කරන කාර්යයන් සැලසුම් කරලා කොහොමද බස් රථයක් මේ හරියට එයාගේ තියෙන සර්විසස් ටික කරන්නේ මගින්ට සුවපහසු විදිහට අපි කියන්නේ පිරිසිදුව මගින්ට මේක හැමදාම හැම ට්‍රිප් එකෙන් ට්‍රිප් එක කරාම මේ යන රූම් වාරයක් පාසම මේක පිරිසිදුව තබා ගන්න අවශ්‍ය කටයුතු සිදු කරන්නේ අන්න ඔය කියන අපි කියන්නේ මේ මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අපි හදලා තමයි මෙතෙන්ට ආවේ. ඉතින් ඒකින් ද අපි ආයේ විදුලිකරණයට යන්නත් කලින් මේක හදන්න ඕනේ. ඉතින් ඕක තමයි අපේ බස් රථ බලෑණිය වැඩි වීමේ
1: ඉලක්කය. මේ මේ ලෝකේ ඕනම රටක අපි දකිනවා ටිකක් දියුණු රටවල මෙට්‍රෝ බස් රථ සේවාව තියෙනවා. එක පැත්තකින් දුම්රිය මාර්ග තියෙනවා, ෂටල්ස් තියෙනවා. මේවා ඔක්කොම පාවිච්චි කරන්න ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට මෙට්‍රෝ බස් එකෙන් පස්සේ බොහෝ රටවල අපි දකින්නේ එකම ට්‍රැවල් කාඩ් එකක් හරහා එතනින් එහාට අපිට ටැක්සි එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ මේ ක්‍රමවේදයන් සියල්ල දෙනවා අපි ගිවලා දෙන කාඩ් එකෙන් මේ බස් එකෙන් බැහැලා ඊළඟ බස් එකට ට්‍රේන් එකට හැමදාම පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ තාක්ෂණයක් ඉස්සරහට එයිද ලංකාවේ?
3: ඒ කියන්නේ අපේ ඉලක්කය එතන තියෙන්නේ. ඒ කියන්නේ මට මතකයි මම ඉන්ටර්වයුව කරද්දි මගෙන් ඇහුවා මොකද්ද වගේ විෂන් එක කියලා. ඒ කියන්නේ මම කිව්වේ මේ ට්‍රාන්ස්පෝර්ට් එක සිංගල් වින්ඩෝ එකකට ගේන එක කියන එක. ඊට පස්සේ ඒකට තමයි අපි වැඩ කරන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍යයි මගියෙක්ට තමන්ගේ ගමනාන්තයේ ඉඳන්, ඒ කියන්නේ ගමන ආරම්භයේ ඉඳන් ගමනාන්තය වෙනකන් තියෙන හැම මාධ්‍යයක්ම භාවිතා කරගෙන මගියට පහසුවක් ඇති වෙන විදිහට යන්න. ඉතින් ඒකට අපි අපි මේ අමාත්‍යංශයක් විදිහටත්, ප්‍රවාහන අමාත්‍යංශය විදිහටත්, ඒකට අනුබද්ධ ආයතන විදිහටත් අපි සැලසුම් දෙනට මැදිහත් කරගෙන යනවා. කොහොමද අපි එක පේමන්ට් ප්ලට්ෆෝම් එකක් ගේන මේ හැම එකටම ඒ පේමන්ට් ප්ලට්ෆෝම් එකේදී කොහොමද මේ ට්‍රැවල් කාඩ් එකක් ඉන්ට්‍රඩියුස් කරන්නේ? ඒක කොහොමද හැම තැනකම ටොප් අප් කරගන්න, අපි කියන රීචාර්ජ් කරගන්න ෆැසිලිටීස් හදන්නේ? මේ තියෙන ටැක්සි සර්විසස්, රේල්වේ එක සෙනතකොට අපි කියනවා ප්‍රොවින්සිය ලොง ඩිස්ටන්ස් බසස්, ඊට පස්සේ අපි හදන මල්ටි මොඩල් ටික ඔය ඔක්කොම එකට ලින්ක් කරගන්නේ කොහොමද කියන එක දැනටමත් අපි සරසම් සකස් කරමින් යන්නේ. ඒවට අවශ්‍ය ටෙන්ඩර්ස් දැනටම පටන් අරගෙන තියෙනවා. ඉතින් මේක ලොකු නෙට්වර්ක් එකක්. මේක අපි හිතන විදිහට බිම පැල කරගන්න පුළුවන් කියලා අපි දන්නවා. අපි ඒකට අවශ්‍ය සියලුම දේවල් කටයුතු සූදානම් කරගෙන යනවා. ඉතින් අපිට අවශ්‍ය කාලයක් අපි අවුරුදු මේ කතා කරන්නේ 4-5ක දුර ගමන. ඉතින් ඒ ගමන යද්දී ඔබ කිව්ව පහසුකම දෙන්න පුළුවන්. මොකද අපි මේකත් එක්කම මේ මල්ටි මොඩල් ටික අපි හැදෙනවා. මල්ටි මොඩල් ටික ඩිජිටල් කරණේ වෙනවා. ඊට පස්සේ දුම්රිය ඩිජිටල් කරණේ වෙනවා. මේ ළඟදී ඔයගොල්ලෝ දකින්නේ නැති ප්‍රවේශ මුදුකාංගය ඉන්ට්‍රඩියුස් කරා, එකක් ඉන්ට්‍රඩියුස් කරා, QR පේමන්ට් ආවා. ඉතින් ඔක තවත් වැඩි දියුණු වෙනවා. අපි මෙට්‍රෝ එක විදිහට අපි ඉදිරියට බලාගෙන ඉන්නවා. මේ තියෙන අපි කියන්නේ ඒකට කියන්නේ මේ මේ ටැක්සි සර්විසස් ටික, ඒ කියන්නේ පැරා ට්‍රාන්සිට්ස් ටික. ඒ පැරා ට්‍රාන්සිට් ටික කොහොමද අපේ ඇප් එකත් එක්ක කනෙක්ට් කරන්නේ? අපේ ඇප් එක කොහොමද නැෂනල් ලෙවල් ට්‍රාන්ස්පෝර්ට් ඇප් එකකට ගයිඩ් කරන්නේ? මොකද මේක තමයි අමාත්‍යංශය සහ මේ රජයේ විදිහට මිනිසුන් වැඩි ප්‍රමාණයක් වැළඳගත්ත ට්‍රාන්ස්පෝර්ට් ඇප් එක. මේකම තමයි ඉස්සරහට අපේ නැෂනල් ඇප් එක වෙන්නේ. ඉතින් මේ වගේ ගමනකට ඉලක්කේ අපි අර ඒ ඉලක්කේ දිහා බලාගෙන තමයි අපි ඔක්කොම මේක ගමනකට ගමන් කරන්නේ.
1: හොඳයි. ඒ ගමන පිළිබඳව අපේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ශාස්ත්‍රයේ අනාගතය පිළිබඳව අපි කතා කරමින් ඉන්නවා ආයුෂ්මන්ත මදුරංග මහත්මයා සමග. ඔහු කටයුතු කරන්නේ කළමනාකරු ඩිජිටල් මෙට්‍රෝ බස් රථ සේවාවේ. අපිට විරාමයක් ගන්න අවසර දෙන්න ප්‍රවෘත්ති වලින් පස්සේ යාලේ අපි කතා කරමු. එතෙක් ලක්නත් සමග රැඳී සිටින්න.

0: 99.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: 9:01 වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘති සංස්කරණය මහින්ද පිපිලේ
1: දැයෙන් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: මුහුතෙන්වත් ගුවනින්වත් ගුටුගේන්න එපා කොහොමගෙනවත් අල්ලනවා විකුණ නොල්ලු සැමට දැන්දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ස්වාධීන රූපවාහිනි මාධ්‍යාලය සහ JJL Overseas Education ආයතනයක සංවිධානය කරන ඉන්ටර්නැෂනල් කැරියර් ඇන්ඩ් එක්ස්පෝ ප්‍රදර්ශනය අද පැවැත්වෙනවා. උසස් අධ්‍යාපනය හැදෑරීමට විදේශීය විශ්වවිද්‍යාලවලට යාම සඳහා සිහින දකින තරුණ තරුණියන්ගේ සිහින සැබෑ කරන මෙම ව්‍යාපෘතිය පෙරවරු 8ටයි ආරම්භ කෙරුණේ ඒ ගෝල්ෆේස් හෝටලයේදී. මෙවට පිටත් තරුණ තරුණියන් විශාල පිරිසක් ඊට එක්ව සිටිනවා. මේ අතර ලෝක ළමා දිනය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සංවිධානය කරන ළමා දින වැඩසටහන අද දවස පුරා පැවැත්වෙන්නේ දෙහිවල කේන්ද්‍ර කරගනිමින්. දෙහිවල සත්වෝද්‍යානයේ සහ SDS ජයසිංහ ක්‍රීඩාංගණයේදී ITN ලක්හඬ ළමා දින වැඩසටහන පැවැත්වෙනවා. එහිදී දරුවන් වෙනුවෙන් විනෝද ක්‍රීඩා සහ විශේෂංග රැසක් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. මේගමු ප්‍රදේශයේ දෙදෙනෙකු මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් මිලියන 44.5% අධික වටිනාකමකින් යුත් දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය පියවරගෙන තිබෙනවා. මේගමු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ කාන්තාවක මද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් උපයාගෙන නැති බවට ලැබුණු තොරතුරක් මත නීති විරෝධී වත්කම් කොට්ටාශය විමර්ශන ආරම්භ කළා. ඒ අනුව අදාළ කාන්තාව මෙම මද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් 95,000ක වියදමින් කඩුනේරී ප්‍රදේශයේ පර්චස් 24කට අධික ඉඩමක් මෙන්ම එහිදී කර තිබූ රුපියල් කෝටි 3,000,000ක් වටිනා දෙමහල් නිවසක් මිලදීගෙන ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. ඒ අනුව මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ දින 14ක කාලයක් සඳහා දෙබල ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කෙරුණා. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපෑම් කරමින් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. රිෂ්ටර් මාපාංක 4.8ක ප්‍රබලත්වයකින් යුතු කම්පනයක් බවයි ඔස්ට්‍රේලියා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ. එරට වේලාවෙන් අලියුම 2ට පමණ භූචලනයේ වාර්තා වුණා. ඒ සමග නිවාස සහ ගොඩනැගිලි සැලවීමකට ලක්ව ඇති බවයි ඔස්ට්‍රේලියා බලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු ලැබී නැහැ. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට.
5: 24 පෑම සීරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දෙනවය විනාඩි 6යි SLT Mobitel Nebula Institute එක ගැන. මනත්තන් කැම්පස් එක ගැන අපි පොඩ්ඩක් මතක් කරන්න ඕනේ.
1: අනිවාර්යෙන් අපි මතක් කරමු. දැන් මේ දවස්වල වාගේ ඒ ලෙවල් ඉවර වෙලා මොකද්ද කරන්න කියලා හිත හිත ඉන්න ගමන් ඩිග්‍රී එකක් කරන්න හොඳ කැම්පස් එකක් හොයනවා නම් හොඳම දෙන තමයි SLT Mobitel Nebula Institute of Technology. ඉතින් Nebula Institute එක කියන්නේ ලංකාවේ සංනිවේදන ශාස්ත්‍රයේ ප්‍රමුඛයා වූ SLT Mobitel ආයතනයේ educational arm එක. ඉතින් Nebula Institute එක හරහා ලෝකෙම පිළිගත් යුනිවර්සිටි එකක් වන UK යුනිවර්සිටි එක ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම electrical and electronic engineering, robotics and artificial intelligence, ඒ වගේම data science වගේ ඉන්ඩස්ට්‍රි එක පිළිගත් වටිනා degree program එකක් ඔයාට කරන්න පුළුවන්. ඒ වගේම person UK BT EC high education diplomas වන electrical and electronic engineering, ඒ වගේම digital technology, ඒ වගේම computing ඔයාලට කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ යුනිවර්සිටි එකත් එක්ක UK යුනිවර්සිටි එකත් එක්ක bachelor degree එකක් සඳහා වන ඔයාගේ A level result අනුව 30% දක්වා scholarships ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඔය SLT Mobitel Nebula Institute එකෙන් ඔයාගේ bachelor degree එක complete කරලා UK එකත් එක්ක UK යුනිවර්සිටි එකත් එක්ක තියෙන join එක එහෙම නැත්නම් සම්බන්ධතාවය භාවිතා කරලා ඔයාගේ course fee එක මත 20% discount එකක් ඒ institute එකෙන් ඔයාලට ලබා දෙනවා. ඒ වගේම මාස 6ක practical training sessions එකක් ඔබට SLT Mobitel ආයතනයේදී complete කරගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් තවත් බලන් ඉන්නේ නැතුව මේ සියලු අවස්ථා ලබා ගන්න වැඩි විස්තර සඳහා ඔයා දැම්ම call එකක් ගන්න 0112 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162 162
0: වෙලාවේ මේ පණිවිඩයත් මතක් කරන්න. මොකද අද තමයි ගෙදරට බඩු ආහිරාදිය මිලදී ගන්නනේ. ළඟම තියෙන සිටි එකට යන්න ඔබ උත්සාහ කරමින් ඉන්නවා. විශේෂයෙන් දැන් මෙට්‍රෝ බස් රථ සේවාව ක්‍රියාත්මකයිනේ කොළඹවට. බොහෝ වෙලාවට දැන් ඉස්සර වගේ තමන්ගේ වාහනේ යන්න ඕනේ නැහැ. ඩක් පාරටාවට පස්සේ මෙට්‍රෝ බස් එකේ නැගලා අවශ්‍ය දේවල් මිලදී ගන්න සුපර් මාකට් යන මේ හැම දෙයකටම අවස්ථාව තියෙනවා. යන එන ගමන් මගේ ඉදී ඔයාලට දකින්න හම්බෙනවා නම් ලොතරැයි කූඩුවක් ජාතික ලොතරැයි මණ්ඩලේ සුබ දවසක් ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. පුංචි රුපියල් 40ක් ආගේ ජීවිතේ නේද එදිනෙදා වියදමට එදිනෙදා වායට අවශ්‍ය කරන බඩු බාහිර ආදී මිලදී ගන්න ඔයා දැකපු හීන හැබෑ කරගන්න අනිවාර්යෙන් ඔයා ගන්න ඕනේ. ඉතින් සුබ ලග්නයත් එක්ක අංක 3ම නිවැරදිව ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරු පැදිය මුදලින් ලක්ෂ 5ක් අංක 3ක් පමණක් නිවැරදිව ගලපා රුපියල් 50000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රසක් ඔබට දිනා ගන්න පුළුවන්. පුංචි රුපියල් 40කට තමයි මේ හැමදේම හම්බෙන්නේ. අපි යමු මෙට්‍රෝ බස් එක පැත්තට.
1: ඔව් දැන් අපි කතා කරමින් ඉන්නේ අද දවසේ ඔබට ඉතාම වැදගත් සේවාවක් වෙන මෙට්‍රෝ බස් ගෝ ඇප් එක හා නිකුත් මෙට්‍රෝ බස් ඩිජිටල් සේවාවන් ගැන. ඉතින් ඩිජිටල් මෙට්‍රෝ බස් රථ සේවාවේ කළමනාකරු ඩිජිටල් ආයුෂ්මන්ත මధుරංග මහත්මයා අපිත් එක්ක ඉන්නවා. අපිට මුලින්ම මේ අසන්නේ කහව ප්‍රශ්නෙකට උත්තර දෙමින්ම මේ වැඩේ පටන් ගමු ආයුෂ්මන්ත මහත්මයා. ඔහු අහන කතාව තමයි කෙලින්ම වෙන අනම්මනන්නේ මෙට්‍රෝ ගාල්ලට එන්නේ කවද්ද? ඒ වගේම දැන් දිගුව මෙට්‍රෝ නුවරට එන්නේ කවද්ද? මෙට්‍රෝ අනිත් සිටි වලට යන්නේ කවද්ද?
2: මෙට්‍රෝ ගාල්ලට යන කලින් නුවරට යනවා. නුවර යාපනය තම යාපනය ගාල්ල එකට එන්නේ. ඊට පස්සේ මුලින්ම ඉතින් නුවරට යන්න ඕනේ. ඒ අදිත් අර අපි මම ඉස්සෙල්ල සඳහන් කරා වගේ අපි මේක ඉලෙක්ට්‍රිෆයිඩ් කරන්න ඕනේ. මොකද නුවර කියන්නේ පොඩි අපි කියන බේසමක් වගේ. වායු පරවාතේ එළියට යන්නේ.
1: ඔව් ලොකු වායු දූෂණයක් තියෙනවා නුවර ටවුන් එක ඇතුලේ.
2: ඉතින් ඒකට අපි ඉලෙක්ට්‍රිෆයි කරන කන්සෙප්ට් එක ගේන්නේ මේ ඒකට හරක් කරගෙන. ඉතින් ඔය ටික මෙහි කොළඹ සැලසුම් කරන්න ඕනේ මුලින්ම. සැලසුම් කරලා කොළඹ රූට් එකක් අපි වෙන් කරගෙන දැන් ඔයගොල් අපි ගොඩක් අපි මේ රූට්ස් ටික එළියට දැම්මම කට්ටිය අපෙන් ඇහුවා CM06 තියෙනවා CM07 නෑ කො එකපාර 8 මොකද වැරදිලාද කියලා. අපි කිව්වා නෑ අපිට වැරදිලා නෑ අපි මේ අපි යන ගමනක 7 එනවා. ඒක එන්නේ ඉලෙක්ට්‍රිෆයිඩ් වෙලා. ඉතින් ඒ ඉලෙක්ට්‍රිෆයි රූට් එක කොළඹට ඇවිල්ලා එතන බස් රථ ඔක්කොම වැඩ කරලා අපිට දෙන අත්දැකීම් එක තමයි අපි නුවරට යන්නේ. ඉතින් ඒක කාල රාමුවක් කියනවනම් ලබන අවුරුද්දේ මේ වගේවත් ඒ නුවරට අඩිය තියද්දි ඒ ගිහිල්ලා තමයි ගාල්ලට එන්නේ. ඉතින් අර අපිට ඉක්මනට සර්විස් එක වුණාට හැබැයි මේකට තියෙන ක්‍රම උපායක් ඒක.

0: මට හිතුණු දෙයක් තමයි මදුශංක මේ මෙට්‍රෝ එකක් නුවර ඇතුලේ හරවන්න පුළුවන්ද කියලා. ඒකේ මට ආපු ප්‍රායෝගික ප්‍රශ්නයක්. එතකොට ඒවට
1: මේ මාර්ග පද්ධතිය සමහර තැන්වල වෙනස් වීම වෙන්න සිද්ධ වෙයි. ඒවට අවශ්‍ය කරන පහසුකම් ටික හදාගන්න වෙනවා. ඉතින් එහෙම ගොඩාක් දේවල් එක තමයි යන්නේ. හැබැයි ඉතින් අර මෙච්චර කාලයක් අපි මෙට්‍රෝ බස් එකක් දැකලවත් නැතුව හිටපු එකේ තව ගොඩක් ඉවසන් යමු. මේක පිළිවෙලට හරියට ආයුෂ්මත් මාත්‍යලා
2: ගාලට අනිවාර්යෙන් එනවා. අවුරුදු දෙවෙනි කියන අපි 27 වගේ 28 මුලවෙද්දී අනිවාර්යෙන් එන්න ඕනේ. එතකොට එතනත් ඩිපෝ හැදෙන්න ඕනේ. ওই ටික පටන් ගන්න තමයි ඉන්නේ. ඉතින් අර කිව්වා වගේ නුවර බස් එකකට අපි ක්‍රම දෙකම, එකක් මාර්ග වෙනස් කිරීම සහ ඊට ගැලපෙන බස් රථ වෙනස් කිරීම. ওই දෙකෙන්ම අපි අපිට යන්න පුළුවන්. සමහරකට මීට වැඩිය අපි කියන මේක මේ මීටර 12ක් දිග බස් රථ මේවා. හැබැයි ඊට වැඩිය පොඩි ප්‍රමාණයේ බස් රථ ඉන්න පුළුවන්. ඒක ස්වභාවයත් එක්ක තමයි අපිට ඉතින් ඔය හැම දෙයකම නිදහස තියෙනවා.
0: ආයුෂ්මත් මහත්තයා, දැන් පොදු ප්‍රවාහනය ගැන කතා කරනකොට ලංකාවේ පොදු ප්‍රවාහනය සමහර වෙලාවට හරිම ඛේදජනකයි, ඛේදනීයයි. ඒක තමයි කතාව. අපි පොදු ප්‍රවාහනේ ඉඳලා ඉස්සරින්දම දැකලා තියෙන ටීවී එකේ රූපරාමුවක් දැක්කත් බස් එක නිකන් පැත්තට බර වෙලා ෆුට්බෝඩ් එකේ දුම්රිය වෙන්න පුළුවන්, බස් රථය වෙන්න පුළුවන්. ඒක ඇතුළට නගිනවා කියන්නේ වෙන ලෝකයකට යනවා කියන එක. ඒ කියන්නේ වෙන නරකාදීකට නගිනවා වගේ එකක් තමයි කියන්නේ. කාන්තාවන්ට අපහසුතාවයන්, දරුවන්ට අපහසුතාවයන්, බෑග් නැතිවීම, අපිම දැනුවත්වම නැති වෙලා තියෙනවා. බොහෝ දෙනාගේ බඩු බාහිරාද, ඊට පස්සේ තියෙන ඇතුළේ තියෙන තර්ජන, ඊට පස්සේ කනට අමිහිරි ශබ්ද, මේ කියන්නේ පොදු ප්‍රවාහනයේ නගිනවා කියන්නේ මිනිසුන්ට කරගන්නම දෙයක් නැතුව රැකියාවට යනවා. එතකොට මේ මෙට්‍රෝ බස් එකේ ඇතුළේ තියෙන පහසුකම් යටතේ මෙට්‍රෝ එකේ හිටගෙන යන්න පුළුවන්ද?
2: මෙට්‍රෝ එක හදලම තියෙන හිටගෙන යන්න. මොකද
1: කෙටි දුර
2: හින්දා ඒකේ අපි සීට් වර්ග කිහිපයක් එනවා. දැන් මේන බස් ටිකක් කට්ටියට හුරු පුරුද්දක් නැහැ. සීට් වර්ග දෙකක් තියෙනවා. එකක සීට් වැඩි, අනිත් එකේ සීට් අඩුයි. සීට් වැඩි එක පොඩ්ඩක් දුර ගමනාන්ත, උදාහරණයක් විදිහට පාන දුර දෙමටකොට අපේ රූට් එක, නැත්නම් තලංගම ඒකල රූට් එක ඔය ගත්තාම ඒ වගේ සීට් වැඩි සීට් මේ බස් රථ. හැබැයි මේ කෙටි දුර ධාවනය වෙන අපි තියෙන සර්කියුලර් රූට්ස් එකක් තියෙනවා කොළඹ. ඊට පස්සේ තව අපි ඉන්ට්‍රඩියුස් කරන්න ඉන්න සර්කියුලර් රූට් එකක්, ඒ වගේම මේ කොළඹ අවට යන ඇතුලේ සරිසරන බස් රථ ගත්තාම සීට් ප්‍රමාණය අඩුයි. ඉතින් ඒකෙදි අපි සීට් අපි කියන ටෝටල් කැපැසිටි එක පැසෙන්ජර්ස්ලා 80කට යන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. අපේ සිස්ටම් එකෙන් පැසෙන්ජර් කවුන්ට් එක ගන්නවා. පැසෙන්ජර් කවුන්ට් එක අරගෙන ඒක ඕවර්ලෝඩ් වෙද්දී අපි ඉස්සරහට තාම ඒ ෆැසිලිටි නැති හින්දා මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒකනේ ඒක ඕෆ් කරලා තියෙන්නේ අපි ඇත්තට. මේක එනේබල් කරගත්තාන් පස්සේ ඩ්‍රයිවර්ගේ ඉන්ටර්ෆේස් එක පෙන්නනවා පැසෙන්ජර් කවුන්ට් එක කොයි වගේද කියන එක. මොකද දැනට ටිකටින් ප්ලැට්ෆෝම් එකයි අපේ තියෙන බස් එකේ ඔන්බෝඩ් සිස්ටම් එකයි දෙක වෙනම යන්නේ. දැන් කට්ටිය මේක තාක්ෂණය දන්න යහනවනේ. ඉතින් අහයි අයි ඔක එකට දාගන්න බැරි කියන්නේ. ඔය දෙක වෙනම යන්නේ. ඔය දෙකට ඉන්ටග්‍රේට් වෙනවා ඉස්සරහට. ඉන්ටග්‍රේට් වුණ ගමන් අපේ ටිකට් කැඩෙන ප්‍රමාණය සහ කවුන්ටර් ප්‍රමාණය සිස්ටම් එකට යනවා. සිස්ටම් එකට ගිය ගමන් බස් එකේ බස් එක ඔටෝමැටිකලිම ඩ්‍රයිවර් දොර අරින්න උනත් මිනිස්සුන් ඔන්බෝඩ් කරගන්න බෑ. ඔය ෆැසිලිටි එක හැදෙනවා. ඒ වගේම අර කිව්වත් වගේ ඇප් එකෙන් බලා ගන්න පුළුවන් ඕවා ක්ලවුඩඩ්ද කියන එක. දැනටත් එක පෙන්නනවා. මොකද ටිකටින් ප්ලට්ෆෝම් එක අපිට එනේබල් වෙලා තියෙන හින්දා ඒකින් අපේ ඇප් එකේ පෙන්නන ඕවා ක්ලවුඩඩ්ද කියන එක. ඒ වගේම අර අපි කිව්ව ආරක්ෂාව සහ මොකක් හරි නැති වුණාම තියෙන ප්‍රශ්න. අපේ බස් රථවල නැති වුණා වගේ අපිට අමතකත් වෙනවනේ.
0: ඔව්.
2: ඒකට අපි හදලා තියෙනවා අපේ කන්සෙප්ට් එකේ lost and found system එක කියලා. ඉස්සරහට අපි තාම ඇප් එකට එන්නේ නැහැ. ඉස්සරහට නැහැ feature එකක්. ඇප් එකට දාන්න පුළුවන් අපි ගිය මේ ට්‍රිප් එකේ මගේ මොකක් හරි item එක lost වුණා. ඒක electronic එකක්ද මොකක් හරි grocery එකක්ද මොකක්ද කියලා select කරන්න ඕනේ. ඒක පොඩි photo එකක් දාන්න ඕනේ. ඒ දැම්ම ගමන් අපේ assistant ගේ නැත්තම් operator ගේ staff app එකට top up වෙනවා. ඔන්න ඔයා ගියේ මේ route එක මෙහෙම තියෙනවා check කරලා බලන්න කියලා. ඒ චෙක් කරපු ගමන් එයා කියනවා ආව් මම ගිහිල්ලා මේ සීට් එක මීඩියක චෙක් කරා මෙතන තියෙනවා. හරිද? තියෙනවා නම් අපි ආයෙ අනිත් පැත්තට පැසෙන්ජර් කියනවා ඔයාලා ළඟම තියෙන මේ අපේ ආයතනයට ඇවිල්ලා නැත්තම් මේ බස් රථයේ මේ මෙතන මේ අවල්තනින් බස් රථයේ තියෙනවා ඒක ගොඩ වෙලා හරි ඔබට ඔබගේ නැති වෙච්ච දේ ගන්න පුළුවන්. හැබැයි ඊට එහාට ගිහිල්ලා මොකක් හරි වුණොත් අපේ පරිපාලන ආයතන සම්බන්ධ වෙලා අපේ කන්ට්‍රෝල් සෙන්ටර් එකෙන් CCTV footage බලලා අපිට එතනනොත් ඒකට මොකද්ද උනේ කියන දේ ගන්න පුළුවන්. ඉතින් අර කාටවත් කරදරයක් නැතුව හිතන්න නැතුව අපේ පද්ධතියත් එක්ක එකතු වෙන්න පුළුවන්.
0: ඊළඟ ප්‍රශ්නේ තමයි ලංකාවේ පොදු ප්‍රවාහනය හෝ ඒවා රාජ්‍ය ආයතන මේවා පොදු ස්ථාන මේවා අපේ ලංකාවේ පුරුද්දක් තියෙනවා, හරි කැත පුරුද්දක් තියෙනවා. බොහෝ දෙනෙකුගේ නෙමෙයි සුළු පිරිසකගේ පොදු දේපල විනාශ කිරීම. අපි දන්නවනේ බස් රථවලට සිද්ධ වෙලා තියෙන දේ. පෞද්ගලික බස් රථවල වුණත් එහෙමයි. ඒ කියන්නේ දැක්ක තැන පය තියෙනවා, සීට් වල ඉරි අඳිනවා, සීට් කපනවා. මේ වගේ අත්දැකීම් මේ කෙටි කාලෙට ඔබේ ආයතනය ඇතුලේ ඉන්නවා?
2: දැනට නැහැ. ඒ කියන්නේ දැනට අපි ඇත්තට මේක අගේ කරන්න ඕනේ මගින්. මේක ඇත්තටම තමන්ගේ දෙයක් විදිහට පරිහරණය කරනවා. හැබැයි එහෙම මොකක් හරි දෙයක් කරන්න කාටවත් හිතන් ඉන්නව නම් ඒකත් බෑ. මොකද නගින තැනින්ම මූණ කැප්චර් වෙනවා, බහින තැනින් ඔක්කොම වෙනවා, එයා ඉන්න ඉඳන් ඉන්න තැන කැප්චර් වෙනවා, ඊට පස්සේ බස් හෝල්ඩ් එකේ ඉද්දිත් ඉන්න විදිහත් කැප්චර් වෙනවා. මොකද අපි බස් රථයේ 360 ආවරණය වෙන්න පද්ධතිය.
0: මේවට මේවා අපරාධ කාර්යතාවයන් වලට යොදා ගන්නත් බෑ කියන්නේ.
2: මොකද රාජදීපල හානි කිරීම.
1: රාජදීපල හානි කිරීම සමහර බස් වලට මේ ආවෙම අපි ඇරියස් ටිකක් තියාගෙන ගාන්ධාවන්ට හිරි හැර හිංසන කරනවා සිද්ධ වුණා. දැන් මෙට්‍රෝ බස් එක නැගලා නම් ඒ සෙල්ලම් වලට ලැස්ති වෙන්න එපා. නේද? විෂුවල්ස් ටික තියෙනවා. කොතනද හිටියේ, කොහොමද හිටියේ, මොන විදිහේ අතවරයකට දුබ කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්නේ, මේ සියල්ල අවසානයේ අධිකරණ ක්‍රියාමාර්ග වලට පවා යා හැකි පැහැදිලි සාක්ෂි සහිතව තමයි මේ ප්‍රවාහන සේවාව දියුණු කරලා තියෙන්නේ. එතකොට රට ගජු ගාලා පොතු ටික දාලා යනකොට බලන්න පුළුවන් කවුද දැම්මේ, කොහොමද දැම්මේ, නේ, කොච්චර ප්‍රමාණයක්ද දැම්මේ. ඒවට අදාළව නීති රීති පවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. මෙහෙම නැත්තම් හදන්නත් බෑනේ. අපි දැකපු ලංකාවේ ওই ඩිපෝ වලට හම්බෙච්ච හැම අලුත් බස් එකම මාසයක් දෙකක් තුනක් යනකොට විනාශ වෙලා යනවා. ෂීට් ටික ඉරලා දාලා තන තන මේක පිළිවෙලට නඩත්තු නොකිරීමේ තත්ත්වයක් තිබුණා. මම ටිකක් පැහැදිලි කරගන්න කැමති ආයුෂ්මත් මහත්තයා. ලංකාවේ හුඟාක් පොදු ප්‍රවාහන සේවා විශේෂයෙන් රාජ්‍ය අංශයට අදාළ සමහර කොන්දොස්තර මහතුරු, රියදුරු මහතුරු තමන්ගේ බස් එක ඉතාම පරිස්සමට පාවිච්චි කළා. හරි ආදරෙන් එහෙම පාවිච්චි කරපු පිරිසක් ඉතියා. මේකට අවශ්‍ය කරන දේවල් තමන්ගේ අතින් වියදම් කළගෙන, මොකද ඩිපෝවෙන් දෙන්නේ නැහැනේ මේකට, මේ කොටස් එකතු කරගන්න කියලා. ඒ අවශ්‍ය දේවල් හරියට පිළිවෙලට හදාගෙන මේක අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරලා තියාගෙන හිටියා. එතකොට මෙට්‍රෝ බස් සර්විස් එකේදීත් මේ පිරිසිදු භාවයේ තියාගන්න, එහෙම නැත්නම් බස් එක හරි ලස්සනට තියාගන්න වගකීම රියදුරු සහ මේ සහායකින් පවර්ලා දෙනවා. එහෙම නැත්නම් ඒ සර්විස්
0: සඳහා මෙහෙම සෙට් එකක් තියෙනවා. අපි දැක ලස්සන යුනිෆෝම් එකක් ඇඳගෙන ඒගොල්ලෝ හරි ගෞරවණීය විදිහට ඉන්නවා. දැනට අපිට පේන්න තියෙන අවුට්ලුක් එක.
2: ඒක අපි හොඳ යාන්ත්‍රණයක් හදලා තියෙනවා. සහ ඒක ඉස්සරහට වැඩි දියුණු වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ඒක ඔටෝමැටිකලි, يعني ස්වයංක්‍රීයව මේ අපේ කියන ඔපරේටර් ඇසිස්ටන්ස් ලට දීලා තියෙනවා ක්‍රමයක්. හැබැයි ඒක ඉදි අගේ කරන්නත් ඕන. දැන් ඉන්න අපේ උපරිම ෆ්ලීට් එකක් ඉන්න 300 ආසන රෝණයක් විතර. එතකොට ඒ ගත්තහම ඒගොල්ලෝ මේකට ආදරය කරනවා. සමහරක් අය අපි කියන්නේ අර වෙන රටවල ඩුබායි මෙට්‍රෝ පැද්ද අය, ඩුබායි වල රටවල මෙට්‍රෝ පැද්ද අය ලංකාවට ඇවිල්ලා අපේ රටේ දෙයකට. සහ අපි මේකදී භාවිතා කරනවා පොඩි ඉන්සෙන්ටිව් ක්‍රමයක්. ඒ කියන්නේ පොඩි දීමනාවක් දෙන එකක් පඩියට අමතරව. ඒකෙදී ඩ්‍රයිවර්ට කම්ප්ලේන් නැද්ද, ඩ්‍රයිවර්ගේ ඇක්සලරේෂන් එක, ඒ කියන්නේ තෙල් ඉතුරු කරගෙන මේක පරිහරණය හොඳද,
0: මේකේ ස්මූත් ධාවනය,
2: ස්මූත්, ඒතර ඇක්සිඩන්ට්ස් අඩුද, ඊට පස්සේ කම්ප්ලේන් නැද්ද, පැසෙන්ජර්ස් නැයි කම්ප්ලේන් නැ, එලියන් කම්ප්ලේන් නැ, ඔක්කොම අපිට රෙකෝඩ් වෙනවා. ඒ ඔක්කොම එකතු කරලා යාගෙන දෙනවා අපි මාක් එකක්. අපි කියන්නේ KP එක මොන්ට කරනවා. ඒකට එතකොට ඒක ගන්න ස්වයංක්‍රීයව අර තියෙන මේ අපේ ඔපරේටර් මහතා අපේ බිහේවියර් එක හදා ගන්නවා. ඒ තියෙන එතික්ස් හදා ගන්නවා. ඉතින් ওই වගේ අපි පොඩි අර අපි කියන්නේ මේ තමන්ට තම අපිව චෙක් කරන ක්‍රමයක් අපි හදලා තියෙනවා. ඒ වගේම අපේ වෙනම ක්ලීනින් සර්විස් එකක් තියෙනවා. බස් රථයක් ඒ අදාළ විදිහට ඔපරේෂන් සෙන්ටර් එකෙන් ෂෙඩියුල් වෙලා රිලීස් වුණාම බස් සුපර්වයිසර්ට, කියන්නේ අපි එන ඩිපෝ සුපර්වයිසර්ට යනවා, ඔයාගේ ෂෙඩියුල් එක මොකද්ද, මොන බස් රථද ගේන්න ගන්න ඕනේ. ඒ ඩිපෝ වලට වෙනම account assistant කෙනෙක්, washing team එක, technical team එක අපි assign කරලා තියෙනවා. බ්‍රේක්, එතකොට බස් රැක් එළියට දාද්දි බ්‍රේක්ස් ටික හරියද, ඔයිල් ටික හරියද, වැකියුම් ටික හරියද, ඒ කියන බේසික් රනින් කන්ඩිෂන් ටික හැම ටික ඩිපෝ එකම චෙක් වෙනවා. ඊට අමතරව ක්ලීනින් ඕකේද, මොකද ඩ්‍රයිවර් බස් එකට අපේ ඔපරේටර් ඇසිස්ටන්ස් බස් එකට නගිද්දී එයාට එයාගේ ස්ටාෆ් ඇප් එකේ අපි ඉස්සරහට ඉන්ට්‍රඩියුස් කරනවා. බස් එක චෙක් කරන්න ඕනේ, යා ඉන්ස්පෙක්ෂන් එකක් කරලා මේක ක්ලියර්ද කියලා වෙරිෆයි එකක් දෙන්න ඕනේ. බැරි වෙලාවත් එයා ඒක වෙරිෆයි නොකර එයාට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එයා ගහනවා මේක මට ඩිපෝවෙන් එළියට යන්න බෑ කියන එක. ඒ වෙලාවෙම ඒක ටොප් අප් වෙනවා අදාළ සර්විස් කරපු මේන්ටේන් ඉන්ජිනියර්ස්ලට. හරි, එතකොට ඒගොල්ලෝ බලනවා මොන ජොබ් එක, කවුද මේ ක්ලීනින් එකේ හිටියේ, කවුද ඒක සුපර්වයිස් කරේ. හැමදේම මේක චේන් එකක් විදිහට ක්ලෝස් හදලා තියෙන්නේ. කාටවත් මේකෙන් පණින්න බෑ, අත පියා ගන්න බෑ. අපි කියන විදිහට මග ඇරියොත් ඒ මගරෝ පොයින්ට් එක හරියටම තිතර අපි අල්ල ගන්න අපි ක්‍රමයක් හදලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේක අපි දන්න හොඳ ට්‍රැක් එක යයි කියන එක.
1: දැන් ඒකම රනිල්, දැන් අපි හිතන්නකෝ අපි දකිනවා එකම නැවක ලංකාවට එනවා බස් ටිකක්. කොටසක් ගන්නවා පෞද්ගලික අංශයේ. තවත් කොටසක් රජය වියදම් කරලා ජනාධිපතිවරයා ප්‍රවාහන අමාත්‍යාංශය අරගෙන දෙනවා ලංකාවේ තියෙන මේ CTBK ඩිපෝසල්ට. ඒ බස් දිහා බලන් හිටපොම මං හැමදාම පාර යනකොට කල්පනා කරපු දේ තමයි මේ නම්බර එකම රෙජිස්ටර් වෙලා තියෙන ප්‍රයිවට් බස් එක තාමත් පාරේ දුවනවා. හැබැයි ආණ්ඩුවෙන් වියදම් කරලා අරන් දුන්නු බස් එක කොට උඩ තියලා හැම ඩිපෝ එකකම ඉස්සරහා බස් 4ක් 5ක් 6ක් විතර පදින්න පුළුවන් මට්ටමේ වගේ ඒවා ඉක්මනටම විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. මෙට්‍රෝ බස් සමාගමේ රියදුරු මහතුරුන්ට, කොන්දොස්තර මහතුරුන්ට සහ කලමනාකරුවන් විදිහට ඔබතුමන්ලට යම් කිසි වගකීමක් තියෙන මේ බස් ටික රැකගන්න මේක රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. ජනාධිපතිතුමා, ප්‍රවාහන අමාත්‍යාංශය මහා කැපකිරීමක් කරලා තමයි මේ අලුත් බස් එක ගෙනල්ල දෙන්නේ. එතකොට ඒ වගේ මං අහන්නේ පෞද්ගලිකව ඔවුන්ගේ හදවත් තුළ කොහොමද තියෙන්නේ ඒ ගෞරවනීය බවකුත් අපිට පේනවනේ. එතුමන්ලගේ යුනිෆෝම් එක අඳගෙනකොට ඇත්තටම රනිල් පුදුම ආසාවක් දැන් අපි මෙතන කොට්ටාව බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට අපිට වෙන්නේ ඒ රියදුරු මහතුරු, රිය සහායක මහතුරු හරි ගැම්මෙන් ඉන්නේ නේ. ඒ අභිමානය උණ්ඩ තියෙන වෘත්තීය ගෞරවයක් හදලා දෙනවා. දැන් ඔය යුනිෆෝම් එක ඇඳීමේ ක්‍රියාවලිය මේ මාර්ගසමගී ප්‍රවාහන අධිකාරියත් එක වෙලාවක දානවනේ. ඒ කෝට් එක ඩ්‍රයිවර් මහත්තයාගේ සීට් එකේ ඉල්ලලා තියලා කවුරු හරි ඉස්සරහින් චෙක් කරනවා කියලා ඉස්සරහින් හෙඩ්ලයිට් එකක් ගහනකොට ඇඳගන්න ඒක කළු ජරාවෙන් පිරිලා ඒ අර පොකට්ස් තියෙන තැන අපවිත්‍ර වෙච්ච තමන් ඇඳගෙන ඉන්න ඇඳුම උඩින් මේ නිලධාරීන් රවට්ටන්න අඳින යුනිෆෝම් එකක් වෙලා. හැබැයි එතනින් එහාට ගිය හොඳ පුරුද්දක් ඔබතුමාලා රටට හඳුන්වා දීලා දෙන එක ගැන පොඩ්ඩක් කතා කරනවා. මොකද ඇත්තටම ඒ මෙට්‍රෝ බස් රථවල ඉන්න රියදුරු මහතුරු, කොන්දොස්තර මහතුරු අදටත් මේ දැන් මාස කීපයක් වෙනෝනේ වැඩේ පටන් ගන්න. හරි පිළිවෙලට තමන් යුනිෆෝම් එක ඇඳලා ඒ වෘත්තියට ගෞරවණීය බවක් ගෙන තියෙනවා.
2: ඔව්, ඒ කියන්නේ සමහ අපේ ඉන්න අපි ගත්තාම මිනිස්සු ඔක්කොම එක සමාන නැහැනේ. ඉතින් කට්ටියක් ඉන්නවා මේකට ඇත්තටම ආදරයෙන් වැඩ කරන. ආදරයෙන් වැඩ කරන ඇවිල්ලා මේක තියෙන දේවල් අවබෝධ කරගෙන අපිටත් උපකාරයක් වෙන. ඒ කියන්නේ අපි මතක් කරන්න ඕනේ ඒ ඔපරේටර්ස්ලා ඇසිස්ටන්ස්ලා අපිට ඒ සපෝට් එක දෙන්නේ නැත්තම් මොකද අපි ඉන්නේ ඔෆිස් එකේ. ඒගොල්ලෝ තමයි පැසෙන්ජර්ව හම්බෙන්නේ. සමහර කාලකට කතා කරලා කියනවා සර් බැනුම් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා මෙහෙම වෙනවා. අපි කියන පොඩ්ඩක් ඉවසන් ඉන්න අපි තාම මේ සිස්ටම් එක දැම්ම විතරයි. ඉන්ටර්නෙට් ප්‍රශ්න එනවා. ඊට පස්සේ සමහරක් වෙලාවට සිස්ටම් ඩවුන් වෙනවා. ඒ වගේ ප්‍රශ්න එද්දී ඇත්තටම අපි මාර සහයෝගිකෙන් වැඩ කරනවා. ඉතින් ඒ වගේ මේ පරිපාලනයේ පැත්තෙන් දෙන සහයෝගය. ඒ වගේම ගත්තහම අනිත් පැත්තෙන් අර පොඩ්ඩක් සහයෝගයක් නැති පාර්ශවිකුත් ඉන්නවා. ඒ අයටත් මේක මඟහරින්න බැරි වෙලා තියෙනවා. මොකද එක අතකින් අර හොඳට වැඩ කරන සහ තමන්ගේ තියෙන හැමදේම කැප කරන ටීම් එකක් මේක ඇතුළේ ඉද්දී ඒගොල්ලන්ට මඟහරින්න බැරි දෙයක් තියෙනවා. මොකද අපි මතක් කරනවා අපේ ඔපරේෂන් ටීම් එක ගත්තාම මහා කුඹුර දැනට ගියත් මේ ටිකේ පාන්දරම ගියත් අපේ කට්ටිය පැවිසතරම් වැඩ. මොකද බස් ෆ්ලීට් එක ඇවිල්ලා ඔපරේෂන් හදන්න ඕනේ, ෂෙඩියුල්ස් හදන්න ඕනේ, ෆෙයාර් ටේබල්ස් දාන්න ඕනේ, මේ ලොකු ෆ්ලීට් එක හැන්ඩල් කරන්න ඕනේ. ඉතින් හොඳ තරුණ ජවයක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම ඒගොල්ලන්ගේ අර වෙන ප්‍රශ්න නැහැ, තියෙන්නේ මෙට්‍රෝ විතරයි ප්‍රශ්නේ. ඉතින් ඒකත් එක්ක වැඩ කරනවා. ඉතින් තම සමහරකට මගහරින්න බෑ. මොකද කවුරු හරි දැන් හොඳ උදාහරණයක් විදිහට අපේ සුපවයිස මහත්මයට රත්මලානේ, එයා පොඩ්ඩක් අලුත් කෙනෙක්, ඔක්කොම අලුත් කට්ටිය ඉන්නේ. එයාගේ අතින් මගේ අතපසු වීමක් වෙලා යුනිෆෝම් එක නැතුව කෙනෙක් ගිහිල්ලා ටග්ගල අපිට කම්ප්ලේන් එකක් එනවා. කම්ප්ලේන් එකක් ආපු ගමන් අපේ තියෙන සිස්ටම් එකෙන් අපි බලනවා කොහෙද වරද වුනේ, මොකද්ද සිස්ටම් එකේ ලොග් ගිලා, කවුද කොහෙද හිටියේ, මොන බස් රථයේ දීුනේ. බලපුවාම අපිට හම්බෙනවා. ඉතින් අපිට ඒ එක වරදින් ඒ වරද අපිට වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දැන් ගත්තහම වෙන ස්ට්‍රොง සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් තියෙනවා. ඉතින් මෙහෙ වැඩක් කරද්දී අනිත් පැත්තෙන් අපිට චෙක් වෙලා ඉවරයි. ඉතින් ඔය ඔක්කොමත් එක්කම මේ ක්වොලිටි සර්විස් එකක් දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. එක වෙච්ච වැරදක් ආයි අපි දෙවෙනි පාර වෙන්න ඉඩ තියන්නේ.
1: ඒ වගකීම ගන්න පුළුවන් තරුණ මේ රටට ආදරය කරන පිරිසක් මෙට්‍රෝ බස් සමාගම සතුව ඉන්න, මේ සේවාව සතුව ඉන්න. විශේෂයෙන් අපි අද කතා කරන්නේ ඩිජිටල් කලමනාකාරතුමන් එක්කලා, ආයුෂ්මන්ත වඳුරංග මහත්මයා මෙට්‍රෝ බස් රථ සේවාවේ. අපි තවදුරටත් කතා කරමු. ඔබට මේ සම්බන්ධයෙන් යම්කිසි අත්දැකීමක් ඇති සමහරලාට, ඇත්තටම ඔබ පාර ගමන් කරද්දී යම්කිසි අතපසු වීමකින් සිදුවෙච්ච වරදක් ඇති, රියදුරු මහතුරු අතින්, කොන්දොස්තර මහතුරු අතින් මේ අයගේ වෙනස් වෙන්න ඕන දේවල්, හැදෙන්න ඕන දේවල් අපිට යෝජනා කරන්න, අපිට කතා කරන්න පුළුවන් ඔබට. 2775 285 01 12 774 606 දුරකථනාංක විවෘතයි වගේම 07 03 93 93 7 ඔබේ WhatsApp අංකය ඔස්සේත් ඔබට පුළුවන් ඔබේ අදහස් කියන්න. අපි විරාමයක් ගන්න ඕනේ.
0: විරාමයට යන කලින් අපි මතක් කරමු අපිට අනුග්‍රහක දායකත්වය ලබා දෙන SLT Mobitel ගැන. LL වලින් පස්සේ ඩිග්‍රී එකක් කරන්න ඔබ කැම්පස් එකක් හොයනවා නම් හොඳම තැන තමයි SLT Mobitel Nebula Institute of Technology. ඉතින් මේ ඉන්ස්ටිටියුට් එක හරහා ලංකාවේ සංනිවේදන ශාස්ත්‍රයේ ප්‍රමුඛයා වූ SLT Mobitel ආයතන Education Arm එක හරහා ඔබට බොහෝ අවස්ථා තියෙනවා මෙහි ලෝකයෙන් පිළිගත් යුනිවර්සිටි එකක් වන UK වල University of Hertfordshire University එකෙන් Electrical and Electronic Engineering, Robotics and Artificial Intelligence, Data Science වගේ ඉන්ඩස්ට්‍රි එකේ පිළිගත් වටිනා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ඔබට කරන්න පුළුවන්. ඒ වගේම Digital Technology Computing, ඒ වගේම Electrical Electronic Engineering වගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වලටත් Higher Educational Diploma වලටත් ඔයාට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් මාස්ටර්ස් එකක් කරනවා නම් ඔයාගේ course fee එකෙන් 20% discount එකක් SLT Mobitel Nebula Institute එක මගින් ඔබට ලබා දෙනවා. ඉතින් ඒ වගේම 30% scholarships දෙනවා bachelor degree එකකට University of Hertfordshire bachelor degree එකක් කරනවා නම්. ඉතින් ඒ වගේම මාස 6ක practical training session එකක් SLT Mobitel ආයතනයේදී complete කරගන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. අපි කියන්නේ ඉන්ටර්න් වලට ගොඩක් අමාරුනේ ඉන්ටර්න් හොයාගන්නත් ඔබට chance එක දීලා තියෙනවා මේ ඉන්ස්ටිටියුට් එක හරහා. ඉතින් තවත් බලන් ඉන්නේ නැතුව Nebula Institute of Technology සමගින් එක්වන්න වැඩි විස්තර සඳහා 01 11 162 162 අංකය. මතන උදේ 9 විනාඩි 26 වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ ගිතිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
6: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වෙනිදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණේ ගන්න. සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
7: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
8: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
9: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියානතුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
10: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

0: දරාගෙන ඉන්න උදේ 9යි විනාඩි 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තැහි වැඩි වෙලා.
5: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: මහජන සම්පත එන් ඉංග්‍රීසි අක්ෂරයේ වසනාවන්ත අංක 826643 එන් 826643 ඊට පස්සේ ගොවිසෙත ලොතරැයියේ P ඉංග්‍රීසි අක්ෂරයේ වසනාවන්ත අංක 15 19 34 63 P 15 19 34 63. ඒ වගේ මෙගාපව ලොතරැයියේ M ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයක 23 වාසනාවන්ත අංක 7 57 63 61. M ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයක 23 වාසනාවන්ත අංක 7 57 63 61. ධන නිදාන L ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 32 41 47 67. L 32 41 47 67. හඳහනේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 20 24 42 60. වෘෂභ ලග්නයේ 20 24 42 60. අද සම්පත ලොතරැයියේ අංක රටාව 43 643 6643 N 43 643 6643 N. NLB ජය ලොතරැයියේ C ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 3128. C 3128. NLB සුබ දවසක් ලොතරැයියේ කුම්භ ලග්නයේ වාසනාවන්ත අංක 30 43 සහ 49. කුම්භ ලග්නය 30 43 සහ 49. ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ ලොතරැයි ප්‍රතිඵල මතක් කරන ගමන් අපි තවත් දෙයක් තියෙනවා මතක් කර.
0: A-level ඉවරයි නේද? ඩිග්‍රී එකක් කරන්න හොඳ කැම්පස් එකක් හොය හොය නම් ඉන්නේ. එහෙනම් හොඳම දැන තමයි SLT Mobitel Nebula Institute of Technology. Nebula Institute එක කියලා කියන්නේ ලංකාවේ සංනිවේදන ශාස්ත්‍රයේ ප්‍රමුඛයාවන SLT Mobitel ආයතනයේ education arm එක. ඉතින් මේ ගැන වැඩි විස්තර මොන වගේ කෝස්ද ඔයාලට follow කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ආදී හැම විස්තරයක් තොරතුරක්ම අපි කියනට වඩා හොඳට පිළිවෙලට පැහැදිලිව දැනගන්න වැඩි විස්තරات එක දැනගන්න පුළුවන්. මෙන්න මේ number එකට call එකක් දුන්නොත් 0162 162 162 162 162 මේ දැම්ම කෝල් එකක් දෙන්න. ඔබ සමහරට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වෙන්න පුළුවන්. දරුවෝ ඒ ලෙවල් කරලා ඉවරලා මොනවද කරන්නේ, කොහොමද ජීවිතේ පටන් ගන්නෙ, දරුවන්ගේ ජීවිතේ අනාගතේ කොහොමද තීරණය කරන්නේ, අනේ මන්ද මට තේරෙන්නේ නෑ කියලා නම් ඉන්නේ. ඉක්මනට මේ නම්බර් එකට කෝල් එකක් දෙන්නම් මේ තාත්තේ. 0162 162 162 අංකයට කතා කරලා Nebula campus එක ගැන විස්තර තොරතුරු දැනගන්න පුළුවන්.
6: ඔබ දන්නවා ලක්හඬ ලෝක ළමා දිනය මෙවර සමරන්නේ ජාතික සත්වෝද්‍යානයේදී. ඉතින් සත්වෝද්‍යානය කේන්ද්‍ර කරගෙන වැඩ සටහන් ගණනාවක් අපි ලක්හඬ විදිහට ලෝක ළමා දින සැමරුමට ලකලාස්ති වෙලා ඉන්නවා. ඉතින් අද පුංචි ඔබට අපි කිව්වනේ එන්න කියලා. අපි දැන් වැඩේ පටන් අරන් තියෙනවා. එහේ මොකද වෙන්නේ කියලා දැනගන්න අපි දන්නවා ස්වාධීන රූපවාහිනී SS ජයසිංහ ක්‍රීඩාංගනේ දැන් තියෙනවා මේ මදුසංග බෑන්ඩ් සෙෂන් එකක්, පාසල් තූරේ වාදක කණ්ඩවල තරඟාවලිය සම්දර්ශනයක්, පුංචි අය චිත්‍ර අඳිනවා. ලක්හඬේ ටීම් එක එකතු වෙලා පටන් ගන්න වැඩේ අද අපි කියන අද අලිරංගපීඨය කේන්ද්‍ර කරගෙන සිද්ධ වෙන්නේ. මොකද වෙන්නේ කියලා අපි බලමු. දැන් මේ වෙලාවේ වැඩේ පටන් අරන්ද තියෙන්නේ, මොන වගේ සහභාගීත්වයක්ද තියෙන්නේ, අපි හිතවතුන් සම්බන්ධ කරගෙන කවුද ඉන්නේ. මම හිතන්නේ ශමිත් හරි ගිහන් හරි ඉන්නවා. අයබෝන් සුබෝදසන.
7: අයබෝන් සුබෝදසන ජයග්‍රහේ වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා මදුසංකර රනිල් ඔබ දෙදෙනාටම. ඉතින් ඔබ දෙදෙනා සඳහන් කරපු විදිහට ලෝක ළමා දින සැමරුම් වැඩසටහන අපි දැන් මේ වන විට ආරම්භ කරලා තිබෙන්නේ. ඔබ දන්නවා දැන් ඔක්තෝබර් 1 වෙනිදාට යෙදුණු ලෝක ළමා දින සැමරුම තිබුණා. ඉන් අනතුරු ඊට සමගාමීව තමයි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ශාලාවේ ලක්හඬ ගුවන්විදුලි මේ සියලු දෙනා හැකට එකතු වෙලා අපි අද දවසේදී මේ විදිහට මේ වැඩසටහන් මාලාව දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිසරයේදී උදෑසන ආරම්භ කරලා තිබෙන්නේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕන රනිල්, මෙවර ලෝක ළමා දින තේමා බවට පත් වෙලා තිබෙන්නේ මනසින් සවිමත් දරුවන් පොහොසත් කියන මේ තේමාව යටතේ තමයි අපි අද දවසේදී මේ වැඩසටහන් මාලාව ආරම්භ කරලා තියෙන්නේ. දැන් මේ වැඩමිටත් දිවයිනේ නන්දෙසින් පැමිණි ආදරණීය දූ දරුවන් අපිත් එක්ක මේ වෙලාවේ මේ වැඩසටහනට සහභාගී වෙලා ඉන්නේ. ඉතින් අද දවසේදී ඔවුන්ට තෑගි දිනන්න පුළුවන්, තරඟ වදින්න පුළුවන්, මේ තරඟ වලට සහභාගී වෙලා ජයග්‍රාහකෙක් වෙන්න පුළුවන්. ඒ ජයග්‍රාහකයන් සඳහා වටිනා ත්‍යාග ලබා දීමටත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විදිහට අපි සියලු කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් දැන් මේ වන විටත් දූ දරුවන් දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිසරයට පැමිණෙමින් සිටින්නේ. අපි හේ වෙනුවෙන් සියලු කටයුතු මේ වෙනුවෙන් සූදානම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපිත් එක්ක අදවසේදී අත්වල බැඳගෙන ඉන්න අනුග්‍රාහක බෞතුන් විදිහට පොඩිත්තන්ගේ හිත්වල ලස්සන කරන අපේ ජීවිතවලටත් එකතු කරගමු කියන මේ තේමාවත් එක්ක තමයි RDB බැංකුව මෙවර ළමා දිනේ සමරන අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ආදරණීය දෙමෝපියන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා ඔබත් ඔබේ දරුවාට RDB බැංකුවේ කැකුළු ගිණුමක් ආරම්භ කර දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. මේ වෙලාවේ වයස අවුරුදු 14ට අඩු දරුවන් සඳහා ආකර්ෂණීය පොලි අනුපාතයන් ගිනුම් ශේෂය මත ආකර්ෂණීය තෑගි ලබා ගන්නත් ඔබට අවස්ථාව උදා කරලා දීලා තිබෙන්නේ. දෙවෙනි රාජ්‍යතම බැංකුවක් වන RDB බැංකුවත් අපිත් එක්ක දවසේදී අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ වගේම තමයි මේ වෙලාව විශේෂයෙන්ම සඳහන් කරනවා දවසේදී මේ වැඩසටහන සාර්ථක කරගැනීමට අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න තවත් අනුග්‍රාහක බවතෙක් ඉන්නවා. අපි ඔවුන් පිළිබඳවත් මේ වෙලාවේ සඳහන් කළ යුතුයි. සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ දැවැන්තම රාජ්‍ය සපයන්න රක්ෂණය සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ආයතන අදවසේදී මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. ඔබ හා ඔබේ ආදරණීයන් සුරක්ෂිත කිරීම සඳහා රක්ෂණ සැලසුම් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශ්වාසනීය රක්ෂණ විසඳුම් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපනයේ සැලසුම් සහ ඔබේ සිහින සැබෑ කරගන්න ආයෝජන සැලසුම් සමගින් ඔවුන් තව දවසේදී අපිත් එක්ක මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අත්වැල් බැඳගෙන ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාම අද අපිත් එක්ක දෙහිවල සත්වෝද්‍යාන පරිසරයට අවිල් ඉන්නවා. අපි ආරාධනා කරනවා අපි ඇහෙන මානේ සිටින සියලු දෙනාටම එන්න දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිසරයට. ඔබේ ආදරණීය දූ දරුවන්ට අද දවසේදී වටිනා ත්‍යාගය ජයග්‍රහණය කිරීමට අපි තරඟ සංවිධානය කළ තිබෙනවා. විශේෂයෙන්ම දැන් චිත්‍ර තරඟය මේ වන විට රනිල් ආරම්භ කළා තිබෙන්නේ. ඒ සඳහා දූ දරුවන් ලියාපදිංචි කිරීමත් මේ වන විට සිදු වෙමින් පවතිනවා. අපි ආරාධනා කරනවා රටට වග කියන රේඩියෝ විදිහට FM 93.5 FM 93.7 අපි අද දවස පුරාම මේ පරිසරය තුළ ඉන්නවා. ඔබේ ආදරණීය දූ දරුවන් සමග එන්න අද අපිත් එක්ක එකතු වෙන්න විනෝදවන්න සහභාගී වෙන සියලුම දූ දරුවන්ට සහභාගී තරඟ ජයග්‍රහණය කරත් පරාජය වුණත් ඔවුන්ට අපි ත්‍යාග ලබා දීමට සියලු කටයුතු සූදානම් කළා තිබෙන්නේ. ඉතින් අපි සමගන්නවා දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිසරය සිට බෙහෙන් ස්තුති රනිල් මදුසංක අපිව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි අපි සම්බන්ධ කරගත්තේ ගිහන්. ඉතින් අද දවස මුළුල්ලෙම මේ තරඟ විවිධ විනෝදාත්මක ක්‍රීඩාවන් සංවිධානය වෙනවා. පුංචි දරු පැටව එකතු කරගෙන සූ එකට යන්න. මොකද පොඩි දරුවන්ට ඇතුළු වීම සඳහා
6: අවුරුදු 12ට අඩු දරුවන්ට
0: නොමිලේ ඇතුළු වීම පහසුකම් හදලා දීලා තියෙනවා. මේ අත්දැකීම දරුවන්ට විඳ ගන්න අවස්ථාව හදලා දෙන්න අද නිවාඩු දවසක් නිති. ඒ නිසා තමයි ජාත්‍යන්තර ලෝක ළමා දිනය පළවෙනිදා තිබුණාට අපි තුන්වෙනිදාට අරගෙන. මොකද දරුවන්ගේ පාසල් කටයුතු වලට කිසිදු බාධාවක් නැතුව මේ වැඩේ ලස්සනට වෙන්න ඕන හින්දා. හරි. අපි මෙට්‍රෝ බස් රථ පිළිබඳව කතා කරමින් ඉන්න අතරතුරේ ඉක්මනටම මොබිටෙල්
6: ගැන මතක් කරමු. මොබිටෙල් නෙබුලා ඉන්ස්ටිටියුට් එක හරහා ඔබට දැන් මේක මේ සයිබර්ජෙන් මේ වගේ ඩිජිටල් මාස්ටර්කා ගැන කතා කරන අපිට ශක්තිය දෙන්නේ SLT මොබිටෙල්. ඉතින් SLT මොබිටෙල් අනුග්‍රාහකත්වයෙන් පවත්වන නෙබුලා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි පිළිබඳව අපි ඔබට මතක් කරන්න ඕනේ. ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ඉන්ජිනියරින්, රොබොටික්ස් ඇන්ඩ් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඒ වගේම ඩේටා සයන්ස් ලෝකෙම පිළිගත් UK University එකක් වන University of Hertfordshire එකෙන් ඔබට මේ ඩිප්ලෝමා පාඨමාලාවල්, ඩිග්‍රි ප්‍රෝග්‍රෑම්ස්, ඒ වගේම මාස්ටර් ප්‍රෝග්‍රෑම්ස් මේ සියල්ල ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් 20% වට්ටමක් ඔබට ලැබෙනවා මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකට, ඒ වගේම ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එකට, බැචුලර් ප්‍රෝග්‍රෑම් එකට ඔබට 30% වට්ටමක් හම්බ වෙනවා. ඉතින් ඔබට බලන් ඉන්න දෙයක් නැහැ. මාසයක ප්‍රැක්ටිකල් ට්‍රේනින් එකක්, ඉන්ටර්න් ට්‍රේනින් එකක් SLT මොබිටෙල් ආයතනයේදී ඔබට ලබා ගන්න හැකියාව තියෙනවා. මේ සියලු දේවල් ගැන දැනගන්න අපි කියනට වඩා හොඳයි මේ සියලු පහසුකම් ගණන් මිනුම් මේ සියල්ල ගැන දැනගන්න ඔබ දුරකථන මේ අංකයට කෝල් එකක් ගන්න 0112 162 162. අපි මේ ගැන තවත් විස්තර කියනවා. දිගටම රැඳිලා ඉන්න සයිබර්ජෙන් එක.
0: ඩිජිටල් කළමනාකරු මෙට්‍රෝ බස් රථ සේවාවේ ආයුෂ්මන්ත පඳුරංග මහත්මයත් එක්ක කතා කරමින් ඉන්නේ. දැන් බස් එක ආවා, සිස්ටම් එක වෙනස් වුණා, බස් එක තියෙන්නේ කොහෙද කියලා බලාගන්න පුළුවන්. බස් එකට නගින්න බලන් කෙනෙක් ඉන්නවා නම් මේ බස් එකේ කොයිතරම් ප්‍රමාණයක් ඉන්නවද, අපිට මේ බස් එක මගහැරලා ඊළඟ බස් එක පාවිච්චි කරන්න වේද, මේ ආදී තොරතුරු දැනගන්න පුළුවන් ක්‍රමවේදයක් එක්ක තමයි මේ ඩිජිටල් පරිවර්තන යුගයේ ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට ඩිජිටල් පැත්තෙන් සපෝර්ට් එක හම්බෙලා තියෙන්නේ. මට විශේෂයෙන්ම දැනගන්න ඔබතුමාගෙන් LMT Go app එක අපි අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගත යුතුද? අපේ ජංගම දුරකථනයේ ඉදුමක් විදිහට අපි මේක තැම්පත් කරගත යුතු වෙනවද, අපි භාගත කරගන්න ඕනද? මොකද ඒ හරහා විතරද ඉදිරියේදී අපිට මේ බස් රථ පාවිච්චි කිරීම පිළිබඳව මේ පිළිබඳ මේ ෂෙඩියුල්ස් ගැන දැනගැනීම කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඇයි අපි LMT Go app එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ? මේ කියන ප්‍රශ්න දෙකටම මට උත්තරයක් අවශ්‍යයි ඔබතුමාගේ.
2: ඔව්, අපි LMT Go app එක මම කියන්නේ එදිනදා පාවිච්චි කරන හැමෝම ගන්න කියන එක. හැබැයි ඒ කියලා අපි මේ ඩේටා එළියට දාන්න නැතුව ඉන්න එකක් නෙමෙයි. අපි මේක Google platforms වලට රිලීස් කරනවා. ඒ වගේම අපි දැන් ඉස්සරහට මේක ට්‍රාන්ස්පෝර්ට් මිනිස්ටර් එක්ක හදනවා. මේ පැසෙන්ජ ඉන්ෆෝමේෂන් සිිස්ටම්ස් කියල. ඒ කියන්නේ මල්ටි මොඩල් වල වේවා රේල්වේ ස්ටේෂන් වල වේවා මේ ඩිස්ප්ලේ සිිස්ටම්ස් තොර ඒවට අපේ ෂෙඩියුල් සිලිස් කරන අපි. ඒවගේම අපි ඔය වගේ තව තර්ඩ් පාටි ටීම් සොල්ට මික ලීස් කරන තිංසරටට කියෙනවා. ඉතින් එහෙම අපි සීමාවක් නැතු අපේ මේ තියෙන සේවාව බෙදාගන්න පුළුව හැමතනම් බෙදාගන්න හැබැයි තියෙන විශේෂත්ව අපිට ආවේනික වෙච්ච සේවාවන් ටිකක් තියෙනවා මේක ඇතුළේ මෙට්‍රෝට සුවිශේෂී වෙච්ච ඒ සේවාවන් ගන්න සහ අපේ මේ පේමන්ට් ප්ලට්ෆෝම් ඇත් එක්ක සම්බන්ධ වෙන්න මේ මෙට්‍රෝ ඇප් එක භාගත කරගන්න වෙනවා. ඉතින් ඒක හරහා අර වෙන පොදු ප්‍රවාහන කරන නැති අර අපි කිව්වා වගේ සපෝට් සර්විස් එකක් ලොස් ඇන් ෆවුන්ඩ් සිස්ටම් එක ඉස්සරහට එන්න තියෙන ඊට පස්සේ අපේ ඩිජිටල් වොලට් එක මොන හරි කම්ප්ලේන් මැනේජ් කරන්න දෙයක් ඊට පස්සේ ට්‍රැකින් ෆැසිලිටි එක ට්‍රිප් එකක් ප්ලෑන් කරගන්න. දැන් අපිට මේ ලබන සතිය දෙක අතුරත් අපි ප්ලෑන් කරලා තියෙනවා මේ මේ මේකේ අර අපි දකින්නේ අපි ඉන්න තැන ඉඳන් සර්ච් කරපුවාම යන තැනට පෙන්නනවා මොන බස් එකෙන් නගින්න ඕනද මොන බස් එකෙන් බහින්න ඕන බස් ස්ටොප් එක මොකද්ද ඒ බස් ස්ටොප් එකෙන් එන ඊළඟ බස් එක මොකද්ද ඒක අපි ක්‍රමක්‍රමයෙන් හිමින් හිමින් වර්ධනය කරගෙන යනවා. ඉතින්
0: දැනටත් අපිට මේ මැප් එක නම් පෙන්වන්නේ බස් එකනේ
2: මැප් එක පෙන්වනවා. හැබැයි මේක මේ දැනට තියෙන ඉතා සීමිත අර බේසික් ෆීචර්ස් ටිකක් විතරයි. ඉතින් අර සමහරක් අය අපිට කියනවා දැන් අපිත් බලාගෙන ඉන්නවා මේ මේක ඉන්ටර්ෆේසස් තව මෙහෙම චේන්ජ් වෙන්න ඕනේ ඇප් එක මේ විදියට එන්න ඕනේ අර විදියට එන්න ඕනේ. ඉතින් ඔව් ඇත්ත හොඳයි මේ උපදෙස් අපිට ලැබෙනවා අඩුවකින් තොරව හම්බෙනවා. ඉතින් අපි මේක ප්ලෑන් කරලා තියෙන ඇත්තටම අපි ඉස්සරහට කෝකටත් දැන් මේ ඇත්තටම මේකට සපෝට් එකක් දෙන්න මේ හැමෝම අපිට මේ දේවල් කියන්නේ. ඔව් ඉතින් ඒක හින්දා සමහරක්කට ඒකටත් ඒගොල්ලන්ට තක්සිතයක් ඇතිනේ මේ දේවල් අපි කරන්නේ නැති වෙයිද කියන එක. ඒකත් එක්ක අපි ඉස්සරහට අපේ ඇප් එකේම පොඩි රෝඩ් මැප් එකක් අපි දෙනවා. රෝඩ් මැප් එකක් දෙනවා අපි කොහෙද යන පාර කියන එක පෙන්වන්න. ඒ කියන්නේ අපි මොන මොන ෆීචර්ස් ඇඩ් කරන්න ඉන්නේ ඒ වගේ ඒවා ඇඩ් කරන්න අපි ප්ලෑන් කරලා තියෙන කොයි කාලෙද. ඉතින් ඇප් එක ඇතුළට ගියපුවාම ප්‍රොෆයිල් එක ඇතුළත අපේ ඩිවලොප්මන්ට් රෝඩ් මැප් එක ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙනවා. ඒකත් එක්කම අපි කියන යූස ඉන්ටර්ෆේස් එක අපේ මේ මේ ට්‍රිප් එක ප්ලෑන් කරන එක ඊට පස්සේ පේමන්ට් ෆැසිලිටි එක මේ හැමදේම හරියට ක්‍රමානුකූලව එතකොට මේ පරිශීලකයාට පහසුවක් වෙන විදිහට ඒවට තියෙන තාක්ෂණික ක්‍රම භාවිතා කරගෙන අපි ලබා දෙන්න කටයුතු කරගෙන යන ගමන් තියෙනවා.
6: හරි ආයිෂ්මත් මහත්තයා දැන් බැලූ බැලමට මේක නෑ නිකන් අපිට එන හැඟීම තමයි ගුවන් යානයක් වගේ. ඒ කියන්නේ ඒ ෆැසිලිටි ටික ඔක්කොම තියෙනවනේ. ඉතින් මේක දැන් කෑම තමයි දින විදිහ නැත්තේ නැත්නම් හැම තිකම තියෙනවා. හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙච්චර ඒ කියන්නේ මේක වපරහෙන් හෝ විවේචනාත්මක ඇසකින් බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔබලා ඔක්කොම සම්දර්ශන දානවා මේක ඔපරේෂන් එහෙම නැත්නම් ඔපරේට් වෙන සිස්ටම් එකත් හොඳයි. නගින්න කලින් ඇල්කොහොල් ටෙස්ට් එකක් වෙනවා ඊට පස්සේ මේක CCTV වලින් ඔපරේට් වෙනවා. ඒ කියන්නේ ලොකු ස්ටාෆ් එකක් මේක බස් රථයක් වෙන වෙන සයින් වෙලා ඉන්නවා. අනිවාර්යයෙන්ම 24/7 සේවෙත් යදෙනවා. මෙච්චර දේවල් කරලා මේ බස් රථ සේවය පාඩුද ලාභද කෙනෙක්ට හිතෙන්න පුළුවන් දෙයක්.
2: ඔව් ඒ කියන්නේ අපි මේක ඇත්තටම ඉදිරියට මේ අපි මේ මේ රාජ්‍ය සේවය රාජ්‍ය ආයතනයක් විදිහට අපි මේක දිගටම කරන්න කියන අපි මේ බස් හැමදාම දිගටම අපිම ගේන්න ඕන කියන එකක් අපි නැහැ. අපි මේක පෞද්ගලික අංශයට විවෘත කරනවා. ඒ විවෘත කරද්දී පෞද්ගලික අංශයට කියන්න ඕනේ ඔබලා මේ අපේ එතකොට පද්ධති හැදිලා පද්ධති නඩත්තුවකට අවශ්‍ය පිරිවිතරක් නැහැ. ඊට පස්සේ මේක සර්විස් ඇන් මේන්ටේන් මේක ප්ලෑනින් මේවට අවශ්‍ය පිරිවිතර නැහැ. බස් රථයට ගාන විතරයි තියෙන්නේ. එතකොට බස් රථයට ගාන විතරක් ගත්තත් දැනට අපි ඒ තියෙන මට්ටම් පසු කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි කතා කරනවා අපි මේකේදී අර ගණනය කිරීමේදී අපි කියනවා IRR එක කැල්කියුලේට් කරනවා කියලා. ඉතින් ඒකෙදී අපි අවුරුදු 10කට තමයි අපේ IRR තියෙලා තියෙන්නේ. බස් එකක් වොරන්ටි පීරියඩ් එක අවුරුදු 10යි. ඒතකොට අවුරුදු 10 ඉවර වෙද්දී අපි බස් රථයක් ආයෙ ගන්න ඕනේ. ඒ ගන්න මුදල් අපි හොයන්න ඕනේ. ඒකේ තියෙන මුදලේ වටිනාකම එකතු කරගෙන ඒ කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකෙදී අපිට තියෙන තෙල් ගහන්න පරිපාලන මේ නඩත්තු කිරීම මේ හැමදේම අපි මේ ගණනය කරලා එකතු කරලා අපි ડિජිටල් පද්ධතිය ඊට පස්සේ අනිත් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අපිට තියෙනවා
0: පඩිනඩි ගවන්න
2: තියෙනවා කිව්ව වගේ SLT ඉන්නවා අපිත් එක්ක මොබිටල් ඉන්නවා මේ ටෙලිකමියුනිකේෂන් ඔය ඔක්කොමටම මේ ගෙවන්න ඕන අපි ඇත්තටම. එතකොට ඒ ගෙවන්න අවශ්‍ය කොස්ට් එක අයින් කරන් පස්සේ ප්‍රයිවට් එකට එන්න පුළුවන් තමන්ගේ බස් තමන්ට වියදම් කරලා බස් එකක් අරගෙන. ඉතින් අපි ඉස්සරහට ප්ලෑන් කරලා තියෙනවා per kilometer cost එකකින් ගෙවන්න. එතකොට per kilometer cost එකකින් ගෙවන්න. එතකොට කවුරු හරි ඔබටත් පුළුවන් නම් බස් රථයක් අරගෙන මෙට්‍රෝට දාන්න අපි එක එක business model ටිකක් introduce කරලා තිනවා. team එකක තියලා බස් රථ
0: ගන්න. දැනටත් අර අපි දකින්නවනේ පෞද්ගලික බස් රථ මේ ලංගම් බස් රථ කියලා අපි ප්‍රවාහන මාධ්‍යන් දෙකක් භාවිත කරනවා. ඒ වගේ මෙට්‍රෝ බස් සමාගමට මට මුදලක් තියෙනවා නම් බස් එකක් අරගෙන මට ඒක බාර දෙන්න
2: පුළුවන්. අනිවාර්ය බාර දෙන්න පුළුවන්. ඒකත් ක්‍රම කිහිපයකට. ඒ කියන්නේ සර්විස් එක අපි කරලා දෙනවා, නැත්නම් වා කරගන්න, නැත්නම් බස් රථ අපි පොඩි කමියුනිටි එකක් හදනවා, ඒකට ඇවිල්ලා ජොයින් වෙනවා. එතකොට පොඩි ෂෙයාර් එකක් හම්බ වෙනවා. ඒ වගේ තාම අපි මේ සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි මොන දේ සැලසුම් කරන්නත් කලින් අපි මේක ස්ටේබලි රන් කරලා ප්‍රොෆිට් එකක් එනවා කියලා පෙන්වන්න
0: ඕන. අනිවාර්යයි.
2: ඔව්. එතකොට ඒක ඩිස්ප්ලේ අපි මේක අපේ වෙබ්සයිට් වල ඉස්සරහට පෙන්වනවා. අපි ඉස්සරහට අපි ලබන අවුරුද්දේ මැද වගේ වෙද්දී අපි මේකේ ප්‍රොෆිට්ස් හොයලා අපි මේක ස්ටේබල් කරලා පැසෙම් අපි ඉන්න ප්‍රයිවට් සෙක්ටර් එකට කියනවා මෙන්න අපේ සර්විස් එක අපි ස්ටේබල් කරා, අපි ඉන්කම් එකට ප්‍රොෆිට් එකක් එකතු කරන්න හැදුවා කියන එක.
0: ආයුෂ්මත් මහත්තයා, දැන් බෞද්ධලිකව අපි කතා කරද්දී ඔබතුමා මගේ එක ඉලක්කම් ටිකක් කියනෝනේ. මේ වැඩේ පටන් ගන්න වෙලාවේ අපිට තිබිච්ච ටාගට් එක මේ ටාගට් එක. හැබැයි එතනින් එහාට ගිය ටාගට් එකක් මේ වෙනකොට අපි ඇචීව් කරලා දිනනවා කියලා. මට ඉලක්කම් වලින් කියන්න ඕනේ නෑ, ඒක ඔබතුමා සහ ආයතනයේ කාරණාව නිසා. ඇත්තටම මේ ඉලක්කගත ආර්ථික අරමුණු සපුරා ගන්න පුළුවන් වෙලා තියෙනවද මේ වෙනකොට?
2: අනිවාර්යෙන්. ඒ කියන්නේ අපි සැලසුම් කරගත්ත ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කෙට අපි ඒක ඉස්සරහට කියනවා. තාම ස්ටේබල් එකක් මේ කියන්නේ නැති. මොකද බස් 10ක් දුවද්දි මේක මම තාක්ෂණ කාරණාවක්
6: කියන්නේ. අපේ ලිසි එක බස් 10කින් පටන් ගත්තා.
2: 10කින් පටන් ගත්තා. එතකොට බස් 10ක් දුවද්දි අර ඒ 10ට එන පිරිස වැඩි. හරිද? ඒ කියන්නේ බස් එකක් හැමතිස්සෙම ফুল වෙන්න පුළුවන්. මොකද පිරිස රැඳිලා ඉන්න බස් එකක් වෙනකන්. ඉස්සරියට බස් ෆ්‍රීකවෙන්සි වැඩි කරපුවම අර බස් 10 ගිය කට්ටිය බස් 20ට හුරු වෙනවා. කියන්නේ බස්
0: ෆ්‍රීකවෙන්සි
2: බෙදලා යනවා. මොකදතොර අපි අර කියන්නේ බලන් ඉන්න ඕනේ. හැබැයි එතකොට අපිට කොස්ට් එකක් එනවා තෙල් වලට සහ මේ බස් අතයක් දාන කිලෝ මිනිත්තු වෙන අපිට වියදමක් එනවා. ඒතකොට ওই වියදම් බෙදෙනවා. එතකොට වියදම් බෙදෙද්දී අපි මේ හිතන් ඉන්න බවුන්ඩරි ලෙවල් එහාට මෙහාට වෙනවා. හරි, දෙකිනම් මම මේ ගාන කියන්නේ නැත්තේ. ඉතින් ඔහොම සැලසුම් කරයන් පස්සේ අපි ඉන්න අපේ රාමු ඇතුලේ. ඉතින් එතකොට අපි දැනට ඕව ගිහින් තියෙනවා. හැබැයි මං හිතනවා ඔක ඕව යන්නේ නැහැ. සැචුරේට් වෙනවා ඒක මූඩ් එකදී. ඒ සැචුරේට් වුණාමවත් අපිට මේක ප්‍රොෆිට් එකක් තියෙනවා. මොකද අපි හිතුවට වැඩි පිරිසක් මේක වැළඳ ගන්නවා. වැළඳ ගන්නවා සහ මේකෙන් අපි දෙන ගුණාත්මක සේවාව හින්දා ඒ පිරිස අපිත් එක්ක වැළඳ ගැනීම සහ මේකෙන් තව අපි අමතර ආදායම් අර උපය ගන්න ක්‍රම අපි හිතලා තියෙන හින්දා. මොකද පාක් ඇන් රයිට් තියෙනවා, ඇඩ්වර්ටයිසින් තියෙනවා. මොකද අපේ ටීවී එකක් තියෙනවා. පස් දෙරක් දෙකක් අපි ජනතාවට පාරිභෝගික මගියට බාධාවක් නැති වෙන්න අපි ඒ වගේ ඇඩ්වර්ටයිසින් කරන බලාපොරොත්තුෙන් ඉන්නවා. එතකොට ඔන්න ඔය ක්‍රම වක්‍රාකාර ක්‍රම සහ ඍජු ක්‍රම ඔස්සේ ඔක්කොන්ගේම මේක ඉන්කම් එක අපි ස්ටේබල් කරන්න අපේ සැලැස්මක් තියෙනවා.
0: වැඩ පිළිවෙලක් දැක්මක් සහිත නිර්මාණශීලී තරුණ පරම්පරාවක් මේ වගේ කිම ගන්න විශේෂයෙන් ආශ්මන්ත වගේ තරුණයෝ පිරිසක් මේ වටා ඉන්නවා. ඒ නිසා ඔවුන්ට හොඳ අදහස් ටිකක් දෙන්න. දැන් ඇත්තටම කිව්වොත් එහෙම වැඩිපුරම ජනතාව භාවිත කරන මාධ්‍යයක් අපි ඇඩ්වර්ටයිසින් වලට පාවිච්චි කරලා නැහැ. මෙච්චර කාලයක් අපි දැකලා තියෙන බස් එකක් ස්ටික ගල්ලා පාරේ දුවනවා විතරයි. හැබැයි ඒකටත් එහා ගිය තාක්ෂණික කාරණාවක් අපිට අවශ්‍ය නම් යම්කිසි ව්‍යාපාරිකයෙක්ට තමන්ගේ පාරිභෝගිකයව දැනුවත් කරන්න. ඒ කියන්නේ ඉතිරියේදී ඔබේ බස් රථයේ තියෙන මේ ස්ක්‍රීන් එක එළියට විකුණන්න පුළුවන්.
2: ඔව්. හැබැයි අපි ඒකේ බලාපොරොත්තු වෙනවා බස් රථයේ අනවශ්‍ය දෘෂ්ටික කරන්න දෙන්නේ. මොකද ගොඩාක් අපිට ප්‍රොපෝසල්ස් එනවා මේ ස්ටික කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, අරක මේ අපි එන්නම් ඔෆර්ස් අරගෙන කියන එක. එහෙම වුණාම වෙන්නේ ඒක තවත් අකට අර අපි හිතනවා මේක වෙන රටවල ප්‍රැක්ටිස් කරනවා. හැබැයි අපි හිතනවා මේක ඊට පස්සේ අපිට අර නියාමනය කරගන්න බෑ
0: තාම.
2: ඔව්, බැරි තැනක ලංකාව තාම තියෙන්නේ. ඉතින් එතකට ආවම හිතලා බලමු. හැබැයි අපිට අපේ බස් එකේ රූට් එක දැනටමත් අපි අපේ තියෙන මේ මේ බස් එකේ මේ පෙන්නනවා මේ මේ ගමනාන්ත ටික. අපි භාෂා තුනින්ම ගමනාන්ත නිවේදනය කරනවා. ඒක ඔටෝමැටිකලි වෙන්නේ. ඒ කියන්නේ ඔපරේට අතවත් තියන්න තෝ සිස්ටම් එකකින් බස් හෝල්ට් එකේ GPS එක අඳුනගෙන හෝල්ට් එකට එද්දී අපි දැන් හෝල්ට් එකට ආවා. ඔන්න ඊළඟ හෝල්ට් එක මෙහෙම. ඔය කියන හැමදේම නිවේදනය කරනවා. එතකොට විෂු මොකක් අපි කියන්නේ මේ ඩිසබිලිටි පීපල්ස් රට එක එක ආකාරය ඉන්නවනේ. හැම එකක්ම ආවරණය වෙන තමයි අපි මේක හදලා තියෙන්නේ. මොකද විශේෂයෙන්ම කියනවනේ බස් රථයේ ගෙනහල්ලා බස් ස්ටොප් එකේ නැවත්තපුවම එළියේ ඉන්න මිනිස්සුලා තනවස් කරනවා. දැන් අපි ඊළඟට යන්න ඉන්නේ මේකට කියලා. එතකොට කවුරු හරි ඉන්නවනම් අන්ද ආබද්ධ කෙනෙක් එයාට ඇහෙනවා. ඔන්න දැන් මම මෙට්‍රෝ එකක් ආවා, මේ ටින් ටොං බෙල් එකත් එක්ක හෝල්ට් එක කියනවා කියලා. එතකොට එහෙනම් මම මේකට නගින්න ඕනේ.
6: අර ඒක මතක් කරන්න ඕනේ. ඔබතුමා හොඳ තැනක මතක් කරලා අපි අන්තිම විනාඩි ගිහිපෙ ඉන්නක මම අර මේ ඩිසේබල් පීපල් එහෙම නැත්නම් ආබාධිතයන් වෙනුවෙන් පතුල පහල බස්වත සහ උණ්ඩ ගොඩ වෙන්න පහසු ස්ථාන ඒ සියල්ල මාක් කරලා අන්දයට එහෙම නැත්නම් ඇවිදින්න බැරි අයට ඒ සිස්ටම් එක ලංකාවේ ඒ කියන්නේ නීති පද්ධතිය තිබ්බට අපිට ඉන්වර්ට් කරගන්න බැරුව හිටියේ. මේක තමයි පළවෙනියටම ප්‍රවාහන පද්ධතියට මේක ගේන තැන. ඒක හරි වැදගත් තැන.
2: දැන් අපි පටන් ගන්න තියෙන්නේ අපි මල්ටි මොඩල් වලට මේක එනවා. දැන් අර මාකුම්බර ගියම බලන්න පුළුවන් අපි ඊට පස්සේ
6: ඔව් මාකුමරි මන් දැක්කා කියන්නේ දෘශ්‍යාබාධිතයර වෙනම සැරෑටි මාක් වෙන තීරු ඇති කරලා
0: ලේන් එකක් දාලා තිබුණා.
2: ඉතින් ඔය වගේ හැම පැත්තම ආවරණය වෙන මේක හිතලා තියෙන්නේ. ඉතින් අපි විෂුවලි ඔඩියබල් ඔය හැම දෙකකින්ම මේ කවර් කරන්න ආවරණය කරන්න බලාගෙන ඉන්නවා. මේ ඉතින් ඕක තමයි මේ
0: මාකුඹුර ගදනක හබ් එකක් විදිහට ගොඩනගන්නේ. මේකේ එක පැත්තකින් ට්‍රේන් සර්විස් එක තියෙනවා, අනිත් පැත්තෙන් මේ අධිවේගී මාර්ගයේ සහ අනිකුත් මාර්ගවල ගමන් කරන බස් ටික එක තැනකදී හම්බෙනවා. සහ ටැක්සි සර්විස් එකක් ඒ ආශ්‍රිත කලාපය තුළ ආරම්භ කරන්න කටයුතු කළා. ඒක මෙට්‍රෝ බස් සමාගමත් එක්ක, එහෙම නැත්නම් මේ මෙට්‍රෝ බස් ව්‍යාපෘතියත් එක්ක මේ සියල්ල කනෙක්ට් කරන්න කොයි වගේ සූදානම්ක්ද තියෙන්නේ?
2: ඔව්, ඒ කියන්නේ අපි ඉදිරියට මල්ටි මොඩල් වලට වෙන ආයතනයක් හදනවා අමාත්‍යංශ විදිහට. මම ඒක අපි දැන් අපි ඒ ගැන දන්නේ අපි වාඩි වෙනවා මෙතන මේ ඩිජිටල් ස්ටියරින් කමිටි එකේ. අපි මේක මේ ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් කොහොමද ඩිජිටල් කරන්න කියන තීරණ එතන අපි ගන්නවා. ඉතින් එතනදී අපි මල්ටි මොඩල් කොහොමද ඩිජිටල් කරන්නේ, හරිද? එතකොට එතනදී කොහොමද මේ බී මැනේජ්මන්ට් එක, ටර්මිනල් මැනේජ්මන්ට් එක. ඊට පස්සේ අපි විෂන් එකක් තියෙනවා මල්ටි මොඩල් එකකින් කෝච්චියෙන් එන, ටැක්සියෙන් එන, බස් එකේ එන මිනිස්සු කවුන්ට් කරන්න. කවුන්ට් කරලා ඩිමාන්ඩ් එක කේට කරගන්න. ඒක අපි ඒ ඩිමාන්ඩ් බෙදනවා. එතකොට අපි ඒත් එක්කම සීට් රිසර්වේෂන් ප්ලැට්ෆෝම් එකක් කරනවා. ඒකෙදි අපි ඩිමාන්ඩ් කරනවා බස් සයින් කරන. ඒක ඉස්සරහට බලා ගන්න පුළුවන් ට්‍රැෆික් අර ගෙදර යන පොලිමේ ඉන්න ඕනේ. ලොง වීකෙන්ඩ් එක නම් එක ළඟ බස් තියෙනවා. ඒ බස් එතකොට අපි පර්මිට් ඕනෙත් නැහැ. බස් එන්න අපිට එළිය ඕපන් කරලා දෙනවා. ඒ කියන්නේ බස් ඕන කෙනෙක්ට ඒ විශේෂ අවශ්‍යතාව වලට බස් එක දාගන්න පුළුවන්. අපි ඒවා ඒ ප්ලැට්ෆෝම් ඕපන් කරනවා. ඉතින් මම කියන්නේ ඒතොර මෙට්‍රෝ හම්බෙනවා, රේල්වේ හම්බෙනවා, ඒ වගේම මෙතන ලොකු අර කියන්නේ මේ මේ මේ ටැක්සි සර්විස් ඔක්කොම වැඩ කරනවා. තමන්ගේ පාකින් ෆැසිලිටි තියෙනවා. එතකොට අපේ ඕකට අපි ප්‍රින්සිපල් එක විදිහට දැන් අපි ක්‍රියාත්මක කරනවා නුවර අපි KMTT කියන මේ නුවර මල්ටි මොඩල් එක. හරිද? ඕක තමයි අපේ රෝල් මොඩල් එක වෙන්නේ ඉස්සරහට. ඔතන මේ ඔක්කොම ෆීචර්ස් ටික එකට හම්බෙන හොඳ ස්ටේබල්ස් තැන. ඔතනින් අපි මේකේ තියෙන අර මෙට්‍රෝ පටන් ගත්තා වගේ අරක පටන් ගන්න මල්ටි මොඩල් යුනිට් එක. ඕක ඊළඟට මාකුඹුරට අනුරාධපුරේ හදලා තියෙන මල්ටි මොඩල් එකට ගාල්ලේ හදන්නේ. එතකොට ඕවට ව්‍යාප්ත වෙනවා. ඒ ව්‍යාප්ත වෙන එකේදී අර අපි කිව්ව විෂන් එක සිංගල් වින්ඩෝ, කියන්නේ තමන්ගේ එක අතුරු මුහුණතකින් මේ කියන හැම දෙයක්ම ආවරණය වෙන පරිදි. එතකොට කවදාවත් මගියෙක්ට පාරට ඇවිල්ලා තමන්ගේ කාලය නිකුරුනේ නාස්ති කරන්න නැති වෙන, පෝලිං ඉන්න නැති වෙන ක්‍රමයක් යනවා. ඉතින් ඒ ක්‍රමයට යන්න අපිට තියෙනවා ලොකු ගමනක් යන්න. ඉතින් ඒ ගමනට යන ගමන් මේ ඉන්නේ.
6: හරි, අපේ කාලය ඉතාම සීමිතයි. අපි ඉක්මනටම විරාමයක් කරගෙන නැවත කතා කරමු. අන්තිම විනාඩි කිහිපය උදේ 9:00 විනාඩි 55 වෙලාව.
3: නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 281 381.
9: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි. අංක දෙක
10: වාර්තාපිට වාර්තා කබුණු කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
11: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
12: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
13: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
14: වසර 25ක විශ්වාසය. AWB රෝලඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස්. මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා පෝමාගල මාතර කුරුණෑගල දුරකථන අංක 077-32-11-400.
6: අවසන් විනාඩි දෙකේ ඉන්නේ. දවස සුබයි, සිහින දිනයි. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක්. ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ අංක 3ක් පමණක් නිවැරදිව ගල්ප රුපියල් 50,000ක්, අංක 3ම නිවැරදිව ගල්ප ලග්නයක ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් ඔබට දිනා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේමයි අපි SLT මොබිටෙල් නෙබියුලා කැම්පස් එක ගැනත් මතක් කරන්න ඕනේ. SLT මොබිටෙල් නෙබියුලා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි හරහා ඔබට ඩිග්‍රීස්, හය ඩිප්ලෝමා, මාස්ටර් ඩිග්‍රීස් මේ සියල්ල ලබා ගන්න පුළුවන් මාසයක ඉන්ටර්න්ෂිප් එකකුත් එක්ක, පුහුණුවකුත් එක්ක. වැඩි විස්තර සඳහා කතා කරන 011-2162-162. අපි මෙට්‍රෝබස් ගැන කතා කරේ. අපි අන්තිම විනාඩි දෙකේ ඉන්නේ. හින්දා අවසාන වශයෙන් මම කැමති අපිත් එක්ක කතා කරපු කලමනාකරු ඩිජිටල් මෙට්‍රෝබස් රථ සේවාවේ ආයෂ්මන්ත මදුරංග මහත්තයා ගොඩක් දේවල් කිව්වා. ගොඩක් වැරදි දේවල් පිළිබඳව තියෙන අත්දැකීම් නැති කරා. හොඳ ඉමේජ් එකක් හැදුවා මෙට්‍රෝබස් ගැන. ඔබතුමාගේ ඩියුටි හරියටම කරා. අවසන් වශයෙන් මොකද්ද ජනතාවට දෙන්න තියෙන පණිවිඩේ?
2: ඔව්, එතකොට මේක අලුත් සර්විස් එකක්. මේක අර පීවරෙන් පීවර ගොඩනගෙන එකක්. ඉතින් එන අපහසුතා අතපසුවීම් වැඩි. මොකද මේක අලුතෙන් පටන් ගත්තේ අලුත් මේ නවකයෙන් පිරිසක් මේකත් එක්ක හැමතිස්සෙම එකතු වීගෙන යන්නේ. අපිට කියන්න තියෙන මෙට්‍රොත් එක්ක දිගටම එකතු වෙන්න, මෙට්‍රෝ සර්විසස් එකත් එක්ක අපි ඉදිරියට මේ හැම දෙයකටම විසඳුම් ක්‍රමානුකූලව පීවරෙන් පීවර හොයාගෙන යනවා. ඒ හොයාගෙන යන මාර්ගයේ වෙන අපහසුතාවලට අපි සමාවිල්ලනවා. මගින් මොකද මගින්ට හොඳ සේවාවක් දෙන්න තමයි අපි මේ යන්නේ. ඉතින් ඉදිරියේදීත් මේ සේවාව රැකගන්න, මේක පරිස්සමෙන් පරිහරණය කරන්න, මේ සේවාව ආරක්ෂා කරන්න සහ මේකට එකතු වෙන්න කියන ආරාධනාව තමයි අපිට කරන්න තියෙන අවසාන වශයෙන්.
0: හොඳයි, බොහොම ස්තුතියි අපේ ආරාධනාව පිළිගත්තාට. අපි මේ ඩිජිටල් පරිවර්තනීය යුගය ඇතුලේ මෙට්‍රෝ බස් සේවාවේ තවත් ජනතාවට ලැබෙන වරප්‍රසාදයන් පිළිබඳ යළි දවසක මුණ ගැහිලා කතා කරමු. ඔබතුමාලා අලුතෙන් යමක් ජනතාවට මේ තාක්ෂණයත් එක්ක හඳුන්වා දෙනවා නම් ඕනෑම වෙලාවක සයිබර්ජෙන් අපේ කණ්ඩායම ලැස්සී ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න කියන පොරොන්දුවත් ලබා දීලා අපි මේ කතාබහට සමාප්ති සටහන් එකතු කරනවා. අපි යළි හෙට උදෑසන මුණ ගැහමු. ඔබට වාසනාවන්ත සුබ දවසක්.
15: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
16: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
15: සයිබර්ජෙන්
17: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි.
15: සම අනුග්‍රහය
18: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසෙ වියදමට කියාපු ලක්ෂ දෙකමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
19: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package plus. SLT Mobitel Fiber.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ව කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි ඉබක් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා JJA Overseas Education ආයතනයක ඉන්ටර්නැෂනල් කැරියර් ඇන් එක්ස්පෝ ප්‍රදර්ශනය ගාලු මෝදර හෝටලයේදී දැන් පැවැත්වෙනවා. යග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත සදීප සෙනවිරත්න.
5: ස්වාධීන රූපවාහිනී රටේ වග කියන නාලිකාවක් විදිහට අපේ රටේ අධ්‍යාපන පරිවර්තනයක් ඇති කිරීමේ මඟ නිර්මාණය කරමින් IC 2026 එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් කැරියන් එඩුකේෂන් එක්ස්පෝ 2026 අද උදෑසන පටන් ගෝල්ෆ්ස් හෝටල් පරිශ්‍රය ආරම්භ කිරීමට කටයුතු කළා. ඉතින් මේ වන විටත් සිසුන් දහසකට අධික සංඛ්‍යාවක් අපේ මේ වැඩ කටයුත්ත වෙනුවෙන් ලියාපදිංචි වී සිටින ආකාරය තමයි ඔබට අපිට තොරතුරු කියන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒත් එක්කම තමයි මෙම වැඩ කටයුතු අද දවසේදී ආරම්භ වුණේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන්. ඒ වගේම නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරිරත් මෙණවියගේ සහභාගීත්වයත් මේට අපට ලැබුණා. ඉතින් ඒ වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගරු සභාපති ප්‍රියන්ත වෙදමුදු මහත්මා, ඒ වගේම ඉහළ කළමනාකාරීත්වයේ ලියාපදිංචි වූ දුවදරුවන උන්ගේ දෙමව්පියන් ඇතුළු බොහෝමයක් පිරිස මේ මොහොත වන විටත් ගෝල්ෆ්ස් හෝටල් පරිශ්‍රයේ තුල රැඳී සිටින ආකාරය තමයි අපිට මේ මොහොත වන විටත් දකින්නට සහ ඔබට තොරතුරු කියන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම තමයි නවසීලන්තයේ චීනය ඕස්ට්‍රේලියාව ආදී විදේශ රටවල් තුනක විශ්වවිද්‍යාල 10කට අධික සංඛ්‍යාවක් අද දවසේදී මේ අධ්‍යාපනික ප්‍රදර්ශනය වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපේ රටේ දරුවන්ගේ ඉතිර අධ්‍යාපනය ශක්තිමත් කරන්නට, ඔවුන්ට ඒ වෙනුවෙන් මඟ පෙන්වන්නට, ඔවුන්ගේ අධ්‍යාපනයේ ඒ ගමන් මඟ ඔවුන්ට ඉදිරියට යන්නට පාර කියන්නට විශේෂයෙන් MMC ITN කැම්පස්, ඒ වගේම JJL Overseas International Education ආයතනය සමග එක්ව තමයි මේ වැඩ කටයුත්ත අපි සංවිධානය කරන්නේ මේ සියලු විශ්වවිද්‍යාලයත් සමග ඒකාබද්ධ වෙමින්. ඉතින් මෙයාකරෙන් තමයි අපිට මේ ස්ථානයේ ඉඳලා තොරතුරු ඔබට කියන්නට හැකියාවක් ලැබෙනවා. අපි සූදානම් ඉදිරියේදී තවත් බොහෝමයක් තොරතුරු එක්ක සමීප වෙන්නට බලාපොරොත්තු වෙන සමු ගන්නට මම සදීප සෙනවිරත්න ගෝල්ෆ්ස් හෝටල් පරිශ්‍රයේ සිට.
0: තම නිවසට වංචනික ලෙස විදුලිය ලබාගත් විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරියක් අත්අඩංගුවට තිබෙනවා. විදුලි බල මණ්ඩලයට ලැබුණු තොරතුරක් මත විල්ගමුව පොලිසිය සහය ඇතිව ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ පස්වරුවේ විමර්ශනයක් සිදු කළා. එහිදී විදුලි මීටරය විකෘති කරමින් කාන්තම් කැබලි උපයෝගී කරගෙන දීර්ඝ කාලයක සිට ඇය විදුලි බලය නීති විරෝධීව ලබාගෙන ඇති බවටයි විදුලි බල මණ්ඩල සේවකයින් පොලිසියට දැනුම් දී ඇත්තේ. යනු අත්අඩංගුවටගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය ලගල මහේස්රාත් NS ජයසූරිය මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඇය මුදා හැර තිබෙනවා. ඒ ලබන දෙසැම්බර් 18 වන දින යලි අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එදිනට විදුලි බල මණ්ඩලයට සිදු ඇති පාඩුව ගණනය කර අධිකරණ ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා විදුලි බල මණ්ඩලයට නියෝග කර තිබෙන්නේ. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපනයන තහනමක් පිළිබඳව තර්ජනය කිරීමෙන් පසු G7 රටවල් බොරතෙල් සහ ඩීසල්

0: හවයි. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ජපානය, ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශය G7 කණ්ඩායමට ඇතුළත්. ඔවුන් ප්‍රකාශ කරන්නේ සමාජික රටවල් අතර බලශක්තිය සහ බලශක්ති නිෂ්පාදනය සඳහා අපනයන සීමා පැනවීමෙන් වැළකී සිටීමට එකඟ වී ඇති බවයි. මිළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවර 11ට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලා උදේ 10යි විනාඩිය 11යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100

0: ஹெவிடியூட்டி நவீன உபாங்க சைத்த மோட்டர் சைக்கிளைய பொக்கட்ட கட தனின நெட்டிவ பட்ஜெட் டிக்கெட செட் வின கவர்னட்ட வெடட்ட டிவிஎஸ் எக்ஸ்எல் 100 ஹெவிடியூட்டி மோட்டர் சைக்கிளைய பெதலாம பதன்ன டிவிஎஸ் எக்ஸ்எல் 100 ஹெவிடியூட்டி மோட்டர் சைக்கிளைய வெடிம தூர தூன லங்காவே மோட்டர் பைசிக்கிளே டிவிஎஸ் எக்ஸ்எல் 100
1: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නවසීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වෙනිදා ගෝල්ෆිස් හෝටලයේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න
2: සංවිධානය MMC ITN Campus JJL Overseas Education
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
4: සතියක ලකන

වෙලා උදේ 10යි විනාඩි 13යි දැන් සතිය ගලක් කඩහගෙන ඉන්නේ ඔයගොල්ලෝ. දැන් ළමා දිනේ පහ වුණා ඔක්තෝබර් පළමු වැනිදා හරි. එතකොට අද මොකද්ද? අද මොකද්ද විශේෂත්වය? අද ඔක්තෝබර් 3 සෙනසුරාදාමේ සතියන්තයේ උදෑසන. මේක කියන එක හොඳද නැද්ද කියලා අනේ මන්ද. කවන්නේ. අද ලෝක අමාත්‍යප දිනේ. හරි. ඔන්න අමාත්‍යප කට්ටිය ගෙදර දැන් අත උස්සන්න. ළමා දිනේ පහ වෙච්ච ගමන් ඔන්න අද ලෝක අමාත්‍යප දිනයත් ඉදලා තියෙනවා. හරි. හරි. කොහොම හරි ඒකත් ඔන්න මතක් කළා. එහෙනම් අපි මුලින්ම සින්දුවක් අහමු. වෙලා උදේ 10යි විනාඩි 13යි.

0: වෙලාව උදේ 10යි විනාඩි 21යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: අපේ අම්මගේ දරාවද

0: ලබන කෝටි අටේ එල්වී ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
1: සතියක ලක්හඳ.

වෙලාවුදේ 10:00 විනාඩි 23යි දැන් සතිය කලක් හඳහගෙන ඉතින් ඔයාට පුළුවන් අහගෙන ඉන්න ගමන් කමැලි නම් හරි නැත්නම් එහෙට මෙහෙට යන ගමන් නම් ඉන්නේ කොහෙට හරි යන ගමන් නම් කඩේට යන ගමන් නම් ඉන්නේ මට මෙසේජ් එකක් දාන්න පුළුවන් 07.03 93.5 93.4 මෙසේජ් එකක් දාන්න මතක් කරන්න එපා. තව තියෙන පොඩි පණිවිඩයක් මතක් කරන්න. ඒ තමයි මේ දැන් ඔක්තෝබර් මාසේ පළවෙනිදා ළමාදිනේනේ. ළමාදිනේ පහු වෙලා දැන් උනාත අමාත්‍යප දිනේ. ඔන්න කරනවා නම් හොඳ වැඩක් තියෙනවා. අමාත්‍යප දිනෙත් එක්ක ඒවා මේවට යන්නේ නැතුව තාත්තට තමයි කියන්නේ. අම්මලාට සමහර අම්මලාටත් කියන්න වෙනවා මේක මේ යන්නකො මේ සූ එකට. තමන්ගේ පුංචි පුතා පුංචි දුව එක්ක යන්න සූ එකට. අපේ ලක්හඬ ටීම් එක ඉන්නවා සූ එකේ. අද අවුරුදු 12න් 15 පුංචි දරුවන්ට නොමිලේ සූ එක නරඹන්න පුළුවන්. ඒ වගේම එක එක ඇක්ටිවිටීස් තියෙනවා. වලට කරන්න පුළුවන්. හරි. අමාත්‍යප දිනෙත් නිසා ඒ පැත්තට යමු වෙන්න එපා. සෙනසුරාදා සාමාන්‍යයෙන් පොඩ්ඩක් කට්ටි කියන්නේ මචන් සෙට් එමුද? ඒ වගේ ඉන්නානේ. එහෙම යන්න එපා. අද අමාත්‍යප දිනේනේ. ඒ හින්දා ඔයාගේ පුංචි පුතා පුංචි දුව එක යන සූ එකට. අපේ සෙට් එකේ ඉන්නවා එහෙ. හරි. එහෙනම් අහමු සින්දුවක්. වෙලාව උදේ 10:00 විනාඩි 10:24.

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකන් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්. ලෝකයේ වටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින්. ක්‍රීඩාවේ චෞර්ය, උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා මිටිය.
3: Well, it was just something in the air. The moment Pacharage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
2: Krida Pitiya. Ekathu wenna api Krida Pitiya samagin. Kridave hada gasma Krida Pitiya.
4: සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි
2: ක්‍රීඩා මිටිය. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
5: අපි සොයන්නේ
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice. සතියක ලක්හඬ

වෙලා උදේ 10යි විනාඩි 31යි. දැන් ඔයා මේ සතියක ලක්කඩ හගෙන ඉන්නේ. අද ලෝක අමාත්‍යප දිනය. හරි, මම ඒක මතක් කළා මුලින්. ඒ ගැන පොඩ්ඩක් කියන්න හදන්නේ දිනය ගැන නෙමෙයි. මොකක්ද මේ මත්පැන් භාවිතයෙන් අපිට වෙන්න පුළුවන් හානි, අපි ඒක කොහොමද වළක්වගන්නේ කියන එක ගැන. හරි. දැන් සමීක්ෂණ වලට අනුව, ඒ කියන්නේ වෛද්‍ය සමීක්ෂණ එක එක මේක එක පරීක්ෂණ වලට අනුව කියලා තියෙනවා, අවුරුද්දකට මත්පැන් භාවිතයෙන් කියන වාර්ෂික අවුරුද්දකට මිලියන 3කට අධික ප්‍රමාණයක් මිනිස්සු මැරෙනවා කියලා. හරි. එහෙම තමන් දන්න කොච්චර කීප දෙනෙක්, ඒ කියන්නේ තමන්ගේ ළඟ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් කොච්චර මිනිස්සු ප්‍රමාණයක් තමන් දන්න අය බලන්න, කල්පනා කර බලන්න. අරයා කියනවනේ, අර කතාවට කියන්නේ ඔය මිනිස්සයා බීලා මැරුණේ. එහෙම කියනවනේ. එහෙම කියනවනේ. එතකොට කල්පනා කරලා බලන්න, ඔයා ළඟ ඉඳලා තියෙන සමහර අය මත්පැන් පාවිච්චි කරලා මරණයට පත් වෙලා තියෙන පුළුවන්. ඒ කියන්නේ මොන හරි ලෙඩ හැදිලා එහෙම. හරි. දැන් ඔය මත්පැන්වල අඩංගු වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට එතනෝල්, මෙතනෝල් මේ වගේ අපේ ශරීරයට එච්චර හොඳ නැති ද්‍රව්‍ය. ඒ කියන්නේ මේකෙන් වෙන්නේ අපිව ටික ටික මැරෙන එක තමයි වෙන්නේ. එතනෝල් වලින් කරන්නේ අපේ ස්නායු පද්ධතිය අක්‍රිය කරනවා. හරි. එක එක දේවල් අපේ අක්‍රිය කරලා ලිංගික බලහීනතාවය මේ වගේ ගොඩක් අපේ ශාරීරික අපහසුතාව අපිට අරන් එනවා. එහින්දා බොන්න කලින්, හරි, මත්පැන් බොන්න කලින් විනාඩියක් හොඳට මම මේ කියපු කතාව කල්පනා කරලා බලන්න. වෙලා උදේ 10යි විනාඩි 33යි.

0: විසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්. දශක තුනක ලක්හඬ අභිමානය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්. සතියක ලක්හඬ.

0: වෙලා උදේ 10යි විනාඩි 44යි. දැන් අපි ඔයාලට මතක් කළා සූ එකට එක්කන් යන වාගේ පුංචි පුතාව පුංචි දුව. හරි, දැන් අපි හදන්නේ අපේ සූ එකේ ඉන්න ටීම් එක ලක්හඬ ටීම් එකත් එක්ක කනෙක්ට් කරගන්න මොකද මේ පැත්තේ වෙන්නේ කියලා අපි බලමු. අපි දැන් සම්බන්ධ කරගන්නවා චමිත් ඉන්නවා අපිට ඒ පැත්තෙන්. චමිත්, මොකද වෙන්නේ මේ පැත්තේ සූ එකේ කොහොමද තත්ත්වය?
1: ඒ තරඟයත් ආරම්භ වෙලා දැන් පැවැත්වෙමින් තිබෙන්නේ.
0: උදේ 10:44යි. මම හිතන්නේ අපේ චමිත් ඉන්නවා ඒ පැත්තෙන්. අපි චමිත්ව සම්බන්ධ කරගමු. දැන් මොකද වෙන්නේ අපේ සූ එකේ පැත්තේ? ළමයි ගොඩක් ඇවිල්ලා ඇති, ඇක්ටිවිටීස් කරනවා ඇති. මොකද වෙන්නේ කියලා අපි අහලා බලමු. චමිත්,

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: එලා උදේ 10:50 ඔන්න අපිට කලින් බැරි වුණා අපේ සුවගේ ඉන්න සෙට් එක අපිට සම්බන්ධ කරගන්න. ඕන දැන් අපි සම්බන්ධ කරගන්නවා. චමිත් ඉන්නවා සුවගේ ඉඳන් ලක්හඬ ලෝක ළමා දින සැමරුමත් එක්ක. චමිත් මොකද වෙන්නේ?
4: අපි ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් අද ලක්හඬ ගුවන්විදුලිය සංවිධානය කරන විශේෂ ළමා දින සැමරුම උත්සවයත් එක්ක අපි එකතු වෙලා ඉන්නේ. මනසින් සවිමත් දරුවන් පොහොසත් ලෝක ළමා දින සැමරුම 2026 අද මේ දෙහිවල සත්ව උද්‍යාන පරිශ්‍රයේ සිට ඉතාම සාර්ථක ආයුරින් ක්‍රියාත්මක කරන වෙලාවේ අපිට දකින්න ලැබෙනවා දරුවන් විශාල පිරිසක් අද උදෑසන සිට මේ අලිරංගපීඨයේ 2 පරිශ්‍රය වෙත පැමිණෙමින් ලංකා අද දවසේදී මේ ලෝක ළමා දින සැමරුම සාර්ථක කරගන්නට ලක්හඬත් එක්ක ඇත්වල් බැඳ ගන්න ආකාරය විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන. මේ තරඟ ගණනාවක් පවත්වමින් අපි මේ දරුවන් පැමිණෙන සෑම කෙනෙක්ටම පුංචි හරි තෑග්ගක් ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ අද දවසේ. ඉතින් මේ පැමිණෙන සෑම දරුවෙක්ම සතුටින් තියන තමයි මේ දවස ඔවුන් වෙනුවෙන් වෙන් කරන්න ලක්හඬ ගුවන්විදුලිය කල්පනා කරේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය අද ළමයින් වෙනුවෙන් වෙන් කර තිබෙනවා විශේෂ මැසේජ් SJS ජයසිංහ ක්‍රීඩාංගණය තුළ ස්වාධීන රූපවාහිනී සේවයේ ළමා දින සැමරුම පැවැත්වෙද්දී ලක්හඬ අපි අද දවසේදී ළමා දින සැමරුම ක්‍රියාත්මක කරමින් ඉන්නේ දෙහිවල සත්ව උද්‍යාන පරිශ්‍රයේ අලිරංගපීඨය 2 ස්ථානයේ. ඉතින් අපි වහන හැම කෙනෙක්ටම, ලක්හඬ අහගෙන ඉන්න හැම කෙනෙක්ටම අපි ආරාධනා කරනවා මේ පරිශ්‍රයට එකතු වෙන්න කියලා. ඔබට සතුටින් ගත කරන්න පුළුවන්, ඔබේ දරුවන්ට සතුටු පිරුණ දවසක් තිළින කරන්නට

0: විසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
3: වෙලා උදේ 10යි විනාඩි 55යි. අපිට ඔන්න කලින් අපේ සම්බන්ධතාව ටික ගිලිහුණා. හැබැයි ඔන්න ආයිත් අපි එනවා අපේ දෙහිවල සත්ත්ව උද්‍යානය පැත්තට. මෙහි ඉන්න අපේ චමිත් ඉන්නවා ලක්හඬ ලෝක ළමා දින සැමරුමත් එක්ක. අපේ කලින් කිව්වා වගේම ඔන්න අපි ආයිත් කැමති මොකද වෙන්නේ මේ පැත්තේ ඇක්ටිවිටීස් එහෙම කොහොමද කියලා විස්තර දැනගන්න. චමිත්,

0: විවේකී දවසක් යොදාගෙන දරුවන්ට වැඩි පිරිසකට සහභාගී වෙන්න පුළුවන් දවසක් යොදාගෙන තමයි දෙහිවල සත්වෝද්‍යානය වෙන් කරගත්තේ මේ සැමරුම සිදු කරන්න. මොකද සතිය දිනයකට ලෝක ළමා දිනය මෙවර යෙදී තිබුණු නිසා. ඉතින් අපි කතා කරමින් හිටියේ මේ කටයුතු වෙනුවෙන් දැවැන්ත ශක්තියක් එකතු කරන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් අනුමා ප්‍රියදර්ශිනි මහත්මියත් එක්ක කතා කරන්න සූදානම්ින් හිටියේ. අපිට කියන්න ඔබතුමිය අද දවස ගැන මොකද හිතෙන්නේ? බොහොම ලස්සන වැඩක් සංවිධානය වෙලා තියෙනවා. දරුවන් වෙනුවෙන් බොහොම සුවිශේෂී කටයුත්තක් සංවිධානය වෙලා තියෙනවා. ඔබේ පැත්තෙන් විය යුතු කාර්ය ඉතාම ඉහලින් ඔබ සිදු කළා තියෙනවා. මොකද හිතෙන්නේ?
1: ඔව්. ඇත්තටම අද හරිම සතුටු දවසක්. මොකද කියන්නේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව එකතු වෙන නරඹන්නන් අතරින් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ චූටි දූදරුවෝ. ඉතින් චූටි දූදරුවන් තමයි අපේ අරමුණ වෙන්නේ. ඉතින් ඒ අපේ වැඩිම නරඹන්නන් පිරිසක් විදියට පැමිණෙන අපේ රටේ අනාගතය බාරගන්න ඉන්න මේ පුංචි දූදරුවන් වෙනුවෙන් වැඩසටහන් රාශියක් අද දිනේ සංවිධානය කරලා තියෙනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය එකතු වෙලා ලක්හඬ ගුවන්විදුලි සේවය ඒ වගේම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවත් සමග ඉතින් මේ කාර්යය ඉතාම අගේ කොට සලකනවා අපේ අනාගත පරපුර වෙනුවෙන් මේ කරන දැවැන්ත මෙහෙයුම. ඇත්තටම අද දවස පුරාම මේ ලක්හඬ ගුවන්විදුලි සේවය සමගින් විශාල විශේෂාංග රාශියක් මේ කුඩා දූ දරුවන් වෙනුවෙන් සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයටත් ලක්හඬ ගුවන්විදුලි සේවයටත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රණාමය පිරිනමන අතර ඔබ සැමට මේ ගුවන්විදුලි සේවය සමග එක් වෙලා ඉන්න ඔබ සැමට ආරාධනා කරනවා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පැමිණිලා මේ ලක්හඬ ගුවන්විදුලි සේවයේ එකතුව මේ විශේෂාංග සැමටම එකතු වෙලා ඔබගේ දැනුම ඒ වගේම ඔබගේ ආකල්ප සංවර්ධනයේ ඔබගේ මේ ශක්තිය උරගා බැලීම සඳහා විශේෂාංග රාශියක් සංවිධානය කළ තියෙනවා. මේ සැම එකතු වෙලා අවසානයේදී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අරමුණ තමයි මේ අධ්‍යාපනය තුලින් මේ අපේ රටේ අනාගතයේ බාර ගන්න ඉන්න දූ දරුවන් සැමම සංරක්ෂණය කරා, සත්ව සංරක්ෂණය කරා, එහෙම නැත්නම් පරිසර සංරක්ෂණය කරා යොමු කිරීම. ඉතින් දුවේ පුතේ අද දවසේ අපේ බලාපොරොත්තුව ඔබේ හදවතේ පුංචි බීජයක් වපුරන්න, පරිසරය සංරක්ෂණය කරන්න, සතුන්ට ආදරය කරන්න, සතුන්ට කරුණාව දක්වන්න, මේ සිතුවිලි වලින් පොහොසත් කරන, මනසින් පොහොසත් කරන දවසක් උදා කරන්න තමයි අපි සැමෝගෙම එකතුව බලාපොරොත්තුව. ඉතින් ඒ සමග එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නිහඬ
0: වෙනවා. බොබසුදී ඒ වගේම සහකාර අධ්‍යක්ෂ දෙහිවල සත්වෝද්‍යානයේ පියුෂියා සමන්මලි මහත්මිය ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. සෑහෙන කාලයක සිට මේ කටයුතු සංවිධානය කරද්දී අපිට දැවැන්ත සහයෝගයක් ලබා දුන්නා. අද එහි මල් පල ගැන්වෙන දවස. මොකද හිතෙන්නේ අද දවස ගැන?
2: මෙවර ළමාදින තේමාව තමයි මනසින් සවිමත් දරුවන් පොහොසත් කියන එක. ඉතින් ලංකාව පුරා අපි දන්නවා මිලියන 22 ජනතාව අතරින් මිලියන 4.1 ආසන්න ප්‍රමාණයක් දරුවන් ජීවත් වෙනවා. ඉතින් අපි දෙපාර්තමේන්තුවක් විදිහට අපේ මූලික අරමුණ සතුන් අභිජනනය ඒ වගේම සංරක්ෂණය වුවත් අධ්‍යාපනයේ විනෝදාස්වාදයේ කියන්නේ අපේ මූලිකම අරමුණ. ඉතින් මෙවර ලෝක ළමා දිනයේ නිමිත්තෙන් අපි ලක්හඬ කවදත් අපිත් සමග සමීපව වැඩ කරන දරුවන් ගැන හිතන මාධ්‍ය නාලිකාවක් විදිහට අපිත් එක්කකට වැඩ කරනවා. ඉතින් මෙවරත් අපි ඔක්තෝබර් 3 දින අවුරුදු 12 පාල සියලුම ළමුන්ට අපි නොමිලේ ඇතුල් වෙන අවස්ථාව ලබා දීලා තියෙනවා. විවිධ අංග, විවිධ ක්‍රීඩා, ඒ වගේම සතුටු වෙන අවස්ථා බොහොමයක් අද සූදානම් වෙලා තියෙනවා. ඉතින් අපේ මූලික අරමුණ තමයි උදේ ගේට් එකෙන් එළියට එන ළමයා නෙමෙයි දවස් අවසානයේදී ගේට්ටුවෙන් පිට වෙන්නේ මනසින් සවිමත්, ඒ වගේම අධ්‍යාපන මට්ටමින් ඉහළ තෑගි භෝග පිරිච්ච ළමයි ටිකක් අද අපේ දෙපාර්තමේන්තුවෙන් පිටතට යන තමයි අපේ මූලිකම අරමුණ.
0: බොහොමස්තුති ඔබට. ඉතින් අපිට ප්‍රවෘත්ති විකාශයටත් යොමු වෙන්න තියෙන නිසා අපි යලි අවස්ථාවක තොරතුරු කියන්න බලාපොරොත්තු වෙන්න සමුගන්න සූදානම් වෙන්නේ. විශේෂ මතක් කරන්න ඕන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා ජාතික රක්ෂණ සහකරු විදියට. ඒ වගේම RDB බැංකුව මතක් කරන්න ඕන මේ කටයුත්තට දැවැන්ත ශක්තියක් එකතු කරනවා. ශාඛාවන් 272 දෙවෙනි පුරා තිබෙන RDB බැංකුව හැමදාමත් ගනුදෙනු කරුවන්ගේ විශ්වාසය සුරකින ආයතනයක් විදියට, බැංකුවක් විදියට අද දවසේ මේ කටයුත්තට සහයෝගය ලබා දෙනවා. ඔබ ස්ථාවර තැන්පත් සඳහා ඉහළම පොලි අනුපාත ලබා දෙමින් RDB බැංකුව එකතු වෙලා ඉන්නවා. ඒගොල්ලෝ විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් විශේෂ කිනුම් ආරම්භ කරමින් මේ ලෝක ළමා දින සැමරුමට අද දවසේදී RDB බැංකුවත් අත්වල බැඳගෙන ඉන්නවා. අපි යලි අවස්ථාවක තොරතුරු කියන සූදානම්. ගොඩක් සුදි සිහත් අපිට ලබා දුන්න අවස්ථාවට.
3: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
4: වෙලාව කරවර 11යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනලිත හනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන්ඩ ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ
1: පැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඬ බලාගන්න
3: මුහුතෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවැනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය හා JJ Overseas Education ආයතනයක ව ඉන්ටර්නැෂනල් කැරියර් ඇන් එක්ස්පෝ ප්‍රදර්ශනය ගාලු මෝදර හෝටලයේදී දැන් පැවැත්වෙනවා. යග්‍රාම අත්‍යාචාර හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත සදීප සෙනවිරත්න.
6: IC 2026 අද ආරම්භුණ යග්‍රාම අත්‍යාචාර හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිනේතර අධ්‍යාපනයේට අපේ රටේ දුවදරුවන්ට මඟ කියන්නට MMC කැම්පස් ඒ වගේම JJ ඕවර්සීස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය සමග අත්වල් බැඳ ගනිමින් IC 2026 අපේ සංවිධානය කළා. ඉතින් මේ මොහොත වන විට දහසකට ආසන්න දුවදරුවන් සංඛ්‍යාවක් තරුණ තරුණියන් සංඛ්‍යාවක් මේ ස්ථානයේ පැමිණ සිටිනවා. ඉතින් විදේශ අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් විශ්වවිද්‍යාල 12ත් සමග විශේෂයෙන් චීනය වගේම නව ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව මේ ආදී විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වෙමින් ඒ අවශ්‍ය තමන්ට අවශ්‍ය මඟ පෙන්වීම ලබා ගනිමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඒ අවශ්‍ය ගමනයන්ට අද දවසේදී සාර්ථක අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පවත්වන්නට තමයි අපි උදෑසන පටන්ම කටයුතු කරන්නේ. ඉතින් මේ මොහොත වෙන විට ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා අපේ රටේ සුවහසක් දුවදරුවන් වෙනුවෙන්. ඉතින් රටට වග කියන මාධ්‍ය නාලිකාවක් විදිහටත් ඒ වගේම රටේ අධ්‍යාපනයේ යම් පරිවර්තනයක් සිදු කිරීම වෙනුවෙන් මඟ පෙන්වන රටේ ප්‍රමුඛ පිළි මාධ්‍ය ආයතනයක් විදිහටත් මේ මඟ කීමටත් බැඳී ඉන්නවා. එනිසායි IC 2026 මේ ආකාරයෙන් අද කොළඹ ගෝල්ෆ්ස් හෝටල් පරිශ්‍රයේ පැවැත්වෙන. ඉතින් දුවදරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරමින් ඔවුන්ගේ ගමන තවදුරටත් සාර්ථක කරගන්න දෙමාපියන් බලාපොරොත්තු වූ ඒතර අධ්‍යාපනය එතන ඉහට ගිහිල්ලා ඔවුන් රැකියාවක් දක්වා පරිස්සම් කරගැනීමේ සියලු දේ වෙනුවෙන් මඟ කියන්නට අපි කටයුතු කරනවා.
0: තිරසර කෘෂිකර්මයේ මම්පේ 2026 කෘෂිකාර්මික ප්‍රදර්ශනය මාකන්දුර තිරසර කෘෂිකර්ම පරීක්ෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය KD ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කාබනික ගොවිකමේ පිළිසඳර සහ කෘෂි කර්මාන්තයේ තිරසර දැක්ම යන තේමාවෙන් ප්‍රදර්ශනයේ පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දේශීය හා ජාත්‍යන්තර කාබනික වෙළඳපොළ පුළුල් කිරීම සඳහා සහතික කරන ලද උපාය මාර්ග හඳුනා ගැනීම, කාබනික පොහොර නිෂ්පාදකවරුන්ගේ දත්ත ගබඩාවක් ස්ථාපිත කිරීමද සැලසුමට ඇතුළත්. අමාත්‍යවරයා උත්සව සභාව ඇමතීමෙන් පසු ශ්‍රේෂ්ඨ චාරිකාවකට එක් වුණා. එහිදී කාබනික පොහොර යොදාගෙන සාර්ථකව සිදු කළ භෝග වගාවන්ට අමාත්‍යවරයා නිරීක්ෂණය කළා. යෙමනේ දරුණු සටන් ජලි උත්සන්න වී තිබෙනවා. ගත වූ පැය 24 කාලය තුළ යෙමනේ හූති සටන්කරුවන්ගේ ඉලක්ක වෙත ප්‍රහාර 474ක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන් කැරලිකරුවන් 1540ක් පමණ මියගොස් හෝ තුවාල පා ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. සෞදි ප්‍රමුඛ සන්ධානය දකුණු සෞදි අරාබිය ඉලක්ක කරගත් බැලස්ටික් මිසයිල 3ක් ව්‍යර්ථ කිරීමට සන්නද්ධ හමුදාව කටයුතු කළේ. ඒ සමග හූති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ඔවුන් ප්‍රතිප්‍රහාර එල්ල කළා. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල්නම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: වෙලා 11යි විනාඩි 6යි දැන්.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වලවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

වෙලාවේ 11 විනාඩි 7යි. ඔයා මේ සතියක ලක්කඩ අහගෙන ඉන්නේ 93.5න් 93.7න් අපිට මෙසේජ් එකක් එහෙම දාන්න පුළුවන්. 0.3 93.5 93.4. වෙලාවේ 11 විනාඩි 7යි.

0: වෙලාවෙ 11යි විනාඩි 10යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සම්ප්‍රදායික ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වෙනිදා ගෝල්ෆ්ස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදමලිය පදිංචිවන්න. WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න.
4: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
5: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමක්.
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තැටි වෙලා.
13: අංක 3යි ලග්න 1යි.

0: ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද?
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: සත්‍යාග ලක්ඛඬ.

වෙලා 11යි විනාඩි 12යි. දැන් අපි සූවක පැත්තට ගියා ගියාමයි අපේ අහගෙන ඉන්න කට්ටිය මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න බැරි වුණා. හරි. සෝරි වෙන්න ඕනේ, සමා වෙන්න ඕනේ. හැබැයි ඔන්න අපි දැන් මතක් කරන්න හදන්නේ. කවුද බලමු අපිට මෙසේජස් දාලා තියෙන්නේ. ඔබට සුබ උදෑසනක් වේවා. මේ 10ට කලින් ඉඳන්ම දාපු කට්ටිය තමයි. හරි. සුබ උදෑසනක් වේවා අපේ පවුලේ හැමෝම වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙනවද? මම අඹන් පිටියෙන් රේනුකා කියලා මෙසේජ් එකක් කියලා තිනවා. හරි. තව කවුද මේ? තව කවුද? ආදරණී සොඳුරු දවසක් ආදර ඉලක්හඬට කියලා දාලා තිනවා හැලිය ගොඩින්. විනීතා ඉරංගනි තමයි මෙසේජ් එකක් කියවලා තියෙන්නේ. තව කවුද මේ? තව මෙසේජ් එකක් කියවලා තියෙනවා. තව කවුද? ගුඩ් මෝර්නින් මල්ලි, සුබ දවසක් ඔයාට. අද යාගේ හස්බන්ගේ බර්ත්ඩේ එකලු. හරි. ඔන්නාගේ හස්බන්ඩ් හැපි බර්ත්ඩේ. හරි. හරි. එතකොට මෙසේජ් එක කියවලා තියෙන්නේ ලක්මාලි බණ්ඩාර කුරුණෑගලින් තමයි මෙසේජ් එකක් කියවලා තියෙන්නේ. තව කවුද බලමු. තව තව තව කවුද වෙලා තියෙන්නේ? තව වෙලා තියෙනවා. අපි හැම සතියම අහන් ඉන්නවා, හැම සතියන් තෙම අහනවා කියලා දාලා තින්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මෙසේජ් එක ඉවලා තියෙන්නේ. කවුද මේ මෙසේජ් එක ඉවලා තියෙන්නේ? ශාරදා තමයි මෙසේජ් එක ඉවලා තියෙන්නේ. හරි. ශාරදාලා තින් අපි ඔයාවත් එකතු කරගන්නවා. තව කවුද? තව අපි තව දාලා තියෙන මෙසේජ් එකක් අපි ඒකත් කියමුකෝ. ආයුබෝවන්, සුබ දවසක්, ජයග්‍රහ දවසක් වේවා. වුණ අපි තහගෙන ඉන්නේ මගේ අම්මා අසෝගා, හස්බන්ඩ් කුමාර, ධෝනි ඔෂීවයි. අපිවත් ආදරෙන් එකතු කරගෙන අහමු ලස්සන සින්දුවක් කියලා දාලා තිනවා. මේ මෙසේජ් එක ඉවලා තියෙන්නේ ප්‍රියංකා තමයි මෙසේජ් එක ඉවලා තියෙන්නේ නුවරින්. හරි. අපි එහෙනම් ඉතින් තව ලස්සන සින්දුවක් අහමු. අපි ආයිත් සූවගේ පැත්තට යන්න බලාපොරොත්තු වෙනවා. හරි. සින්දුවක් අහමු. වෙලා 11යි විනාඩි 14යි.

වෙලා 11:19යි දැන් සතිය ගලක් හඳහාගෙන ඉන්නේ 93.5න් 93.7න්. මං ආයෙත් මෙන්න මෙහෙම දෙයක් කියන්න හිතුවා. ඒ තමයි දැන් ළමා දිනෙත් පහ වුණා. දැන් අදත් අපි ළමා දිනේ සමරනවා. ලක්හඬ අපි අද සූ එකේ ළමා දිනේ සමරනවා. ළමයින්ට අපි මොනවද කියලා දෙන්න ඕනේ? අපි ළමයි කියලා කියන්නේ අවුරුදු 18ට අඩු අයනේ. එතකොට ළමයින්ට අපි මොන වගේ දේවල්ද කියලා දෙන්න ඕනේ කියලා පොඩි තියෙනවා කතාබහක්. මේක තිබුණේ මතක විදිහට ලංකාදීප පත්‍රයේ තිබුණා සඳහන් කළා. අපි ළමයින්ට කියලා දෙන්න ඕනේ අනිවාර්යෙන් ඉස්කෝල යන හතහමාරට නැගලා ඉස්කෝල යනවා හතහමාර නෙවෙයි ඊට කලින් නැගිටින්න ඕනේ නැගලා ඉස්කෝල යනවා ගිහිල්ලා එකහමාරකින් ඉගෙන ගන්නවා හරියට වෙලාවට කනවා බොනවා ඒ ටිකද මේ සාමාන්‍ය රූටින් එක සාමාන්‍ය කාලසටහනට අනුව වැඩ කරන එකද ළමයිගේ ජීවිතේ තියෙන්න ඕනේ කියලා සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් හැබැයි මේකට මේ ඔය ළමයින්ගේ මනස සහ ඒ පිළිබඳව පරිශන කරන වෛද්‍යවරියක් කියලා තිබුණා එතුමිය කියලා තිබුණා මෙන්න මෙහෙම අපි ළමයින්ට සමහර වෙලාවට ගොඩක් දේවල් ළමයින්ගෙන් ඈත් කරනවා. අපි කියනවා ළමයින්ට මේක කරන්න එපා. ඔයා මේ ළමයා මේ ගහට නගින්න යනවා මොන්ටිසෝරි වෙද්දි පෙර පාසලේදී ළමයා ගහට නගින්න යනවා. මේ බව බහින්න කියලා. එතකොට අපි කියනවා එපා කියලා. ඔයා මේ වැඩේ කරන්න එපා කියලා. හරි. තව හිතමු අපි ඔන්න පෙර පාසලක්ම ගමු. ගොඩක් වෙලාවට පෙර පාසලගෙන අපිට ළමයි පාලනය කරගන්න අමාරු වෙන්නේ. පෙර පාසලේ ඔන්න ඉන්නවා තව පුංචි ගෑණු ළමෙක් මෙයා ගිහිල්ලා පිරපාසල තියෙන මල් ගහක මේ මල් කඩාගෙන මේක හරි ලස්සනයි නේක කඩාගෙන යනවා. එතකොට ඔන්න මේ ටීචර් කියනවා මේ ආයි මට මල් කඩලා අහුවෙන්නපා ගෙදරට කියනවා. එහෙම කියනවනේ එහෙම තියෙනවනේ. ගෙදරින් ගෙන්නනවා. ඊළඟ සතිය ගෙදරින් ආවේ නැත්තම් බලාගමු. ඒ වගේනේ අපි කියනවා එපා කියලා. එපා. Don't do that කියන එකේ තමයි අපි ගොඩක් parenting වල ශ්‍රී ලංකාවේ තියෙන්නේ. හැබැයි ඔයා දන්නවද මේ වෛද්‍යතුමිය කියනවා මොකක්ද මේ ළමයින්ට එපා කියන එක වෙනුවට අපිට පුළුවන් එපා කියන වචනේ පැත්තකින් තියලා ඒගොල්ලන්ට තේරුම් කිරීමේ තියරිකකින් වැඩේ කරන්න. ඒ කියන්නේ හරි පුතා ගහට නගින්නකෝ. ගහට නගින්න ගහස් නගින්න පුළුවන් වැටෙන්නේ නැතුව. හැබැයි ගහට නැගලා වැටුනොත් තුවාල වෙනවා කියන එක එයාට දැනෙන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ චූටි ළමයි මොකද මේ පොල් ගස් නගිනවද? නෑනේ. නෑ. අපි චූටි ළමයට පොඩි දුරක් නගිනවා. ඊට පස්සේ ළමයා නැග ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ළමයා වැටෙනවා. දණිස තුවාල වෙනවා. අත තුවාල වෙන ළමයා ඊට පස්සේ දැනගන්නවා. මේ වැඩේ මම හරියට කරන්න ඕනේ නැත්තම් මේක නොකර ඉන්න ඕනේ. මොකද එතකොට මට රිදෙනවා. මට මේකෙන් වෙන්නේ අඩුපාඩුවක්. මට මේකෙන් රිදීමක් තමයි වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ ඔය අර මල් ගහේ කතාවට එතුමී කියන හොඳ කතාවක්. මේක තමයි ඇත්තටම ගොඩක් වැදගත්ම කතාව. එයා ඒ ළමයාට කියනවලු මෙන්න මෙහෙම යා ළමයෙක් මෙන්න මේ වගේ දෙයක් කළොත් මල් ගහක මල් කඩාගෙන පොඩි ළමයි ඉන්නවනේ. ගහක් දැක්කොත් අදිනවා. පෝච්චය තිබ්බොත් පෙරලෙනවා. එහෙම ළමයි ඉන්නවා. ළමයි දඟයි ඉතින්. ළමයි කියන්නේ ළමයි. ඒ නිසා තමයි ළමයිට ළමයි කියන්නේ දඟ නිසා. හරි. කොහොම හරි මේ වෛද්‍යතුමී කියනවා ළමයිට කියන්නේ මෙන්න මෙහෙම. ඔයා බලන්න පුතේ තුවේ පුතේ හරි දුවේ හරි බලන්න මේ මල් කඩාගත්තට පස්සේ හරි ලස්සනයි. ඔයාගේ අතර ගත්තට පස්සෙත් ලස්සනයි. දැන් බලන්න මේ මල මම මේ මල ආයි තියෙනවා ගහෙන්. මේ මල ගහේ තියෙද්දී ද ලස්සන ගොඩක් ලස්සන මේ මල ගහේ තියෙද්දිද නැත්තම් ඔයා ගතේ තියෙද්දිද කියලා බලලා කියන්න කියලා. එතකොට මේ ළමයාට එයා ළමයි කියන ළමයි ඒගොල්ලන්ට තරහ මරා නැහැ. හරි හොඳ විවෘත මනසකින් ඉන්න කට්ටිය තමයි ළමයි කියන. ඒතර ළමයි කියයි ගොඩක් කාලවට අර ගහේ තියෙද්දි තමයි ওই මලේ ලස්සන වැඩිපුර අපිට පේන්නේ කියලා. ඒක වෙන්න පුළුවන් දෙයක්. කොහොමත් අපිත් දන්නවා ඕනම දෙයක්නේ මලක් උනත් ඒ අදාළ තැන තිබ්බොත් තමයි ලස්සන. ඒ නිසා අන්න ඒ වගේ don't කියන එකකින් නැතුව එපා කියන එකකින් නැතුව ඔයා මේක කරන්න එපා කියන එකකින් නැතුව ළමයින්ට අපි දෙන්න ඕනේ තේරුම් කිරීමේ ක්‍රමවේදයක්. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට තේරුම් කළ දෙන්න ඕනේ මේක කළොත් ඔයාට මෙන්න මේ වගේ දෙයක් වෙනවා. අත්දැකීමෙන්ම ළමයින්ට දෙයක් තේරුම් කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම පේරන්ටින් කියලා කියන්න පුළුවන් වෙන්නේ. වෙලාව 11:00 විනාඩි 23:22 අහමු.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: වෙලා 11යි විනාඩි 28යි. දැන් අපි සතිය ගලක් කඩාගෙන ඉන්නේ. අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්නත් ඕනේ, මේ සින්දු අතරේ මතක් කරනවා කියලා හිතුවා. හරි, අපි එහෙනම් ඒ කට්ටිය මතක් කරමු. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? මෙසේජ් එකක් අපිට දාලා තියෙනවා කුරුණෑගලින් ඕලු මෙසේජ් එකක් දාලා තියෙනවා. මමත් ඔයාව අහගෙන ඉන්නේ කියලා. තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන? ආයිබෝවන්, සුබ දවසක්. අපිත් සතිය ගලක් හඬට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. තව කවුද මේ අපේ කවදත් ෆෑන් ජය මම මෙසේජ් එකක් දාලා තියෙනවා. සුබ දවසක් වේවා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. හරි, එහෙනම් ඉතින් මේ කට්ටියත් එක්ක අපි මේ සින්දුව අහමු. වෙලාව 11යි විනාඩි 28යි.

0: වෙලාව 11:32.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සුබ දවසක්,
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
4: තැගි පැඩි වෙලා,
5: දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදමලිය පදිංචිවන්න වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
7: සංවිධානය MMC ITN Campus JJL Overseas Education
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
9: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
10: ලක්කන්ද

වෙලා වෙකොළහයි විනාඩි 34යි දැන් සතිය කලක් හඩහගෙන ඉන්නද? තවත් දෙයක්, මේක ළමයි ගැනවත් නෙමෙයි. මේක ඕනම මිනිහෙට අදාළයි. හැබැයි මේක ගොඩක් අදාළ වෙන්නේ ළමයින්ට. හේතුව තමයි මේ අපි කියනවනේ අරළමයා නම් ඒ නමයක් ගත්තා. ආ අරළමයා නම් ශිෂ්‍යත්වෙ උඩින්ම පාස්. මේ ළමයා ඒ තුනයි. මෙයා මොරටු ගියා. මෙයා කොළඹ කැම්පස් ගියා. මෙහෙ ගියා. එහෙම කියනවනේ ගොඩක්. හරිද? ඔය එක එක ප්‍රශ්න කොහොමවත් දැන් රිසල්ට්ස් ආවට පස්සේ කියනවනේ කවුරු හරි අහනවා තමන්ගේ නැන්දම ආවා ලොකුවම පුංචිවම බාප් ඔක්කොම අහනවා ආ පුතේ රිසල්ට්ස් කොහමද? එහෙම අහනවානේ. ඒ වගේ ඊට පස්සේ කියනවා මට නම් මෙහෙමයි. ආ එහෙමද? අරයට නම් මෙහෙමලු. බලන්න ඔයාට ඒ නමයකුත් තිබ්බනේ. එහෙම කියලා කියනවා. හරි. හැබැයි ඕගොල්ලෝ දන්නවද ඔය එක එක මිනිස් එක එක මිනිස්සුන්ගේ මොලේ වර්ධන අවදි එක එක කාලයට තමයි එන්නේ. හරි. ඒක තමයි මේ හොඳම උදාහරණේ. ඔය අපි කියනවානේ සමහරු ඉන්නවා ශිෂ්‍යත්වයේ උඩින්ම පාස්. ඊට පස්සේ ඒ නමයක් ගන්න වෙන්නේ A2යි B1යි. සමහරුන්ට C9යි එහෙම C9ක් තියෙන කෙනෙක් නම් හොයාගන්න පුළුවන් ද මන්ද ඒ වගේ. හැබැයි ඒ ළමයා ආයෙත් තව ටික කාලෙකින් උසස් පෙළ ලියලා A3ක් ගන්නවා. නැත්තම් මොන හරි ශිෂ්‍යත්වයක් අරගෙන හරි පිටරට යනවා විදේශගත වෙලා අධ්‍යාපනයට වගේ යන්න පුළුවන්. එක එක වර්ධන අවදි වෙනස් වෙනවා ළමයින්ගේ. සමහර කෙනෙක් ඉන්න පුළුවන් මෙළමයට ශිෂ්‍යත්වයේ උඩින් පාස්. හරි. ශිෂ්‍යත්වය 195යි. ඊට පස්සේ සාමාන්‍ය පෙළ ඕලෙල්ස් වලටත් ඒ 9යි. ඒලෙල්ස් වලටත් ඒ 3යි. කොහොම හරි අන්තිමට කොහොම හරි කැම්පසුත් ගිහිල්ලා එහෙමත් තියෙනවා. ඒ කියන්නේ වර්ධන අවදිය ඒකාකාරී උපාදින ළමයින් තියෙනවා. හැබැයි ඔයා මේක ගැන නොදැනුවත් තමන්ගේ ළමයට ඔයා අම්මා කෙනෙක් ඔයා අම්මා කෙනෙක් නැත්නම් තාත්තා කෙනෙක් නැත්නම් මේක ගැන නොදැනුවත් තමන්ගේ ළමයාව ටිකක් බනිනවා නම් හරි දෝෂාරෝපණය කරනවා නම් මේ ගැන කල්පනා කරලා බලන්න. මොකද අර ලොවෙන් එකෙක් වෙයි දෙයක එක දෙයකට වෙයි සමත කිව්වා වගේ සමහර ළමයි ඉන්නවා මේ එක සබ්ජෙක්ට් එකකට විතරයි එයාගේ හොඳ වර්ධනයක් තියෙන්නේ. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මොලේ තමයි මෙතෙන්ට ප්‍රධාන වෙන්නේ. ඒ තමයි ওই මොලේ වර්ධන අවදි කිනේ එක එක ළමයින්ගේ එක එක කාලවලට තමයි සිද්ධ වෙන්නේ. සමහර අවුරුදු 10 දී අවුරුදු 18 වෙද්දි සමයි සමහර අයගේ මොලේ වර්ධන අවදි වෙනවා. එහෙම එක එක කාල පරාස තියෙනවා. ඒ හින්දා තමයි එක එක වෙලාවට අපිට එක එක විදිහේ ළමයින්ට එනවා ප්‍රශ්න. ඒ වගේ එක එක ප්‍රශ්න එන්නේ ඒ නිසා තමයි. ඒ හින්දා අපි වැඩිහිටියෝ විදිහට මතක තියාගන්න. අපි වුණා අපි වැඩිහිටිය දැන් වැඩිහිටි එක්ුණත් අපි මතක තියාගන්න ඕනේ අපිට මොන හරි වැඩක් කරගෙන යද්දී අපිට ඒකේ වර්ධන අවදියක් ඉන්නේ මගේ එහා පැත්තේ ඉන්න කෙනාට එන වර්ධන අවදිය නෙමෙයි. එහෙම නැත්නම් ඔයාගේ යාළුවට ඔයාගේ එහා ගෙදර එක්කෙනාට නැත්නම් ඔයාගේ ඉස්සරහ ගෙදර එක්කෙනාට ඔයාගේ ඉස්සරහ ගෙදර යාළුවට තියෙන වර්ධන අවදිය නෙමෙයි ඔයාගේ මොලේ තියෙන. ඔයාගේ මොලේ තියෙන්නේ වෙනම වර්ධන අවදියක. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ තවත් කෙනෙක් කරපු දේ අපිට ඒක අපිට මොන හරි බලපාන්න පුළුවන්. හැබැයි අපි හොඳට කල්පනා කරොත් බලන්න ඔයා මොනවා හරි තැනක පීක් එකේ ඉන්නවා නම් ඔයා මොනවා හරි සබ්ජෙක්ට් එකක තරඟයක වෙන්න පුළුවන් මොනවා හරි ඒ වගේ තැනක පීක් එකේ ඉන්නවා නම් බලන්න වටපිටේ වටපිටාව බැලුවට පස්සේ හරියට නිකන් අපේ රුමේෂ් තරංග වගේ හෙල්ල විසිකිරීම ෂූරයක් රන් පදක්කම ගත්තනේ එයා වගේ. එයා පීක් එකේ දිගටම හිටියා නේද? එයාගේ වටපිටාව බලද්දී හැබැයි වෙන කවුරුත් එයා තරම් පීක් එකේ හිටියේ නෑනේ. අර ඉන්දියාවේ ක්‍රීඩකයා වගේ ඉන්දියා ක්‍රීඩකයා ලෝක වාර්තා තියපු කෙනෙක්. ඒ ලෝක වාර්තාව ඔක්කොම අපේ රුමේෂ් තරංග කැඩුවානේ. ඒ වගේ අර දැන් බලන්න ඉන්දියාව ක්‍රීඩකයාට හැමදාම පීක් එකේ ඉන්න හම්බුන්නේ නෑ. එයාගේ අර වර්ධනවදී මොන හරි එයාගේ තේ තියෙන ප්‍රැක්ටිස් කිරීම සහ එයාගේ තිබ්බ සමහර වෙලාවට ලක් එක කියන්න පුළුවන් එක එක කියලා කියනවා. එයාගේ එක අවදිය. ඒ අවදිය එයාට ගියා. ඊට පස්සේ ඒ අවදිය ඊළඟ අවදි ඊළඟ ඊරයකේ රජකල යපි රුමේෂ් තරංග. අන්න ඒ වගේ ළමයින්ටත් තියෙනවා එක එක වර්ධන අවදි විශේෂයෙන් මොළේට. අපි ගමු ශරීරයේ තියෙන අනිත් අවයව පැත්තකින් තියලා අපි මොළේ කතා කරමු. මොළේ ළමයින්ගේ වර්ධන අවදි එක එක කාලවල තමයි එක එක ළමයාට එන්නේ. ඔයාගේ පිටම ඔයාගේ පුතා ඔයාගේ දුව ඉන්නවා කියලා මේ ඊළඟට එන සාමාන්‍ය පෙළ ලියන්න ඊට පස්සෙ උන් රිසල්ට්ස් එනවා. එතකොට ඔයාගේ පුතාට A8යි B1යි නැත්නම් යාළුවාගේ පුතාට A9යි. එහෙමයි කියලා සමහර වෙලාවට කියන්න බුණ අයියෝ අර යන A9ක් ගත්තා. එහෙම කියන්න එපා. හේතුව සමහර වෙලාවට ඔයාගේ පුතා අර අනිත් කෙනාට වැඩිය ඊළඟ කඩයිමේදී හොඳට perform කරන්න පුළුවන්. හරි. අන්න ඒ නිසා අපි ඒකත් පොඩ්ඩක් මතක තියාගමු. මොකද්ද? අපි අපේ මොලේ වර්ධන අවදි හරියට අඳුරගෙන ඒව හරියට පාවිච්චි කළොත් අපිටත් හරියට රුමේෂ් තරංග වගේ
හොඳ ඊරායක රජ කරන්න පුළුවන්. වෙලා 11:39 අමසින්දුවක්.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය
2: ලක්හඬ Golden Voice.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා, පදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: වෙලාවේ 11:45 යි. ඔන්න අපි ආයෙත් යනවා 01 පැත්තට. අපේ ලක්හඬ ලෝක ළමා දින සැමරුම පැවැත්වෙනවා. එහේ අපි දැන් සම්බන්ධ කරගන්නවා ගිහාන් ගිහාන්ගේ තිෂේරව. මොකද මේ පැත්තේ වෙන්නේ

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
3: ඔන්න අපිට පොඩි ප්‍රශ්නයක් කියලා අපිට සූවේගේ සෙට් එක සම්බන්ධ කරගන්න බැරි වුණා. හැබැයි ඔන්න දැන් අපි සම්බන්ධ කරගන්නවා. අයිත ඒ පැත්තෙන් ඉන්න ගිහාන් ගීත් ඉෂේර. ගිහාන් මොකද ඒ පැත්තේ තත්ත්වේ?

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකෙ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්. FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

වෙලා 11 විනාඩි 54යි. දැන් 12ට ළඟයි. ඒ කියන්නේ දවල් වීගෙනත් එනවා. හරි, ඉතින් මේ වෙද්දී අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න ඕනේ. ගොඩක් අය දාලා දිනවනේ අපිට අපේ සූවේගේ වැඩෙත් එක්ක. කොහොමද අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න ටිකක් අමතක වුණා කියන්නේ වෙලා නැති වුණා. හරි, කොහොම හරි එයාලා මතක් කරන්න හදන්නේ. අපිත් ලක්කඩ තමයි අහන්නේ. හංගල්ලෙන් වසන්ත කුමාර සිරි තමයි මෙසේජ් එක කියවලා තියෙන්නේ. හරි, තව කවුද තව එවලා තියෙනවා? අපිවත් සින්දුවකට එකතු කර ගන්න. අපි පොතුපිටියේ වාද්දුවෙන් සමන්ත තමයි මෙසේජ් එකක් කියවලා තියෙන්නේ. තව කවුද මේ? තව කවුද? ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් නම් නෙවෙයිද? හරි, ගවන්නේ. මේ මෙසේජ් එක ඉවලා තියෙන්නේ සරත් චන්ද්‍ර ඩෑස් තමයි මෙසේජ් එක ඉවලා තියෙන්නේ. එයාලවත් සින්දුවකට එකතු කරගන්න කියලා. තව කවුද මේ? තව දාලා තියෙනවා. කවුද මේ? දැරණිය ගලින් මෙසේජ් එකක් ඉවලා තියෙනවා. දිෂිනි තමයි මෙසේජ් එක ඉවලා තියෙන්නේ. කඩේ වැඩ කරන අය දැන් ඉන්න හැමෝම එකතු කරගෙන එයාගේ යාළුවෙක් ඉන්නවා කියලා ලක්කන කියලා. හරි, එයාවත් එකතු කරගන්නවා අපි. එහෙනම් ඉතින් මේ කඩියත් එකතු කරගෙන අපි ආමු ලස්සන සින්දුවක්. වෙලා 11යි විනාඩි 55යි.

0: වෙලාව දහවල් 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඩ බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්.
5: ප්‍රවෘත්ති සිරස්තල.
6: අපේ තරුණ්‍ය ජාත්‍යන්තරයට ගෙන යන IC මෙහෙයුමට ඉහළ ප්‍රතිචාර. දැයි දරුවන්ට ජාත්‍යන්තර අධ්‍යාපන මාවත විවර කරන ස්වාධීන රූපවාහිනියට අගමැතිගෙන් පැසසොම්. ලෝක තෙල් මිල ඉහළ ගියද ජනතාව රැක ගැනීමට සහන දෙන බව ඇමති නලින්ද කියයි. දරුවන්ගෙන් පිරුණු ITN ළමා සැණකෙළිය දෙහිවලදී. නව නීති සමගින් කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙන යන හැටි ඇමති ලාල් හෙළි කරයි. G7 එකඟ වූ බොරතෙල් විසඳුම.
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
6: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂාන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ බහින්ද පිපිලේ. පවතින අධ්‍යාපන ක්‍රමය අදට ගැලපෙන ලෙස වෙනස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සංවිධාන කළ ලොක ළමා දින වැඩසටහනට එක්වෙමින් මනසින් සවිමත් දරුවන් පොහොසත් යන තේමාව යටතේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා දෙහිවල ගල්කිස්ස මහනගර සභාව එක්වයි ලෝක ළමා දින සමරුම් උත්සවය පැවැත්වෙන්නේ. දෙහිවල SDS ජයසිංහ ක්‍රීඩාංගණය හා දෙහිවල සත්වෝද්‍යානය කේන්ද්‍ර කරගනිමින් සමරුම් උත්සවය පැවැත්වෙනවා. නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු විචිත්‍රාංග රැසක් ඊට ඇතුළත්. දවස පුරා පැවැත්වෙන විවිධ ක්‍රීඩා ඉසව්වලින්ද ළමා දින වැඩසටහන සමන්විතයි. සමාරම්භයේ සංග්‍රහන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙලෙස අදහස් පළ කළා.
7: And for many of those children, this meal could probably be the most.
8: අපේ රටේ හැම පළාතකම පාසල ඉගෙන ගන්න ගොඩක් දරුවන්ට මේක තමයි දවසට ලැබෙන විශ්වාසවන්තම සහ පෝෂදායිම කෑම වේල. රජයේ මේ වැඩසටහන පවත්වාගෙන යන්නේ හැම දරුවෙක්ටම දවස හොඳින් පටන් අරගෙන අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන්න ඉඩ ලබා දෙන්න ඕන නිසයි. මිනිස්සු දැඩි කැපවීම කරලා ජීවත් වෙන කාලයක බදු ගෙවන ජනතාවගේ මේ මුදල් වියදම් කරද්දී හැම රුපියලක් ගැනම අපි වග කියන්න ඕනේ. අපි කෑම වේල අපේ කෘෂි කර්මාන්තයට දිහිවරයන්ට වගේම සමුපකාර ක්‍රමයට ඍජුවම සම්බන්ධ කරන්න ඕනේ. දරුවන්ට ආහාර නාස්තිය ගැන තිරසාර ආහාර පද්ධති ගැන උගන්වන්න වගේම කෘෂි කර්මාන්තය සහ පෝෂණයේ පැත්තෙන් අලුත් වෘත්තීය මාර්ග ගැන හිතන්නත් මේක ආරම්භයක් කරගත යුතුයි. ඒ නිසා සම්ප්‍රදායික රාම් වලින් පිටතට ඇවිත් අපේ වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන අලුත් ආකෘතියක් මේ වැඩසටහන් වෙනුවෙන් ගොඩනැගීමට මෙහි පැමිණ සිටින සියලුම පාර්ශවකරුවන්ගේ සහය ඉදිරියේදීත් අපට අවශ්‍ය වෙනවා.
6: ලෝක ඉන්ධන මිල ඉහළ ගියද මෙරට රජය සහනාධාර ලබා දී ජනතාවට එම බර දැරීමට ඉඩ සලස්වන්නේ නැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් තේමාවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ඉදිකළ තවත් නිවසක් ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් කළුතර 729 සේ පුල්ටස් ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් මෙම නිවස ඉදිකර තිබෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ සඳහා මූලිකත්වයෙන් කටයුතු කළා. නිවස විවෘත කෙරුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
9: මේ අවුරුද්දේ අපි රටේ ඉතිහාසයේ වැඩිම ආදායමක් වාර්තා කරා අපේ රාජ්‍ය භාණ්ඩාගාරය විසින්. මේ අවුරුද්දේ මං හිතන්නේ ඊට වඩා වැඩි වෙයි කියලා. මොකද මේ සියලු දේශාදන් දෙපාර්තමේන්තුව, කස්ටම් එක, ඊළඟට RMA එක, මේ ආදී හැම ආයතනයක්ම තමන්ගේ ආදායම් ඉලක්ක ඉක්මවා යමින් ඉන්නවා. නියමිත දිනයකට කලින් ආදායම ඉලක්ක ඉක්මවා යනවා. මම දැක්ක සමාජ මාධ්‍යවල එහෙම ඒගොල්ලෝ වාර්තා කරලා තියෙනවා. ඒක තමයි රටකට වෙන්න ඕන. රාජ්‍ය ආදායම වැඩි කරගන්නත් ඕන. ආදායම වැඩි කරගන්න අතරේදී ජනතාවගේ ජීවිත ලස්සන කරන්නේ ආදායම ක්‍රමානුකූලව ප්‍රමුඛතාගත කළ වියදම් කරන්නට ඕන. මේ කිසිම දේශපාලන ඇඟිලි ගැහිමක් නැහැ නේද? මන්ත්‍රීලාගේ ඇමතිකර ලියුම් අවශ්‍ය නැහැ. අපි පාරවල් හදන එකේ ඉඳලම කරන්නේ අවශ්‍යතාවය අනුව. ඒ අනුව තමයි මේ කටයුතු පහසුවෙන් දුවන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. මිලියන 21.7ක් වෙන සමස්ත ජනතාවට පහසුකම් සලසන්න, ජීවිතය පහසු වෙන්නට, ජීවිතේ ලස්සන කරන්න තමයි අපි මේ කටයුතු කරමින් ඉන්නේ.
6: CSC පාදක සූර්ය බලශක්ති එක්කිරීම සහ අතත්‍ය ශුද්ධ මනුකරණය ව්‍යාපෘතිය සඳහා යුරෝපා සංගමය හා ජපාන රජයේ ප්‍රධාන සංරචකයන් සහිතව ආසියානු සංවර්ධන බැංකුවෙන් මුල්‍යාධාර ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ආසියා සංවර්ධන බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 35ක සහනදායී ණය මුදලක් සමග යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 5.4ක ප්‍රධානයක් මෙන්ම ඒකාබද්ධ ණය යාන්ත්‍රණය සඳහා වන ජපාන අරමුදලෙන් ඇමරිකා ඩොලර් මිලියන 5.5ක ප්‍රධානයක් ලබා ගැනීම සඳහායි මෙම සාකච්ඡාව සිදු කෙරුණේ. 2026 සිට 2030 දක්වා කාලය ඇතුළත දැරිය හැකි පිරිසිදු බලශක්තිය සඳහා ප්‍රවේශ වැඩි කිරීමට රජයේ දරන උත්සාහයට සහයවීමක් ලෙසයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ. පැරණි නීති රීති වෙනස් කරමින් නව නීති සකස් කර කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙන යාම සඳහා රජය කටයුතු කරන බව

0: රුවන් නිෂ්පාදනකරුවන්ගේ දත්ත ගබඩාවක් ස්ථාපිත කිරීම ඇතුළු අරමුණු රැසක් වෙනුවෙන් මෙය පැවැත්වෙනවා. ප්‍රදර්ශනය ආරම්භ කරමින් අමාත්‍ය කෙඩී ලාල්කාන්ත මහතා මෙහිදී අදහස් පළ කළා.
1: ලාංකීය පොදු ජනතාව ආහාරයට ගන්න සහල් සහ වීතින විශාල ප්‍රමාණයක් මේ වෙනකොට රට තුල පවතින. ඉතින් ඕනනම් කියන්න පුළුවන් අපිට සහලින් රට ස්වයන් පෝෂිතයි කියලා කියන්න පුළුවන්. නමුත් දැන් මේව ගුණාත්මක භාවයනොත් ස්වයන් පෝෂිතද කියලා එපැත්ත හිතුවොත් අපි සෑහෙන රසායනික පොහොර අපි සෑහෙන පාවිච්චි කරනවා. ශ්‍රීකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙන රසායනික පොහොර පැකේජ් එකක් තියෙනවා. ඒ ටික පාවිච්චි කරලා අමතරව කාබනික පොහොර පාවිච්චි කරන්න. එතන එතන පර්යේෂණ දැන් අපිට වැඩි මස්සන්න තියෙන එතන පර්යේෂණ ඕනේ. අවුරු මොනා කිව්වත් අපිට අපේ කෘෂිකර්ම විශේෂඥයා කියන්න ඕන රජයකට පිළිගන්න දෙයක්. එතකොට දැන් මේකත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේනේ. එතන මෙතනින් අපිට කියන්න ඕන නිශ්චිතව මෙන්න මෙහෙමයි පැකේජ් එක. එතකොට ගුණාත්මක භාවයත් හරි පොළවටත් හරි පොළවත් හොඳයි අස්වැන්න මෙච්චර ප්‍රමාණයක් ඕකේ වැඩේ හරි. ඉතින් ඒ නිසා මේ රට පැත්තෙන් බලද්දී මං හිතනවා අර පහුගිය කාලේ වෙච්ච අවාසිය මගහරවගෙන අපිට ඉදිරියට යන්න තියෙනවා. කාබනික වගාවට ගිහිල්ලා ලොකු විනාශයක් සිද්ධ වෙච්ච නිසා. ඒක කාබනික වගාවේ වැරද්ද නෙමෙයි, ඒ ගත්ත ප්‍රතිපත්තිමය තීරණේ වැරද්ද. රට තුල ක්‍රියාවට නගන්න තීන්දුව කළ යුතුව තිබුණේ ඒ විදියට නෙමෙයි. ඒ පැත්ත මම කියන්නේ රසායනික පැත්ත. ඒ පැත්ත අපිට අඩු කරන්න වෙන්නේ මේ පැත්ත ප්‍රතිඵලදායක ලෙස උඩට ගන්න ප්‍රමාණයට සාපේක්ෂව. නැත්තම් රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලු එනවා. සහ මේ හොඳ දෙයට එන වටිනාකමත් බිඳ වැටෙනවා. ඒක හරි ක්‍රමවේදය අනුව ඉදිරියට ගෙනාවේ නැත්තම්.
0: අමාත්‍යවරයා ආක්ෂේත්‍ර චාරිකාවකද නිරත වී තිබෙනවා. කාබනික පොහොර භාවිතයෙන් සිදු කළ සාර්ථක භෝග වගාවන් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. ජාතික ජනබලවේගය බලයට පත්වී වසර දෙකක් ඇතුළත රටේ දැවැන්ත භෞතික මානව සම්පත් සංවර්ධනයක් වෙනුවෙන් ජනවරමට අනුව කටයුතු කර ඇති බව අමාත්‍ය ආචාර්ය හිනිතුම සුනිල් සෙනවි මහතා ප්‍රකාශ කළා. ඒ රත්නපුරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
2: හා සංවිධානගත අපරාධ කල්ලි නීතිය හමුවට පමුණවන අතරේ දේශපාලඥයා සහ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අතර සම්බන්ධය ප්‍රථම වතාවට බිඳවට්ටන්න අපට පුළුවන්කම ලැබිලා තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ අප මුල් තැන ප්‍රමුඛතාවයේ තියාගත්තු කටයුත්තක්. අගමැතිතුමිය අධ්‍යාපන ඇමැතිතුමියගේ මූලිකත්වයෙන් මේ කටයුත්ත ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය සේවයට බඳවා ගැනීම. ඔබ සියලු දෙනා දන්නවා දශක ගාණක් තිස්සේ මේ බඳවා ගැනීම නොකරගත්ත නිසා තමයි හැම ක්ෂේත්‍රයකම විශාල බිඳවැටීමක් රාජ්‍ය සේවයේ ඇති වෙලා තිබුණේ. එතකොට ඒක ඉතා හොඳින් සිද්ධ වෙමින් තිබෙනවා. ගුරු සේවයට 23,000ක්, පොලිසියට විශාල ප්‍රමාණයක් ආදී වශයෙන් බුදුදහම කේන්ද්‍ර කරගත්තු ආගමික ප්‍රබෝධයක් සෑම ආගමකටම සෑම ජාතියකටම තමන්ගේ ගෞරවය සහිතව වැඩ කටයුතු කරගන්න පුළුවන් ශ්‍රී ලාංකේය ජාතිය බිහි කරගන්න පුළුවන් තැනකට අප ලංකාව පත් කරගෙන තිබෙනවා. ඒ වගේම තමයි නැවත වතාවක් ජාතිවාදයකට මේ රටේ ඉඩ නොතියන්න අවශ්‍ය කරන සියලු නීති රීති සම්පාදනය කරගෙන ජන අවබෝධය ඇති කරගෙන අපි කටයුතු කරමින් ඉන්නවා.
0: පාසල් පෝෂණ වැඩසටහන සඳහා රුපියල් මිලියන 33,600ක මුදලක් මේ වසරේදී රජය වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ මෙරට ප්‍රථම පාසල් පෝෂණ සමුළුව අමතමින් පාසල් පෝෂණ වැඩසටහන රටේ සෞඛ්‍ය මෙන්ව දේශීය ආර්ථිකය නගා සිටුවන පුළුල් වැඩපිළිවෙලක් දක්වා ගෙන යාම රජයේ අරමුණ බවද 2026 ජාතික පාසල් පෝෂණ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියා. සමුළුව පැවැත්වුණේ කොළඹදී. පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙනවා. 2026 වසර වන විට පාසල් 8,990ක් තුළ සිසුන් මිලියන 1.5ක් ආවරණය කරමනේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. ව්‍යාපෘතියේ ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම පර්යේෂණ දත්ත පිළිබඳව විශ්ලේෂණය කිරීම මෙහි විශේෂත්වයක්.
3: And for many of those children, this meal could probably be the most අපේ රටේ හැම පළාතකම පාසල ඉගෙන ගන්න ගොඩක් දරුවන්ට මේක තමයි දවසට ලැබෙන විශ්වාසවන්තම සහ පෝෂදායීම කෑම වේල. රජයේ මේ වැඩසටහන පවත්වාගෙන යන්නේ හැම දරුවෙක්ටම දවස හොඳින් පටන් අරගෙන අධ්‍යාපන කටයුතු සිදු කරගෙන

0: යන්න ඉඩ ලබා දෙන්න ඕන නිසයි. මිනිස්සු දැඩි කැපවීම කරලා ජීවත් වෙන කාලයක බදු ගෙවන ජනතාවගේ මේ මුදල් වියදම් කරද්දී හැම රුපියලක් ගැනම අපි වග කියන්න ඕනේ. අපේ කෑම වේල, අපේ කෘෂි කර්මාන්තයට, දිහිවරයන්ට වගේම සමුපකාර ක්‍රමයට ඍජුවම සම්බන්ධ කරන්න ඕනේ. දරුවන්ට ආහාර නාස්තිය ගැන, තිරසාර ආහාර පද්ධති ගැන උගන්වන්න වගේම කෘෂිකර්මාන්තයේ සහ පෝෂණයේ පැත්තෙන් අලුත් වෘත්තීය මාර්ග ගැන හිතන්නත් මේක ආරම්භයක් කරගත යුතුයි. ඒ නිසා සම්ප්‍රදායික රාම් වලින් පිටතට ඇවිත් අපේ වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන අලුත් ආකෘතියක් මේ වැඩසටහන් වෙනුවෙන් ගොඩනැගීමට මෙහි පැමිණ සිටින සියලුම පාර්ශවකරුවන්ගේ සහය ඉදිරියේදීත් අපට අවශ්‍ය වෙනවා.
1: සර්පයින් පිළිබඳ ලොව ප්‍රථම සමුළුව මහනුවරදී ආරම්භ කෙරුණා. විෂය පිළිබඳ විශේෂඥයින් සහ පරිසර වේදීන්ද සමුළුවට එක්ව සිටියා. අමාත්‍ය ධම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී ආරම්භ කළ සර්පයින් පිළිබඳ සමුළුව අනිද්දා අවසන් වනවා. සමුළුවට රටවල් 43ක නියෝජිතයින් 500ක් පමණ සහභාගී වුණා. විදේශ විද්වතුන් 315 දෙනෙකුද ඊට ඇතුළත්. ලෝපුරා සර්ප වර්ග 12,500ක් පමණ සිටියද සුවිශේෂී සර්ප වර්ග ඇත්තේ 4,000ක් පමණක් බවයි ලෝක සර්ප සම්මේලනයේ බහලේකම් ආචාර්ය නිමල්දී රත්නායක මහතා මෙහිදී කියා සිටියේ. ලොබ සර්පයින් සම්බන්ධයෙන් පරීක්ෂණ නවසා ගැනීම, විෂ ඇති සහ විෂ නැති සර්ප විශේෂඥයතුළු මාතෘකා රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. සමුළු ඇමතු අමාත්‍ය ධම්මික පටබැඳි මහතා,
2: මෙම සමුළුව තුළ ලෝකයේම ඉන්න සර්පයින්ට ස්නේක්ස්ලට අදාළව විවිධ විද්‍යාත්මක පත්‍රිකා, විවිධ සාකච්ඡා විශාල ප්‍රමාණයක් පැවැත්වෙනවා. ඒ දැනුම අපේ රටට ඉතාම වැදගත්. විශේෂයෙන්ම අපේ රටේ සර්පයින් සම්බන්ධයෙන් තියෙන අවිද්‍යාත්මක මත, ඒ වගේම අපේ රටේ මේ සර්ප විෂ නිසා සිදුවන මරණ, ඒ වගේම අපේ රටේ සර්ප විෂ නිසා සිදුවන ආබාධිත බවට පත්වීම වැනි දේ වලට අවශ්‍ය කරන ප්‍රතිකාර විද්‍යාත්මක සොයා ගැනීමට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්න, අපේ රට ආවේනික සර්ප විශේෂ තවදුරටත් සංරක්ෂණය කරගන්නත් මේ සමුළුවෙන් ලැබෙන ආලෝකය ඉතාම වැදගත්.
1: හිමිකම ජාතික වැඩසටහන යටතේ රඹකැන්නොය බහවෙලි කලාපයේ ගොවි ජනතාවගේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් පදියතලාව ගොවි ජනතාව වෙත ඉඩම් හිමිකම් බලපත්‍ර 105ක් ලබා දී තිබෙනවා. මහවැලි කලාපවල ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් ඔවුන්ගේ ජීවනෝපාය, ආර්ථික ස්ථාවරත්වය සහ අනාගත සංවර්ධනය ශක්තිමත් කිරීම මහවැලි පුනරුද සතිය තුළ ක්‍රියාත්මක කිරීමටයි රජය පියවරගෙන ඇත්තේ. එහි එක් අදීරක් ලෙස පදියතලාව ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත ඉඩම් හිමිකම් බලපත්‍ර පිරිනැමීම සිදු කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙන්රත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
3: මගේ අමාත්‍යත්වයෙන් අපි ඉල්ලනවා ඔබට දෙන ඉඩම අක්කර 5ද, අක්කරේ 2ද අදාළ නැහැ. හැම බින්ගඟලක්ම වගා කරා. එයි ඔබ ආර්ථිකයට ගැටගහ ගන්න උන අපට. ග්‍රාමීය දුප්පත්කම තුරන් කරන්න නම් අපි ආණ්ඩුව විශ්වාස කරන එකම දේ ග්‍රාමීය පුරවැසියාගේ ආර්ථිකේ ශක්තිමත් කරන්න පුළුවන් කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ නගා සිටුවන එක. අපි ආණ්ඩුවේ තියෙන ව්‍යාපෘති තුනක්, ප්‍රමුඛ ව්‍යාපෘති තුනක්. 1. ක්ලීන් ශ්‍රී ලංකා ඩිජිටල් කරණය. 3. ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම. මෙන්න මේ ව්‍යාපෘති තුන ඉලක්කගත ජයග්‍රහණයකට ගෙන යන්න තමයි අපි අමාත්‍යංශ 22ම වැඩ කරමින් ඉන්නේ. අධ්‍යාපන අමාත්‍යංශයේ ලබන මැයි වෙනකොට අපි ඩිජිටල් කරණය ලක් කරන්න කටයුතු කරලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය අපි දැනටම සැලකිත ප්‍රමාණිකින් ඩිජිටල් කරණයට ලක් කරලා තියෙනවා. ගොවි අම්මා තාත්තා දැන් ඒ සඳහා ලියාපදිංචි කරමින් තියෙනවා. අපි අත්හරින්නේ නෑ, ගොවින් බෑ කියන්නෙත් නෑ, අනිත් අයට කිසිවක් කියන්න බෑ. ගොවිනුත් මේ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඩිජිටල් කරණය ඕන.
1: ලබන ජනවාරි වන විට මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවසන් කළ හැකි බව දුම්රිය සාමාන්‍ය අධිකාරී රවින්ද පත්මප්‍රිය මහතා ප්‍රකාශ කළා. දිඩ්වා සුලිකුණාටුව සමග විනාශ වී ගිය උඩරට දුම්රිය මාර්ගය පෙරදිනිය දක්වා පිළිසකර කර නිම කරමින් සුරක්ෂිතව ගමනාගමනයට ජනතාව වෙත බාර දුන් බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළේ. AITN වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක් වෙමින්
4: මම හිතන්නේ ඊයේ NBR ආයතනයේ ඒ විශේෂඥ ඉංජිනේරුවන් උන් බයනතෝ කිව්වා බයනතෝ යන්න මේක අපි සුරක්ෂිතව හදලා තියෙන කියලා. ඉතින් ඒ උන්ගේ විශේෂඥ දැනුමෙන් කියපේකේ තීරණ අපි බය වෙන්න මොකටද නේ උඩට තුම්රේ මාර්ගයේ ගමන්වර හතරක් ඉහළට සහ ගමන්වර හතරක් පහළට තමයි ආරම්භ කරේ. මොකද අපි එකපාරටම ආරම්භ කරේ නැහැ සියල්ලම. අපිට තව තියෙනවා මේ අපි ප්‍රධාන මාර්ගයක් විවෘත කරගත්තට තව ඔකෙදී අර දුම්රියන් මාරු වෙන්න අවශ්‍ය ලයින්ස් තව දාගන්න ඕනේ. එහෙම නැත්නම් සියලුම දුම්රියන් ගවණය කරන්න අමාරුයි. මේ මාර්ග 9න් ඉතුරු 8ම 7ක් දීලා තියෙන සම්පූර්ණයෙන් ජනතාවට භාවිත කරන්න පුළුවන් විදියට. හැබැයි මාතරේ මාර්ගය අපිට සකස් කරන්න තියෙනවා. තව ඒක නුවරට ගියාට පස්සේ නුවරින් පස්සේ යන නුවරට යන එක අපිට අභිගය තියෙන්නේ කළු පාලම යකා පාලම කියන එක. ඒක අපි බලාපොරොත්තු වුණ කාලයේ පොඩ්ඩක් එහාට ගියලා තියෙන වර්ෂාවත් විවිධ බාධකත් නිසා අපි හිතනවා දෙසැම්බර් අගසෝ ජනවාරි මුල අපිට යන්න පුළුවන් වෙයි කියලා මහනුවරට. මහනුවරට ගියාම අපිට මාතරේ මාර්ගයේ වැඩපිට කරගෙන යන්න පුළුවන් ඒක සමගාමීව. ඊළඟට ගම්පල ඉඳලා නාවල පිටියට අපිට යන්න තියෙන එතනක් තියෙනවා රමුක්කන ඉඳලා පෙරාදිනේට තිබුණා හා සමානම නායම් ටිකක් ගම්පල සිට නාවල පිටියට. ඒ ටිකේ දැන් වැඩ පටන් ගන්න තියෙනවා. එතකොට ඒ ටිකත් සම්පූර්ණ කරන්න තියෙනවා අපිට. ඒ ටික සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට.
1: මේගමු ප්‍රදේශයේ දෙදෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් මිලියන 44.5%කට අධික වටිනාකමකින් යොත් දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය පියවරගෙන තිබෙනවා. මේගමු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ කාන්තාවක මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් උපයාගෙන නැති බවට ලැබුණු තොරතුරක් මත නීති විරෝධී වත්කම් කොට්ටාශය විමර්ශනයක් ආරම්භ කළා. ඒ අනුව අදාළ කාන්තාව මෙම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් 195ක වියදමින් කටුනිරේ ප්‍රදේශයේ පර්චස් 24කට අධික ඉඩමක් මෙන්ම එහි ඉදිකර තිබූ රුපියල් කෝටි 3000ක් වටිනා දෙමහල් නිවසක් මිලදීගෙන ඇති බව පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. ඒ අනුව මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ දින 14ක කාලයක් සඳහා දීපල ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කෙරුණා. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය හා JJL Overseas Education ආයතනයේ කුසංවිධාන කරන ඉන්ටර්නැෂනල් කැරියර් ඇන්ඩ් එඩියුකේෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය ගාලු මෝදර හෝටලේදී ආරම්භ වුණා. යග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් තම උසස් අධ්‍යාපන වරම් හිමිකර ගැනීමේ අරමුණෙන් ලියාපදිංචි වූ සිසු සිසුවියන් දහසකට අධික පිරිසක් ඊට එක්ව සිටිනවා. තරුණ තරුණියන්ට තම අවශ්‍යතාව පරිදි විශ්වවිද්‍යාල තෝරා ගැනීමට මෙහිදී අවස්ථාව හිමිවීම විශේෂත්වයක්. ඔවුන්ට ඒ සඳහා උපදේශන සේවාද ප්‍රදර්ශනයේදී ලබා දෙනවා. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ චීනය ඇතුළු රටවල් කිහිපයක විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන නියෝජිතයින්ද වැඩසටහනට එක්ව සිටිනවා. මෙහිදී චීනය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය විශ්වවිද්‍යාල 12ක් සමග MMC-ITN කැම්පස් ගිවිසුම්ගත වීමද සිදු වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතායි MMC-ITN කැම්පස් නියෝජනය කරමින් ඊට අත්සන් තැබුවේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සාමාන්‍ය අධිකාරී සංජීවනී ඈපා මහත්මිය විදේශ විශ්වවිද්‍යාලවල නියෝජිතයින් මෙන්ම ITN ඉහළ කළමනාකාරීත්වය හා දූදරුවන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් ඊට එක් වුණා. මෙහිදී දෙමව්පියන් සහ දරුවන්ද අදහස් පළ කළා.
5: ඇයි මේ වැඩේට එන්න හිතුවේ?
6: ඇත්තම ගොඩක් හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. ෆස්ට් ටයිම් මම මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට ජොයින් වෙන. මම හිතන්නේ ලංකාවේ ළමයිට ගොඩක් කැරිය ඔපචුනිටීස්, ඒ වගේම ස්ටඩි සයිඩ් එකෙන් ගොඩක් අයිඩියාස් ගන්න පුළුවන්. ඒ වගේම එයාලා කිව්ව විදිහට ස්කෝලර්ෂිප්ස් ඇන්ඩ් ඩිස්කවුන්ට්ස් තියෙනවා. ඇත්තටම ගොඩක් ගොඩක් හොඳයි. මම චයිනා යුනිවර්සිටි එකක් තමයි බැලුවේ. මොකද මගේ බැචලර්ස් ඩිග්‍රී එක එන්වයරන්මන්ටල් සයන්ස්. මම දැක්ක ඇතුළ චයිනා ඒක එන්වයරන්මන්ට් සයන්ස් රිලේටඩ් ගොඩක් මාස්ටර්ස් තියෙනවා. ඒ හින්දා මම චයිනා යුනිවර්සිටි එකක් අපිට සර්ච් කරලා බැලුවා.
5: ඉතින් මොකද ඉතින් මේ වැඩසටහන ගැන?
6: ඇත්තටම ගොඩක් හොඳ වැඩසටහනක්. මොකද අපේ රජයේ මාධ්‍ය ආයතනයක් මේ වගේ දුවා දරුවන්ට අත දෙනවා කියන්නේ ගොඩක් වැඩ. මොකද ගොඩක් ළමයි මේ කාලේ රට යන්න කියන එක හීනයක් විදියට දකින එක ඩ්‍රීම් එකක්. ඊට පස්සේ හැබැයි ගොඩක් තැන්වලට ගිහලා එයාලා අසරණ වෙනවා අන්තිමේට මුදල් නාස්ති කරගෙන. ඉතින් ඒ වගේ අවස්ථාවක ITN මාධ්‍ය නාලිකාව ප්‍රමුඛත්වය අරගෙන මේ වගේ වැඩසටහන සංවිධානය කරන්නේ ගැන මම ගොඩක් සතුටු වෙනවා.
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා JJL Overseas Education ආයතනයේ කුසංවිධාන කරන ඉන්ටර්නැෂනල් කැරියර් ඇන්ඩ් එඩියුකේෂන් එක්ස්පෝ ප්‍රදර්ශනයේ නවතම තොරතුරු දැන ගැනීමට දැන් අපි සම්බන්ධ කරගන්නේ ගාලු මෝදර හෝටලයේ සිටින අප නියෝජිත සදීප සෙනවිරත්න.
7: IC 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනයත් සමගයි ඔබ මේ මධ්‍යහන පුවත් විකාශයත් එක්ක මේ ආකාරයෙන් සම්බන්ධ වෙලා ඉන්නේ. විශේෂයෙන් අපි උදෑසනයි ආරම්භ කරේ අද දවසේදී මේ IC 2026 ඉන්ටර්නැෂනල් කැරියර් ඇන්ඩ් එඩියුකේෂන් එක්ස්පෝ 2026 හය ස්වාධීන රූපවාහිනී MMC ITN කැම්පස් ඒ වගේම JJL Overseas International අධ්‍යාපන ආයතනයද ඒකාබද්ධ වෙමින් තමයි මේ වැඩ කටයුත්ත අපේ රටේ සුවහසක් දුවදරුවන් වෙනුවෙන් ගෙනීමට කටයුතු කරන්නේ. විශේෂයෙන් නව ශ්‍රීලන්තයේ චීනය ඒ වගේම ඕස්ට්‍රේලියාව මෙයාදී රටවල අධ්‍යාපනික ආයතන එහෙම නැත්නම් විශ්වවිද්‍යාල 12කට ආසන්න සංඛ්‍යාවක් අද අපත් සමගින් අත්වල් බැඳගෙන ඉන්නවා. ඉතින් බොහෝමයක් දුවදරුවන්ගේ එතර අධ්‍යාපන සිහිනය සැබෑ කිරීමේ අරමුණ ඇතිවයි මෙම වැඩ කටයුත්ත අපි අද දවසේදී සංවිධානය කළේ. ඉතින් ළමුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් අද උදෑසන පටන් ඒ තමන්ගේ එතර අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් මේ කොළඹ ගෝල්ෆ්ස් හෝටල් පරිශ්‍රයේ වෙත පැමිණෙන ආකාරය, ඒ උපදෙස් ලබා ගන්න ආකාරය, ඔවුන්ගේ සිහින දිනන්නට උත්සාහ කරන ආකාරය තමයි අපිට දකින්නට හැකියාවක් ලැබුණේ. ඉතින් ඔවුන් සමගින් ඔවුන්ගේ දෙමාපියන් පවා පැමිණිමින් ඒ දරුවාට අවශ්‍ය රැකවරණයේ ඒ සියලු දේවල් එක්ක එතර අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය වරම් ලබා ගන්නට අද දවසේදී ඔවුන් අපත් සමගින් අත්සල් බැඳගෙන ඉන්නවා.
1: G7 රටවල් බොරතෙල් සහ ඩීසල් බැරල් මිලියන 100ක් වෙළඳපළට මුදා හැරීමට තීරණය කර තිබෙනවා. ඒ මිලකනන් ඉහළ යාමට හේතු වී ඇති සැපයුම් පීඩනයේ ලිහිල් කිරීමේ අරමුණෙන් එක්සත් ජනපදය ඇතුළු දියුණු ආර්ථිකයන්ගෙන් සමන්විත G7 කණ්ඩායම ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපය ඇතුළත සැලකිය යුතු ඩීසල් ප්‍රමාණයක් මුදා හැරීමද මෙම පියවරට ඇතුළත් වන බවයි. නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයට පෙර ඇමරිකා පාරිභෝගිකයින් සඳහා ඉන්ධන බිල පාලනය කර ගැනීම පිණිස ඩීසල් අපනයනය තහනම් කරන බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා තිබෙනවා. ඒ හේතුවෙන් අනෙකුත් රටවල ඉන්ධන බිල තවත් ඉහළ යාමට බලපෑමක් එල්ල වුණු ඇති බවටයි වාර්තා වන්නේ. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ජපානය, ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශය G7 කණ්ඩායමට ඇතුළත්. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ සමාජික රටවල් අතර බලශක්තිය සහ බලශක්ති නිෂ්පාදනය සඳහා අපනයන සීමා පැනවීමෙන් වැළකී සිටීමට එකඟ වී ඇති බවයි. යුරෝපා සංගමයේද මෙම රැස්වීම නියෝජනය කරනවා. ගෝලීය මිනුම් ලක්ෂය වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලේක මිල කෙටි කාලයකට ඩොලර් 100කට වඩා පහළ වැටුණා. නමුත් ඊයේ සවස වන විට එය නැවත වරක් ඩොලර් 102ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර ඉරානය ආක්‍රමණය කිරීමට පෙර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අලෙවි වූයේ ඩොලර් 73ක පමණ බිලකටයි. ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන ස්ථානයේ දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. තරගයේ පැවතුනේ බංග්ලාදේශ කණ්ඩායම සමගින්. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 9කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 165ක්. මුල් පෙළ පිතිකරුවන් 4 දෙනාටම ලබාගත හැකි වූයේ ලකුණු 12ක් පමණයි. නායක සහන් ආරච්චිගේ ලකුණු 33ක් රැස්කළා. තරිඳු රත්නායක ලකුණු 65ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 17:03කදී සිළු දිනා දැවි රැස්කරගත හැකි වූයේ ලකුණු 102ක් පමණයි. යනු මෙම තරගය ලකුණු 63කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ සමග ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිවනවා. ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල. අපේ තාරුණ්‍ය ජාත්‍යන්තරයට ගෙන යන IC මෙහෙයුමට ඉහළ ප්‍රතිචාර. දැයි දරුවන්ට ජාත්‍යන්තර අධ්‍යාපන මාවත විවර කරන ස්වාධීන රූපවාහිනියට අගමැතිගෙන් පැසසොම්. ලෝක තෙල් මිල ඉහළ ගියද ජනතාව රැක ගැනීමට සහන දෙන බව ඇමති නලින්ද කියයි. දරුවන්ගෙන් පිරුණු ITN ළමා සැනකෙළිය දෙහිවලදී. නව නීති සමගින් කෘෂිකර්මාන්තයේ ඉදිරියට ගෙන යන හැටි ඇමති ලාල් හෙළි කරයි. G7 එකඟ වූ බොරතෙල් විසඳුම. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න.
8: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
1: Then be the change විශේෂාංකය.
9: Be the change. වෙනස ඔබ වෙන්න.
10: ලෝකයේ විසල් නගර බොහොමයක් ඉදිවී ඇත්තේ මිනිසා ස්වභාවිකව ජයගත් ආකාරයට පෙන්වෙන දැවන්ත සංකේත ලෙසයි. කතාවට කේන්ද්‍ර වී ඇත්තේ මෙක්සිකෝ නගරයේ ඉස්ටා පලාපා ප්‍රදේශයේ පිහිටි තෙපේ පොල්කෝ හෙවත් පෙන්යන් වීයෝ පෙන්යන් ඩෙල්ට් මාකේස් ගිනි කන්දයි. එක්සත් ජාතීන්ගේ මෙක්සිකෝ කාර්යාලය පවා තෙපේ පොල්කෝ හඳුන්වන්නේ ක්‍රියාකාරී නොවන පූර්ණ ගිනි කන්දක් ලෙසටයි. එහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 2370ක් පමණ වන බවද එම වාර්තාවේ සඳහන් කරනවා. නමුත් අද එහි වටිනාකම ගිනි කඳු විද්‍යාවට පමණක් සීමා නොවේ. එය ස්ථාපලාපාහි මිනිස් ජීවිත ඉතිහාසයේ නාගරීකරණය සහ පරිසර සංරක්ෂණය එකට බැඳුණු ස්ථානයක්. කලක් පුරා මෙම කන්දෙන් ඩෙසොන්ට් ලේ නැමැති ගිනි කඳු පාෂාණය කැණීම සිදු වී තිබෙනවා. එම කැණීම හේතුවෙන් කන්දේ ස්වභාවික හැඩය විශාල ලෙස වෙනස් වී ගැඹුරු කැපුම් හා හිස් ප්‍රදේශ ඇති වී තිබෙනවා. පසුව ඒවා අතුරින් ඇතැම් ප්‍රදේශ ජනවාස බවට පත් වී තිබෙනවා. විශේෂයෙන් එල් පරයිසෝ ජනවාසය පෙන්යන් වියෝ කන්දේ කැණීම් වලට වෙනස් වූ කොටසක් මත වර්ධනී වූ බව පුවත්පතක් වාර්තා කර තිබුණා. එහි මුල් පදිංචිකරුවන් පැමිණියේ දශක කිහිපයකට පෙරයි. මුල් කාලයේදී ඔවුන් ජලය, ජල ප්‍රවාහන පහසුකම් සහ විදුලිය වැනි මූලික පහසුකම් පවා සීමා වුණා. 1964 දී ගත් ඡායාරූප වලට පවා කන්දේ ආවාට ප්‍රදේශයේ ආශ්‍රිතව පවුල් සිය ගණනක් පදිංචි වී සිටින බව එම වාර්තාවේ පෙන්වා දෙනවා. පසුව ජනවාස තවදුරටත් වර්ධනය වුණා. මෙහි ඇති තවත් සුවිශේෂ වූ ප්‍රදේශයක් වන්නේ ලාජෝයා හෙවත් කලක් එල් හොයෝ ලෙස හැඳින්වෙන ජනවාසයයි. ඒ ස්වභාවික ආවාටයක් නිසා පමණක් නිර්මාණය වූ ප්‍රදේශයක් නොව ටෙසොන්ට් ලේ කැණීමෙන් ඉතිරි වූ ගැඹුරු භූමි කොටසක් ආශ්‍රිතව වර්ධනය වූ ජනවාසයක් බව පැරණි වාර්තා පෙන්වා දෙනවා. 2010 වාර්තාවකට අනුව එහි නිවාස 585ක් පමණ තිබූ අතර බොහෝ නිවාසවල පවුල් කිහිපයක් පදිංචිව සිටි බවද සඳහන් වෙනවා. කන්දේ බෑවුම්වල ජීවත් වීම ඇතැම් අවස්ථාවලදී අවදානම් සහගත වී තිබෙනවා. පාෂාණ කඩාවැටීම හා බෑවුම් අස්ථාවර වීම හේතුවෙන් නිවාසවලට හානි සිදු වූ අවස්ථා දෙවාර්තා වී තිබෙනවා. ඒ නිසා මෙම ප්‍රදේශයේ කතාව නාගරික ඉඩම් හිඟයක් ගැන පමණක් නොව නගරයක් වේගෙන් පුළුල් වන විට මිනිසුන්ට පදිංචිය සඳහා ලැබෙන ඉඩම් සහ පරිසර ආරක්ෂාව අතර ඇති ගැටුම්ද මෙයින් පැහැදිලි වෙනවා. එකෝ හොල්කෝ ආරක්ෂකින් ලෙස කටයුතු කරන ප්‍රදේශවාසීන් කන්ද නැවත හරිත කිරීමට උත්සාහ කරනවා. දේශීය ජනතාව මැගුවේ වැනි ශාක සිටුවීම, සුදේශික ගස් නැවත වගා කිරීම, පරිසර වැඩසටහන් සහ සංස්කෘතික ක්‍රියාකාරකම් සංග්‍රහණය කරමින් කන්දේ පරිසරයේ ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. එහෙත් එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව පරිසර සංරක්ෂණය, ඛාදනීය වැළැක්වීම වන විනාශය අවම කිරීම සහ අවදිමත් ජනවාස වැනි ගැටලු විසඳීම මේ ප්‍රධාන අරමුණු අතර වනවා. කලක් ගල් කෙනීම් වලින් තුවාල් වූ පුරාණ කන්ද පසුව මිනිසුන්ගේ නිවාසවලින් පිරුණු බිමක්. අද නැවතත් ගස්වැල් හා මිනිස් උත්සාහයෙන් සූපත් කිරීමට උත්සාහ කරන පරිසරයක්. සබහධර්මය මිනිසාට ඉදිරි කළ භූමිය වෙනස් කළ හැකි. ඒත් ඒ භූමිය සමග ජීවත් වන්නේ කෙසේද යන්න තීරණය කරන්නේ මිනිසාමයි. තෙපේ පොල්කෝ කන්ද ඒ නිසා ලෝකයට කියන්නේ අපූරු පාඩමක්. ගිනි කන්දක් නිහඬ වූ පසු එහි කතාව අවසන් වන්නේ නැහැ. එය මිනිසුන් පිරුණු නගරයක් සහ නැවත ජීවිතයේ සොයාන පරිසර කතාවක් විය හැකි.
9: Be the change. වෙනස ඔබ වෙන්න.
11: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: වෙලාව දවල් 12යි විනාඩි 31යි සතිය ගලක් කඩහගෙන ඉන්නේ 93.5 93.7.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Satyaka, La Khanna.
1: වෙලාව දවල් 12යි විනාඩි 35යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
5: තැඟි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
8: මනසින් සවිමත් දරුවන් පොහසත් 2026 ලෝක ළමා දිනය.
9: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සතුත්‍යානය.
8: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
9: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
7: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්. සත්‍යයක ලක්ඛන.
1: වෙලාව දවල් 12 විනාඩි 37යි. දැන් ඔයා මේ සතියක ලක්ඛන අහගෙන ඉන්නේ 93.5 93.7. අපිට මෙසේජ් එකක් එහෙම දාන්න පුළුවන් 0703 93.5 93.4. දවල් 12 විනාඩි 37.

0: විසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකන් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්. දශක තුනක ලක්හඬ අභිමානය සමගි අවතම රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපින් පෙන්නා.
4: අපි පුදුමයි නේද සරුමා? අපි ඕක ලිව්වේ අවුරුද්දකට. මගේ ෆිල්ම් එකේ ඔයා කරන කැරක්ටර්ගේ නම මාලි. මේ මොනලොගික මේ විදියට මම ඔඩිෂන් එකේදී කිව්වේ කොහොමද සරුමා?
5: මොන් දන්නේ නැස? මං කිසිම දෙයක් දන්නේ නැස.
4: සඳ මාලි?
5: සර මොන මතක නැ? මං කිසිම දෙයක් දන්නේ නැ. මගේ පාඩුව ඉන්න දැන් සර මට
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. ලොවක් සනසන ඔහු

0: ஜா.
1: ලෝකය වටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින්. ක්‍රීඩාවේ චෞර්ය, උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න. ක්‍රීඩා පිටිය.
2: Well, it was just something in the air. The moment Hachirage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
1: Krida Pitiya. Ekathu wenna api Krida Pitiya samagin. Kridave hada gasma Krida Pitiya. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි ක්‍රීඩා මිටිය. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
3: වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ජ්ලයිට් සමාජ ගවේෂණය.
4: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
6: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

සතියක ලකඳ වෙලාව දවල් 12 විනාඩි 55යි දැන්. ඒ කියන්නේ ඉතින් අපිට ගිහිල්ලෙන වෙලාව හරි අදට. හරි එකට හැබැයි අද මං ගියාට එකට යනවා අපේ නලින් අයියා ගීරාශ්මිත් අරගෙන වාඩ ගීරාශ්මිත් අහන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. හැමෝටම ජය වේවා.

0: தொண்ணூத்தி 95.5 99.7 லக்காண்ட ரேடியோ ITN சபே ஸ்ரீலங்கிய ஹண்ட
1: விழா பசுரேக்காய்
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය නතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලකන ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්චන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි ඉබක් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙම යටතේ පෙරේදා දිනේ තුල පුද්ගලයින් 26,794 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී සැකපිට අත්අඩංගුවට පුද්ගලයින් සංඛ්‍යාව 409ක්. අපරාධ සම්බන්ධයෙන් 28 දෙනෙකු ඍජුව හඳුනාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. වරින්තුකරුවන් 342 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවෘත වරින්තුකරුවන් 232 දෙනෙකුද අත්අඩංගුවට බව පොලිසිය ප්‍රකාශ කළා. අතරංගුඩගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 327ක්. අපරීක්ෂාකාරී රියපැදවීම සම්බන්ධයෙන් 110 දෙනෙකු පොලිස් බහරයට ගෙන තිබෙනවා. රථවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් 4786 දෙනෙකුට එරෙහිව නීතිමය පියවරගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ නිව්කාසල් නගරයේදී රග්බි ලීග් ක්‍රීඩාලෝලීන් පිරිසක් අතරට මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය කර කඩාවැදීම හේතුවෙන් ළමුන් 3 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එයින් 5 හැවිරිදි දැරියක සහ 67 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි වේල්ස් පොලිසිය සඳහන් කර ඇත්තේ. මෙම රථේ පැද වූ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමානතුර ත්‍රස්තවාදී ක්‍රියාවක් හා සම්බන්ධ බවට විශ්වාස නොකරන බවද වේල්ස් පොලිසිය ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා ප්‍රවෘත්ති සේවය සඳහන් කළා. මිලංග ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ 5:02.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: වෙලාව පස්සරු එකයි විනාඩි හතරයි.
2: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගීර

වාසනාවන්ත සුන්දර දවසක් ප්‍රාර්ථනය කරනවා. අද දවස විශේෂ දවසක්. ලක්කන්න ගුවන් විදුලිය ඔස්සේ ඔබට සමීප කළා තොරතුරු විටින් විට. මොකද මේ දෙහිවල සත්වෝද්‍යානය අද වෙනදට වඩා වෙනස්. ලක්කන්න ගුවන් විදුලියේ කණ්ඩායම ඒ වගේම ස්වාධීන රූපවාහිනිය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වැඩසටහන් අතර පුංචි දරුවන් වෙනුවෙන් විනෝද වෙන්න අවස්ථාවක් තියෙනවා. ඔක්තෝබර් පළවෙනිදට තමයි සාමාන්‍යයෙන් යෙදෙන්නේ ළමා දිනේ විදිහට. ළමයින්ගේ දිනේ සමරුවට ඉතින් වැඩි හිටියෝ වෙච්ච ඔය සිහත්ලා වගේ පිරිසගේ දිනය තමයි මේ වැඩි හිටි දිනේ විදිහට කියන්නේ. ඉතින් කොහොම වුණත් පළවෙනිද කියලා කියන්නේ ඔය දෙගොල්ලන්ගේම දවස. හැබැයි ඉතින් වැඩි හිටියොත් පොඩි ළමයි වගේ තමයි. ටික කඩුවෙන් කියුණාට වැඩි හිටි දිනයත් එදාටම තමයි යෙදිලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ සත්වෝද්‍යානයේ ඉඳලා. තොරතුරු සමීප කරන අපේ මිතුරන් අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලස්සන දවසක හමු වෙලා සත්වෝද්‍යානයේ ඉඳලා පුංචි දරුවොත් එක්ක විනෝද වෙනකොට සතුන්ටත් අද වෙනස් විදියට දැනෙනවා ඇති කියලා මට හිතෙනවා. ඊය සද්ද දාලා වෙනදට නැති සද්දයක් මොකක්ද මේ? ඈ ගීත ප්‍රචාරය කරනවා. ඒ අතරතුරේදී ත්‍යාග ලබා දෙන්න කටයුතු කරනවා. ඒ සියලු දේ වෙන අතරතුරේදී ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවා. ලාංකීය සම්දර්ශන වේදිකාව ප්‍රමිති කරන නිතුව අරගෙන ආවා නම් පුරා දශක දෙකකට ආසන්න කාලයක් තුල මෙසිරිලක අස්වැද්දු ආදරණීය කලාකරුවන් වේදිකාවට එකතු වෙන හැටි මතකයේ යලි යලිත් සීගන්නලා ඔබේ දේශවන්පත් සනහලමින් හදවතට කාන්දු වන ගීත සමුදාය හැමදාමත් හදවතේ රඳවා ගන්න සමත් වුණා නම් ලක්කන්ඩ ගීරශ්මි ප්‍රමිති කරන්නෙන් නිතුව අපි ඔබට තිළින කළා. ඒ දහයාදය තිළින කරද්දී රෝහණ විජේසිංහ ආදරණීය මිතුරාවත් මතක් කරන්න ඕනේ. නිදිවර්ජිත ප්‍රසංග වේදිකාව තුළ රැඳී සිට ඔබ ලබා දුන් දායකත්වය තුළ ප්‍රාසංගික වේදිකාවේ රසය නොනසා ඔබට තිළින කරන්නට මට හැකියාව ලැබුණා. අදත් ඉතින් ලස්සන දවසක තාත්තා කරපිට තියාගෙන දරුවව ප්‍රසංගයේ නරඹනවා වගේ අද නිවහනේ එහෙම ප්‍රසංග වේදිකාව නරඹන්න අරගෙන ගිය පුංචි දරුව ලොකු මහත් වෙලා අද ගීරශ්මි අහගෙන ඉන්නවා. සාලේ කට්ටියම එකට එකතු වෙලා ඉන්නවා නම් 0703 93 5 93 7 මැසේජ් කරන්න කියලා ආරාධනා කරනවා. ඒ ආරාධනය කරනකොට ගමනේ යෙදිලා ඉන්නවා නම් ඔබ මගතොටේ නම් වාහනේ නම් වාහනේ පදවන කෙනා හැර සිසු අයට හැකියාවක් තිබෙනවා 0703 93 5 93 7 මැසේජ් එකක් දාන්න. අපි අත්වල සන්නාදයක් දෙන්න කියලා ප්‍රසංගය ආරම්භ කරනවා වගේ අද ආරාධනා කරන්නේ මේ වේදිකාවට 0703 93 5 93 7 මැසේජ් එකක් දාන්න. කවුද අහගෙන ඉන්නේ කියලා වැඩබිමේ නිවහනේ නිදහසේ මගතොටේ රැඳෙන ඔබට ආරාධනා කරමින් ලස්සන සුන්දර ප්‍රසංගය ආරම්භ කරනවා ඔබත් එක්ක මම නලින් විරාජ්. අදත් ඉතින් ඔයා වැඩ කියලා මං විශ්වාස කරනවා. මොන වැඩේ හිටියත් රසය විඳින තැන ලක්කඩ ගී රශ්මී.

ආදරේ කළාට පෙරදා සිතාදියට හිටියාට පස්සේ ගමේ ආදරවන්තයා අමතක වෙන්නට බොහෝ දිනෙකට පුළුවන්. අහලා බලන්නකෝ මෙන්න ගන්නට ආරාධනා ප්‍රවීණ ගායන ශිල්පී නිමල් ගුණසේකර ලක්කණගී රශ්මියට.

0: රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: ප්‍රසංග වේදිකාව අරගෙන එනකොට වෙලාව පසරු එකයි විනාඩි 20යි. දැන් පසරු එකයි විනාඩි 20 වෙනකොට දෙවිවල සත්වෝද්ධානයේ සතුන්ට විතරක් නෙමෙයි පුංචි දරුවන්ට පුදුමාකාර විදිහට මේ වෙනස දැනෙනවා. මේ වෙනස තමයි දැන් ලක්හඬ කණ්ඩායම ගිහිල්ලා තෑගි බෝග බෙදා හදා දෙනවා. ඒ විතරක් නෙමෙයි පුංචි දරුවන් සතුටු කරනවා. දැන් යතරෙදි මේ සත්තු කල්පනා කරනවා ඇති මොකක්ද මේ වෙන්නේ. එහෙම කල්පනා කරද්දී මගේ ආදරණීය මිතුරන් සියලු දෙනා එතන රැඳිලා ඉන්නවා. ඒ අතරෙදි චමිත් විධානගමගේ කියලා කියන්නේ ජනප්‍රියම නිවේදක ඇටිමි සම්මානේ නතු කරගත්ත ආදරණීය මිත්‍රයා. ඉතින් මේ අපි චමිත් අවස්ථාව උදා කරලා දෙන්න සූදානම් වෙන්නේ. චමිත් මොකද වෙන්නේ?

චමිත් මං හිතන්නේ මේ මාව ඇහෙන වෙති කියලා මං විශ්වාස කරනවා. මොකද දෙහිවල සත්වෝද්‍යානෙ ටිකක් සද්ද වැඩි දවසක් පස්සරු 1යි විනාඩි 22යි දැන් වෙලාව. දැන් මේ වෙලාවේ සත්වෝද්‍යානෙ මොකද වෙන්නේ කියලා තොරතුරු දැනගන්න යලිවතාවක් සම්බන්ධතාවය ලබා දෙන්න සූදානම් වෙන්නේ. මොකද තරඟ ක්‍රියාත්මක කරන අතරතුරේදී මැදින් සම්බන්ධ වෙන්නේ. අපි අවස්ථාව උදා කරගන්න උත්සාහය දරමු. බැරි වුණොත් යලි අවස්ථාව උදා කරගනිමු. එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රසංගයේ අතරට යන්න සූදානම් වෙන වෙලාව.

හරි. ඉතින් එයා සූදානම් වෙන අතරතුරේදී අපි අවස්ථාව උදා කරගන්න සූදානම් වෙන්නේ ප්‍රසංගය අතරට යලි සම්බන්ධ වෙලා ප්‍රසංගයේ රස විඳිමු. යලි වතාවක් අපි එකතු කරගන්න උත්සාහ කරමු.

0: සමහර වෙලාවට ජීවිතේ අපි බලාපොරොත්තු වෙන විදියට හැමදේම වෙන්නේ නැහැ. මොකද සමහර විට කොයිතරම් උත්සාහ කරත් උත්සාහයන් අසාර්ථක වෙන වෙලාවල් තියෙනවා. දැන් ඒ වගේ තමයි සමහර සම්බන්ධතා ගොඩනගා ගන්න උත්සාහ කරාට සම්බන්ධතා ගොඩනගා ගන්න එකත් ලේසි නෑ. දැන් මේ වෙලාවේදී මම විශ්වාස කරනවා ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන්. මොකද සත්වෝද්‍යානයේ ඉඳලා අපේ මිතුරු කැල ලොකු පරිශ්‍රමයක් දරනවා, මහන්සියක් දරනවා, පුංචි දරුවන්ව සතුටු කරන්න. ඒ අතරතුරේදී මේ කොයිතරම් කාර්ය බහුල වුණත් අපිටත් විස්තර කියන්න ඕනේනේ. ඒ නිසා චමිත් අපි බලාපොරොත්තු වෙනවා ඔයා කතා කරાવી කියලා.
1: නලින් සුබ මධ්‍යාහනක් අපි ප්‍රාර්ථනා කරනවා හැමෝටම. දේබල සත්වෝද්‍යාන පරිශ්‍රය අපි අද උදෑසන සිට රැඳෙමින් මේ දැවැන්ත කඩයුත්ත සිදු කරමින් ඉන්නේ. ජාත්‍යන්තර ලෝක ළමා දිනය සමරෙද්දී ඒ වෙනුවෙන් ලක්හඬ සංවිධානය කරන දැවැන්ත ලෝක ළමා දින වැඩසටහන අද දවසේදී අලිරංගපීඨයේ දෙක දේබල සත්වෝද්‍යානයේ අපි උදෑසන සිට ක්‍රියාත්මක කරන්නේ. විශාල ජන සහභාගිත්වයක්, දරුවන්ගේ විශාල පිරිසකගේ සහභාගිත්වයක් තුලයි අපි මේ කටයුත්ත අද දවසේ සංවිධානය කර තිබෙන්නේ. ඉතින් මේ තරඟ සඳහා සහභාගී වෙන්න අද උදෑසන සිට බොහෝ පිරිසක් එකතු වුණා. ඔවුන් හැම කෙනෙක්ටම පුංචි හරි තෑගක් දෙන්න තමයි අපි අරමුණ උනේ. ඉතින් ඒ අරමුණ ඒ විදිහටම ඉටු කරගනිමින් මේ පැමිණෙන හැම දරුවෙක්ටම පොඩි හරි තෑගක් ලබා දෙමින් ඔවුන් සතුටු කරමින් මේ ළමා දින සැමරුම ක්‍රියාත්මක කරන්නට අපේ කටයුතු කරන ලැබූ බව අපි සඳහන් කරන්න ඕන. මෙවර තේමාව වෙන්නේ මනසින් සවිමත් දරුවන් පොහොසත්, ලෝක ළමා දින තේමාව බවට පත් වෙන්නේ. ඉතින් මනසින් සවිමත් දරුවන් පොහොසත් කරන්නට අපිට කළ හැකි දේ අපි සිදු කළ යුතුයි. එයයි වගකිව යුතු මාධ්‍ය ශාලයක නිසි වගකීම, නිසි කාර්යභාරය. ඉතින් ඒ වගකීම කරවුර දරාගෙන තමයි හැමදාමත් ලක්හඬ රටට වග කියන රේඩියෝ නාලිකා විදියට මේ කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ. අද මේ කටයුත්ත මේ විදියට සංවිධානය වෙද්දී විශේෂයෙන්ම මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම ජාත්‍යන්තර සිංහ සමාජය අපිත් එක්ක අත්වල් බැඳගත් ත්‍යාග සඳහා අනුග්‍රහය ලබා දෙමින් ඔවුන් ගැන සඳහන් කරන්න ඕන. ඉතින් ජාත්‍යන්තර සිංහ සමාජය වෙනුවෙන් 362 පෙර සිංහාධිපති, වගේම ජාත්‍යන්තර සිංහ සමාජය 306 බහුමණ්ඩල පෙර සභාපති නීතිඥ සිංහ නුවන් බැල්ලන්තුඩාව මහත්මයා PMJF අපිත් එක්ක ඉන්නවා කතා කරන්න. සුබ මධ්‍යහනයක්, කොහමද දවස ගැන හිතෙන්නේ?
2: සුබ මධ්‍යහනයක්, ඇත්තටම බොහොම සන්තෝසයි. අපි හැම අවුරුද්දකම වගේ ස්වාධින් රූපවාහිනියත් ලක්කඩ ගුවන්නාලිකාවත් එක්කත් සිංහ සමාජය එකතු වෙලා මේ සත්වෝද්‍යානයේ අපේ දරුවන්ගේ දිනය සමරනවා. ඉතින් අද දවසේ දරුවන් විශාල සංඛ්‍යාවක්, ඉතින් දහස් ගණනකට දරුවන්ට සතුටු වෙන්න පුළුවන් විදිහට තරඟ පවත්වලා ඒගොල්ලන්ට එකතු වෙලා ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දීලා, පුංචි ත්‍යාගය දීලා ඒගොල්ලන් සතුටු කරන්න අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තර සිංහ සමාජයේ හැටියට සතුටු වෙනවා. ඒ වගේම ඒ අවස්ථාව මේ ලස්සනට සම්බන්ධීකරණය කළ දීප සම්බන්ධයෙන් ස්වාධින රූපවාහිනියටත් ඒ වගේම ලක්හඬ ගුවන් විදුලියටත් අපි ස්තුතිවන්ත වෙනවා.
1: බොහොම ස්තුතියි. ඉතින් ඔවුන්ගේ සියලුම දෙනා එක්ක අද දවසේ බොහොම වෙහෙස මහන්සි වී කටයුතු කරා මේ කටයුත්ත සංවිධානය කර ගැනීම වෙනුවෙන්. අපි ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන RDB බැංකුව අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා. පොඩිත්තන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතවලටත් එකතු කරම යන තේමාවත් එක්ක, මේ තේමාවත් එක්ක තමයි RDB බැංකුව මෙවර ළමා දිනයට එකතු වෙන්නේ. ආදරණීය දෙමව්පියන්ට RDB බැංකුව යෝජනා කරනවා කැකුළු ගිණුමක් ආරම්භ කරලා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නට අත්වල බැඳ ගන්න කියන යෝජනාව කරනවා. ආකර්ෂණීය පොලි අනුපාතයක්, ගිණුමේ ශේෂය මත ආකර්ෂණීය තෑගි, වගේම ශිෂ්‍යත්ව විභාගයේ සමත්වන දරුවන්ට ඇගේම් සහතික සහ විශේෂ තෑගි සම්මන්ත්‍රණ මාලා ඔවුන් පවත්වන්න කටයුතු කරනවා කියන බව RDB බැංකුව සඳහන් කරා. ඒ වගේම ලෝක ළමා දින වැඩසටහන සඳහා මේ සහභාගී වෙන දරුවන් වෙනුවෙන් තෑගි භෝග ලබා දෙන්නටත් ඔවුන් කටයුතු කරනු ලැබුවා. ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා දවසේදී රක්ෂණ සහකරුවා විදියට මේ කටයුත්ත සාර්ථක කර ගැනීම වෙනුවෙන්ම ශ්‍රී ලංකා සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ දැවැන්තම රක්ෂණ සපයන්නා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. ඒ වගේම ඔබ හා ඔබේ ආදරණීයන් සුරක්ෂිත කිරීම සඳහා රක්ෂණ සැලසුම, ඒ වගේම සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශ්වාසනීය රක්ෂණ විසඳුම් ලබා දෙන්නට, දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපන සැලසුම් සහ ඔබේ සිහින සැබෑ කරගන්නා ආයෝජන සැලසුම් සමගින් සුවපහසු හෙටක් වෙනුවෙන් විශ්‍රාම සැලසුම් රැකවරණය, ඒ වගේම විශ්වාසය සහ සුරක්ෂිත අනාගතයක් සඳහා මේ සියලුම සැලසුම් එක්ව ගෙනෙන්නට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමාගම සූදානමින් ඉන්නවා. ඔබ රකිමින් රටම රකිනා 64 වසරක අභිමානය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කියන එක මතක් කරනවා පියකුමෙන් මවකුමෙන්. ඉතින් අය වගේම අද ජාත්‍යන්තර චිත්‍ර තරඟයේ පැවැත්වුණා සිංහ සමාජයේ මූලිකත්වය සහිතව. සිංහ කුමුදු නිදානි මහත්මිය අපිත් එක්ක එකතු වුණා මේ කටයුත්ත සාර්ථක කර ගැනීම වෙනුවෙන් උදෑසන සිට. ඉතාම දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. මේ සියලු දෙනාගේ ශක්තිය සහිතවයි අපි අද දවසේදී මේ කටයුත්ත සංවිධානය කරනු ලැබුවේ. ඉතින් අපි එතුමියත් එක්කත් මොහොතක් කතා කරන්න සූදානම්. අපිට කොහොමද මේ චිත්‍ර තරඟය සඳහා ලැබුණු සහයෝගය?
3: ඇත්තටම ලක්හඬ ගුවන් විදුලියත් එක්ක අපි සම්බන්ධ වෙලා සිංහ ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර මේවකට අනුගාමීව පීස් පෝස්ටර් කන්ටෙස්ට් එක අද දින සාර්ථකව පැවැත්වුවා. ඒ සඳහා ගොඩක් දුවා දරුවන් අපි සමග එකතු වුණා. ඒ අයට සහභාගීත්ව සහතිකයක් අපි පිරිනැමුවා. ඒ වෙනුවෙන් ලක්හඬ ගුවන් විදුලියටත් මා මේ අවස්ථාවේදී බොහොම ස්තුතිවන්ත වෙනවා.
1: ගොඩක් ස්තුතියි. ඉතින් මේ සීල දනාගේ ශක්තිය සහිතවයි අපි අද දවසේදී ලෝක ළමා දින සැමරුම 2026 දෙහිවල සත්ව ධාන පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක කරනු ලැබුවේ. නලින් අපි යලි අවස්ථාවක තොරතුරු කියන සුදානම්. ගොඩක් ස්තුතියි ලබා දුන්න අවස්ථාවට.
0: බොහොම ස්තුතියි චමිත්. අපිට තොරතුරු සමීප කිරීම වෙනුවෙන් වෙලාව පසුරු 1:30.
4: උපවිතගෙන ආවේ සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
5: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
6: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
7: ටේකියා සුරකින් මගතොට
8: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 ගෝල්ෆෙස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0666 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
10: සංවිධානය MMC ITN campus JJL overseas education.
0: වෙලාව පසුරු 1:32.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
11: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විපාක වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
7: අපේ ආණ්ඩුව වසර 2 රටට සුබයි.
12: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොවලින් ඒසල්

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකන් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්. දශක තුනක ලක්හඬ අභිමානය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
4: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
5: වෙලාව පසුරු 1:35.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා,
7: පහසු වෙලා,
9: තෑගි වැඩි වෙලා,
10: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

0: Radyo'da Vaga Fiyana Radio. Osanga Vedikavi Radio Karanaya Lakhanda G. Rashmi.
1: ඉතින් ප්‍රසංගය පැවැත්වෙන අතරතුරේදී අපි දෙහිවල සත්වෝද්‍යානයට යනවා. ඒ විතරක් නෙමෙයි, මේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා පුංචි දරුවන් වෙනුවෙන්. මොකද ලෝක ළමා දිනය ඔක්තෝබර් 1 වෙනිදාට තිබුණත් අද තමයි ඉතින් ටිකක් නිවාඩු දවස නේද? සෙනසුරාදා දවස. සෙනසුරාදා දවසේදී පුංචි දරුවෝ ටිකක් විවේකීව ඉන්නවා. කොයිතරම් දුරට විවේකීව ඉන්නවද කියලා කිව්වොත්, සෙනසුරාදා ඉරිදා කියන්නේත් විවේකයක් ඇත්තටම බැලුවොත් නෑ. මොකද පන්ති තියෙනවානේ, ඒකෙන් මිදිලා ඕමාරි අවස්ථාවක් උදා කරගෙන දෙහිවල සත්වෝද්‍යානයට ඇවිල්ලා ඒ සතුට භුක්ති විඳිනවා නම් අන්න ඒ බලාපොරොත්තු තුළ විවිධ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙන අතරතුරේදී අපි විටින් විට සම්බන්ධතාවය එකතු කරගන්න උත්සාහ කරනවා. ඔබට තොරතුරු කියන්නම් මේ ප්‍රසංගය රසවිඳින අතරතුර.
2: රස්වි සමගින් සම්බන්ධන වෙලාවේ අපි මේ හිතාදර කලාකරුවාට මේ ප්‍රේමයේ ආදරණීය ගීතය අපේ හදවත් වලට වපුරන්නට ආරාධනා කරමු. මෙන්න චන්දන චන්දන ලියන ආරච්චි.

හොඳයි හැමදාමත් ඔබත් එක්ක 93.5 93.7 FM තරංග මාලාව ඔස්සේ නිකමට නෙමෙයි අපි කියන්නේ සැබෑ ශ්‍රී ලාංකේය හඬ කියලා. ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයින් එනිසායි අපිත් එක්ක මේ අත්වල බැඳගෙන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමගින් එකට රැඳී සිටින්නේ. මෙන්න යලි ලක්කඩ ගීරශ්මි සමග සීදුව සකුරා රිද්මේට ගයන්න චන්දන චන්දන ලීඩරජී.

0: වෙලාව පසරුයි කයි විනාඩි 55යි.
1: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211-400
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: ලක්කාමේ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කඩ YouTube නාලිකාවට.
2: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: වෙලාව පසර දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB දනට තහනය ලොතරයිෙන් රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

0: ලක්ඛන ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂ්චන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ හා JJA Overseas Education ආයතනයේක ඉන්ටර්නැෂනල් කැරියර් ඇන්ඩ් එක්ස්පෝ ප්‍රදර්ශනයේ ගාලුමෝදුර හෝටලයේදී දැන් පැවැත්වෙනවා. යග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත සදීප සෙනවිරත්න.
6: හොඳයි, අපි මේ මොහොතේ රැඳී ඉන්නේ කොළඹ ගෝල්ෆෙස් හෝටලයේ තුලයි. IC 2026 අධ්‍යාපනික සහ රැකියා ප්‍රදර්ශනයේ මේ මොහොත වන විටත් ඉතාමත් හොඳින් පැවැත්වෙන ආකාරයේ තමයි අපිට තොරතුරු කියන්නට හැකියාවක් ලැබෙන. ඉතින් උදෑසන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිගේ ප්‍රධානත්වයෙන් තමයි IC 2026 ආරම්භුනේ. ඒත් සමගින් මේ මොහොත වන විටත් ඒ දරුවන්ගේ තිබ්බේ උද්‍යෝගය, දෙමාපියන්ගේ තියෙන උද්‍යෝගය, ඒ ආකාරයෙන්ම පවතින ආකාරය තමයි අපිට දකින්නට හැකියාවක් ලැබෙන. තමන්ගේ දරුවන්ගේ ඒ පෙර අධ්‍යාපනයේ වෙනුවෙන් ඒ ජය ගන්නට සිහින ජයග්‍රහණය කරන්නට ඔවුන්ට මඟ කියන්නට අද දවසේදී IC 2026 සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. විශේෂයෙන් චීනය, නව ශ්‍රීලන්තේ වගේම ඕස්ට්‍රේලියාව මෙයාදී රටවල විශ්වවිද්‍යාල 12කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී අපිට දකින්නට පුළුවන්. ඉතින් ඒ දරුවන්ට අවශ්‍ය ඒ මාර්ගය කියා දෙමින්, ඔවුන්ට අවශ්‍ය විශේෂයෙන් ශිෂ්‍යත්වයන් තියෙනවා නම් ඒ පිළිබඳ දැනුවත් කරමින්, ඔවුන්ගේ විදේශ අධ්‍යාපනයේ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය කරන සියලු මාර්ගෝපදේශ ලබා දෙමින් කටයුතු කරන ආකාරයක් තමයි මේ මොහොතේදී සිදුවෙන්නේ. ඉතින් උදෑසන පටන් දහසකට අධික සංඛ්‍යාවක් මේ ගෝල්ෆෙස් හෝටලේ තුරට පැමිණියා IC 2026 වෙනුවෙන්. ඉතින් අඛණ්ඩව මේ මොහොත වන විටත් ඒ දරුවන්ගේ උද්‍යෝගය තමයි අපිට හොඳින්ම දකින්නට හැකියාවක් ලැබෙන්නේ. තමන්ගේ අධ්‍යාපන ජීවිතය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඔවුන් කටයුතු කරන ආකාරයක්. ඉතින් විශේෂයෙන් MMC ITN කැම්පස්, ඒ වගේම JJ Overseas Education ආයතනය, මේ ආකාරයෙන් ජාත්‍යන්තර ආයතන එක් වෙලා තමයි මේ සුවිශේෂී අධ්‍යාපනික සහ රැකියා ප්‍රදර්ශනය අද දවසේදී කොළඹ ගෝල්ෆෙස් හෝටලේදී පවත්වන්නේ. ඉතින් ඊට මඟ කියන්නට ස්වාධීන රූපවාහිනී රටට වග කියන මාධ්‍ය නාලිකාවක් විදිහට ප්‍රධාන කාර්යභාරයක් අද දවස පුරාම ඉටු කරන ආකාරයේ තමයි මේ විදිහට අපිට ඔබට තොරතුරු කියන්නට හැකියාවක් ලැබෙන. අපි පස්වරුව වන තුරුම මෙහි තොරතුරු ඔබට ගෙනෙන්නට සූදානම් ඉදිනවා. මම සදීප සෙනවිරත්න, ගෝල්ෆෙස් හෝටලයේ සිට.
0: උඩරට මාර්ගයේ ගම්පොල සිට නාවලපිටිය දක්වා දුම්රිය ධාවනය කිරීමට දෙසැම්බර් මාස මුල් සතිය වන විට හැකිවනු ඇති බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ප්‍රමුඛ ව්‍යාපෘති කළමනාකරණංශයේ ප්‍රධාන තාක්ෂණ ඉංජිනේරු ප්‍රසන්න ධර්මසේන මහතා ප්‍රකාශ කළා. දිට්ටු අසුලිකුණාටුවෙන් හානි වූ මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේද දායකත්වයෙන්. දිට්ව ආපදාවෙන් රඹුක්කන ගම්පොල අතර දුම්රිය මාර්ගයේ ස්ථානක 103ක් හානියට පත්ව තිබුණා. විශාල ප්‍රමාණයේ නායම් 36ක්ද ඊට ඇතුළත්. කෙසේ වෙතත් රජයේ මැදිහත්වීම හා දුම්රිය දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණය කළ රඹුක්කන ගම්පොල මාර්ගයේ දහවන කටයුතු දැන් සිදු කෙරෙනවා. ගම්පොල සිට නාවලපිටිය දක්වා ඇති දුම්රිය මාර්ගයේ නායම් 8ක් හඳුනාගත්තා. ඉන් විශාලතම හානිය සිදුව ඇත්තේ උලපනේ, ගඩොල්බෝක්කු අසල සහ පල්ලිගම වරකපිටිය ප්‍රදේශය අතරයි. ඒවා දැඩි වෙහෙසක් දරමින් නවීකරණ කටයුතු ක්‍රියාත්මක කෙරෙනවා. ගම්පොල සිට නාවලපිටිය දක්වා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මූලික අදියරේ රුපියල් මිලියන 600ක් වෙන් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. උලපනේ නායකී ස්ථානයට රුපියල් මිලියන 386ක් පමණ වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. මෙම මාර්ගයේ සියලු ප්‍රතිසංස්කරණ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සමග එක්ව දුම්රිය දෙපාර්තමේන්තුවයි ක්‍රියාත්මක කරන්නේ. ගාසා නගරයේ මහල් නිවාසයකට ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉනවම වශයෙන් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් ඇති බවයි ගාසා අල්ෂිපා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහන් කළේ. තවත් 6 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. අද අලුයම පූර්ව අනතුරු එඟවීමකින් තොරව අල් අසාලා ගොඩනැගිල්ලට ඊශ්‍රායලයේ ප්‍රහාර එල්ල කර ඇති බවයි අල් ජසීරා ප්‍රවෘත්ති සේවයේ වාර්තා කළේ. රොමල් නැමති ජනාකීර්ණ ප්‍රදේශයක මෙම නේවාසිකාගාරයට එල්ල වූ ප්‍රහාරයෙන් ගොඩනැගිලිවලටද හානි සිදු වුණා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:03.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
7: ආදීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
9: විලාව පසුරු දෙකයි විනාඩි 6යි.

0: රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: ප්‍රසංග වේදිකාවේ රසවිඳින වගේම දැන් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ කියලා තමන්ගේ දරුවන්ට හැමතිස්සෙම දෙමව්පියෝ කියනවානේ. ඉතින් ඔන්න අවස්ථාවක් තිබෙනවා මේ ජාත්‍යන්තරයට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් කමක් තියෙනවා නම් JJL Education Expo තියෙනවා මේ ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රයේදී. දැන් ඒ හෝටල් පරිශ්‍රයට විශාල පිරිසක් එනවා. ITN කැම්පස් ඉන්නවා. ඒ අතරේදී දැන් චීනය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව මේ වගේ රටවල් වලට යන්න බලාපොරොත්තු වෙනවා නම් ශිෂ්‍යත්ව යන ක්‍රමවේද කොහොමද වෙන්නේ මේ සියල්ල පිළිබඳව දැනගන්න පුළුවන් JJL Education Expo එක ගියොත්. ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රයේ තමයි තියෙන්නේ. ඉතින් වැඩේ ආරම්භ කළ දිනේ අග්‍රාමාත්‍ය තුමියගේ ප්‍රධානත්වයෙන් අද වැඩසටහන ආරම්භ වුණා. 1000කට වැඩි සංඛ්‍යාවක් මේ වෙනකොටත් පැමිණිය කියන එක තමයි අපේ සහෝදරයන් සඳහන් කළේ. ඉතින් කොහොම වුණත් මේ වැඩෙත් එක්කත් එකතු වෙන්න පුළුවන් කමක් තියෙනවා. ප්‍රසංග වේදිකාව රසවිඳින අතරතුරේදී ඒ මතක් කිරීම කළේ. දැන් ඔයාලට හැමෝම මතකයි, මාව අමතකයි. එහෙම නේද ඔයාලට හිතෙන්නේ? දැන් 07 03 93 5 93 4 මැසේජ් එකක් දාලා තාම කිව්වේ නැහැනේ. අද ටිකක් වැඩ වැඩිනේ, පොඩි අවස්ථාවක් දෙන්න. ඒ නිසා ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්න අතරතුරේදී කඩින් කඩ විටින් විට ඔබ කියන්න බලාපොරොත්තු වෙනවා. මොකද දෙහිවල සත්වෝද්ධානයට යන්න ඕනේ. එහි පුංචි දරුවෝ විනෝද වෙනවා, සතුටු වෙනවා, තෑගි දිනා ගන්නවා. ඒ සියල්ල අතරතුරේදී තමයි ඔබත් එක්ක ප්‍රසංග වේදිකාව අරගෙන එන්න ඕනේ. මනා කළමනාකාරීත්වයකින් ඔබට රසේ බෙදා දෙන්න ඕනේ. ඉතින් තව පොඩි වෙලාවක් දෙන්න. ප්‍රසංගයක් ආරම්භ කරපු ගමන් සංගීත කණ්ඩායම ගීත ගායනා කරන සාමාන්‍යයෙන් පැයකට වැඩි කාලයක්. ඉතින් ඒකම තමයි අපි කරන්නේ. පස්වරු 2:08 වෙනකොට අනේ නලින් අයියේ අපිව තාම කිව්වේ නැහැනේ. දුක හිතෙන මැසේජ් ගොඩයි. කඳුළු පිරි දෙනතින් බලාගෙන ඉන්නවා මාව කියයි කියලා කියනවා. තපොඩි වෙලාවක් දෙන්න. පුංචි වෙලාවකින් ප්‍රසංගයේ රසය නොසා ඔබට අරගෙන ඇවිල්ලා ඔබව මතක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ලක්කන ගී රශ්මී.

0: රඩියෝ ITN වෙලාව පස්වරු දෙකයේ විනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
8: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
10: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN
11: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: සංග වේදිකාව එක්ක එකතු වෙලා ඉන්න හැම දිනම මතක් කරනකොට නොවැම්බර් මාසේ 15 වෙනිදා මතක සුවඳ වැඩසටහනත් එක්ක එකතු වෙන 90-93 කණ්ඩායමේ කට්ටිය ඔක්කොම අද සැලසුම් හදනවා කියලා මැසේජ් කරලා තියෙනවා. එතන ඉන්නවා දිලීප, හීනටි අංගලින්. ඒ පැත්තට ගියාම එහෙම වෙද්දී රතු, එහෙම නැත්නම් රත්නලංකා ඉන්න වස්කඩුවෙන්. පොහොද්දර මුල්ලට ගියාම මුදිතා ඉන්නවා. අම්බලංගොඩට ගියොත් මේගා, කළුතර උතුරෙන් කමනි. මේ විදිහට විශාල පිරිසක් එකතුලා ඉන්නවා. ලොකු නලෙන් ඉන්නවා, සමන් ඉන්නවා. අතරේදී ප්‍රසන්නව අමතක කරන්න බෑ ඒ සියලු දෙනා අතර චමින්ද අබේසේකර, චමින්ද වීරසිංහ, මේගොලු සියලුම දෙනා, කමල් ඉන්නවා, ඒත් එකම රංග. විශාල පිරිසක් එකතුලා ඉන්න පික්සි. එහෙම තමයි යාට කියන්නේ. ඉතින් රසික, එයාවත් ආදරෙන් මතක් කරනවා. රාදා ඉන්නවා පිටරට, ජර්මනියේ හිටියත් අහගෙන ඉන්නවා. ඒකම සුරේෂ් සිනේරත්න ඉන්නේ ඉතාලියේ, එයාවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ මතක් කරද්දී මං ගොඩක් දෙනාව කියන්න වෙලාව ගන්න නැහැ. තව ගොඩාක් යාළුවෝ ඉන්නවා ඒ 90-93 කණ්ඩායම කළුතර 30 ජාතික පාසලේ. ඉතින් ඒ අයව මතක් කරන අතරතුරේදී තවත් පිරිසක් ඉන්නවා මතක් කරන්න. ඒගොල්ලෝ සියලු දෙනාව මතක් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ලකඬ ගීරශ්මි අහගෙන ඉන්න ඔයාලා හැමෝම 0.7, 0.3, 0.93, 0.5, 0.93, 0.4 තමයි මැසේජ් එකක් දාන්න ඕනේ. දැන් මේ වෙලාවේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියන්නේ කවුද මේ? බරුදල් පලින්, එසෙල් ප්‍රනාන්දු, ලහිරු, ශහාණි, නතාලි, චනාරා, දුමින්ද, සයුරි, ශනාල්, මිරෝන්, ඒගොල්ලෝ කට්ටිය ඉන්නවා. මේ අතරතුරේදී පැල්පොල මනෝජ්, ඔයාවත් ආදරයෙන් මතක් කරනවා. මේ මතක් කරද්දී සීජේ, ඔයා හැමදාම වගේ මැසේජ් එකක් දානවා. හැබැයි ඉතින් පොඩක් පැහැදිලිව මැසේජ් එක දානවා නම් වටිනවා. ඉතින් මැසේජ් එකේ කියලා තියෙන දේ ගොඩක් පැහැදිලි නෑ. වසන්ත කුමාරසිරි ඉන්නේ හංවැල්ලේ, එයා අපේ මිත්‍රයෙක්. ඉතින් හැමදාම මැසේජ් එක දානවා වගේ මේ ඉන්නේ තරු, දැරණියගලින්. දැරණියගල තරු හැමදාම අහනවා. ඉතින් ඒ අහන තරු මොකද මේ වෙලාවේ කරන්නේ? මම කල්පනා කරනවා කොහොමද ඉතින් ඔයාට නලින් අයියේ, අපිවත් මතක් කරන්න දුවලා දෙන්න ඉන්නවා මෙත්නදී යමන්දි මහත්තයා, හේමන්ත සිල්වා, ඒ වගේම අම්මා ඩිංගිරි මණික, අයියා නිමල් තිලකසිරි, සුදු අක්කා, මනෝහාරි, ප්‍රනාන්දු, අනෝමක්කා ඉන්නවා, ප්‍රභාණංගි, ගාමිණී අයියා, මණිකේ තමයි මැසේජ් එක දාන්නේ. දුලම්ගස් ලන්දේ මණිකේ, මණිකේ ඔබේ සිනහවේ. එහෙම තමයි දැන් කියන්න වෙන්නේ. මොකද යාට හරි hina ඉතින් මාව කිව්වා නේද කියලා. මාවත් ලස්සන සින්දුවකට එකතු කරන්න. මාතර තල්ලරඹ ඉන්දික ඉන්න එයා, ඉන්දිකවත් ආදරෙන් මතක් කරනවා. මේ මතක් කරද්දී ආපහු යන්න වෙන්නේ කොහෙටද? වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රයා මුංගේ නිඳල ලස්සනයි වැඩේ ඔයාගේ හඬයි ප්‍රසංග වේදිකාවයි එකට එකතුනාම මුළු මුංගෙහෙනම අහනවා කියලා කියනවා. ඉතින් හරි සතුටුයි හැමදාමත් අහගෙන ඉන්නවා. ආදරේ ආදරේ ආදරේ කියලා යා මැසේජ් ගොඩාක් දානවා. ඉතින් මේ ආදරය ලබන්න පෙර පිනැති දායකත්වයක් තියෙන්න ඕනේ කියලායි මම විශ්වාස කරන්නේ. මොකද හැමෝම ආදරයෙන් අහන රස විඳින වැඩසටහනක් වෙනවා නම් ලක්කඬ ගී රශ්මී තමයි. 0703 93 5 93 4 මැසේජ් එකක් දාන්න. ඒ අතරතුරදී අපි උත්සාහයක් ගමු දෙහිවල සත්වෝද්‍යානේ පැත්තේ මොකද වෙන්නේ කියලා තොරතුරු දැනගන්නත්.

0: වෙලාව 5:55.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: වෙලාව පසර 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලකඩ ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂන්ද ප්‍රවෘති සංස්කරණය මහින්ද පිබිලේ.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැන්දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: වැසියාමට ඉඩහැර තිබූ මෙරට තැපැල් සේවාව වසර දෙකක් තුළ ඉදිරියට රැගෙන යාමට වත්මන් රජයට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න ප්‍රකාශ කළා. ඒ ලෝක තැපැල් දිනයට සමගාමීව ස්පීඩ් පෝස්ට් සේවාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට එක්වෙමින්
5: තැපැල් දෙපාර්තමේන්තුව හංවඩු ගැහිලා තිබුණේ. විශේෂයෙන් තැපැල් කාර්යාල යන්න කම්මැලි නේද? අර මකුළු දැල් බැඳිච්ච පරණ ආයතන විදිහට අපි ඒක සම්පූර්ණයෙන් නැති කරලා ශ්‍රී ලංකා පෝස්ට් කියන රීබ්‍රෑන්ඩින් එකත් එක්ක අද ඉස්සරහට යමින් ඉන්නවා. අපිට කෑෂ් ඔන් ඩෙලිවරි ගත්තොත් මං හිතන්නේ ගොඩ ගහන්න බැරි තරම් ප්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ පිරීලා තියෙනවා. මොකද පහුගිය කාලේ විශේෂයෙන් ඇතිවෙච්ච තෙල් අර්බුදයත් එක්ක මං හිතන්නේ අපි මේ දවස්වල බලමින් යනවා කෑෂ් ඔන් ඩෙලිවරි වලට වෙනම තැනක් ගන්න. ඇමතිතුමත් එක්කත් කතා කරා, ප්‍රවාහන අමාත්‍යාංශයට අයිති යම් ගොඩනැගිල්ලක් සහ ඉඩමක් හොයලා අපිට මධ්‍යම තැපැල් හුවමාරුවෙන් එළියට ගෙනල්ලා කෑෂ් ඔන් ඩෙලිවරි වෙනම සර්විස් එකක් හැටියට ස්ථාපනය කරන්න අදහසක් තියෙනවා. ඒ වගේම මං හිතන්නේ වැදගත්ම දේ අපි මේ අවුරුද්දේ ඉලෙක්ට්‍රික් බයික් 165ක් ගන්නවා බෙදා හැරීම් සඳහා. 165ක් කියන්නේ පොඩි ගාණක්. නමුත් අපි ලබන අවුරුද්දේ බජට් එකටත් යම් ප්‍රමාණයක් වාහන ගන්න දාලා තියෙනවා. ආයතනයේ ප්‍රගතිය ලාභය කියන්නේ නැවත වතාවක් ඔබේ දියුණුවට ඉඩ සැලසෙන දෙයක්. ඒ නිසා ඔබ දියුණු වෙනවා නම් ආයතනයේ දියුණු වෙන්න ඕනේ. දියුණු වෙන්නේ නැති පාඩු ලැබමින් යන තැපැල් කාර්යාල තියාගෙන අපි කාටවත් වැඩක් නැහැ. ඒ නිසා තැපැල් මං හිතනවා ඉදිරි වසර කිහිපය ඇතුළත හැමෝටම සේවා සපයන්න පුළුවන්, වැඩි ප්‍රතිලාභ ලබන්න පුළුවන් හොඳ තැනක් යන්න හිතන තැනක් බවට තැපැල් පත් වෙනවා කියන එක නියතයි.
0: තායිලන්තයේ බැංකොක් අගනුවර ඇති වූ දැඩි ගංඅතුර තත්වයකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබෙනවා. ඇතැම් පිරිස් දීගිලි ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තායිලන්ත බලධාරීන් පවසන්නේ. තවත් පිරිසක් විදුලි සර වැදීමෙන් මියගොස් තිබෙනවා. තායි අගනුවර දිස්ත්‍රික්ක 50ම ආපදා කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. දහස් ගණනක් ජනතාව තාවකාලිකව නවතෙන් 230කට වැඩි සංඛ්‍යාවක රඳවා ඇති බවයි තායිලන්ත බලධාරීන් ප්‍රකාශ කළේ. දින දෙකක් ඇතුළත බැංකොක් නගරයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 300ක පමණ වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා. ගංගුතුර තත්ත්වයත් සමග ගොන්තුරුපළ මෙහෙයුම්ද අඩාල වුණා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්තරු හතරට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: වෙලාව 5:03 විනාඩි 4යි.

රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

ඉතින් මේ මෙසේජ් එකක් දාලා තියෙනවා. අපි නාවල පිටියේ මේ පුද්ගලික බස් රථයක ඉඳගෙන ඉන්නේ. මේ ගිනිගත් තේන පැත්තට තමයි යන්න හදන්නේ කියලා. කවුද කියලා නෑනේ දාලා තියෙන්නේ. 1935 තමයි දුරකථන අංකයේ අවසානයේට තියෙන්නේ. නමුත් ඉතින් බස් එකේ වාඩි වෙලා ඉන්නකොට වටපිට බල බල ඉඳලා කවුද මැසේජ් එක දැම්මේ කියලා ලියන්න අමතක වුණා නේද? ඔහොම තමයි ඉතින් ජීවිතේත් සමහර දේවල් අපි හිතනවා අපි හරියටම කරා කියලා, හැබැයි වැරදිලා.

0: පුතා ඉන්නවා කල්ප, දුව දෙවුමි, බිරිඳ නදීක, ලස්සන සින්දු ටිකක් අහනවා. ආනන්ද රත්නායක තමයි මහියංගනේ හතේ කණුවේ ඉඳලා කියන්නේ. එයා කියන්නේ විදුලිය නැතත් මම කොහොම හරි අහනවා කියලා. ඉතින් එයා ජෙනරේටර් දාගෙන නේද පොඩක් දඟලලා කොහොම හරි ප්‍රසංගේ රස විඳිනවා කියලා තමයි කියන්නේ. ඔයාලා වහගෙන ඉන්නවා, ජය වේවා. එහෙම තමයි සමහරුන්ගේ ප්‍රාර්ථනෙන්නේ. සරත් චන්ද ඩයස්, එයා තමයි ගාලේ කඩේ, ඒ කියන්නේ රයිගම තියෙන්නේ. යවත් අපි ආදරයෙන් මතක් කරනවා. විනිත අයිරංගනී මතක් කරනවා, තමන්ගේ ආදරණීය පුතාවත් පානදුරේ ඉන්නවා. යවත් ආදරයෙන් මතක් කරන්න කියලාගෙන හැමදාමත් ආදරෙයි. සුඳුරු දවසක් විරාජ් පුතේ කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. කුංජවණ්ඩා ඇතුළු පවුලේ සියලුම දෙනාව මතක් කරනවා. කාලෙක ඉඳලා ලක්කටත් එක්ක ආදරයෙන් ඉන්නේ. ඉතින් අට බොහොම ස්තුතියි කියලා කියන්නේ කවුද මේ කැලණියෙන් රසී රසී. ඔයා ඉතින් බටහිර ගීත ඉල්ලුවානේ, ඔන්න දුන්නා. රසීගේ බලාපොරොත්තු වූ විදියට ගීත ලබා දුන්නා. ඉතින් රසී රස විඳින්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක මැසේජ් කරයි කොහොමද රසය කියලා. යතරදී කවුද මේ සුමී ඉන්නවා, නන්දා, දිලානි, රාජු, රාජු අයියා, ඒ වගේම ඩිලා, සමන්ත, සුසා, සුපිරි, ගීරශ්මි කියලා කියනවා. චතුව තමයි මැසේජ් එක දාන්නේ වෙනද වගේම. එයාට චතුව කියලා කිව්වේ නැත්තම් වැඩක් නැහැ. ඒ නිසා ඒ විදිහට මැසේජ් එක දාලා දෙනවා. ජියුස්, ෆරීඩා, දීප්ති, සිල්වා, ශිරීන් ඩයස්, නිරෝ, ගයානි සිල්වා, චන්ද්‍රානි, මාරසිංහ, ඒ වගේම රොසට් ගමගේ ඒගොල්ලෝ ආශිර්වාද කළා දෙනවා මට. ඉතින් ප්‍රසංගයේ රසවත් අරගෙන එනවාට සුන්දර සෙනසුරාදාවක් වෙන්න කියලා කියන්නේ මහනුවර ඉඳලා. හරියම් නම් ප්‍රසංගයේ රසයේ බෙදාගමු ලක්කඬ ගීරශ්මි සමග එකතුව.
1: ආත්මල සම්ප්‍රසාදයෙන් චූඩ් රොගන්ස් වේදිකාවේ.

0: වෙලාව පස්වරු 3යි විනාඩි 22යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: මේ වෙලාව දැන් දෙහිවල සත්වෝද්‍යානයට අද වෙනස් දවසක් බවට පත් වෙලා තියෙනවා. මොකද ප්‍රසංග වේදිකාව පවත්වන අතරතුරේදී දෙහිවල සත්වෝද්‍යානයට යන්න සූදානම් වෙන්නේ. හරියටම කිව්වොත් මේ 1905 දී විතර ජර්මානු ජාතික ජෝන් හේගන් බේක් තමයි මේ සත්වෝද්‍යානය ආරම්භ කරන්නේ. වන සතුන් අලියතුන් එකතු කරලා මේ අපනයනය කිරීමේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරලා තිබුණේ. කොහොමද 1926 දී ලංකා මේ සත්ව උද්‍යාන සමාගම නිර්මාණය වෙනවා. ඊට පස්සේ 1936 ජූලි 3 වෙනිදා තමයි මේක රජයට පවර ගන්නේ. 1939 වෙනකොට විවෘත වෙනවා මහජනතාව වෙනුවෙන් රජයේ වැඩ කටයුත්තක් විදිහට. ඉතින් අපි සූදානම් දෙහිවල සත්ව උද්‍යානය පැත්තට යන්න. දැන් මේ වෙලාවේ ගිහන් ඉන්නවා, ගිහන්ව සම්බන්ධ කරගන්නයි සූදානම්. ගිහන් අයබෝවන්. අයිබෝවන් ඔබව සම්බන්ධ කරගන්න සූදානම් වෙන්නේ. ඇහෙනවද? යලිවතාවක් අපි දෙහිවලට යන්න උත්සාහ කළේ. දැන් දෙහිවල සත්වෝද්‍යානයේ සිට තොරතුරු සමීප කරද්දී එයාට අපි ඉඩක් වෙන් කළා දීලා තියෙනවා. ඉතින් ලලිත් රණතුංග ඉන්නවා එතන අපේ කණ්ඩායමේ. යතර විශාල පිරිසක් ගිහිල්ලා ඉන්නවා. ඉතින් තාක්ෂණික දායකත්වයත් එක්ක දැන් යලිවතාවක් අපි අවස්ථාව උදා කරලා දෙනවා. මම විශ්වාස කරන මාව ඇහෙනවයි කියලා. වෙලාව පසර 3:25. හරි, එහෙමනම් අපි යලි අවස්ථාවක සම්බන්ධ වෙමු. කොමුණත් තාක්ෂණිකව සම්බන්ධ කරගැනීමේ පුංචි ගැටලුවක නිරත වෙලා ඉන්න වෙලාවක්, වැඩ වැඩි වෙලාවක අපි උත්සාහ කරන්නේ. හරි, කොහොමනත් කමක් නැහැ. ප්‍රසංග වේදිකාවත් එක්ක යලි එකතු වෙන්න සූදානම් වෙනකොට ප්‍රසංගයේ රසවිඳින බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතර ප්‍රසංගයේ රසවිඳින්න මාපලගම පියල් ජේ සමග තරුසි බස්නායක ඉන්නවා මාපලගමින්. ඒ විතරක් නෙමෙයි, මෙතන ඉන්නවා මේ ඇල්ලගාව යාය. එතන ඉන්නේ කවුද? හරි, එතනත් ඉන්නවා සුමිනන්ද, ඩිලා, ඩිලානි, රාජු අයියා, සුසා, සමන්ත. ඒගොල්ලෝ මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්නේ. ඉතින් වැඩ කරන ගමන් හිටියත් මාව අහන්න අමතක කළේ නැහැ කියලා තමයි කියන්නේ. වෙලාව පසරු 3:26. අපි ප්‍රසංගයත් එක්ක එකතු වෙනවා යලි.
1: ගායක ශිල්පියාට අපි සීදුව සකුරා සමග ගී ගයන්නට ආරාධනා කරමු. වෙන රොයි රොයි පිරිස්.

0: වෙලාව 5:03 විනාඩි 35යි.
1: ලකන්ඩ රේඩියෝ ITN.
2: දැසනක උදා ගිරක අරුණ කිරණ අපි කඩාරලෙන දිය දහරක පිපෙන කුකුළු අපි.
3: මනසින් සවිමත් දරුවන් පොහසත් 2026 ලෝක ළමා දිනය.
4: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
3: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
4: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
5: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
6: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ජී රශ්මි.
0: ප්‍රසංගය නරඹමින් රසවිඳිනව වගේ ප්‍රසංගේ රසවිඳමින් ඉන්න අතරතුරේදී මට සිදුවෙන ප්‍රසංගේ අතරමැද නතර කරලා දෙහිවල සත්වෝද්‍යානයට යන්න. ඒකට හේතුව තමයි පුංචි දරුවෝ විනෝද වෙනව, සතුටු වෙනව. වැඩිහිටියෝ හැටියට දැන් ලෝක ළමා දිනයේ ක්‍රියාත්මක වෙනවා වගේම වැඩිහිටි දිනයේ ක්‍රියාත්මක වෙන නිසා අපේ චමිත් ගිහන් ඇතුළේ වැඩිහිටියෝ කණ්ඩායමත් අද එහි ගිහිල්ලා ඉන්නේ. චමිත් ආයුබෝවන්.
7: නලින් සුබ සන්ධ්‍යාවක්. වැඩි හිටියක වට දැන් අපි මෙතෙන්ට ආවට පස්සේ අපි පොඩි හිටියෝ වගේ වෙලා තියෙන්නේ. මේ ඔයා ආවනම් ඔයාත් පොඩි හිටියෙක් කෙනා. මොකද මෙයාලත් එක්ක ඉන්නකොට ඇත්තටම මේ අපිත් ළමා කාලයට ගියා වගේ හැඟීමක් දැනෙන. අදුදේ ඉඳලා සෑහෙන පිරිසක් දරුවන් මේ අපේ ළමා දින සැමරුමත් එක්ක එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම දෙහිවල සත්වෝද්‍යානය නරඹන්න එන, ඒ වගේම මේ විශේෂයෙන්ම මේ ළමා දින වැඩසටහනම බලාගෙන අපිව අහන බොහෝ පිරිසක් අද දවසේ එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ හැම කෙනෙක්ටම අද දවසේ තරඟ කරන්න, තෑගි භෝග දිනා ගන්න අවස්ථාව උදා කරලා තියෙන තමයි අපි බලාපොරොත්තු වුණේ. ඉතින් ඒ නිසා අපි ඒ බලාපොරොත්තු වන විදියටම උදෑසන ඉඳලා මේ දක්වාම මේ පැමිණෙන සෑම කෙනෙක්ටම තෑගි භෝග බෙදා දෙමින්, තරඟ කරමින්, සතුටු වෙන්න, විනෝද වෙන්න, ක්‍රීඩාවන් කරමින් ඒ අවස්ථාවන් ලබා ගන්න මේ හැම දෙයක්ම ඔවුන්ට ලබා දෙන්න අපි කටයුතු කරා උදෑසන සිටම. මේ මොහොත වෙන විටත් විශාල පිරිසක් රැඳී ඉන්නවා මේ පරිසරය තුළ. දරුවන් විශාල පිරිසක් රැඳිලා ඉන්නවා තරඟ කරන්න, ඒ වගේම තෑගි භෝග දිනා ගන්න බලාපොරොත්තුෙන්. අපි දැන් මේ වෙනකොට අපි අවසාන අදියර තමයි ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. මේ තරඟ කරුවන්, ඒ වගේම මේ තරඟ පැවැත්වීමේ අවසාන අදියරට ළඟා වෙමින් තියෙන්නේ. කොහොමනත් මේ හැම කෙනෙක්ම අද දවසේ ඉතාම සතුටු වුණ බව නම් අපිට කියන්න පුළුවන්. මොකද ඒ දරුවන්ට සතුටු වෙන්න පුළුවන් වටපිටාවක් අපිට නිර්මාණය කරන්න හැකියාව ලැබුණ නිසා. මේ කටයුත්ත සාර්ථක කරගන්න අපිත් එක්ක RDB බැංකුව එකතු වෙලා හිටියා. RDB බැංකුව දුවාම විශ්වාසවන්ත බැංකුවක් විදියට හැමදාමත් RDB බැංකුව ගනුදෙනු කාර්ය බෞතුන් අතර ප්‍රචලිතයි. ඉතින් හැමදාම වගේ මෙවරත් ළමා දිනේ තේමා කරගැනීම විශේෂ කටයුතු රාශියක් RDB බැංකුව සංවිධානය කර තිබුණා. පොඩිත්තන්ගේ හිතවල රස්වන, අපේ ජීවිතවලටත් එකතු කරමු යන තේමාවෙන් තමයි මෙවර ළමා දින වැඩසටහන ක්‍රියාත්මක කරන්න RDB බැංකුව එකතු වුණේ. ඒ අනුව ආදරණීය දෙමාපියන්ට RDB බැංකුව රන් කැකුළු ගිනුමක් ආරම්භ කරන්න ඔවුන් යෝජනා කළ තිබුණා. කැකුළු ගිනුමක් ආරම්භ කරන්න, එයරුව කැකුළු ගිනුම අද දවසේදී ආරම්භ කරන්න RDB බැංකුව දෙමාපියන්ට විශේෂයෙන්ම යෝජනා කළ තිබුණා. මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇතුව ඒ වයස අවුරුදු 14ට අඩු දරුවන් සඳහා මේ කැකුළු ගිනුම ආරම්භ කරන්න ඔවුන් යෝජනා කළ තිබුණා. ඒ අනුව ආකර්ෂණීය පොලි අනුපාතයන්, ගිනුම් ශේෂය මත ආකර්ෂණීය තෑගි, විශේෂ විභාගය සමත්වන දරුවන්ට ඇගීම් සහතික එක්ක විශේෂ තෑගි සම්මන්ත්‍රණ මාලා ඇතුළු බොහෝ දේ මේ RDB බැංකුව වෙනුවෙන් ලබා දෙන්න ඔවුන් සූදානමින් ඉන්නවා. මේ ගිනුම ආරම්භ කරන දරුවන් වෙනුවෙන්, කැකුළු ගිනුමක් ආරම්භ කරන දරුවන් වෙනුවෙන්. ඒ අනුව තමයි මේ විශේෂ කටයුතු රාශියක් අද දවසේ වෙනකොට RDB බැංකුව ළමුන් වෙනුවෙන් සංවිධානය කළා තියෙනවා කියන එක අපි සඳහන් කරේ. ඉතින් ඔවුන්ගේ ශක්තිය සහයෝගය ඇතුව අද දවසේ අපි විශේෂ ළමා දින වැඩසටහනක් ක්‍රියාත්මක කරා දෙහිවල සත්වෝද්‍යානයේ. අපි දැන් අවසන් අදියරේ ඉන්නේ. අපිට හැකියාවක් ලැබේ තව වෙලාවක තොරතුරු කියන්න. පොරක්ෂුදී නලින් ලබා දුන්න අවස්ථාවට
0: බොහොම සුතියි චමිත් විදානගමගේ. දැන් අපිට දෙහිවල සත්වෝද්‍යානයේ සිට තොරතුරු සමීපකලේ පුංචි දරුවොත් එක්ක ඉන්නකොට යාළත් ඉතින් පුංචි ළමයි වගේ තමයි. වෙලාව පසොරු 3යි විනාඩි 40යි.
1: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
0: ලක්හඬ ගී රශ්මි සමග ලසන්ත මදුසාන් මාතලේ ඊරියගොල්ලේ ඉඳලා එකතු වෙනවා. ඉතින් ඒ වගේම පිරිස ගොඩක් ඉන්නවා. 0703935934 මැසේජ් කළා. තා පොඩි වෙලාවකින් කියන්නම්. ඉතින් ජෝර්දානයේ කාන්ති මේ වෙලාවේ අහගෙන ඉන්නවා. කාන්ති වැඩද ජෝර්දානයේ හිටියත් මාව අහන්න අමතක කළේ නෑ කාන්ති. බොහොම සූතියි අපිත් එක්ක එකතු වෙලා මේ වැඩ අතරතුරේදී ඔයා මේ ප්‍රසංගය රස විඳිනවා. ඉතින් ප්‍රසංගය අතරතුරේ අතර මග නතර කළා වි ප්‍රසංගය පැවැත්වෙන අතරතුරේ අපි දෙහිවල සත්වෝද්‍යානයට ගියේ යලි ප්‍රසංගය සමග සබැඳි වෙන වෙලාවට.

0: වෙලාව සවස 3:54.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
7: ලකන්ඩ රේඩියෝ ITN. ඔසංග වේදිකාවේ රේඩියෝ කරණය. ලක්හඬ ගී රශ්මි.
0: උන්ජි වෙලාව ඉතුරු වෙලා තියෙන්නේ තව මිනිත්තු 5ක කාලයක් පමණයි. සමුගෙන යන්න සූදානම් වෙන්නේ සතියක ලක්හඬ ගී රශ්මි අරගෙන ආපු මම නලින් විරාජ්. ලස්සන සුන්දර සන්ධ්‍යාවක්.
8: සංගීත අධ්‍යක්ෂවරේ තවත් විටක තමාගේම සංගීත කණ්ඩායම නියමුවෙක් හැටියට සංගීත ලෝකයේ දික් විජය කළ ඉතාදුර කලාකරුවා අපි ඔබට හඳුන්වා දෙන්නේ කණ්ඩායම් සංගීතයේ යලි පුනරාගමනයේ නූතන සලකුණක් හැටියටයි. එදා මෙදාතුර ගැයුණු ගී සමුච්චයන් එක රජු ඇන්ඩ් ක්ලෑන්ඩ් සමග ලංකාවේ ගීතයේ වෙනසක් ඇති කළ ඉතාදුර කලාකරුවා අද ලක්කඩ ගී රශ්මි සමග සීදුව සකුරා එක්ක ගයන්නට එකතු වෙන වෙලාව. වෙන්න රජු සෙබස්තියන්.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vilam Sausa Hatarai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්

0: ලකන ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද පිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා JJL Overseas Education ආයතනයේ ඉන්ටර්නැෂනල් කැරියර් ඇන්ඩ් එක්ස්පෝ ප්‍රදර්ශනය ගාලුමෝදුර හෝටලයේදී පැවැත්වෙනවා. ඒ සඳහා දරුදරියන් ඇතුළු විශාල පිරිසක් පැමිණි බවයි එහි සිටින අප නියෝජිත සදීප සෙනවිරත්න ප්‍රකාශ කළේ.
5: අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අපේ රැඳේ ඉන්නේ IC 2026 සමගින් කොළඹ ගෝල් ෆේස් හෝටල් පරිශ්‍රයේ. ඉතින් මේ මොහොත වන විටත් උදෑසන පටන් තිබේ උද්‍යෝගයත් එක්ක අපේ දරු දරියන්, ඒ වගේම තරුණ තරුණියන්, ඒ වගේම දෙමාපියන් ඇතුළු බොහෝමයක් දෙනෙක් IC 2026 සමග අත්වැල් බැඳ ගැනීමට මේ ස්ථානයට පැමිණෙන ආකාරය තමයි අපිට දකින්නට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් දරුවන්ට එතර අධ්‍යාපන සිහිනේ ජයග්‍රහණය කරන්නට චීනය, නවසීලන්තය, ඒ වගේම ඕස්ට්‍රේලියාව ආදී රටවල විශ්වවිද්‍යාල 12කට අධික සංඛ්‍යාවක් අද දවසේදී අපේ දරුවන්ට මඟ පෙන්වනවා. ඉතින් මේ වගේ ස්වාධීන රූපවාහිනී රටක වගකීම මාධ්‍ය නාලිකාවක් විදිහට ITN MMC කැම්පස් හරහා, ඒ වගේම JJ Overseas ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ විදිහටත් මේ සියල්ල එකට එක ඒකාබද්ධ වෙමින් තමයි මේ වැඩ කටයුත්ත සංවිධානය කරන්නේ. ඉතින් මේ නිසාමයි මේ විශ්වාසයත් එක්ක අපේ රටේ තරුණ තරුණියන් දුවදරුවන් දහසකට අධික සංඛ්‍යාවක් අඛණ්ඩව උදෑසන පටන්ම වැල නොකඩී පෙර දිනේට ආකාරයේ පෙර දිනේ පැවති විශේෂයෙන් ලියාපදිංචි වීම එක්කම අද මේ ස්ථානයට පැමිණලා ඔවුන්ගේ ඉතිර අධ්‍යාපනයට අවශ්‍ය උපදේශන ලබා ගැනීමට පැමිණෙන. විශේෂයෙන් ඒත් එක්කම සඳහන් කරන්නට අවශ්‍ය කාරණයක් තමයි විදේශ අධ්‍යාපනයට යන ඔබගේ ඒ රැකියා අවස්ථාවන්, ඒ වගේම රැකියාවෙන් පස්සේ ඒ රටේ ඉන්නවා නම් ඔබට ඒ අවශ්‍ය කරන පහසුකම් මෙතනින් එහාට ගිහිල්ලා විදේශ අධ්‍යාපනයෙන් ඔබට ඒ ලැබුව රටින් අනතුරුව වෙනත් රටකට යාමට අවශ්‍ය නම් මේ අවශ්‍ය සියලු තැනකදී ඔබත් එක්ක රැඳී ඉන්නට මේ සියලු විශ්වවිද්‍යාල කටයුතු කරනවා. ඉතින් ඒක තමයි සුවිශේෂී වගකීම බවට පත් වෙන්නේ. IC 2026 මෙවර මේ විදිහට සංවිධානය කිරීමත් එක්ක බොහෝ දෙනෙකුගේ වැඩි ඉල්ලීම බවට පත් උනේ. ලබන වසරේදීත් මෙවන් සුවිශේෂී වූ විශේෂයෙන් අධ්‍යාපනික සහ රැකියා ප්‍රදර්ශනයක් පවත්වන ලෙසයි. ඉතින් ඒත් එක්කම තමයි ලබන වසරේදී මෙවන් සුවිශේෂී අධ්‍යාපනික සහ රැකියා ප්‍රදර්ශනයක් අපේ රටේ දූදරුවන් වෙනුවෙන් පැවැත්වීමට සහතික වෙලා තියෙන්නේ ස්වාධීන රූපවාහිනී. ඉතින් අපි සූදානම් මේ ආකාරයෙන්ම ලබන වසරේදී අති දැවැන්ත IC 2026 පවත්වන්නට. ඉතින් දුවදරුවන්ගේ කැමැත්ත, ඒ වගේම ඔවුන්ට තියෙන උද්‍යෝගයේ මේ සියලු දේ මත තමයි ඔවුන්ගේ ජීවිත තීරණය කරන්නට මේ දවස උන්වෙනුවෙන් වෙන් කරන්නට ස්වාධීන රූපවාහිනී ඇතුළු මේ සියලු දෙනා කටයුතු කළේ. ඉතින් මේ ආකාරයෙන් තමයි අපිට මේ මොහොතේදීත් ඔබට තොරතුරු සමීප කරන්නට හැකියාවක් ලැබෙන. අපි සූදානම් නැවතවතාවක් IC 2026 සමගින් සම්බන්ධ වන්නට. මම සදීප සෙනවිරත්න, කොළඹ ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රයේ සිට.
0: රුපියල් 1,25,00,000 වටිනා හෙරොයින් වත්කුඩු සහ අතනඟුඩුගත් සැකකරුවන් දෙදෙනා ලබන 7 වෙනිදා දක්වා රඳවා ගැනීමට අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. කඩවත මවරමණ්ඩිය ප්‍රදේශයේ හෙරොයින් වත්කුඩු බෙදා හැරීම මෙම දෙදෙනා සිදු කර ඇති බවටයි අනාවරණය වුණේ. යනුව පොලිසිය කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑන්ඩ් 510ක් සොයාගත්තා. මෙලෙස අතනඟුඩගෙන ඇත්තේ වැල්ලම්පිටිය සජීනවත්තාගේ සොහිරිය සහ ඇගේ සැමියායි. ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වෙනිදා දක්වා රඳවා තබා ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියම කළා. ලොව පුරා ජනප්‍රිය ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සිනමා කතාමාලාව ඇසුරෙන් නව රූපවාහිනී කතාමාලාවක් නිර්මාණය කිරීම සඳහා ෆේස්බුක් ආයතනය නිල අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ මෙවන විට නිෂ්පාදන අදියරට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නව රූපවාහිනී කතාමාලාව 2028 වසරේ විකාශය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කතාමාලාවේ තේමාව හා රංගන ශිල්පීන් පිළිබඳව මේවනතෙක් අනාවරණය කර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. ලකඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හතරයි විනාඩි 16යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑ ගිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ දහනය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: දවස
1: අලුත් වෙලා
0: පහස වෙලා
1: තෑගි වැඩි
0: වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. Searchlight සමාජ ගවේෂණය.

0: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
3: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
3: එහෙම කියන බලන්න පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
4: ඈ දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
3: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
4: වාසිනාම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
3: ඈ
5: සංවර්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ පිටිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
8: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
9: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
10: අපි සොයන්නේ
9: නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: සසතරයි වෙනාඩි 30යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කඩ ක්‍රීඩා මිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි ක්‍රීඩා මිටිය. ජයග්‍රහණයේ සතුට, පරාජයේ අභියෝගය එකට අමුණන ක්‍රීඩා මිටිය.
1: අයිබන් ප්‍රිය ක්‍රීඩාලෝලී මිත්‍ර මිත්‍රවෙනි, අදත් අපි සුපුරුදු විදියට සූදානම් සෙනසුරාදා දවසේ ක්‍රීඩා පිටිය ආරම්භ කරන්න. ඔබටත් අපි ආරාධනා කරන හැමදාම ඔබේ ගමේ නගරයේ සංවිධානය කරන ක්‍රීඩා තොරතුරු අපිත් එක්ක බෙදා ගන්න කතා කරන්න කියලා. ඒ වගේම ඔබේ තොරතුරු අපිට ලියන්න පුළුවන් ක්‍රීඩා පිටිය වික්‍රමසිංහපුර බත්තර මුල්ලකෙන් ලිපිනයට. අපි ලිපිනය මුලින්ම මතක් කරමින් අපි වැඩසටහන ආකෘතිය පිළිබඳව අද මතක් කරන්නට ඕනේ. අද අපි විශේෂයෙන්ම ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳව කතා බහ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරයෙන් පස්සේ ඊළඟට මුණ ගැහෙනවා පාකිස්තාන කණ්ඩායම. පාකිස්තාන කණ්ඩායම සමග තරගාවලියෙන් පස්සේ ඊළඟට තුන්කොන් ක්‍රිකට් තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙනවා එංගලන්තයේ සහ ශ්‍රී ලංකාව පාකිස්තානය අතර. මේ තරගාවලි ඉතාමත්ම තීරණාත්මක තරගාවලියක් කියලා ශ්‍රී ලංකා පරිවර්තන කමිටුවේ සභාපතිවරයා පවා පසුගිය දින මාධ්‍යමවේදී සඳහන් කළා. මේ ගැන අපි ටිකක් කතා බහ කරන්න සූදානම්. ඒ වගේම ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාව ඉන්න තැන, ඒ වගේම අපි සූදානම් මේ තොරතුරුත් එක්ක බොහෝ ක්‍රීඩා තොරතුරු තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ආසියා තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට වගේම ලෝකයේ තිබෙන ක්‍රිකට් ක්‍රීඩා කරන සියලුම රටවල් වලට, ඒ වගේම පිරිමි සාකාන්තා දෙපාර්ශ්වයටම අලුත් නීති කීපයක් හඳුන්වා දී තිබෙනවා. ඒ නිසා ක්‍රීඩා ලෝලිනුත් කැමති මේ අලුත් නීති මොනවාද කියලා දැනගන්න ක්‍රීඩාවේ අලුතින් හඳුන්වා දුන්නු මේ තොරතුරු කියන්නත් අපි සූදානම්. ඒ නිසා අපි ආරාධනා කරනවා අපේ අද වැඩසටහන අපි අඩ හොරාවකට ආසන්න කාලයක් ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම්. ක්‍රීඩාවේ සොඳුරුතෙන් පිළිබඳව රැඳෙන්න අපිත් එක්ක 93.5 93.7.

0: 97 ලකන්න රඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනට තහනය නොතුරයි රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
3: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්.
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
5: අංකයිකේ රූෆින් සසීලින් ෂීට්
6: සුබදවස
7: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තෑගි වැඩි වෙලා
10: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
7: කැමති එකක් අපේ අතේ සුබදවස
11: දවස සුබයි සිහින දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: ලක්කඩින් ක්‍රීඩාවේ විප්ලවයකට ක්‍රීඩා මිඩිය
13: අපි නැවතත් ක්‍රීඩා පිටියේ තොරතුරු කතා බහ කරන්න සූදානම්. අපි ආරම්භයේ ලබා ගන්නේ ආසියානු ක්‍රීඩා උළෙලේ අද ශ්‍රී ලංකා කණ්ඩායම මුණදුණු බංග්ලාදේශ තරඟයේ පිරිමි ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්නවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු තරඟාවලියකදී පළමු වරට තමයි ලෝකඩ පදක්කම හිමිවන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් වලින් ලෝකඩ පදක්කම හිමි කරගන්නවා. ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව පැත්තට ලැබෙනකොට අද පැවති අවසන් මහ තරඟයේ ජයග්‍රහණය කරන්න ඉන්දියානු කණ්ඩායම සහ පාකිස්තානය අතර තිබුණු තරඟයෙන් ජයග්‍රහණය කළ ඉන්දියානු කණ්ඩායම. ඉන්දියානු කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් අද දවසේ ලබා ගත්තේ. ඒ අනුව රන් පදක්කම ඔවුන්ගේ දෝතර ලබා ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් වෙනවා. රන් පදක්කම ඉන්දියාවට ලැබෙනවා. ඒ වගේම රෙදි පදක්කම පාකිස්තාන කණ්ඩායම හිමි කරගන්නවා. අද තිබුණා බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරඟයෙන් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව ලබා ගත්තේ. ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවති තරඟයේදී ලකුණු 63කින් බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරන්න සමත් වුණා. කාසි වාසි ලබා ගත්තේ මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ අනුව නියමිත පන්දු අර 20 අවසානයේදී කඩු 9ක් දැවී ලකුණු 165ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරන්න සමත් වුණේ තරිඳු රත්නායක. පන්දු 32කදී ලකුණු 65ක් රැස් කරගත්තා 4/7ක් සහ 6/5ක් සමගින්. එවැගේම මේ තරගාවලියේ ශ්‍රී ලංකාව එලෙස ඉදිරියට ආ ශ්‍රී ලංකාවට තිබුණා වැඩි අවස්ථාවක්. අනිවාර්යයෙන්ම පාකිස්තාන කණ්ඩායමට වඩා ඉදිරියට පැමිණීමේ අවස්ථාවක් හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට තිබූ අවස්ථා ගිලිහි යනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබුණු පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ රටාවත් එක්ක. නමුත් පාකිස්තානයේ අවස්ථාවේ ලබාගෙන තමයි ඉන්දියානු කණ්ඩායම සමග අවසන් මහා තරගයේ සුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ. කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම හිමි කර ගන්නවා. වගේම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම රෙදි පදක්කම හිමි කරගත්තා ඉන්දියානු කණ්ඩායම සමග පැවති තරගයේදී. ඒ අනුව ශ්‍රී ලංකාව ආසියානු තරඟාවලියක දැන් ලෝකඩ සහ රෙදි පදක්කම් දෙක ජයග්‍රහණය කරගෙන අවසානයි. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කමක් මව්භූමියට ලබා ගැනීමට අවස්ථාව ලැබුණා රුමේෂ් තරංගගේ දක්ෂතාවයත් එක්ක. අපි ඒ පිළිබඳවත් කතා බහ කරමු. අද පැවති අවසන් මහා තරඟයේදී ඉන්දියානු කණ්ඩායම මුලින්ම පන්දුර පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. ලකුණු 19ක ජයග්‍රහණයක් ලබා ගත්ත ඉන්දියානු කණ්ඩායම හොඳ ඉනිමක් ක්‍රීඩා කළා. ඉන්දියානු කණ්ඩායමේ නායකයා අපි දැක්කා මුලින්ම පන්දුර පහර දීමේ අවස්ථාව ලබා ගත්ත ඉන්දියානු කණ්ඩායම පන්දු අර 20 අවසානයේදී කඩු 6ක් පමණක් දැමී ලකුණු 211ක් ලබා ගැනීමට සමත් වුණා. අභිෂේක් ශර්මා පන්දු 28කදී 6/6ක් සහ 4/3ක් සමගින් ලකුණු 61ක් ඉතාමත් ඉක්මන් ලකුණු 61ක් පිටියේ ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඉන්දියානු කණ්ඩායම ප්‍රබල පාකිස්තාන කණ්ඩායම සමග ගැටෙන වෙලාවේදී පාකිස්තානය යළි පරාජයට පත් කර වුන් අපි දැක්කා. ජාතික කණ්ඩායමෙත් පාකිස්තාන කණ්ඩායමට රූපය තරඟ දෙකම ජයග්‍රහණය කරගන්නට පසුගිය දා සමත් වුණා ඉන්දියානු කණ්ඩායම. ඒ අනුව ආසියානු තරඟාවලියට වූ කණ්ඩායමත් එලෙසම තමන්ගේ දක්ෂතාවයන් ඉදිරියට අරගෙන ඇවිල්ලා දක්ෂතා ඉදිරිපත් කරමින් රන් පදක්කම තමන්ගේ රටට අරගෙන යන්න සමත් වුණා. ඒ තමයි ආසියානු ක්‍රීඩා උළෙලේ ඒ පැවති තරඟ පිළිබඳව අපි සඳහන් කරේ. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරනවා තිලක් වර්මත් ඉන්දියානු කණ්ඩායමේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා පන්දු 22කදී අවසන් භාගයේදී. ඔහුගේ දක්ෂතාවයත් එක්ක තමයි ඉන්දියානු කණ්ඩායමේ ජයග්‍රහණය රැඳී තිබුණේ. අවස්ථාවේදී පන්දු 22කදී ඉතා අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පිටියේ චමත්කාර පිටි ප්‍රහාරයක් එල්ල කරන ආකාරය දැක ගන්න ලැබුණා. ඒ අනුව ලකුණු 51ක් ඔහුගේ නම ඉදිරියේ සටහන් කර ගන්නට තිලක් වර්මා සමත් වෙනවා. ඒ වගේම ලකුණු 212ක් ඉලක්කය හඹාගේ පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දු වාර අවසානයේදී ඔවුන්ට කඩු 6ක් දැවි ගියා රැස් කර ගන්න හැකියාවක් ලැබුණ ලකුණු 192ක් හොඳ ලකුණු ප්‍රමාණයකට ගියා. ලකුණු 19ක වගේ පරතරයක් තමයි පාකිස්තාන කණ්ඩායමට තිබුණේ. නමුත් පාකිස්තාන කණ්ඩායමේ පන්දු රැකීමේ සහ පන්දුර පහර දීමේ යම් යම් තැන්වල තිබුණු දුර්වලතාවයත් එක්ක තමයි ඔවුන්ට රන් පදක්කම ගිලිහි යන්නේ. ඊළඟට අපි සූදානම් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ මොහොතේට රටවල් 45ක් නගෝයාහි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ තරඟවදිනවා කරට කර සටනක් තිබෙනවා. ප්‍රධාන රටවල් කිහිපයක් අතර මේ මොහොතේට රටවල් 45ක් තරඟ වැදුනා. ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කමක් සහ රිදී පදක්කමක් ලෝකඩ පදක්කමක් හිමි කර ගනිමින් 28 වන ස්ථානයේ මේ මොහොතේට රැඳී සිටින්නේ. ප්‍රථම ස්ථානයේ පැමිණ තිබෙන්නේ චීනය. හැමදාම වගේම වුන් පෙරමුණේ පසු වෙනවා. පසුගිය තරඟාවලිය වගේම රන් පදක්කම් 105ක් දිනා ගන්නවා. රිදී පදක්කම් 84ක් ලෝකඩ 74ක් සමග සමස්ත එකතු මේ මොහොතේට පදක්කම් 323ක් ඔවුන්ගේ නම ඉදිරියේ සටහන් කරගෙන තිබෙනවා. ජපාන කණ්ඩායම වුන් තමයි සත්කාරකත්වයේ ලබා දෙන්නේ මේ තරඟාවලියට. රන් පදක්කම් 75ක් ඒ වගේම රිදී 86ක් ලෝකඩ 87ක් සමගින් සමස්ත එකතුව 248ක් පදක්කම් සටහන් ලබාගෙන තිබෙනවා. දකුණු කොරියානු කණ්ඩායම රන් පදක්කම් 35ක් ඒ වගේම රිදී 41ක් ලෝකඩ 65ක් සමගින් සමස්ත පදක්කම් සංඛ්‍යාව ටීමිකම් කියනවා 141ක්. ඒ වගේම උස්බෙකිස්තාන් කණ්ඩායම රන් පදක්කම් 20ක් ඒ වගේම රිදී 23ක් ලෝකඩ 22ක් ලබා ගනිමින් සමස්ත පදක්කම් 65ක් ලබා ගනිමින් ඔවුන් හතරවෙනි ස්ථානයේ රැඳෙනවා. අපිට ආසන්නතම රට ඉන්දියානු කණ්ඩායම ප්‍රබල ඉන්දියාව මේ මොහොතේදී රැඳී සිටින්නේ පස්වෙනි ස්ථානයේ. රන් පදක්කම් 18ක් ඒ වගේම රිදී 26ක් ලෝකඩ 36ක් ලබා ගනිමින් සමස්ත පදක්කම් සටහනේ 80ක් ලබා ගනිමින් ඉන්දියානු කණ්ඩායම රැඳී සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායමත් රන් පදක්කම ලබා ගැනීමත් එක්ක තමයි ඉහළට ආවේ. ඒ අනුව රටවල් 45ක් අතරින් ශ්‍රී ලංකාවට මේ මොහොතවල විට 28 වන ස්ථානය හිමිව තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා තවත් බලාපොරොත්තු සහගත තරඟි සෞඛ්‍යය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ඉදිරියේදී ඒ අවස්ථාව ලැබුණොත් ශ්‍රී ලංකා කණ්ඩායමට බොහෝ දුරට තවත් ඉදිරියට පැමිණීමේ අවස්ථාවක් තිබෙනවා බව තමයි ක්‍රීඩා විශ්ලේෂකයන් සඳහන් කර තිබෙන්නේ. කොමුණත් අපේ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා කමිටු ඉහළ බලධාරීන් පසුගිය දා මාධ්‍ය හමුවේදී සඳහන් කළේ අපි තරඟාවලියකට සහභාගී වී සිටින නිසා හරියටම නිශ්චිත ආකාරයෙන් තරඟාවලියක රන් පදක්කම් සඳහන් කරන්න බෑ කියලා අපි විමසීමක් කරා. විශේෂයෙන්ම ලක්කඩ ක්‍රීඩා පිටියේ වැඩසටහනෙන් ක්‍රීඩා අමාත්‍යරයාගෙන් මේ ගැන ඔහු සඳහන් කළේ අපේ ප්‍රධාන බලාපොරොත්තුව හෙල්ලවිසි කිරීමේ ඉසව්ව. අමාත්‍යරයා සඳහන් කළ ආකාරයටම රන් පදක්කම් අරගෙන ඉන්න පුළුවන් වුණා. ඊට පස්සේ අනිත් තරඟ ඉසව් ගැනත් එතුමා යම් ඉඟියක් ප්‍රකාශ කළා. නමුත් තවමත් ඒ ජයග්‍රහණ පිළිබඳව බලාපොරොත්තු අතහරින්නේ නැහැ. නමුත් ක්‍රීඩකයන්ගේ සහභාගී වීම සහ ඔවුන්ට ලබා දෙන පහසුකම් පිළිබඳව තමයි වඩා වැඩි අවධානයක් ඉදිරියේදී යොමු කරනවා කියලා කිව්වෙත් ඉදිරියේ පැවැත්වෙන සියලු තරඟවලට ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් මේ සහයෝගය ලබා දෙන බවත් ඔහු සඳහන් කළා. ඉතින් බලාපොරොත්තු සහගත වෙන්නේ ඉදිරි තරඟාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු තරඟාවලිය වගේම ඉදිරියේ පැවැත්වෙන තරඟවලදී මේ ජයග්‍රහණ අත්කර ගන්නට හැකියාව ලැබෙයි කියලා. අපි ඒ තොරතුරෙන් පස්සේ යනවා කෙටි විරාමයක් ලබා ගන්නින් පස්සේ යාලි හමුවෙමු. අපි ක්‍රීඩාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන නීති සහ ඒ සංශෝධන පිළිබඳව කතා බහ කරමු.

0: ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක් 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
7: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය
8: ජයග්‍රහණයේ සතුට පරාජයේ අභියෝගය එකට අමුණන ක්‍රීඩා පිටිය
9: නවතත් ක්‍රීඩා පිටිය සමගයි ඔබ රැඳෙන්නේ අපි සූදානම් කතා බහ කරන්න ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ඊළඟට අවධානය යොමු කරන්නේ ක්‍රිකට් නීති සංශෝධනයකුත් අවිල්ල තියෙනවා ඒ ගැනත් කතා බහ කරමු ඊට කලින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාකිස්තාන සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සඳහන් කරන්න ඕනේ. පන්දුවර 20-20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන්. කුසල් මෙන්ඩිස්ට නායකත්වය හිමිව තිබෙන්නේ ආරම්භක ප්‍රතිකරු පැතුම් නිශ්ශංක වෙනුවට සහ ඒ වගේම වනිදු හසරංග වෙනුවට යෝන් ක්‍රීඩකයන් තිදෙනෙක් නම් කර තිබෙනවා. ඒ වගේම සිනේ ජයවර්ධන, දඟපන්දු යන ක්‍රීඩක විජේකාන්ත්, වීඑස්කාන්ත් සංචිතයට එක් කරගෙන තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග සහ පැතුම් නිශ්ශංක ක්‍රීඩා කරන්න පාකිස්තාන සංචාරයේදී. එවෙනුවට තමයි ඒ දෙන්නට අවස්ථාව ලැබී තිබෙන්නේ. පළමු තරගයේ ඔක්තෝබර් 9 වෙනිදා රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රිය 8:30ට ආරම්භ වීමට නියමිතයි. දෙවන තරගයේ ඔක්තෝබර් 11 වෙනිදා රාත්‍රිය 8:30ට රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදීම ඔක්තෝබර් 13 වෙනිදා රාත්‍රිය 8:30ට ශ්‍රී ලංකා වේලාවෙන් රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී තරඟ තුන පැවැත්වීමට නියමිතයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර. ඒ තරඟවලින් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම, එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම තුන්කොන් තරගාවලියට මුහුණ දෙනවා ඔක්තෝබර් 18, ඔක්තෝබර් 30 දක්වා රාවල්පින්ඩි සහ ලාහෝර් ක්‍රීඩාංගණවලදී තරඟ පැවැත්වෙනවා. ශ්‍රී ලංකා සහ පාකිස්තානය අතර තරඟේ ඔක්තෝබර් 18 සහ ඔක්තෝබර් 27 වෙනිදා, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟේ ඔක්තෝබර් 22 සහ 29 දින දෙකේ පැවැත්වීමට නියමිතයි. මේ තරඟාවලියෙන් පස්සේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරඟ දෙකක් පැවැත්වෙනවා. පළමු තරගයේ නොවැම්බර් 9 වෙනිදා සහ 13 වෙනිදා අතර, දෙවන තරගයේ ඔක්තෝබර් නොවැම්බර් 17 සහ 21 වෙනිදා පැවැත්වෙනවා. මේ සංචාරවලින් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාව බලා පිටත් වීමට නියමිතව තිබෙනවා ඉන්දියානු සංචාරය සඳහා. ඒ ශ්‍රී ලංකාව පැත්තෙන් තත්ත්වය පිළිබඳව සඳහන් කරා. ඒ වගේම අපි ඊළඟට කියන්න සූදානම් ඉන්දියානු කණ්ඩායම සහ බටරින්ද කොදෙව් කණ්ඩායම අතර ක්‍රිකට් සැණකෙළියක් තිබා කිව්වොත් නියමිතයි ක්‍රීඩා පිටියේ අපි එක දිගටම විදුලි පහර එල්ල වෙනවා වගේ දැවැන්ත තරගයක් තිබුණේ පිටියේ ඉන්න ක්‍රීඩා ලෝලින්ට හිතා ගන්නවත් බැරි තරගයක් පැවැත්වුණා පසුගියදා. ඉන්දියානු කණ්ඩායම සහ බටරින්ද කොදෙව් කණ්ඩායම අතර මේ තරගයේ ඉතාම හොඳ ඉනිමක් ක්‍රීඩා කරා බටරින්ද කොදෙව් කණ්ඩායම. තමන්ගේ පන්දු ආර 50 අවසානයේදී ලකුණු 405ක් ලබා ගන්නවා විශිෂ්ට ඉනිමක් බටරින්ද කොදෙව් කණ්ඩායම පැත්තෙන්. තනගේ කාසිය වාසිය දිනාගත් ඉන්දියානු කණ්ඩායම පළමු පන්දු යැවීමටයි තීරණය කළේ. ඒ ගත තීරණයට එරෙහිවයි බටරින්ද කොදෙව් කණ්ඩායම ප්‍රබල පිළිතුරක් ලබා දුන්නේ. නියමිත පන්දු ආර 50යිදී කඩු 7ක් පමණයි දෙවෙනි ලකුණු 405ක දැවැන්ත ලකුණු පූර්වක් නිර්මාණය කරගන්න බටරින්ද කොදෙව් කණ්ඩායම සමත් වුණා. ජෝන් කැම්බල් ලකුණු 101යි, නායක ෂායි පොප් ලකුණු 104ක් ලබා ගත්තා. ඒ වගේම ආමීර් ජංගු ලකුණු 114ක් ලබා ගන්නවා. එකම ඉනිමකදී ක්‍රීඩකයන් 3 දෙනෙක් ශතක රැස් කළ පළමු අවස්ථාව බවට පත් වුණා කොදෙව් ඉතිහාසයේ තුල ක්‍රීඩා ඉතිහාසය තුළ. එවගේම පිතිකරුවන් තුන්දෙනෙක් සතක ලබා ගැනීම බටහිර යොක්කදෙව් කණ්ඩායමට විශේෂත්වයක්. ඒ වගේම ඉන්දියාවට එරෙහිව ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවත් ඉතිහාසයට එක් කරගත්තේ බටහිර යොක්කදෙව් කණ්ඩායම ලකුණු 405ක විදිහට. ලකුණු 406ක දැවැන්ත ඉලක්කයක් හඹාගෙන ගියේ බොහෝ ක්‍රීඩා ලෝලීන් පවා විශ්වාස කරේ ඉන්දියානු කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරයි කියලා බටහිර යොක්කදෙව් කණ්ඩායම. නමුත් එක දිගට ප්‍රහාරයන්ට ලක්ුණා බටහිර යොක්කදෙව් කණ්ඩායමේ පන්දු යවන්නන්. එනිසා ඉන්දියානු කණ්ඩායමේ නායකයා ශුබ්මන් ගිල් අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා බටහිර යොක්කදෙව් කණ්ඩායමට පන්දු 117ක දී 4 පහර 24ක් සහ 6 පහර 7ක් සමගින් දෙත්ව ශතකයක් වාර්තා කර ගැනීමට ශුබ්මන් ගිල් සමත් වුණා. මේක ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ දෙවැනි එක් දින දෙත්ව ශතකය. පන්දු 43කදී තමයි ඔහු මේ වාර්තාකත ඉනිම සටහන් කරගන්නට හැකියාවක් ලැබුණේ. කොහොම නමුත් පන්දු 43යි පන්දු 3කදී කලු දෙකයි දැවෙන්නේ දැවි යන්නේ පිටියට හරවා යවන්න බටහිර යොක්කදෙව් ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණේ ලකුණු 406ක් ලබා ගන්නේ පන්දු 43යි. තවත් පන්දු 7ක් ඉතිරිව තිබේදී ඔවුන් ජයග්‍රහණය ලබා ගන්නවා. ඉතින් පන්දු 62කින් ශතකේ ලබා ගන්නේ ඉන්දියා නායකයා. ඔහු ලබාගත් වේගවත්ම ශතකේ බවට පත් වුණා. ඉතින් ඉන්දියානු කණ්ඩායමේ වයස්ගත ක්‍රීඩකයා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා රෝහිත් ශර්මා ඔහු පවා ලකුණු 101 මවා ගියා. ඔහුගේ ලකුණු සමස්ත ලකුණු සංඛ්‍යාව තමන්ගේ නම ඉදිරියේ තිබෙනවා. ලකුණු 12000 සීමාව ඉක්මව යන්න සමත් වෙනවා රෝහිත් ශර්මා. ඒ අනුව ලෝකේ 7 වෙනි ක්‍රීඩකයා බවට පත් වුණා ලකුණු 12000 සීමාව පාසු කර ගිය. එනිසා මේ තරගයේ බලපු ක්‍රීඩා ලෝලින්ට මතක සටහන් රසක් එකතු කරපු තරගයක් බවට පසුගිය දා පැවැත්ුණේ. අපි ඊළඟට කතා බහ කරන්න සූදානම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ICC විසින් පිරිමිසා කාන්තා සියලුම අංශවල තරඟ කොන්දේසි සහ නව නීති සංශෝධන කීපයක් හඳුන්වා දීලා තිබෙනවා. ඒ අනුව නියමිත වේලාවට පිතිකරණය සඳහා සූදානම් නොවන පිතිකරුවන්ට රේව දඬුවම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට ICC ක්‍රියාත්මක වෙනවා. පළමු අවස්ථාවේදී අවවාද කරනවා, දෙවැනි අවස්ථාවේදී අවවාදයක් ලබා දෙනවා, තුන්වැනි අවස්ථාවේදී ඔවුන් නියමිත වේලාවට පන්දුර පහර දීම සඳහා පිටියට අවතීර්ණු නැත්නම් පිතිකරුවන් ලකුණු 5ක් ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දීමට ICC තීරණය කර තිබෙනවා. වගේම යම් ආකාරයකට අයහපත් කාලගුණක ආලෝක තත්ත්වයක් තිබුණොත් ක්‍රීඩා කිරීමේදී යම් බාධාවක් නැති වෙනවා අපි දැකලා තියෙනවා. ඒ නිසා ඒකට යෝජනාවක් ඇවිල්ලා තිබෙනවා. අලුතෙන්ම දෙපාර්ශ්වයේම කණ්ඩායම් දෙකේම එකඟතාවය මත දහවල් කාලයේ පැවැත්වෙන තරඟ සඳහා රෝස පැහැති පන්දුව අත්හදා බැලීමේ අවස්ථාව කණ්ඩායම් දෙකටම අවස්ථාව ලැබෙනවා එකඟතාවයන් මත. ඒ වගේම ටෙස්ට් තරඟයකදී අවසන් ඕවරය තුල කඩුල්ලක් බිඳ වැටුණොත් අපි බොහෝ වෙලාවට දකින්නේ අවසන් ඕවරය නිසා වෙන් ඊළඟට පිතිකරුවේ ක්‍රීඩා පිටියට අවතීර්ණ වන්නේ නැහැ. ඒ තරඟය නවත්වනවා ඒ දිනට. නමුත් මේ නීතිය අනුව එසේ කිරීමට හැකියාවක් නැහැ. පන්දු ඉතුරු වෙලා තිබෙනවා නම් කඩුල්ලක් ගියත් අවසන් ඕවරේ ඉතිරි පන්දු ටික යැවිය යුතුමයි කියලා නීති සම්පාදනය වෙලා තිබෙනවා. ඒ වගේම ඊළඟට කාන්තා ක්‍රිකට් සඳහා නිශ්චිත පන්දුවේ බර සටහන් කරන්නට ඕනි කියලා සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම 20x20 තරඟවලදී ඉනිමක ලබා ගන්නා විවේක කාලය විනාඩි 15කට සීමා කර තිබෙනවා. ඊට එහා ඉන්න බෑ. ඊළඟට එක් දින තරඟ සඳහා වයිඩ් පන්දු සම්බන්ධයෙන් නීතිද ස්ථීර කරන්නට ICC කටයුතු කර තිබෙනවා. ඒ තමයි ක්‍රිකට් සඳහා අලුතින්ම හඳුන්වා දීපු නීති. මේවා දැන් ක්‍රියාත්මක වෙනවා. දන්නේ නැති බොහෝ දෙනෙක් තවමත් ඉන්නවා මේ පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ. ක්‍රිකට් නීති සම්බන්ධයෙන් ICC යොමු කර තිබෙන නීතිත් එක්ක තමයි අපිට ඉදිරියේදී ක්‍රීඩා කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ICC නීතිවලට අනුකූලව ඊට පටහැනි නොවි ක්‍රීඩා කරන්න කණ්ඩායම් වලට සිදු වේවි. අපි ඒ තොරතුරුත් එක්ක අද දවසේදී ක්‍රීඩා පිටියෙන් සමු ගන්නට වෙලාව ඇවිල්ලා තිබෙනවා. සමු ගන්නා වෙලාවෙත් ඔබට මතක් කරන්නේ ඔබ සංවිධානය කරන ක්‍රීඩා ඉසව්ව පිළිබඳව අපිට යොමු කරන්න අපි සූදානම්. අපිට ඉඳ ලැබෙන සැනින් ඔබේ තොරතුර ප්‍රචාරය කරන්නට අපේ ලිපිණිය ක්‍රීඩා පිටිය ලක්හඬ ක්‍රීඩා පිටිය වික්‍රමසිංහපුර බත්තර මුල්ලකෙන් ලිපිණියට ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට යොමු කරන්න. එහෙමනම් සමු ගන්න අවසරයි. ඔබට සුවදායී සතියන්තයක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නේ මම සමීර කාර්යවසම්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
2: එහෙමයි.
1: එහෙම කියනවා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් බඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
2: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
1: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
2: වාසි නම මිනිහ කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
1: ඈ?
3: සංවර්ධන ලොතරැය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: වසර 25ක විශ්වාසය. AWB රෝලඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස්. මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගල මාතර කුරුණෑගල දුරකථනාංක 0772211500.
5: රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථනාංක 0706 478 478.
6: ලක්කඩාගෙන වෙලාව හවස 5යි විනාඩි 15යි.
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.

0: පදිංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
7: සත්‍යන්තේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
8: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
7: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454.
9: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව
7: ලඛන මොනින් ඒසල්.

0: ලක්කඩාගෙන වෙලාව හවස පහයි විනාඩි 31.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා. තැඟි පැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: පිමිතා.
1: වාට අදම උඩින එන්න ඕනේද?
2: නෑ මේ. මට හිතුණා ඔයාට කැම ටික කදලා දෙන්න ඕනේ කියලා.
1: ආ. නියමයිනේ. ඒ તો ආදිනේ කන්න පුළුවන් නේද? වාට සාමාන්‍යෙම වැඩ බෑනේ.
3: ශාන් ජයරත්න නිර්මාණයක්. අසන්දිමිත.
4: Now you are trying to be selfish. Don't be that. නැනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම මං ඔයගේ බලාගෙන ඉන්නවා පුතේ.
3: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
1: NLB හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හඳ හඳ බලා ගන්නවා.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: තරුණ තරුණියන් ලක්ෂයකට අත දීමට ADB-ෙන් ඩොලර් මිලියන 100ක්. අපේ තරුණ්‍ය ජාත්‍යන්තරයට ගෙන යන IC මෙහෙයුමට ඉහළම ප්‍රතිචාර. දැනුමෙන් කුසලතාවෙන් තරුණ්‍ය ශක්තිමත් කරන ස්වාධීන රූපවාහිනියට අගමැතිගෙන් පැසසොම්. අනාගත මල්කෙකුළු වලින් පිරි ඉතිරි ගිය ITN ළමා සනකෙළිය. G7 එකඟ වූ බොරතෙල් විසඳුම.
3: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලක්කඩාගෙන වෙලාව හවස 5:48යි.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: දැන් එතකොට තමුන් හෙදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
2: එහෙමයි.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: ලකන්ඩ Radio ITN.

0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ච් ලයිට් සමාජ ගවේෂණය
2: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
4: වීඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
0: ටේකියා සුරකින් මගතොට ලකන්ඩ රේඩියෝ ITN.

0: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා. නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
5: ප්‍රවෘත්ති සිරස්තල.
6: තරුණයින් ලක්ෂයකට අත දීමට ADB ඩොලර් මිලියන 100ක්. අපේ තරුණ්‍ය ජාත්‍යන්තරයට ගෙන යන IC මෙහෙයුමට ඉහළම ප්‍රතිචාර. දැනුමෙන් කුසලතාවෙන් තරුණ්‍ය ශක්තිමත් කරන ස්වාධීන රූපවාහිනියට අගමැතිගෙන් පැසසොම්. ජනතාව වෙනුවෙන් සෞඛ්‍යයේ විප්ලවීය වෙනස ඇමති නලින්ද හෙළි කරයි. අනාගත මල් කැකුළු වලින් පිරි ඉතිරි ගිය ITN ළමා සනකෙලිය. පොලිස් විනය ගැන පොලිස්පති දැඩි තීරණයක. G7 එකඟ වූ බොරතෙල් විසඳුම.
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
6: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම ගයන් දුෂ්යන්ත. ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද පිපිලේ. ආසියා සංවර්ධන බැංකුවේ ඇමරිකා ඩොලර් මිලියන 100ක ණය ආධාර වැඩසටහනත් සමග මෙරට තරුණ තරුණියන් ලක්ෂයකට රැකියාවලට අදාළ කුසලතා ලබා ගැනීමේ අවස්ථාව උදා වනවා. කාන්තාවන්ට සාම්ප්‍රදායික නොවන ශිෂ්‍යවල රැකියා ලබා ගැනීමටද වැඩසටහන හරහා වැඩි වශයෙන් අවස්ථාව උදා වීම විශේෂත්වයක්. මෙරට තාක්ෂණික හා වෘත්ති අධ්‍යාපනයේ මෙන්ම පුහුණු පද්ධතිය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම කර්මාන්තයට අදාළ කුසලතාවන්ගෙන් සන්නද්ධ කිරීමට ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 100ක ප්‍රතිඵල පාදක ණය මුදලක් ආසියා සංවර්ධන බැංකුව අනුමත කර තිබෙනවා. කුසලතා පුහුණුවේ ගුණාත්මක භාවයේ මෙන්ම අදාළත්වය වැඩි දියුණු කිරීම, පුහුණු සපයන්නන් කර්මාන්ත අතර සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම තරුණයින් වෙනුවෙන් රැකියා අවස්ථා පුළුල් කිරීම ව්‍යාපෘති යටතේ සිදුවනවා. ශ්‍රී ලංකා රජයේ තාක්ෂණික හා වෘත්ති අධ්‍යාපනයේ මෙන්ම පුහුණු අංශ උපාය මාර්ගික රාමුව සමග සමපාත වන මෙම ජාතික වැඩසටහන 2027 වසරේ සිට 2031 දක්වා ක්‍රියාත්මක කෙරෙනවා. වැඩසටහන පිළිබඳ පාසල් සිසුන් ඇතුළු සියලු දෙනා දැනුවත් කිරීමට නියමිතයි. මෙම වැඩසටහන ජාතික ප්‍රතිතන පද්ධතියක් කාර්ය සාධනය මත පදනම් වූ මූල්‍යකරණ යාන්ත්‍රණය සහ ශ්‍රම වෙළඳපොළ ඉල්ලුම සමග කුසලතා සංවර්ධනයේ පෙළගස්වන ඒකාබද්ධ වැඩපිළිවෙලක් ලෙස මෙය වැඩිදියුණු කිරීමට නියමිතයි. මෙම මූල්‍යකරණයට ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 50ක නිත්‍ය ණයක්, ඩොලර් මිලියන 50ක සහනදායි ණයක් සහ ඩොලර් ලක්ෂ 5ක තාක්ෂණික ආධාර ප්‍රදානයක් ඇතුළත් වනවා. එමෙන්ම කාන්තාවන්ට සාම්ප්‍රදායික නොවන ශිෂ්‍යවල රැකියා ලබා ගැනීමට අවස්ථා වැඩි කිරීමද වැඩසටහනේ අරමුණක් වනවා. ඒ අනුව මෝටරත තාක්ෂණය, ඉංජිනේරු, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉදිකිරීම මෙන්ම පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ශිෂ්‍ය රැසක් කෙරෙහි යොමු වීමද මෙයටතේ සිදුවනවා. මෙරට රෝහල්වලට අවශ්‍ය CT ස්කෑන් සහ MRI වැනි පරීක්ෂණවලට අවශ්‍ය කෙරෙන නවීන යන්ත්‍ර සූත්‍ර රැසක් ලැබුණ වසරේදී ලබා දෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඉදිරි දශකයේ ඇතුළත මෙරට ඖෂධ ශිෂ්‍යයේ දෙවන්ත පිබිදීමක් ඇති කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයට එක්වෙමින් ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ අනුශාසක පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමීන් වහන්සේ මෙම අවස්ථාවට එක් වුණා. නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු දේශපාලන නියෝජිතින් රැසක්ද සම්මේලනයට එක්ව සිටියා. එහිදී අදහස් පළ කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
7: අලුත් උපකරණ මිලදී ගැනීම සඳහා අයවැයෙන් පමණ රුපියල් බිලියන 7.5 අපි වෙනකොට විශේෂයෙන් මධ්‍යම ආණ්ඩුවේ රෝහල් සියල්ලගේම CT අවශ්‍යතා විස්තරන පුළුවන්කම ලැබෙනවා. MRI අවශ්‍යතා විස්තරන පුළුවන්කම ලැබෙනවා. ලිනක් මැෂින්ස් ටික ලබා දෙනවා. කැත් ලැබ්ස් ටික ලබා දෙනවා. මේ වසරේ සහ ලබන වසරේ වෙනකොට කැත් ලැබ්ස් 16ක් අපේ පද්ධතියට එකතු වෙනවා. අපි තුතික මට්ටමේ රෝහලට අවශ්‍ය කරන සියලු නවීන උපකරණ ලබා දෙනවා. ඒ අතරේ අමරකීය ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 2000 අපි ඊළඟ පියවරේදී දැන් පටන් අරගෙන තියෙන්නේ ක්ලස්ටර් කරනවා. ක්ලස්ටර්ස් 140කට 145කට. මේ සිස්ටම් එක වෙනවා කියලා කියන්නේ අපේ හැම පුරවැසියෙකුටම ඒ පුරවැසියාගේ සෞඛ්‍ය රකබලා ගන්න සෞඛ්‍ය කණ්ඩායමක් ඉන්නවා ඒ වෙනුවෙන් කැපවෙච්ච. ඉදිරි දශකය තුළ අපේ රටේ වේගයෙන්ම දියුණු කිරීම බලාපොරොත්තුන ශේෂ්ඨයක් තමයි මේ ඖෂධ කියලා කියන්නේ. ඖෂධ නිෂ්පාදනයේ සිට එබෙදාහැරීම ජනතාවට සැපයීම දක්වාම සමස්ත ශේෂ්ත්‍රයේම විද්‍යානුකූලව සංවර්ධනය කළ යුතුයි. කිසිසේත් බලාපොරොත්තුවක් නැහැ මේ රටේ දැන් පවතින කිසිම ඖෂධ ශාලාවක් වහන්නට. විසුදානම ඔය ප්‍රශ්න වලට ඒ උත්තර ලබා දෙන්නට ඒස කවුරුත් මන්දෝත්සාහී වෙන්න එපා. එනේ මාර්ගයේ ඉන්නේ ජනතාව වෙනුවෙන්, ඔබ ඉන්නේ ජනතාව වෙනුවෙන්, සංගමයේ ඉන්නේ ජනතාව වෙනුවෙන්, රජය කොහොමද ඉන්නේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා අපිට සාකච්ඡා කරලා විසඳගන්න බැරි ප්‍රශ්නයක්. ඕනෑම සාකච්ඡාවක ඍජුවම මුණගැහෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ එහා පැත්තට දාලා මෙහා පැත්තට පොලේ වන්න ඕනේ නැහැ.
6: පවතින අධ්‍යාපන ක්‍රමය අදට ගැලපෙන ලෙස වෙනස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සංවිධාන කළ ලෝක ළමා දින වැඩසටහනට එක්වෙමින් මනසින් සවිමත් දරුවන් පොහොසත් යන තේමාව යටතේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා දෙහිවල ගල්කිස්ස මහනගර සභාව එක්වයි ලෝක ළමා දින සමරුම් උත්සවය සංවිධාන කළේ. දෙහිවල SDS ජයසිංහ ක්‍රීඩාංගණය හා දෙහිවල සත්වෝද්‍යානය කේන්ද්‍ර කරගනිමින් සැමරුම් උත්සවය පැවැත්වුණා. ඒ නැටුම් ගැයුම් වැයුම් ඇතුළු විචිත්‍රාංග රැසකින් සමන්විතවයි. දවස පුරා විවිධ ක්‍රීඩායිසව් රැසක්ද ළමා දින වැඩසටහනට ඇතුළත් වුණා. චිත්‍ර තරඟ, බෝතල් පිරවීමේ තරඟ, ඉලක්කයට වළල්ල දැමීමේ තරඟ, ගායන තරඟ මෙන්ම දරුවන්ගේ නිවේදන හැකියාව උරගා බැලීමේ අවස්ථාවද මෙහිදී උදාකර දීම විශේෂත්වයක්. යුද හමුදාවේ කමාන්ඩු රෙජිමේන්තුව දරුවන් වෙනුවෙන් විශේෂාංගයක් ඉදිරිපත් කළා. නව නිපැයුම් ඉදිරිපත් කිරීම සඳහා කැමැත්තක් දක්වන දරුවන් වෙනුවෙන් දැනුම ලබා දීමේ ව්‍යාපෘතියක්ද ළමා දින සැමරුමට එක් කර තිබුණා. දරුවන් වෙනුවෙන් වත්මන් රජය පියවර රැසක් ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළේ.
8: රජයක් හැටියට අපි අධ්‍යාපනයට විශාල අවධානයක් දීලා තියෙනවා. පවතින අධ්‍යාපන ක්‍රමය මීට වඩා අද ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් බවට පත් කරන්න අපි මේ දවස්වල ප්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දෙමින් යනවා. මේ අවුරුද්දේ අපි පළවෙනි වසරට හඳුන්වා දුන්න ඒ අධ්‍යාපන අලුත් විෂය මාලාව 2027 දෙවන වසර දෙවන ශ්‍රේණියටත් 6 ශ්‍රේණියටත් අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා වඩා නිදහස්ව සක්‍රීයව හොඳ පුරවැසියන් වෙන්නත් ආර්ථිකයට හොඳ ක්‍රියාශීලීව සම්බන්ධ වෙන්න පුළුවන් වැඩිහිටියන් බවට ඔබ පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක අපේ විශාල වැඩසටහන ක්‍රමානුකූලව සියලුම පාසල් තුල අත්‍යවශ්‍ය වන යටිතල පහසුකම් ඩිජිටල් පහසුකම් මේ සියල්ලම අපි ලබා දෙන්න වැඩ දැන් සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක වෙමින් යනවා. විශේෂයෙන්ම මේ අවුරුද්ද අවසන් වෙනකොට ද්විතීක පාසල් මේ රටේ තියෙන ද්විතීක පාසල් සියල්ලටම ඩිජිටල් කනෙක්ටිවිටි තහවුරු කරන්නත් අපි වැඩ කරමින් යන්නේ. මම දෙමව්පියන්ටත් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ දරුවන්ට ක්‍රීඩා කරන්න, නිදහසේ සෙල්ලම් කරන්න, නිදහසේ ඉන්න ඉඩ දෙන්න. ඒකට අවශ්‍ය යටිතල පහසුකම් අපි හදනවා වගේම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නත් ඒකට අවධානය යොදවනවා.
6: දෙහිවල ගල්කෙස්ස මහනගර සභාවේ සභාපති KD පැරකුම් ශාන්ත මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුප් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලි ගුණසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දරුවන්ට අද දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමේ අවස්ථාවද උදාකර දී තිබුණා. දරුවන් විශාල පිරිසක් ළමා දින වැඩසටහනට එක්ව සිටින බවයි අප නියෝජිතයින් සඳහන් කළේ. වැසියාමට ඉඩහැර තිබූ මෙරට තැපැල් සේවාව වසර දෙකක් තුළ ඉදිරියට රැගෙන යාමට වත්මන් රජයට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න ප්‍රකාශ කළා. ඒ ලෝක තැපැල් දිනයට සමගාමීව ස්පීඩ් පෝස්ට් සේවාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට එක්වෙමින්
9: තැපැල් දෙපාර්තමේන්තුව හංවඩු ගැහිලා තිබුණේ. විශේෂයෙන් තැපැල් කාර්යාල යන්න කම්මැලි නේද? අර මකුළු දැල් බැඳිච්ච පරණ ආයතන විදිහට අපි ඒක සම්පූර්ණයෙන් නැති කරලා ශ්‍රී ලංකා පෝස්ට් කියන රීබ්‍රෑන්ඩින් එකත් එක්ක අද ඉස්සරහට යමින් ඉන්නවා. අපිට කෑෂ් ඔන් ඩෙලිවරි ගත්තොත් මං හිතන්නේ ගොඩ ගහන්න බැරි තරම් ප්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ පිරීලා තියෙනවා. මොකද පහුගිය කාලේ විශේෂයෙන් ඇති වෙච්ච තෙල් අර්බුදයත් එක්ක මං හිතන්නේ අපි මේ දවස්වල බලමින් යනවා කැෂ් ඔන් ඩිලිවරි වලට වෙනම තැනක් ගන්න. ඇමතිතුමත් එක්කත් කතා කරා, ප්‍රවාහන අමාත්‍යාංශයට අයිති යම් ගොඩනැගිල්ලක් සහ ඉඩමක් හොයලා අපිට මධ්‍යම තැපැල් හුවමාරුවෙන් එළියට ගෙනල්ලා කැෂ් ඔන් ඩිලිවරි වෙනම සර්විස් එකක් හැටියට ස්ථාපනය කරන්න අදහසක් තියෙනවා. ඒ වගේම මං හිතන්නේ වැදගත්ම දේ අපි මේ අවුරුද්දේ ඉලෙක්ට්‍රික් බයික් 165ක් ගන්නවා බෙදා හැරීම් සඳහා. 165ක් කියන්නේ පොඩි ගාණක්. නමුත් අපි ලබන අවුරුද්දේ බජට් එකටත් යම් ප්‍රමාණයක් වාහන ගන්න දාලා තියෙනවා. ආයතනයේ ප්‍රගතිය ලාභය කියන්නේ නැවත වතාවක් ඔබේ දියුණුවට ඉඩ සැලසෙන දෙයක්. ඒ නිසා ඔබ දියුණු වෙනවා නම් ආයතනයේ දියුණු වෙන්න ඕනේ. දියුණු වෙන්නේ නැති පාඩු ලැබමින් යන තැපැල් කාර්යාල තියාගෙන අපි කාටවත් වැඩක් නෑ. ඒ නිසා තැපැල් මං හිතනවා ඉදිරි වසර කිහිපය ඇතුළත හැමෝටම සේවා සපයන්න පුළුවන්, වැඩි ප්‍රතිලාභ ලබන්න පුළුවන් හොඳ තැනක් යන්න හිතන තැනක් බවට තැපැල්පත් වෙනවා කියන එක නියතයි.
6: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ JJL Overseas Education ආයතනයේ කුසංගිධාන කළ ඉන්ටර්නැෂනල් කැරියර් ඇන් එඩියුකේෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය ගාලුමෝදර හෝටලයේදී ආරම්භ වුණා. එය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ නියෝජ්‍යමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරිරත්නගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රදර්ශනයේ උපදේශන සේවා දිනේ පුරා සිදු කර තිබෙනවා. සිය උසස් අධ්‍යාපන වරම් හිමිකර ගැනීමේ අරමුණෙන් සිසුන් දහසකට අධික පිරිසක් ඊට එක්ව සිටියා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත සදීප සනවිරත්න.
10: ඔබේ තෙර අධ්‍යාපන සිහිනය සැබෑවක් කරගන්න අද දවසේදී ITN MMC කැම්පස් ඒ වගේම JJL Overseas අධ්‍යාපන ජාත්‍යන්තර ආයතනය සමග සම්බන්ධ වෙමින් සංවිධානය කරනු ලැබූ IC 2026 එහෙම නැත්නම් International Career and Education Expo 2026 අධ්‍යාපනික සහ රැකියා ප්‍රදර්ශනය අද දවසේදී අද උදෑසන කොළඹ ගෝල් ෆේස් හෝටලේදී ආරම්භ කරනුනේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
6: පාසල් අධ්‍යාපනයෙන් පසු බොහෝ තරුණ තරුණියන්ගේ සිහිනය වන්නේ උසස් අධ්‍යාපනයක් හැදෑරීමට විදෙස්ගත වීමයි. එම සිහිනය සැබෑ කර ගැනීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය JJL Overseas Education ජාත්‍යන්තර ආයතනය සමග එක්වයි මෙම ප්‍රදර්ශනය සංවිධාන කළේ. තරුණ තරුණියන්ට තමන්ගේ අවශ්‍යතාව පරිදි විශ්වවිද්‍යාල තෝරා ගැනීමට මෙහිදී අවස්ථාව හිමිවනවා. ඔවුන් ඒ සඳහා උපදේශන සේවා ලබා දීමද ප්‍රදර්ශනයේ තවත් අරමුණක්. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, චීන ඇතුළු රටවල් කිහිපයක විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන නියෝජිතයින්ද වැඩසටහනට එක්ව සිටියා. මෙහිදී චීනය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ විශ්වවිද්‍යාල 12ක් සමග MMC ITN කැම්පස් ගිවිසුම් ගතවීම සිදුවුණේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
11: We equip our young people with the knowledge, skills and opportunities they need to succeed.
12: මෙරට පළමුවන රූපවාහිනී නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනිය විශාල කාර්යභාරයක් සිදු කරනවා. දැන් ඔවුන් මාධ්‍ය භූමිකාවෙන් එපිටට පැමිණ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ නවමාවත් විවර කිරීමට මේ දරණ උත්සාහය මම අගය කරනවා. අනාගත දරු පරපුර වෙනුවෙන් ගනු ලබන මේ උත්සාහයට මගේ ස්තුතිය පළ කිරීමට මං කැමැති. ඒ වගේම අපගේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති හරහා අධ්‍යාපනය වෙනුවෙන් දීර්ඝ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. එහිදී විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් මෙරට අධ්‍යාපන අවස්ථා හිමි කර දීම අපේ අපේක්ෂාවයි.
6: මාධ්‍ය මෙහෙවරට අමතරව ස්වාධීන රූපවාහිනිය සිදු කරන මෙම අධ්‍යාපනික සත්කාරය කාලෝචිත බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සඳහන් කළේ.
13: සාම්ප්‍රදායික මාධ්‍ය ජාලයන් කරන්නේ එදිනෙදා පවතින තොරතුරු අරගෙන මිනිස්සුන්ට දෙන එක පමණයි. එතනින් එහාට ගියපු වැඩපිළිවෙලක් තමයි ITN එක මේ සංවිධානය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ දරුවන්ට පවත්න අවස්ථාවන් මොනවද, තමන්ගේ අනාගතය සැලසුම් කරගන්නට තියෙන හැකියාවන් මොනවද, මෙන්න මේ වගේ තොරතුරු මාධ්‍ය විසින් ජනතාවට ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ ලංකාවේ. ඇත්තටම එදිනෙදා නිවුස් දෙනවා හැර වෙන ගොඩාක් දේවල් මේ රටේ සාමාන්‍ය ජනතාවට ලබා දෙන්නේ නැහැ. ඉතින් ITN එක මේ කරලා තියෙන්නේ ලෝකයේ ඉන්න ප්‍රධාන විශ්වවිද්‍යාල ගෙනල්ලා අපේ දරුවන්ට කතා කරන්න අවස්ථාව ලබලා දීලා තියෙනවා. ITN එක කියන්නේ මේගොල්ලෝගේ රටවල් වලට යන්න මේවා කරන්න ඒ වගේ දෙයක් ITN එකට අදාළ නැහැ. නමුත් ඒ අවස්ථාව මෙතනදී සූදානම් කරලා දීලා තියෙනවා. ඒ තුලින් පුළුවන් මේ දරුවන්ට මේගොල්ලොත් එක්ක කතා කරලා ලෝකයේ තියෙන අවස්ථාවන් පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබා ගන්නට.
6: ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා රටේ තාරුණ්‍ය ජාත්‍යන්තරයට ගෙන යන අයිසී මෙහෙයුම පිළිබඳව පැහැදිලි කළා.
14: විශේෂයෙන්ම ITN එක කියලා කියන්නේ අපේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හැම වෙලාවෙම කැපවුණු ආයතනයක්. සාම්ප්‍රදායික මාධ්‍ය ආයතනවල සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා අපි බොහෝ වැඩ මේ වෙනකොට කරමින් යනවා. ඒතර ඔබ දන්නවා මේ වෙනකොට ලෝකේ විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තියෙනවා අධ්‍යාපනය ලැබීම සඳහා. නමුත් ඒ අවස්ථාවන් සම්බන්ධයෙන් අපේ රටේ දුවදරුවන්ගේ තියෙන අවබෝධයේ විශාල ගැටලුවක් තියෙනවා. ඉතින් අපි මේ හිඩස අපි නිවැරදිව හඳුනාගත්තා. ඒ හඳුනාගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි IC2026 ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ. එතකොට මම හිතන්නේ ඉතාම විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් තිබුණා. මම හිතන්නේ ඒක අපේ ආයතනයක් විදිහට අපි ලැබු විශාල ජයග්‍රහණයක් වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ITN එක සම්බන්ධයෙන් මේ රටේ සුවහසක් ජනතාව තබා ඇති විශ්වාසය තමයි ඒන් ප්‍රතිමාන වෙන්නේ. ඒක කොච්චරද කියනවා නම් අපිට ඇත්තටම දින 3කට කලින් මේ රෙජිස්ට්‍රේෂන් පවා නවත්තන්න සිද්ධ වුණා. ඒ තරම් විශාල ප්‍රමාණයක් ගේ ඉල්ලීම් ආවල් යපන්චි වීම සිද්ධ වුණා. ඉතින් අපි විශ්වාස කරනවා මේ ප්‍රමාණයට විශාල අවස්ථාවක් හමු හිමු වුණා. ITN කණ්ඩායම සහෝදර සේවක සේවකයන් විශාල කැපකිරීමක් මේක සඳහා කරා. ඉතින් ඒක සිහිකරන එක මගේ මේ අවස්ථාවේදී යුතුකමක්. මම කියන්නේ අපි මේක මෙතනින් නවත්තන්නේ නැහැ. දැනටමත් අපිට ඉල්ලීම් ගණනාවක් ඇල තියෙනවා ප්‍රාදේශීය මට්ටමේ මෙම එක්සිබිෂන් එක කරන්න කියලා. කොහොමත් අපි අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ මේක මීට වඩා දැවැන්ත ප්‍රදර්ශනයක් විදිහට ගෙනියන්න බලාපොරොත්තුවක් තියෙනවා.
6: ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සාමාන්‍ය අධිකාරී සංජීවනී ඇපා මහත්මියද මෙහිදී අදහස් පළ කළා.
15: From certificate level programs, the MMC is now progressing towards broader diploma and degree level opportunities and stronger links with internationally recognized institutions. IC 2026 is therefore a strategic extension of this journey.
6: සෞදර්ණ රූපවාහිනී මාධ්‍යාලයේ සාමාන්‍ය අධිකාරී සංජීවනී ඇපා මහත්මිය ඉහළ කළමනාකාරීත්වය විදෙස් විශ්වවිද්‍යාලවල නියෝජිතයින් හා දූදරුවන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. එහිදී දරුවන් සහ දෙමව්පියන් මෙලෙස අදහස් පළ කළා.
16: ප්‍රෝග්‍රෑම් එක නම් ගොඩාක් හොඳයි. මේ IT එකෙන් කරන මේ වැඩ කටයුතු හොඳයි කියලා තමයි කියන්න ඕනේ.
17: විශ්වීය දැනුම සොයන තරුණ පරම්පරාවට ඉතිර යන්නත් ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගන්නත් මේ මහඟු අවස්ථාවක් උදා කරලා දීලා තින්නේ. අපි තින් මේ අවස්ථාවේ ITN ආයතනයටත් ඒ කාර්ය මණ්ඩලයටත් අපගේ අවංක ආදර ස්තුතිය පිරිනමන්න ඕන.
16: බොහොම ඉතින් ස්තුතිවන්ත වෙනවා ඇත්තටම ITN නාලිකාව හරහා ICC එකට අපිට මෙහෙම සම්බන්ධ වීම ලැබීම ගැන. ඉතින් නවසීලන්තට යවන්න තමයි ඉතින් අදහස් කරගෙන ඉන්නේ.
18: අපේ දුවදරුවන්ට මහඟු අවස්ථාවක් මේක. ඒකින්ද මේ කරපු සත්කාරයට ITN එකට ගොඩාක් ස්තුතියි. දෙමව්පියන්ට කියනවා මේ වෙනුවෙන් කැප වෙලා ළමයි ඉදිරිපත් කරන්න කියලා මේ සම්බන්ධව.
19: ඇයි මේ වැඩේට එන්න හිතුවේ?
16: ඇත්තටම ගොඩක් හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. ෆස්ට් ටයිම් මම මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට ජොයින් වෙන. මම හිතන්නේ ලංකාවේ ළමයිට ගොඩක් කැරියර් ඔපචුනිටීස් ඒ වගේම ස්ටඩි සයිඩ් එකේ ගොඩක් ඐඩියස් ගන්න පුළුවන්. ඒ වගේම එයාලා කිව්ව විදිහට ස්කෝලර්ෂිප්ස් ඇන්ඩ් ඩිස්කවුන්ට්ස් තියෙනවා. ඇත්තටම ගොඩක් හොඳයි.
20: ඇත්තටම මේ ආවට වැඩිය ලොකු දෙයක් ඉගෙන ගත්තා. ඇත්ත වශයෙන්ම මෙතන ගොඩක් තියෙනවා ඕස්ට්‍රේලියාව, චීනය, නිව්සීලන්තව එක එක කන්ට්‍රීස් ගැන කොහොමද අපි ඇප්ලයි කරන්නේ අපේ හයර් ස්ටඩීස් වලට.
16: මම චයිනා යුනිවර්සිටි එකක් තමයි බැලුවේ. මොකද මගේ බැචලර්ස් ඩිග්‍රී එක එන්වයරන්මන්ටල් සයන්ස්. මම දැක්කද චයිනා ඒක එන්වයරන්මන්ට් සයන්ස් රිලේටඩ් ගොඩක් මාස්ටර්ස් තියෙනවා. ඒ හින්දා මම චයිනා යුනිවර්සිටි එක අපිට සර්ච් කරලා බැලුවා.
6: 100%ක් පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් කරා රට ගෙන යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයට අවශ්‍ය මඟ පෙන්වීම සහ සහය ලබා දීමට සූදානම් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆයිල් වෝල්ඩමේකල් මහත්මිය හමු වුණා. එහිදී පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්තියෙන් රට සන්නද්ධ කිරීමට ඇති බාධාව ඩීසල් බලාගාර ප්‍රමුඛ කරගත් මාෆියාවක් බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ. කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට පවා අවස්ථාව ලබා දෙමින් සුනිත්‍ය බලශක්තිය කෙරෙහි ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද විපක්ෂ නායකවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිතවරියට පෙන්වා දුන්නා. පොලිස් නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් වර්තමානයේත් ඉදිරියටත් දැඩිව ක්‍රියා කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළා. පොලිස් නිලධාරීන් කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීමට නම් පොලිස් නිලධාරීන්ගේ විනයගරුක බව සහ ගෞරවාන්විත බව අත්‍යවශ්‍ය බවයි පොලිස්පතිවරයා අවධාරණය කළේ. ඒ බුත්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නිල දිවස විරුද්ධ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතය ලෙස එක්වෙමින් ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනානායක මහතා සහ මොණරාගල දිස්ත්‍රික්කයේ භාර නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙලෙස අදහස් පළ කළා.
0: මේ දින ප්‍රොමෝෂන් ගැටලුව අපි මේ අවුරුද්දේ අවසන් කරනවා. එතකොට අපි ලබන අවුරුද්දේ නම් අවුරුදු පතා යන ක්‍රමවේදය හදන. ඒ කියන්නේ මේ වගේ බැක්ලොග් එකක් නැති වෙන්නේ නැත්නම් මෙතර ගැප් එකක් නැති වෙන්න අපි ඉස්සරහදී කටයුතු කරනවා. අපි කොච්චර උපදේශ පන්ති තිබ්බත් ඔයගොල්ලෝ දන්නවා සමාජ මාධ්‍ය අර සමාජ මාධ්‍යයේ දාට වැඩිය තියුණුයි. සමහර විට හිස් චරිත සමාජ මාධ්‍යයෙන් පුම්බලා තියෙනවා. ඒවා අපිට අදාළ නැහැ. අපේ වැඩේ අපි කරගෙන යනවා. අපරාධ කරපු නිලධාරීන් කිසිම ආකාරයෙන් පොලිසිය තියාගන්න සුදුසු නැත්නම් ඔවුන් සුදුසු. ඒ නිසා පොලිසිය ඉදන් අපරාධ වලට උදව් දෙන අපරාධ කරන නිලධාරියෙකු ශ්‍රී ලංකා පොලිසිය එනනම් මත්ද්‍රව්‍ය ජාවාරමට ඉන්න සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධකම් තියෙන එම නිලධාරීන් සිටිය යුතු නැහැ. සහාය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කිසිම ආකාරයෙන් තනතුර අපිට අදාළ වෙන්නේ නැහැ.
6: හිමිකම ජාතික වැඩසටහන යටතේ රඹකැන්නොය මහවැලි කලාපයේ ගොවි ජනතාවගේ අයිතිය තහවුරු කිරීම පිටුවෙන් පදියතලාව ගොවි ජනතාව වෙත ඉඩම් හිමිකම් බලපත්‍ර 105ක් ලබා දී තිබෙනවා. මහවැලි කලාපවල ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් ඔවුන්ගේ ජීවනෝපාය, ආර්ථික ස්ථාවරත්වය සහ අනාගත සංවර්ධනයේ ශක්මත් කිරීම මහවැලි පුනරුද සතිය තුළ ක්‍රියාත්මක කිරීමටයි රජයේ පියවර ගෙන ඇත්තේ. එහි එක් අදියරක් ලෙස පදියතලාව ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත ඉඩම් හිමිකම් බලපත්‍ර පිරිනැමීම සිදු කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
21: මගේ අමාත්‍යත්වයෙන් අපි ඉල්ලනවා ඔබට දෙන ඉඩම අක්කර 5ද අක්කරේද 2ද අදාළ නැහැ. හැම බින්ගඟලක්ම වගා කරන්න. එයි ඔබ ආර්ථිකයට ගැටගහගන්න උන අපට. ග්‍රාමීය දුප්පත්කම තුරන් කරන්න නම් අපි ආණ්ඩුව විශ්වාස කරන එකම දේ ග්‍රාමීය පුරවැසියාගේ ආර්ථිකේ ශක්තිමත් කරන්න පුළුවන් කෘෂිකාර්මික ශේෂ්ත්‍රය නගා සිටුවනේ. අපේ ආණ්ඩුවේ තියෙන ව්‍යාපෘති තුනක්, ප්‍රමුඛ ව්‍යාපෘති තුනක්. 1. ක්ලීන් ශ්‍රී ලංකා ඩිජිටල් කරණය. 3. ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම. මෙන්න මේ ව්‍යාපෘති තුන ඉලක්කගත ජයග්‍රහණයකට ගෙන යන්න තමයි අපි අමාත්‍යංශ 22ම වැඩ කරමින් ඉන්නේ. අධ්‍යාපන අමාත්‍යංශය ලබන මේ වෙනකොට අපි ඩිජිටල් කරණයට ලක් කරන්න කටයුතු කරලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය අපි දැනටම සැලකිත ප්‍රමාණිකේ ඩිජිටල් කරණයට ලක් කරලා තියෙනවා. ගොවි අම්මා තාත්තා දැන් ඒ සඳහා ලියාපදිංචි කරමින් තියෙනවා. අපි අත්හරින්නේ ගොවින් බෑ කියන්නෙත් නෑ. අනිත් අයට කිසිවක් කියන්න බෑ. ගොවිනුත් මේ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඩිජිටල් කරණේ ඕන. හැබැයි ගෙනාවට පස්සේ
6: පාසල් පෝෂණ වැඩසටහන සඳහා රුපියල් මිලියන 33,600ක මුදලක් මේ වසරේදී රජයේ වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. එමෙරට ප්‍රථම පාසල් පෝෂණ සමුළුව අමතමින් පාසල් පෝෂණ වැඩසටහන රටේ සෞඛ්‍ය මෙන්ම දේශීය ආර්ථිකය නගා සිටුවන පුළුල් වැඩපිළිවෙලක් දක්වාගෙන යාම රජයේ අරමුණ බවද 2026 ජාතික පාසල් පෝෂණ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියා. සමුළුව පැවැත්වුණේ කොළඹදී. පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙනවා. 2026 වසර වඩ විට පාසල් 8,990ක් තුළ සිසුන් මිලියන 1.5ක් ආවරණය කරමිනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. ව්‍යාපෘතියේ ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම පරීක්ෂණ දත්ත පිළිබඳව විශ්ලේෂණය කිරීම මෙහි විශේෂත්වයක්.
11: And for many of those children, this meal could probably be the most.
22: අපේ රටේ හැම පළාතකම පාසල ඉගෙන ගන්න ගොඩක් දරුවන්ට මේක තමයි දවසට ලැබෙන විශ්වාසවන්තම සහ පෝෂදායීම කෑම වේල. රජයේ මේ වැඩසටහන පවත්වාගෙන යන්නේ හැම දරුවෙක්ටම දවස හොඳින් පටන් අරගෙන අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන්න ඉඩ ලබා දෙන්න ඕන නිසයි. මිනිස්සු දැඩි කැපවීම කරලා ජීවත් වෙන කාලයක බදු ගෙවන ජනතාවගේ මේ මුදල් වියදම් කරද්දී හැම රුපියලක් ගැනම අපි වග කියන්න ඕනේ. අපේ කෑම වේල අපේ කෘෂි කර්මාන්තයට, දිහිවරයන්ට වගේම සමුපකාර ක්‍රමයට ඍජුවම සම්බන්ධ කරන්න ඕනේ. දරුවන්ට ආහාර නාස්තිය ගැන, තිරසාර ආහාර පද්ධති ගැන උගන්වන්න වගේම කෘෂිකර්මාන්තයේ සහ පෝෂණයේ පැත්තෙන් අලුත් වෘත්තීය මාර්ග ගැන හිතන්නත් මේක ආරම්භයක් කරගත යුතුයි. ඒ නිසා සම්ප්‍රදායික රාම් වලින් පිටතට ඇවිත් අපේ වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන අලුත් ආකෘතියක් මේ වැඩසටහන් වෙනුවෙන් ගොඩනැගීමට මෙහි පැමිණ සිටින සියලුම පාර්ශවකරුවන්ගේ සහය ඉදිරියේදීත් අපට අවශ්‍ය වෙනවා.
6: ජීහත රටවල් බොරතෙල් සහ ඩීසල් බැරල් මිලියන 100ක් වෙළඳපළට මුදා හැරීමට තීරණය කර තිබෙනවා. ඒ මිල ගණන් ඉහළ යාමට හේතු වී ඇති සැපයුම් පීඩනය ලිහිල් කිරීමේ අරමුණෙන් එක්සත් ජනපදය ඇතුළු දියුණු ආර්ථිකයන්ගෙන් සමන්විත ජීහත කණ්ඩායම ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපය ඇතුළත සැලකිය යුතු ඩීසල් ප්‍රමාණයක් මුදා හැරීමද මෙම පියවරට ඇතුළත් වන බවයි. නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයට පෙර ඇමරිකා පාරිභෝගිකයින් සඳහා ඉන්ධන මිල පාලනය කර ගැනීම පිණිස ඩීසල් අපනයනය තහනම් කරන බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා තිබෙනවා. ඒ හේතුවෙන් අනෙක් රටවල ඉන්ධන මිල තවත් ඉහළ යාමට බලපෑමක් එල්ලවනු ඇති බවටයි වාර්තා වන්නේ. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ජපානය, ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශය G7 කණ්ඩායමට ඇතුළත්. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ සමාජික රටවල් අතර බලශක්තිය සහ බලශක්ති නිෂ්පාදනය සඳහා අපනයන සීමා පැනවීමෙන් වැළකී සිටීමට එකඟ වී ඇති බවයි. යුරෝප සංගමයේද මෙම රැස්වීම නියෝජනය කරනවා. ගෝලීය මිනුම් ලක්ෂය වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලේක මිල කෙටි කාලයකට ඩොලර් 100කට වඩා පහළ වැටුණා. නමුත් ඊයේ සවස වන විට එය නැවත වරක් ඩොලර් 102ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය ආක්‍රමණය කිරීමට පෙර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අලෙවි වූයේ ඩොලර් 73ක පමණ බිලකටයි. ආසියානු ක්‍රීඩාවලියේ පන්දුවාර 20 පිරිමි ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ පාකිස්තානයට එරෙහිව අද පැවති අවසන් තරගෙන් ලකුණු 19ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 20දී කඩුලු 6කට ලකුණු 211ක් රැස් කළා. ඊට පිළිතුරු වශයෙන් පාකිස්තානයට ලබාගත හැකි වූයේ පන්දුවාර 20දී කඩුලු 6කට ලකුණු 192ක් පමණයි. ඒ අනුව මෙම තරගාවලියේ රිදී පදක්කම පාකිස්තානය හිමිකරගත්තා. තුන්වෙනි ස්ථානය සඳහා බංග්ලාදේශය සමග පැවති තරගෙන් ලකුණු 63ක ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායමටයි ලෝකඩ පදක්කම හිමි වුණේ.
5: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
6: තරුණයින් ලක්ෂයකට අතදීමට ADB ඩොලර් මිලියන 100ක්. අපේ තරුණ්‍ය ජාත්‍යන්තරයට ගෙන යන IC මෙහෙයුමට ඉහළම ප්‍රතිචාර. දැනුමෙන් කුසලතාවෙන් තරුණ්‍ය ශක්තිමත් කරන ස්වාධීන රූපවාහිනියට අගමැතිගෙන් පැසසුම්. ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය විප්ලවීය වෙනස ඇමති නලින්ද හෙළි කරයි. අනාගත මල් කැකුළු වලින් පිරී ඉතිරි ගිය ITN ළමා සනකෙළිය. පොලිසියේ විනය ගැන පොලිස්පති දැඩි තීරණයක. G7 එකඟ වූ බොරතෙල් විසඳුම. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත්වනවා. ජලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.
5: ලකන්ද Radio ITN
3: සුබදවස
23: අලුත් වෙලා
3: පහසු වෙලා
23: ඇයි
3: වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
23: කැමති එකක් අපේ අතේ සුබදවස
3: දවස සුබයි සිහින දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
24: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

ටිකින් ටික එළිය වැටීගෙනයි. දැන් දැන් ගෙවල් දොරවල් පාරවල් කහකුල පැහැදිලිව පෙනේ. තුම්මං හන්දිය මෙතනින් පාරවල් තුන් අතකට විහිදී යයි. එක් පාරක් ආපහු ගෙදරට යන පාරය. ඒ පාර දිගේ ආපහු ගියොත් මේ වෙලාවට තාත්තා බුලත් කොටුවට සාත්තු කරමින් සිටිනවා බලන්නට පුළුවන්. තාත්තා ගොවිතැනෙන් ආදායමක් මෙන්ම සතුටක්ද ලබයි. සූබුල් බුලත්වැල් පහුරු අල්ලා කෝල් දිගේ ඉහළට ඇදෙන විට තාත්තා ඒ දෙස බලා සිටින්නේ අප්‍රමණ සතුටකිනි. කොටුවේ මිරිස්කස් බුලත් පන්දලම බදාගන්නට මෙන් ඉහළට නැගී මල්පල උපදවන විට මා චිත්‍රයක් ඇඳ නිම කිරීමෙන් ලැබෙන සතුටක් වැනි සතුටක් තාත්තාට ලැබෙයි. මාත් ගොවිතැනට බැස්සොත් ඒ සතුට මටද ලැබෙනවා ඇත. වෙදකමට මෙන්ම ගොවිකමටද අත්ගුණයක් වුමනාය. ඒ අත්ගුණය තාත්තාට මෙන්ම මටද ඇත. මා මේ කියවාගෙන ගියේ මහගම සේකරයන්ගේ තුම්මං හන්දිය නවකතාව. සේකරයන් තුම්මං හන්දිය ලියන්නේ නැත්නම් තුම්මං හන්දිය රචනා කරන්නේ 1967. ඇත්තටම සේකරට අවශ්‍ය වුණා තමන්ගේ හැඟීම් සමුදාය ප්‍රකාශ කරන්න. අද අපි හැඟුම් බරුසාවේ මේ හැඟීම ගැන කතා කරන වෙලාව. මේ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා සේකර මුලින්ම ගීත රචනා කරනවා, කවි ලියනවා. ඊට පස්සේ සේකර තමන්ගේ හැඟීම් ප්‍රකාශනය තව තවත් විමධ්‍යගත කරලා මේක වඩාත් සියුම් ලෙස මිනිසුන්ට දනවන්න, රසිකයාට දනවන්න ඔහු ලියන නවකතාවක්. ඒක තමයි තුම්මං හන්දිය. තුම්මං හන්දිය නවකතාව ලියලා සේකර කල්පනා කරනවා තමන්ගේ ප්‍රකාශනය ඇත්තටම රසිකයා වැළඳගත්තද, නැත්නම් මීටත් වඩා මේක බරපතල ලෙස කෙනෙකුට දනවන්න හැකි මාධ්‍යයක් නැද්ද? අන්න එතනදි තමයි ඔහු තුම්මං හන්දිය චිත්‍රපටය වෙනුවෙන් අත තියන්නේ. මේ ඔබ මුලින්ම අහපු පසුබිම් ගීතය මම ආයෙත් මතක් කරන්නේ මේ ගීතයේ චිත්‍රපටයේ අවස්ථා කිහිපයකදී මතුවෙන නිසා.

හැබැයි මේ ගීතේ හොඳින්ම අපිට දැනවන්නේ මේ චිත්‍රපටයේ අවසන් රූප නාම කිහිපය ඇතුළේ. මේ කතා පුවතේ ප්‍රධාන චරිතය පොත පටන් ගන්නෙම ඔපෙන්නේ තියෙන්නේ එහෙමයි, රණතුංග ආරච්චිගේ සිරිසේන. ඔව්, මේ අවසානයේ තීරණය කරනවා තමගේ ජීවිතය දිශානතියකට යොමු කරන්න. ඒ දිශානතිය මේ චිත්‍රපටයේ අවසාන රූපරාමුව ඇතුලේ හරි ලස්සනට පෙන්නුම් කරනවා. අදටත් මාගමසේකර ස්මාරකය තුම්බන්හන්දියේ බලාගෙන සිටිනවා. දැන් ඒක උද්‍යානයක් බවට පත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ අවසාන රූපරාමුව ඇතුලේ තමයි තමගේ දිශානතිය තීරණය කරන්නේ. ඇත්තටම අර මම මුලින් සඳහන් කළේ දිශානතියට එන එක පාරක්. තුම්බන්හන්දියෙන් පාරවල් තුනක් තුන් අතකට විහිදෙනවා. එක පාරක් අහපු ගෙදරට එම ගියොත් තාත්තත් එක ගොවිතැන් කරන්න පුළුවන්. අනිත් පාර දිගේ ගියොත් ගම් පහට. ඒ පාර ගියොත් ගම් පහ ලෝරන්ස් විද්‍යාලයට යවලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. තුන්වෙනි පාර ඇත්තරම ටිකක් දිග පාරක්. තුන්වෙනි පාර දිගේ කාර්මික විද්‍යාලයට යාමට බස්ට්‍රියක් එනතුරු මම මෙතනට වී බලා සිටියෙමි. ඒ පාර දිගේ යාමට මගේ සිත මට අණ කරයි. අම්මාමා නඩුකාරයෙකු වනතුරු බලා සිටි. චිත්‍ර ඉගෙනගෙන නඩුකාරයෙක් තියා තෝල් කේකුවත් වෙන්නට බැරිය. සමහර විට ළමන මාසයේදී මට ආධාර මුදලක් ලැබෙන්නට පුළුවන්. ඒත් ඉගෙනගෙන ඉවර වූ විට පත්වීමක් ලබාගත හැකිද යන්න ස්ථිරව කිව නොහැකිය. මාගමසේකරයන්ගේ බලාපොරොත්තුව මේ පොත ඇතුලේ හිර කරනවා. මේ පොතේ 1967 කතාවක් තියෙන්නේ. හැබැයි ඒ පොත ඇතුළෙත් පන්ති ભેදය හරි ලස්සනට විග්‍රහ කරනවා. පන්ති ඉගෙන ගන්නා ළමයින්ගෙන් වැඩි දෙනෙක් පෝසතුන්ය. ඒ අය චිත්‍ර ඉගෙන ගන්නේ රස්සාවක් ලබා ගැනීමේ අදහසින් නොවේ. ආධාර මුදලක් තියා රස්සාවක්වත් ඔවුන්ට උවමනා නැත. මට ඒ දෙකම නැතුව බැරිය. පත්වීමක් නොලැබුණොත් ඊට පස්සේ මම මොකද කරන්නේ? එක එකාගේ මගුල් මඩු හරහන්නයි තුම්බහදන්ටයි අරිනවා. එහෙමද? ලොකුමා මට උවමනා කළේ මා හොඳ සිත්තරෙකු කිරීමටය. ඔහුට කළ ගුණ සැලකිය හැකි එකම ක්‍රමය ඔහුට දැක්විය හැකි ලොකුම උපහාරයත් මා හොඳ සිත්තරෙකු වීම පමණය. පත්වීමක් නොලැබුණොත් මාමාට මෙන් වත්තක මුර වැඩට හෝ යාමට මටද බැරිකමක් නැත. සේකරයන් මේ කෘතියේ එන සිරිසේන හැටියට බස්ට්‍රියට නගිනවා. බස්ට්‍රිය මීදුම් කපාගෙන කොළඹ අතර දිවෙනවා. හන්දියෙන් ඔහු බස්ට්‍රියට නගිනවා. ඔහු පසුපසට වී බස්ට්‍රිය මුල්ලක තනියම වාඩි වෙනවා. හරියන්නට ඔහු වරදින්නට මාමා මිය ගිය බව ඔහුට අමතක වෙනවා. ඔහු ස්තූපයේ ලනු ඇඳ උඩ වාඩි වෙලා වත්ත පහළ බලාගෙන සිටින විට මාමා කන්ද නැගගෙන දැන්නිතයි දැන්නිතයි නොඑක් විට කල්පනා වෙන ස්වරූපයෙන් බලාගෙන සිටිනවා. මේ සියල්ල බස්ට්‍රිය ඇතුළේ වෙන කල්පනාවන්. සීකර කියන්නේ හොඳ පරිකල්පකයෙක්. සුභාසුඳුරු සිරි මෙලොවේ ඔබේ ඇසිනේ මාදුටුවේ කියලා සටහන් කරන්නේ අන්නේ මාමගෙන් උගත්තේ සමාජයට දනවන්න.

සේකරයන් තමන්ගේ ජීවිතය තුමන්හන්දේ හරි ලස්සනට විග්‍රහ කරනවා. සී රදාවානේ ආණ්ඩුව පිරිමි පාඨශාලාව. රදාවාන හන්දියේදී පාර තුනට බෙදී තුන් අතකට විහිදී යයි. එක් පාරක් කිරිඳි වෙලට, ඊළඟ පාර ගම්පහට, අනික් පාර කොළඹට. තුමන්හන්දියේ විශාල අන්දර ගහක් ඇත. බස් නවත්තන්නේ ඒ ගහ යටය. ඒකම අම්බලම කඩ තුන හතරක් සහ ඉස්කෝලය. ඉස්කෝලේ ඇරෙන්න කිට්ටු වන විට කාටවත් ඉවසිල්ලක් නැත. ඉස්කෝලේ මහත්තුරුන්ට අපටත් වඩා හදිස්සියක් වගේ. සීනුව දැන් ගහයි දැන් ගහයි කියා අපට සිටී. අපි රබර් පටි වලින් ගල්ලෑලි පොත් බැඳගෙන සූදානමින් සිටිමු. සීනිව ගැසූ වහාම සියල්ලෝ එකාමෙන් නැගිටිත්. යෝවද තම්පව රෝමණ ජේසු. මේ මෙනෙහි කරන්නේ ඇත්තරම එක සංස්කෘතියක් නෙමෙයිද? අපිත් මේ සංස්කෘතියේ කොටස්කාරයෝ නෙමෙයිද? මේ කතාව කියනකොට ඔබ මාගම සේකරයන්ගේ තුම්මං හන්දියත් එක්ක පුංචි කාලේ පාසලට යන්නේ නැද්ද? ඔය ආභාෂය අපේ ගීත කලාවට ඇවිල්ලා නැද්ද? මට තව චූටි වෙලාවක් සේකරයන්ගේ තුම්මං හන්දිය කියවන්න ඉඩ දෙන්න. මම මෙහෙම කියවන්නේ අද පරම්පරාවත් එක්ක බලපුවාම තුම්මං හන්දිය බලනවා තියා පොතක් පෙරලලවත් නැති සමාජ සංස්කෘතියක ආරම්භක පුරුක්කෙක් අපි ගනුදෙනු කරන නිසා. හැඟුම් වරුසාව එතනින් ටිකක් එපිටට පීනා යා යුතුයි. ඒ නිසායි ප්‍රේමසිරිත් එක්ක මේ උත්සාහය. සේකර, මේ කෘතියේ තමන්ගේ මේ තුම්මං හන්දියේ ලාබාල චරිතයට පණ දිනව. දැන් පාසල ඇරෙනවා. හදිස්සිය ගෙදරේමක් නැහැ. කෑමට බොහෝ දේවල් මගදිගට තිබේ. දන්, බිම්පොල්, කටුවන්නාසි අතට අවුවෙන මොනවා නමුත් කෑමට පුළුවන්. ගහේ පංචාංගේම කති. කොල්ල, මල්, ගෙඩි, පොතු, මුල් මේ නිසා බඩගින්නක් දුනදෙනි. ඇරත් බලා සිටීමට බොහෝ දේවල් පාරේ සිදුවේ. කාර් රෝදවල හුලං යයි. ගල් මෝල ඇවිත් පාර තලයි. ඔය කිරිඳිවැල පාර ගමන් කරනකොට මහා පරිමාණ පොල් අතු දකින්න තියෙන පාර දෙපැත්තම එහෙමයි. දැන් එක විශාලවත්තක් තමයි මට මතක හැටියට. දැන් ඔය ගංගන්ද බලව්ව පිළිබඳ හුඟක් දෙනෙක් කතා කරනවානේ. මේක මහා ගුප්ත තැනක් කියලා. හැබැයි ඒ මුළු වතු යායම ගත්තොත් එහෙම කිලෝමීටර් කිහිපයක් දිගට දිවෙනවා. කොයි හරි වෙතත් මම මේ පැලපී කතාවෙන් කියන්න ආවේ සේකර ඕක හරි ලස්සනට තුම්මං හන්දියට එකතු කරන් තියෙනවා. මිනිසුන් දෙතුන් දෙනෙක් කඩේ පසකින් නැති පොල් ගොඩ ලෙලිගසති. තවත් දෙතුන් දෙනෙක් බංකුවක ඉඳගෙන ලෙලිගැසූ පොල් පලපලා අව්වට වීසි කරති. මෙතනදී පොල් කෑල්ලක් අහුලාගෙන කෑමටත් පොල් අතුර ඉල්ලාගෙන බීමටත් තහනමක් නැත. සමහර දාට මේවායේ පැලපීද තිබේ.

පිට කන්දට පැමිණි පසු අප හැමදෑම වගේ කරන චාරිත්‍රයක් ඇත. එනම් කන්ද මුදුනේදී පාරමැද එකම තැනකට මූත්‍රා කිරීමේ මූත්‍ර ධාරාව අගින් මහත්ව තාර පාර දිගේ සෙමින් සෙමින් පල්ලම් බහි. අපි සරඹ කරන්නට මෙන් දෙපළ සැදී ඒ අනුව දෙපසින් ගමන් කරමු. බැරි වෙලාවත් මූත්‍රා පාර ඇදේට ගියොත් කෝටු කෑල්ලකින් ඒ නිසි මගට යොමු කරවීමට පුළුවන්. ඒක තමයි ළමාවිය. මෙහෙම ළමාවියක් අපිට තිබෙනවද? මග තොටදී මොනවා කෑවත් ගෙදර දකින විට මහා බඩගින්දරක් දැනේ. ගෙදර ආගමන්ම කුස්සියට යන මම අම්මා පිගානකට බත් බෙදෙන දිහා බලා සිටිමි. මොකද අද පරක්කුනේ අම්මා ආසයි. මේවා හරි සුන්දර කතාන්දර. මේ කතාන්දර කියෝපු මිනිස්සු හැටියට කුමාරදාස සපුත්‍රන්ත්‍රී කලාකරුවා මට හමු වෙච්ච වෙලාවක ඌ කියනවා, සේකර දැක්ක ගමම මම මගේ ගමේ දැක්කා. ඒ විදියට මම ජීවත් වුණා. ඒ නිසා මේ පරමාදර්ශී චරිතත් එක්ක අපේ ජීවිත කෙවිලා ගියා. ඒ ගෙවීම මොනතරම් සුන්දරද කියනවනම් මට හිතුණා මේ වගේ පද පෙළක් රචනා කරන්න. මේක සේකරටත් පොදුයි, මටත් පොදුයි. ඒ පොදු සාධකේ මම හිතනවා අපි හැමෝටම පොදුයි කියලා. ඒ නිසායි මම කියන්නේ සුනිල් ඉදිරිසිංහයන් ගායනා කරන මේ ගීතේ රසය මේ කිව්ව කතාවත් එක්ක එකට

මට මේ ඉස්සර මංගිය පාසල ඇරිලා ගීතය මේ විදිහට රස විඳිනකොට ඔබත් එක්කම ප්‍රේමසිරි ගමුදුවත්තත් සමග අපි අපේ පාසල් ලෝකයට ක්‍රමයෙන් ගමන් කරනවා. අපේ පුංචි කාලයට අපි ගමන් කරනවා. ඇත්තටම ඔය සේකරලා කරපු වැඩ අපි පුංචි කාලේ කරලා තියෙනවා නේද? දැන් සේකර කන්ද උරට ගිහිල්ලා ජයතිලක මහත්තයා මේ චූ කරපු ඉරේ දුර ප්‍රමාණය මයින්ඩ පල්ලෙහා ඉඳන් බලන් ඉන්නා වගේ සමහර වෙලාවට පොඩි කාලේ ඔය අකුරු ලියලා තියෙනවා. ඒ කතාව අපි පස්සකට තියමු. සුනිල් එදිරිසිංහ ගායනා කළ, කුමාරදාස් සපුතන්ත්‍රි රචනා කළ, එච්.එම්. ජයවර්ධන සංගීතවත් කළ මේ ගීතය අහගෙන ඉන්නකොට මට හිතුනේ එච්.එම්. මොනතරම් අපූර්ව රසයක් සියමලාණ්ඩුවේ ඉඳලා කොළඹට අරගෙන ඇවිල්ලා තියෙනවද කියලා. එච්.එම්. පස්සර මධ්‍ය මහාවිද්‍යාලය ඉගෙන ගන්න එනකොට කීල්ල ගහගෙන ආවේ පුංචි බටනලාවක්. ඒ බටනලාව තමයි අවසානයේ ඔහුගේ ජීවිතය වුණේ. මේ ගීතය ඇතුළෙත් අනේ ගැමි රිද්මය හරි අපූර්වට මතු කරලා තියෙනවා කියලා මට හිතෙන්නේ. ඒ නිසා එච්.එම්.ගේ ගමේ තිබුණු රිද්මයයි, සුනිල් එදිරිසිංහ කැලණිය උගත් රිද්මයයි, එතකොට සේකර රදාවානේ මතු කරපු රිද්මයයි, මේ සියල්ල අතරේ මොකක්දෝ සමානුපාතික බවක් තියෙනවා කියලා තමයි මගේ හැඟීම. මම ඔය කතාව අරගෙන යනවා තව ටිකක් දුරට. මේක උඩුදුම්බරෙන් හැරිලා ටිකක් ඈත නිම්නයක් බලා යන ගමනක්. මම මේ කියන්නේ මීමුරේ ගැන. මට පහුගිය දවසක මීමුරේ යන්න අවස්ථාව ලැබුණා. මම මීමුරේ ගියා අපේ සුන්සාන්ත සමාජයත් එක්ක. ගිහිල්ලා මේ එක්තරා සැඳෑවරුවක මම ඒ මීමුරේට ඇතුල් වෙන පුංචි දියපහරක් තියෙනවා. මේ පාලම ගාව හිටගෙන මේ සුන්දරත්වය බලාගෙන ඉන්නකොට පුංචි පැටවු ටිකක් එනවා ඈත වෙල්ලාය මැද්දෙන්. අර ගල් වලින් පැනගෙන පුංචි උසුළු විසුළු කරගෙන වටපිටාව බලාගෙන මේ සුන්දරත්වය විඳගෙන මං හිතන්නේ ඒගොල්ලන්ට මීටර 200ක් විතර දුර ප්‍රමාණය යන්න නැත්නම් මම ඉන්න තැනට එන්න පැය භාගයකට වැඩිය ගියා. ඒ තරම් අධ්‍යයනයක් තියෙන මගදිගට, ඒ තරම් විනෝදයක් තියෙනවා, ඒ තරම් පරිසරයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. මට එක සෙනා මතක් වුණේ රත්නශ්‍රී විජේසිංහව. රත්නශ්‍රී අයියා රචනා කරනවා මහා කවියෙක් විදිහට අවස්ථා කිහිපයකදී මේ පාසල් ජීවිතය ගැන. දෙමඩමල් විහාරයට මල් නෙලන්ට ගිය දැරිවියගේ ඛේදවාචකය එතුමා රචනා කරනවා සුදු නෙළුමකෝ සොරබොර වැවේ කියලා. එතකොට ඒ සිදුවීම ස්ථාන දෙක වුණාට ඔහු ඒක අපිට මොකක්ද භාවාත්මික හැඟීමකින් අපේ හිතවලට රිදෙන්න දනවනවා. ඒ වගේම රත්නශ්‍රී රචනා කරනවා ගලින් ගලට අඩි තිය තිය හෙමින් හෙමින් අකුරට යන පුංචි නංගියේ හෝඩි පොත්තේ මල් පිපිලා පාර දෙපැත්තේ කියලා ලස්සන ගීතයක්. මට හිතුනේ මේ ගීතය නිකුත් වෙලා මං හිතන්නේ දශක දෙකකට විතර කිට්ටු වෙන්න ආව. නමුත් මේ ගීතය අපි භාවිතයට ගන්නෑ. හේතුව කොළඹ ඉන්න, කොළඹ කතා කරන, මයික්‍රොෆෝන් ඉදිරිපිට කතා කරන හුඟ දෙනෙකුට මේ ගීතයත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ කියලා මට හිතෙන්නේ. හැබැයි ඔබ යම් කිසි දවසක මීමුරේ විතරක් නෙමෙයි මේ වගේ ගම්මාන ඕන තරම් තියෙනවා මේ රටේ. ගිහිල්ලා බලන්න වැව් කණ්ඩියක් දිගේ ඇවිදගෙන එන පාසල් ඇරලා එන දරුවෝ ටිකක්, එහෙම නැත්නම් වෙල් නියරක් දිගේ ඇවිදගෙන එන දරුවෝ ටිකක්, ඈත දුෂ්කර තමන්ගේ ජීවිතයත් එක්ක තමන්ගේ අධ්‍යාපනය සමග පොරබදින, ජීවත් වෙන්න විදිහක් නැතුව පොරබදින සමාජයක අධ්‍යාපනය ඉල්ලා හඬන දරුවන්ගේ ජීවිතත් එක්ක ඔබ මේක බද්ධ කරලා බලන්න. එහෙම වෙනකොට ඔබට හම්බේවි අර ගලින් ගලට අඩි තිය තිය හෙමින් හෙමින් නකුරට යන පුංචි නංගිලා. හෝඩි පොතේ මල් පිපිලා පාර දෙපැත්ත කියන්නේ එයාගේ ජීවිතය. මේ ජන සමාජයේ වටපිටාව පරිසරයත් එක්ක පුදුමාකාර බද්ධ වීමක්. සේකර කියන්නේ මේ ටිකමයි. ඒ නිසායි මම ආරාධනා කරන්නේ කරුණාරත්න දෙවුල්ගනේ ගායනා කරන මේ ගීතය විඳින්න ඔබ මේ අවස්ථාවක් කරගන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න යන අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හඳහඳ බලාගන්න.
3: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ.

0: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්.
4: ප්‍රති සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
6: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

මේ කතාව අපි රටේම පුංචි දූදරියන්ට එකතු කරමු. ඔබ අපි වහගෙන ඉන්නවා කියලා දන්නවා. ඇත්තටම උගතමනා ශිල්පයමයි මතුරැකෙනා කියලා කතාවක් තියෙනවානේ. ඔබට ඔය ගම්දොරෙන් එළියට ඇවිල්ලා ලෝකේ දකින්න පුළුවන් වෙන්නේ ඔබ ඉගෙන ගත්තොත් විතරයි. දැන් සේකර රත්නශ්‍රී විජේසිංහ අපි මේ කතා කරගෙන යන මේ දරු පරපුරත් එක්ක ගොඩනගෙන මේ කතාවට ඔහු අරගෙන ආව අපේ පුංචි පන්තිවල අපි නිතර අමාරුවෙන් මතක තියාගත්ත කවිපද කිහිපයක්. වේවැල් කෝටු නාරං සියඹලා අතු, කිතුල් පොල් ඉරටු වැල් කසඹිලියා අතු, මේම ඉපල් මගේ දෑතට නොපෑ යුතු, පමා නොවේ එමි අකුරට මෙයින් මතු. ඇත්තටම ඈත ගම්වල ජීවිත ගෙවෙන විදිහ උගහ ගුරුවරු හඳුනනවා. ඔය දුෂ්කර සේවා කියලා ගුරුවරුන්ට ලබා දෙන්නේ දරුවන් අවබෝධ කරගන්න. මොකද දයි වගේ ඈත ගම්වල දරුවොත් එක්ක අවුරුදු 5ක් 6ක් ජීවත් වෙන ගුරුවරයෙක් මේ ජීවිතය ගැන හොඳටම හඳුනනවා. ඒ හඳුනා ගැනීමේ ලස්සන සටහනුත් මම පහුගිය දවස්වල දැක්කා Facebook පිටුවල. මේ දැක්ම මයංගනේ සොරබර වැව මහවිද්‍යාලයේ සංගීත ආචාර්යවරයා ඔය පාසල සම්පූර්ණ විපර්යාසයකට ලක් කරලා තිබුණා. ඒක තමයි විය යුත්තේ. මම හිතන්නේ හැම කතාවක්ම ආරම්භයට වඩා අවසානය හරි සුන්දර වෙන්න ඕනේ. හරි. හැඟුම් වර්ෂාවේ අපි මේ කතා කරමින් සිටියේ මහගම සේකර තුම්මංහන්දියේ යොස්සේ ගොඩ නැගිච්ච අපේ ජීවිත පිළිබඳ. සේකර තුම්මංහන්දියේ තව ගීතයක් පිළිබඳ ලස්සන සටහනක් එකතු කරලා තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවා. මට ඒකට පිටුව කියවන්න ඉඩ දෙන්න. අම්මා මට පොප්ලින් ජංගිය අඳවා, කර තදින් පියවා, හර්නෙල් කටුවක් ගසයි, නලලෙන් පෙරෙන තරමට ඔළුවේ තෙල් ගා පීරයි, කන් දෙකට පියුරු දමා සරසයි, මේ වන විට උඩගෙදර උක්කුම් පැමිණේ, මම උක්කුණුත් සමග ඉස්කෝලේ යමි, අම්මෙ පෙම්බරා තොසකොට දෙන්න අවසරා, යන්න කඩිසරා අපහට සතර සැල කරා, ඉගෙන ගෙන සොඳා අප හැම ගෙදර එන සඳහා, ජෝච් මහරඳා ගුණ කඳ කරමු සී හොඳා. මාගමසේකරගේ තුම්මං අන්දිය මේ ටික මෙහෙමම තියෙනවා. එතකොට මං ඕක ඇහුවා සුනිල් සරත්නායක මහත්මයාගෙන් මේ ගීතය කොහොමද ඔබට ආවේ. දළු සුනිල් සරත්නායක මහත්මයා සඳහන් කරනවා අවුරුදු කාලෙට එක එක් කණ්ඩායම් මේ ගෙවල් වලින් ගෙවල් වලට ගිහිල්ලා මේ වගේ ගී ඒ කාලේ ගායනා කළා. අපි යටත් විජිත යුගයක පොඩි කාලේ ගත කළේ. ඉතින් හැම වෙලාවෙම ජෝර්ජ් රජ්ජුරුව ගැන සිහිපත් කරනවා. ඉතින් මෙවැනි ගීත ওই නාඩගම් සම්ප්‍රදායෙන් ඇවිල්ලා අවසානයේ මේ ගියක් ගයක් ගානේ අපි සතුට ප්‍රකාශ කිරීම පිණිස ගායනා කරන ගී බවට පත් වෙලා තිබුණා කියලා. එතනින් තමයි මම ඔක උකහා ගත්තේ කියලා ඌ සඳහන් කළේ. ඇත්තට මේක හරි රහතනක්. ඒ නිසායි සුනිලුන් මේ ගීතයේ ඔස්සේ එන දිගුව සේකරගේ තුම්මං අද 1967 ඉඳලා සුනිල් සරත් පෙරේරා හරහා අද දක්වා අපි අරන් ඉන්න උත්සාහ කළේ ඒක මතක හිටින දීතික සාක්ෂියක්.

සුනිල් සරත් පෙරේරා වියතානන් රචනා කළ මේ ගීතය දෙස අපි ටිකක් අහපුව හැරලා බලන්න ඕන කියලා මට හිතෙන්නේ. දැන් තුම්මං හන්දියේ ඔය ගීතේ අර අපි ඒ කාලේ අහලා තියෙන වචන ටික, අම්මේ පෙම්බරා තොසකර ගන්ට අවසරා ජෝජ් මහරජා ගුණගඳ කරමු සිහි හොඳා කියලා පටන් ගත්තට සුනිල් සරත් පෙරේරා මේ ගීතේ අරගෙන එනවා හරි ලස්සන තැනකට. ඇත්තටම පරිණත කලාකරුවෙක් සමාජ චින්තනය කෙරෙහි බොහොම ආනුභාවයන් දක්වන්න උත්සාහ කරනවා. ඇත්තටම මේක ඇතුළේ තියෙනෙත් එහෙම කතාවක්. ඔහු මේක යම් ආකාරයක උපහාසයෙන් දකිනවා. අර අපේ ඉන්නවනේ එක පරම්පරාවක් කළු සුද්ධ ඒ කාලෙත් හිටියා, ඊට පස්සෙත් ඉන්නවා, අදරත් ඉන්නවා, නේද? ඉස්සරහටත් ඉඳී. ඉතින් සායට මන රම් අද්දික හැට්ටය තු ලගසිනහව මතුකොට ටොප් හැට් ඇඳගෙන ඒරොප්පේ කල්පනාව කියලා සුනිල් සරත් ලියලා තියෙනවා. මෙහෙ හිටියට කල්පනාව එහෙ. හැබැයි දැන් මාස්ටර්ගේ ගායනාව හුස්ම පිඹී සර්පිනාව කොතෙන්ද දෙන්නේ? රාජ තේජසින් එල්ලි රජ්ජුරුවෝ පින්තූරෙක බලා හිඳිත් ගම්බිර ලෙස දෙකට නැමෙන පරපුර දෙස. ඒ කාලේ ඔය රජ්ජුරුවන්ගේ පින්තූරයට වුණත් අපේ ලාංකිකයෝ පුදුමාකාර ගෞරවයක් තිබිලා තියෙනවනේ. ඉතින් ඒ රාජ තේජස පිළිබඳ යම් ආකාරයක උපහාසයෙන් දැකීම තමයි සුන්සර පෙරේරා මේ ගීතය ඇතුළේ කරලා තියෙන්නේ. හීන දිනන ගැත්තන් හට උපහාසෙන් සරදම් කළ යලි උපදින්නේ කවදද හිමිදම්පල් අනගාරික කියලා කතාව සුන්සර පෙරේරා ඉවර කරනවා. දීන ජාතියක් ඇයි එහෙම වෙන්නේ? අපි 83 යුගයක් පසු කරනවා, ඊට පස්සේ නිදහසක් කියලා එකක් හම්බ වෙනවා, ඊට පස්සේ නන්දා මාලිනී ගායනා කරනවා කොඩිය සුද්දගේ කොඩි ගහපගේ කියලා වෙලා පවන ප්‍රසංගය ඇතුළේ මේ සියල්ල ඇතුළේ කතා කරන්නේ එකම තේමාව නේද කියලා මට වෙලාවකට හිතෙනවා. කොමුණත් සේකරගෙන් පටන් ගත්ත අම්මේ පෙම්බරා ගීතය සුනිල් සරත් පෙරේරා අලුත් අර්ථකථනයක් දීලා අවසන් කරලා තියෙනවා. ඒ නිසා සුනිල් ඉදිරිසිංහ සූරීන් ගායනා කරපු මේ ගීතය ඔබ ඇසිය යුතුයි කියලායි මම හිතන්නේ.

ජෝච් රජ්ජුරුව රජ වෙන්න උගාක ඉස්සර කතාන්දරයක් සිනමාවට අරගෙනනවා. මේක හැඟුම් වරුසාවේ කියන්න ඕන කියලා මට හිතුනේ. ඒ කාලෙකින් ඉතින් ජෝච් මහරජාණන් ගැන වගේ සටහනක් අපිට තියන්න සිද්ධ වෙන්නේ මේ වගේ වැඩසටහනක. ඒ නිසා මම ඔබ වරන් යනවා 1976. අපි බොහොම ආදරයෙන් නරඹපු ශ්‍රී ලංකාවෙත් ප්‍රදර්ශනය කළ ඉතාම වටින රූපරාමු පෙලක් රැගත් චිත්‍රපටයක් නරඹන්න. මේ චිත්‍රපටය නරඹපු උදවිය ජපානයට බොහෝ සෙයින් ආශා කරන්න පටන් ගන්නවා. ජපානයේ සංචාරය කරන්න පටන් ගන්නවා. එහෙම හිතනවා. එතකොට ඇත්තටම ලංකාවේ මලවුන්ගේ අවුරුදු දා මලගිය ඇත්තෝ සරච්චන්ද්‍ර මහත්තයාගේ පොත් කියපු උදවියත් මේ 7 Nights in Japan කියන චිත්‍රපටය බලන්න පෙළඹෙනවා. මේ චිත්‍රපටය ඇත්තටම බටහිර නිෂ්පාදනයක් වුණාට මේ චිත්‍රපටයේ තෝතැන්න වෙන්නේ ජපානය. මොකද්ද කතාව? දැන් ජපානයට යනවා ප්‍රථම වරට සංචාරය කරන්න ජෝච් කුමාරයා. ජෝච් කුමාරයා ගිහිල්ලා නැවෙන් බැහැලා ජපාන තානාපති පිළි අරගෙන ඔහු එනවා දින 7ක සංචාරයක්. පළවෙනි දවසේම රාත්‍රියේ ජෝච් කුමාරයා ඔන්න තමන් යන රාත්‍රියේ අවන්හලෙන් එළියට පැනලා තමන්ට හිතුමතේ සංචාරයක යෙදෙනවා. සංචාරකයේදලා ඔහු ගොඩ වෙනවා රාත්‍රී බස් රථයකට, සංචාරක බස් රථයකට. ඒතර සංචාරක බස් රථවල මග පෙන්වන්නේ නැතිනෝ. මේ බස් රථයේ මග පෙන්වන්නියක් සිටින්නේ. ඇගේ නම සුමි. දැන් මේ සුමි සමග ඔහු යම් හාදකමක් පවත්වන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ දැන් සුමුගේ බස් රථයට ගොඩ වුණාට ජෝච් කුමාරයාට ජපානයේ පාවිච්චි කරන්න සල්ලි තිබ්බේ නැහැ පර්ස් එකේ. ඉතින් ඒ මුදල් නැතිකම නිසාම එතන ඇතිවන ලිංගතුකම ටිකක් දුර යනවා. ඉතින් ජෝච් කුමාරයා දෙවෙනි දවසෙත් වෙනවා මේ සුමීව හම්බෙන්න. ඇවිල්ලා ඇගේ ගායනයන්, ඇගේ විස්තර කතනයන් මේ සේරම අහගෙන රස විඳින්. ඇත්තටම මේ සුමි කියන ගැහණු චරිතයට මේ ජෝච් කුමාරයා ආසක්ත වෙනවා. මේ ආසක්ත වීමේ ප්‍රතිඵලය වෙන්නේ මේ කුමාරයා සුමි සමග ඇගේ කුටියට ගමන් කරන එක. ඔවුන් දෙදෙනා එකතු වෙලා සංචාරය කරන්න පටන් ගන්නවා. හැබැයි කිසිවිටකත් මේ ගැහැණිය දැනගෙන හිටියේ නැහැ මේ ඇවිල්ලා ඉන්නේ එංගලන්තයේ ඔටුන්න හිමි කුමාරයා කියලා. හැබැයි ඒ අතරතුරේ ඔය චාරිකා සටහන් ලෑස්ති කරලා තියෙනවා ජපානයේ කර්මාන්ත ශාලා බලන්න යන්න මේ සේරම ඇන හිටිනවා. දැන් කුමාරයාට මොකද වුනේ? කුමාරයා කොහොමද හොයාගන්නේ? අපි ජපානයේම කැළඹෙනවා. ඒ කැළඹීම අතරතුරේ නැත්තම් ජෝච් කුමාරයා ඝාතනය කරන්නත් යම් කණ්ඩායමක් ජපානය ඇතුළෙම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙන්න මේ කටයුත්ත ඇතුළේ මේ සුමී කියන යෞවනියත් එක්ක ජෝච් කුමාරයා ගත කරන සුන්දරම දින 7ක් මේ චිත්‍රපටය අඩංගු වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ තේමාව ගොඩනගන්නේ මේ ගීතය ඇතුළේ. 7 Nights in Japan චිත්‍රපටය ඇතුළේ මේ ගීතය අවස්ථා කිහිපයකදී යොදා ගන්න. පළවෙනි දවසේ රාත්‍රියේ ජෝච් කුමාරයා බස් රථයට නගිනකොට මේ ගීතය ඇහෙනවා. ඊට පස්සේ අවස්ථා කිහිපයකදී මේ ගීතය අසමින් ටෝකියෝ නුවර සංචාරයේ යෙදෙනවා. අවසාන අවස්ථාවේ දැන් මේ ඉන්නේ කුමාරයා කියලා හඳුනාගත්තාම මේ යෞවනිය, මේ සුමි කියන යෞවනිය මේ කුමාරයා අතහැරලා පැනලා යනවා තියෙන බයටම. හැබැයි ජෝෂ් කුමාරයා ඒ තමන්ගේ මවුරට බලා යන්න, මේ සංචාරය නිම කරන මවුරට බලා යන්න සූදානම් වෙලා තමන්ගේ නිලරත පේලිය ගමන් කරනකොට ඔන්න මූණට මූණ හම්බෙනවා අර සංචාරක බස් රථයේ. ඒ සංචාරක බස් රථයේ ඉන්නවා අර සුමි කියන යෞවනිය. පුරුදු ගී හඬ වතුරුමින් ඇය ඒ බස් රථයේ ගමන් කරනවා. මේ දෙදෙනා එක මොහොතකට ට්‍රැෆික් එකේ එක තැනකදී ඇස් ගැටෙනවා. එතකොට ඉන්නේ අර තමන්ට ප්‍රේම කරපු යෞවනිය නෙමේ. එතකොට ඒ ආසනේ ඉඳගෙන ඉන්නේ ජෝච් කුමාරයා. මතු රජ වෙන බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි ජෝච් කුමාරයා. හැබැයි නිකම්ම නිකම් බස් රථයේ සේවිකාව ගීත ගායනා කරමින් නික්මෙනවා. මෙන්න මේ සංවේදී සටහන එහා මෙහා වීම මේ චිත්‍රපටය පුරාම දකින්න තිබෙනවා. ඒ නිසා මම හිතනවා හැඟුම් වරුසාව වගේ තැනක ලෝ ප්‍රකට, මම එහෙම කියන්නේ ලෝකේ හැමෝම මේ ගීතයට හරි ආදරේ, ලෝ ප්‍රකට 7 Nights in Japan චිත්‍රපටයේ තේමා ගීතය අපි රස විඳිය යුතුයි මේ වගේ තැනකදී.

719 ජපෑන් කතාන්දරය කියවාගෙන යනකොට මගේ මනසට වද දුන්නු තව කාරණාවක් තියෙනවා. ඒ කාරණාව මට මෙතන ස්පර්ශ වෙන්නේ ඇත්තටම සීතල හිම රටක් නිසා. ජපානයේ හිම මිදෙන පරිසරයන් ඇතුලේ ලස්සන ගීත සාහිත්‍යයට එකතු වෙලා තිබුණු අවස්ථා කිහිපයකදීම එකක් තමයි ඔබට මතකනම් රුවටරුවේ සකුරායුරේ කියන ගීතේ. ඒ හා සමානව මං හරි කැමති සීතල හිම රටේ මාඳුටු නිල් දෑසේ හිමිකාරී කියන ගීතයට. මට ගීත දෙකම මෙතන මතක් වුණා. අපේ උපාලි ධනවල විතාන රචනා කරපු රුවටරුවේ සකුරායුරේ කියන ගීතය පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. නමුත් සීතල හිම රටේ මාදුටු නිල් දැහසේ හිමිකාරී පිළිබඳ සටහන එකතු කරපු ආනන්ද පත්මසිරි අපිට නැති වෙලා දින කිහිපයයි. ඔහු පිළිබඳ සටහනක් හැගුම්බරුසාවට අවශ්‍යමයි.

ඇත්තටම අහිමි වෙච්ච චරිත කිහිපයක්ම තිබෙනවා. ඒ අය ගැන සටහනක් එකතු කරන්න අපි හැඟුම් වර්ෂාවෙන් අද කල්පනා කළා. ඒ අතරතුරේ අපේ මතකයට නැගෙන ප්‍රකට ගීපද රචකයෙක් වගේම හොඳ මිත්‍රයෙක්. ඇත්තටම මේ මම මේ කතා කරන්න සූදානම් වෙන්නේ ආනන්ද පත්මසිරි කලාකරුවා පිළිබඳ. ආනන්දය පිළිබඳ අතිශය හිතේශී කාරණා රසක් මම දැක්ක හුඟක් තැන්වල සටහන් වෙලා තිබුණා. ඔහු ඔය වේයන්ගොඩ කීනවල ඉඳලා දුම්රියට ගොඩ වෙන්නේ තනියම. තමන්ගේ තියෙන කළු පැහැති ගමන් මල්ලක්, ලස්සන කැප් එකක් තියෙනවා. මේ දෙක අනිවාර්ය අංග දෙකක් ඔහුගේ ජීවිතේ. මේවත් අරගෙන ඔහු එනවා තනියම කොළඹට ඇවිල්ලා ඒ තියෙන කලා කටයුතු වලට සහභාගි වෙලා තනිව සරමින් තනිව ආපහු තමන්ගේ නිවසට යන චරිතයක්. හැබැයි ඔය ආගිය කතාන්දර ඇතුලේ මම ආනන්ද පත්මසිරි විශේෂයෙන්ම සටහන් තබන්නේ එකක්. ඔහු මේ කලාකෙත පෝෂණය කළ සියලු දෙනා පාහේ ඉතාම ළඟින් ඇසුරු කළා. අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ගාමිණී ෆොන්සේකාගෙන් පටන් ගත්තාම විජේ කුමාරතුංග, ඒ වගේම එච්.ආර්. ජෝතිපාල, මේ ආදී වශයෙන් ඉතාම වටින පිරිස්පලයක් ඔහු වටා තිබුණා. ඔහුගේ ෆේස්බුක් පිටුවට ගොඩ වුණොත් මේ හැම ගෙනා සමගම ගත්ත ඡායාරූප අපිට හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇතම් කාරණා තිබුණා. දැන් කෙනෙක් නොදන්න රහසිගත තොරතුරු. දැන් මම මෙහෙම කියන්නේ, දැන් අපි එච්.ආර්. ජෝතිපාල පිළිබඳ අපි දන්න පොදු කාරණා වලට අමතරව නොදන්න බොහෝ කාරණා ඔහු සතුව සැඟ වෙලා තිබුණා. අපි ඔහු ආශ්‍රය කළේ ඒවා ඔහුගෙන් චුට්ටු චුට්ටු අරගන්න. විජය කුමාරතුංගයන් ගැන එහෙම කාරණා ඔහු සතුව තිබුණා. ඒ නිසා මේ ඔහුගේ වාක්කෝෂයේ ඔහුගේ ඇසූ පිරුතැන් වල තිබෙන වටිනාකම කියා නිම කරන්න බෑ. ආනන්ද පත්මසිරි සහෝදරයාගෙන් ගත්ත දේට වැඩිය නොගත්ත දේ වැඩි. ඒ කම්පනයත් එක්ක තමයි අපි තාමත් මේ වැඩසටහන් වල කතා කරන්නේ. ආනන්ද එළිව ගීත කොයිතරම් ලස්සනද. ජිප්සි සංගීත කණ්ඩායම සමග එකතු කළ ලෝයේ සමා ගීතය මේ අතර ප්‍රකටම ගීතයක්. ජිප්සිස් නායක සුනිල් පෙරේරාට අවශ්‍ය හැම විටකම මේ සංකල්ප ගොඩනගා ගන්න මිතුරන් හැටියට ළඟින් හිටපු දුවිය භාවිත කළා. ඒ අතරින් කෙනෙක් තමයි ආනන්ද පත්මසිරි. ආනන්ද අයියා මේ ගීතය ලියව ගන්න සුනිල් අයියා පාවිච්චි කරන්නේ ආනන්ද ගාව ඒ වචන ඒ විදිහට තිබෙන නිසා. දැන් ලෝවේ සමා ගීතේ විතරක් නෙමෙයි, අපි ගත්තොත් චන්ද්‍රලේඛා ගායනා කරන නිල්තරුණි තුහිනෙහි, ඒ වගේම මේරියන් සංගීත කණ්ඩායමේ වතුර, සාමේ සඳේ රැස් ධාරාවේ, එතකොට ජිප්සි සංගීත කණ්ඩායම පියල් පෙරලත් එක්ක ගායනා කරන යාළුවෝ අපි යාළුවෝ, එච්.ආර්. ජෝතිපාලට, මිල්ටන් මල්ලවාරච්චිට. දැන් මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත ලයිස්තුව ඇතුළේ තියෙනවා සීතල හිම රටේ ගීතය. මේවා ඇත්තටම ආනන්ද පත්මසිරි කලාකරුවාගේ සුන්දරම සටහන් වල පුංචි පුංචි කොටස්.

ආනන්ද පත්මසිරි කියන්නේ කාලයක් සිනමා හා සංගීත පුවත්පත් කලාවේ දැවැන්තම චරිතයක්. ඇත්තරම සත්සර පුවත්පත සහ සරසි පුවත්පත ඔහු ඉතාම ළඟින් ඉතාම ආදරයෙන් කටයුතු කරපු පුවත්පත් දෙකක්. මේ තුල ඔහු කලාකරුවන්ට බොහොම සමීප වුණා. කලාකරුවන්ගේ බොහෝ තොරතුරු මේවට එකතු කරනවා වගේම ඒ ඇසුර ආනන්ද අයියාට ලැබෙන්න එක හේතු සාධකයක් වුණෙත් මේ පුවත්පත් කලාව. ඒ ඔස්සේ ගොඩනැගිච්ච සටහන් ඕනෑතරම් තිබෙනවා. ඔහු මේ රටේ කලාවට වගේම කලාකේත අස්වද්දන්ට අතිශය දැවැන්ත මෙහෙවරක් කරපු චරිතයක්. හැබැයි ඊටාම නිහඬ මෙහෙවරක්. ඒවා කලේ සල්ලිවලට නෙමෙයි හිතවත්කම් වලට. ඒ හිතවත්කම් ඇතුලේ ඔහු ලියූ ගීත කොයිතරම්ද. දැන් ඔබට මතකනම් රංජන රාමනායක ගායනා කරන රන් සමනල ජෝඩුව වගේ. එතකොට රාජු බණ්ඩාර ගායනා කරන හද වේදනා රැයි. දැන් මම ඉස්සෙල්ලා සඳහන් කළා සීතල හිම රටේ ගීතය. ඒ වගේම සාමීරි රැස් ධාරාවේ දුම් වැටියේ ලෝකය බිහි වූ දවසේ ඉඳලා කොණ්ඩෙ මැදලා අපේ පුතා මාලනි බුලත්සිංහල ගායනා කරනවා, අතුල සමිතා ගායනා කරනවා, දහසක් මල් පිපිලා, මේ වගේ ගීත රාශියක් ඔහුගේ නමින් අපිට කතා කරන්න තියෙනවා. බැංකු පොතේ 750ක්වත් ඉතුරු නැති හැබැයි තමන්ගේ ජීවිතයේ කලාව වෙනුවෙන් දිය කළ හරින ලද පුවත්පත් කලාවේදී ගීපද රචකයෙක් වගේම හොඳ සාහිත්‍ය පිළිබඳ කියවීමක් ඇති ආදරණීය චරිතයක් විදිහට හිත හොඳ මනුස්සයෙක් විදිහට අපි දැක්ක ආනන්ද පත්මසිරි වෙනුවෙන් හැඟුම් වරුසාවේ මේ වගේ සටහනක් අපි එකතු කළ යුතුමයි. මට මතක් වෙනවා විජය කුමාරතුංග ඔහුගේ හරි අපූර්ව ගීතයක් ගායනා කළ අවස්ථාව. ඒ වචන ටික තිබුණේ මෙහෙම. දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ මාත් එක්ක මේ පාරෙන් ආයෙන්නේ නෑ. මින් පස්සේ මං විතරයි ඇහින්නේ නෑ. දැන් ඒ කෝච්චියෙන් නැගලා කොළඹ ඇවිල්ලා කොතනද කලාවුරුලක් තියෙන්නේ, කොතනද ගීතයක් පටිගත වෙන්නේ, කොතනද මූරත්තුරුලක් තියෙන්නේ, එතෙන්න සහභාගී වෙන ආනන්ද පත්මසිරි අපිට නැහැ. ඒ පාරෙන් ආයේ ඔහු

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: හට ආරජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික්ක ජෝතිරාත්‍රිය.
1: අධ්‍යක්ෂණය ධනංචේ සිරිවර්ධන තාපින් පෙන්න්නා.
2: සඳාගේ සීයාගේ හද්දවසේ දානට ගියාට පස්සේ තමයි මට තේරුණේ මං හොඳ ගුරුවරයෙක් නෙමෙයි කියලා.
3: මට නම් මගේ ජීවිතේ හම්බුණ හොඳම ගුරුවරයා සර් තමයි.
2: මම මේ කල්පනා කළේ ජීවිත ගැන ඔයාලට කියලා දෙන මං මල්ලක ඉගෙන ගන්න ඔයාලගේ ජීවිත ගැන හොයලා බලලා නැහැ. සඳමාලි
3: මම
4: ඇයි වාකන්සේද එන්රෝල් එක කරන්න?
3: මං කොහොම සර් එච්චර ලොකු දෙයක් කරන්නේ?
4: මේ තියෙන්නේ වාගේ රෝල් එක. වා මේක කියවල තීරණය කරනවාට මේක කරන්න පුළුවන්ද බැරිද?
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: හසන් සමීර අධ්‍යක්ෂණයක්
5: නාගි හුරතලේනේ. මෙයා මොකට දොරතල් කරන්නේ?
6: මේ යනවා යන්න.
7: ඔබ දැන් ආවේ මේ ළමයව අදත් කොහෙරි එක්කන් යන්නේ?
5: මෙයාව මං කොහෙ එක්කන් යන්නද?
7: මම මෙයාටත් කියලා තියෙන්නේ අනවශ්‍ය ගමන් යන්න ලෑස්ති වෙන්න කියලා.
0: මල් මයිකොයිගොන්
6: මට සුදුගෙන බයයි කසුන්. මට මේවා කියන්න වෙන කවුරුත් ඇත්තෙත් නෑ. මට මහා නරක දෙයක් දැනෙනවානේ.
8: ඒක මට සන්දේශ නෙවෙයි. ඔයා සුදු අල්ලගෙන.
6: අල්ලගෙන කියන්නේ? මං ඒ ළමයින්ගේ අක්කානේ කසුන්. මට බයයි මේ ළමයා කුණු ගොඩකට කරගහයි කියලා.
8: මූදාත් ගවුවත් තියාගෙන නාන්න ලෑස්ති වෙනවා කියන්නේ මේවට තමයි. මට වෙලාවට කේන්තිත් යනවා අප්පා.
6: ඒ මොකද?
8: වෙලා නැති දෙයක් හරි අල්ලගෙන ඔයාගේ පවුලයාගෙන හිතේ තින්නකො. මං තියන්නම්.
0: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
9: මල්ති

0: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.
0: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම.

0: ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: වාර්තාපිට වාර්තා කබුණ කෝටි යටේ NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: මේ කතාවේම තව දිගුවක් අපි අරගෙන යන්න ඕනේ. ඒ අරගෙන යෑමේදී අපේ මතකයට නැගෙන්නේ මේ කලාව විචිත්‍රවත් කරන්න තවත් පසකින් මහා පෝෂණයක් එකතු කරපු උල්පතක් පිළිබඳව. ඒ උල්පත තමයි ඩොනල්ඩ් කරුණාරත්න. ඇත්තටම ඩොනල්ඩ් කරුණාරත්න තමන්ගේ ශිල්පීය ඥානය එකතු කරන්නේ මහා පතාකයන්ට තමන්ගේ චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා අවශ්‍ය කරන කැමරා කෝණය සහ ඒ වාස්තවික බව වඩාත් උද්දීපනය කරන්න එකතු කරන සංකල්පයන් හැටියට. ඔබ ඉතිහාසයට ගියොත් ආස්කව නරඹලා තියෙනවා නම්, අපේක්ෂා නරඹලා තිබෙනවා නම්, සුමිත්‍රා පීරිස්ගේ ගංගාද්දර නරඹලා තිබෙනවා නම්, අහසින් පොළොවට නරඹලා තිබෙනවා නම්, බඹරු ඇවිත් නරඹලා තිබෙනවා නම්, පාර දිගේ නරඹලා තිබෙනවා නම්, පරිත්‍යාගයේ නරඹලා තිබෙනවා නම්, සිරිපාල හා රන්මැණිකා නරඹලා තිබෙනවා නම්, ඔබ මේ චිත්‍රපට රූපරාමු ඇතුලේ මොකක්ද ගලාගෙන යාමක් ඔබේ මනසට දැනිලා ඇති. ඇත්තටම මේ වම් මියුරේ සිනමාකරුවන්ගේ භූමිකාව කරේ තියාගත්ත කැමරාවක් බවට පත් කළේ ඩොනල්ඩ් කරුණාරත්න. ඩොනල්ඩ් කියන්නේ හැඟීමයි, භාවිතයයි, චින්තනයයි, දේශපාලනයයි, හැබෑවයි සියල්ල එකට එකතු කළ කැමරා අධ්‍යක්ෂවරේ. 1974 ආස්කව් චිත්‍රපටය ඔබට මතකද? ආස්කව් අපිට ඇහෙනවා මෙහෙම ගීතයක්.
1: අද අපි මොකද කරන්නේ? ඕකෙද හැමදාමත් තියෙන ප්‍රශ්නේ? අපි යමු දෙහා පැත්තේ කැලේට. අපෝ අපිට නම් බැහැ.

0: hát đua tay lăng văn
1: ආචාර්ය වසන්ත ඔබේසේකර එක්තරා අවස්ථාවකදී සටහනක් යොදනවා ඩොනල්ඩ් කරුණාරත්න පිළිබඳ. මේක සංවේදී අවස්ථාවක්. එක සීන් එකක් ඉවර වුණා. ඩොනා අඬනවා. ලෙන්ස් එක බිඳිලා. හේතුව මොකක්ද? ඒ ලෙන්ස් එක ඉල්ලගෙන ඇවිල්ලා තියෙන්නේ ලෙස්ටර්ගෙන්. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙන්. හැබැයි ලෙස්ටර් මොකුත් කිව්වේ නැහැ. ඔබේසේකරගේ මේ සටහන උපුටා දක්වමින් බොහෝ දේවල් ඔහු පිළිබඳ සටහන් වෙලා තිබුණා. ඩොනල්ඩ් කරුණාරත්න කියන්නේ සිනමා කැමරාවෙන් කවි ලියන්නත්, අවශ්‍ය තැන කැමරාවෙන් වෙඩි තියන්නත්, අවශ්‍ය නම් සටන් කරන්නත්, ඕනෑ නම් කැමරාවෙන් සිප ගන්නටත් හැකි ශූරයෙක් කියලා තමයි

මනුබන්ධු විද්‍යාපති සටහන් කළ තිබුණි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, තිස්සා ඔබේසේකර, අමරනාත් ජයතිලක, සුනිල් ආරියරත්න මේ හැම දෙනාගේම සිනමාවේ සක්විත් එක්බඳු කැමරා අධ්‍යක්ෂවරේ වූයේ නම් ඒ ඩොනල්ඩ් කරුණාරත්න. මේ කතාව තව ටිකක් ඉදිරියට අරගෙන යන්න මම මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවියන් ඩොනල්ඩ් කරුණාරත්න පිළිබඳ අහසින් පොළොවට චිත්‍රපටය පිළිබඳ දක්වපු සටහන එකතු කරනවා. ආසින් පොළවට සමස්ත චිත්‍රපටයේම රූපරිත්මය හසංකාර වූ නිවුණු එකක් කියලා තමයි උසඳහන් කරන්නේ. අසංකීර්ණ ගැමි පරිසරය, උඩරට රදළ පැවැත්ම ඊට යාවෙනවා. මේ ජීවත් වෙන චරිතය උගත් සහ නවීනත්වය දකින්න ඌවද නියඩහා තිර පැවැත්මක කොටස්කරුවද වෙති. මෙම රූපරිත්මය උකලී කැමරාකරුවෙක්ගේ ප්‍රධාන අභියෝගයයි. මෙම රූපරිත්මය පිළිබඳ හසල නිදසුන් උපුල් නුවන් විදහා යන ගීතයේ භාවිතයයි. ඊට ගැලපූ රූප පද්ධතියයි. තනි ගීතයක ආධිපත්‍ය තනි චිත්‍රපටයක් තුළ මෙතරම් බලගතු ලෙස පිහිට වූ අවස්ථාවක් සිංහල සිනමාව තුළ නිසකවම හමු වී නැත. ඔගස්ටස් විනයාගරත්නම්ගේ පද, නිවල් මෙන්ඩිස්ගේ සත්සර හා මිල්ටන් මල්ලවාරච්චිගේ හඬ සහිත මේ ගීය චිත්‍රපටය තුළ ආකාර 7-8කට හෝ යොදාගෙන තිබෙනවා. මේ ගණන් බැලීම නිවැරදි නොවීමටත් පුළුවන්. ඒ ගීතය ඒ තරම්ම ලේස් නොහොත් තල රාශියක භාවිතයට අරගෙන තියෙන්නේ ඇයි? පියානෝව ප්‍රමුඛ සංගීත තානය සපයා ඇති උපුල් නුවන් ගීතය සමස්ත චිත්‍රපටය තුළම රූපරිත්මය දායාද කර ඇත්තාසේය. රිත්මයයි කැමරාවේ ගැලපුම. මං හිතනවා ඔබ මේ මුල් පටිගත කිරීම ඇසිය යුතුයි කියලා. උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා.

0: 1978 විතර වෙනකොට ඩොනල් කරුණාරත්නගේ කැමරාවෙන් අපිට දක්න ලැබෙන හරි අපූරු චිත්‍රපටයක්. ඒ ධර්මසේන පතිරාජයන්ගේ බඹරු ඇවිත්. බඹරු ඇවිත් ළඟ නවතින්න මං හිතනවා මේක තමයි හොඳම වෙලාව.
1: මේ මිනිස්සු දාසනේ. බලන් දුකින් ඉන්න.
2: මල් දැක්කම බඹරු වෙනවා. මල් දැක්කම බඹරු වෙනවා රොංගන්ඩ.
3: මේ වෙන්නේ අතරමං වෙන්න ඕන එකෙක් නෙවෙයි මං. බොහොඳ සිතාදියට.
4: අපේ ඩොක්කෝලාට අපිට වල්ලන්න. නැද්ද?
2: ඒ වුණාට උඩ ඉන්නවා කෙනෙක් මේව බලාගන්න. මේව හරි අසාධාරණ.

0: මේ කිය අපි අගන්තකව බං. උන්ගේ අනසක පවති නිදහස් රාජ්‍යයක් මේක.
1: විජය කුමාරතුංග, ජෝ අමරසිරි කලන්සූරිය, මාල්නි ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ මේ ආදි සියලු දෙනා එකතු කරගෙන මේ චිත්‍රපටය ඇතුලේ අපිට හඳුනා ගන්න සලසනවා සමාජ ස්ථාවරයක්. සුදු සහ කළු සිනමාවක සුදු වර්ණයේ භාෂාවක් විදියට භාවිත කරගෙන සුදු කේන්ද්‍රීය වර්ණය ඇතුලේ කළු පෑය භාවිත කරමින් කැමරා ධාවනයේදී ගොඩනගන රාමු අපිට මතු කරලා පෙන්නනවා ශේෂ්ත්‍රයේ මහා ගැඹුරක්. ඒ ඩීප් ෆෝකසිං එක ඇත්තටම ජීවිතයේ ගැඹුර වගේම මෙවැනි චිත්‍රපටයක් ඇතුලේ ගැඹුර හොයන්නටත් අපිට උපයෝගී වෙනවා. ඇත්තටම ප්‍රේක්ෂකයෝ විදියට වාණිජ චිත්‍රපටයක් ඇතුලෙන් ඇතුළට ගමන් කරලා ඒ ජීවිත අවබෝධ කරගන්න උත්සාහ කරනවා. කැමරාව, කෝණය, වර්ණ භාවිතය, මේ සියල්ල කතා කරලා කියන ලස්සන රූපරාම් පෙළක් එකතු වෙන්නේ බඹරු ඇවිත් චිත්‍රපටය ඇතුලේ.

මේ සටහනේ අවසාන කෙරවල මම එකතු කරන්නේ ආදරණීය හෙක්ටර් විජේසිරි ප්‍රවීණ ගීපද රචකයාණන් වෙනුවෙන්. ලාංකේය කලාකෙදට කර තිබෙන සේවාවත් මෙවන් තැනක අපි සටහන් කළ යුතුමයි. ගුවන්විදුලි සරල ගීතය, චිත්‍රපට ගීතය, වේදිකා නාට්‍ය ගීතය, කැසට් ගීතය ඇතුළු ගීත දහස් ගණනක හිමිකරුවෙක් විදිහට හෙක්ටර් විජේසිරි හඳුනා ගන්නට පුළුවන්. හෙක්ටර් ලියූ ගී අතරේ ජනප්‍රිය ගීත අපි හොයාගෙන යනවනම් මගේ නම් ප්‍රධානම තැන දෙන්නේ ධනපාල උඩවත්ත ගායනා කළ මා ආදරණීය මගේ අම්මා වෙතටයි ගීතයට. ඔබට මතක නම් චන්ද්‍රලේඛා ගායනා කරපු කිරියම්මා උරු දනට වඩිනවා, ඩෙස්මන්ගේ විල්සන් මාස්ටර්, ඒ වගේම අපේ රොහන්ද සිල්වා ගායනා කරන ආශාමල් පීදේ ඇතුළු ගීත රැසක් ලංකාවේ කලාකෙතේ බොහෝ ශිල්පීන් වෙනුවෙන් ඔහු එකතු කර තිබෙනවා. එච්.ආර්. ජෝතිපාලයන්ගෙන් ධර්මදාස වල්පොලගෙන් පටන් ගත්තාම පුන්සිරි සොයිසා, මොයිදින් බෙක්, ගුණදාස කපුගේ මිල්ටන් මල්ලවාරච්චි, නන්දා මාලනි, TM ආදී වශයෙන් මේ ලයිස්තුව බොහොම දිගට දිවයන්නක්. එවන් ගීපද රචකයන් පිළිබඳ කිසි දැනක මම දන්නේ නැහැ සම්මුඛ සාකච්ඡා වැඩසටහන් එකතු වෙලා තිබෙනවද කියලා. නමුත් ගීත සාහිත්‍ය ඇතුළේ විශේෂයෙන්ම රණවිරු ගීතයට මහත් වූ සේවාවක් ඉටු කළ විශිෂ්ට ගීපද රචකයෙක් විදිහට හෙක්ටර් විජේසිරි අපිට හඳුන්වන්න පුළුවන්. චිත්‍රපට පසුබිම් ගීත රචනා කරමින් ඇත්තටම සිංහල සංගීතයේ ගීපද රචනාවන් වෙනුවෙන් ඔහු කරන ලද මෙහෙවරට කෘතවේදීත්වය පිරිනැමීම හැඟුම් වරුසාවේ යුතුකම. හුඟක් මිනිස්සු අපේ කලාකෙතට එනවා, ඇවිත් තමන්ගේ මෙහෙවර ඉටු කරලා ආපහු ගමන් කරනවා. හැබැයි තියලා යන දේවල් බොහොමයි. ඒ අතරේ තාමත් කිරියම්මාවරු දනට වඩිනවා. තාමත් අපි ධනපාල උඩවත්තගේ මාදරණීය මගේ අම්මා වෙතටයි කියන ලියුම කියවනවා. ඒ සියල්ල පිටුපස හෙක්ටර් විජේසිරි රැඳිලා ඉන්නවා. සටහනේ සමාප්තිය සටහන් කරන්න කලින් අපි ධනපාල උඩවත්තගේ මේ ගීතය ඔබට තිළිණ කරන්නේ හෙක්ටර්ගේ නමින්.

0: හැඟුම් වරුසාව පිදියුත්තන් පිදියුතුයි. ඒ සියල්ල අවසානය අපි අහපවූ අපිට පුළුවන් නම් හැම මොහොතකම සල්රේකා දිනට වැඩිය පුංචි රවුමක් අඳින්න පටන් ගත්ත තැනින් අවසන් කරන්න පුළුවන්. මාගම සේකරයන්ගේ තුම්මං අන්දිය පොත පෙරලමින් තමයි අද හැඟුම් වරුසාව පටන් ගත්තේ. ඒ පෙරලගෙන යනකොට අපිට හුඟාක් වැකි හම්බුණා. සේකරයන් සටහන් කරලා තිබුණා. සේකර කුඩා කල තමන්ට කොහොමද තමන්ගේ අම්මා සැලකුවේ? කොයි විදියටද අම්මා කෑම බීම ටික හදලා දුන්නේ? කොයි විදියටද තාත්තා තමන්ගේ ජීවිතේ බද්ධ වුණේ? තමන්ගේ මාමා කොහොමද තමන්ගේ ජීවිතයට බද්ධ වුණේ? මේ කලා කෙට සම්පූර්ණ කරන්න කොහොමද වටපිටාවෙන් සමාජයෙන් හුඟක් දේවල් ජීවිතයට එකතු වුණේ? මේවා හරි ලස්සනට තුම්මං අන්දියේ සටහන් කරලා තිබුණා. මගේ හිත රැඳුණු වඩාත්ම සුන්දරම තැනක් තමයි සේකරයන්ගේ තුම්මං අන්දියේ මෙන්න මේ ඡේද කොටස. මෙතන කුඩා කල අම්මා කොයි විදිහටද තමන්ට සැලකුවේ කියලා ඔහු සටහන් තබන තියෙනවා. අම්මා මට පොප්ලින් ජංගිය අඳවා කර තදින් පියවා හර්නෙල් කටුවක් ගසයි. නලලින් පෙරෙන තරමට ඔළුවේ තෙල් ගා ජැක් පීරයි. කන් දෙකට පියුරු දමා සරසයි. මේ වන විට උඩගෙදර උක්කුම් පැමිණෙයි. මම උක්කුණුත් සමග ඉස්කෝලේ යමි.
1: ඔය හර්නෙල් කටු කහන කතාව මතු කරනකොට මට මතක් වෙන්නේ හේමසිරි ගුණතුංග රචනා කරපු සිලින් මිලින් කූරු වලලු පාට හතේ මාලපබළු වයිවාරණ අරුමෝසම් වටේට එල්ලා රෝද දෙකේ මාලිගාව පොළට ඇවිල්ලා කියන ගීතය. මේ ගීතයේ ඊළඟ කොටසේ ඇත්තටම ගම්බද දරුවන්ගේ ජීවිතේ සටහන් වෙලා තියෙනවා. කතා කරන බෝනික්කු, පියාසලන සූටික්කු කාසිවලට මාරු වෙලා අතින් අතට යනවා. මල් ගෞමේ අග හිඟ තැන්න, මෙතන තමයි රහ තැන. මම මේ කියන ප්‍රස්තුති අඩංගු වෙලා තියෙන තැන. මල් ගෞමේ අග හිඟ තැන් දෙහි කටුවෙන් හංගාගෙන පුංචි ඇහි කඳුලැල්ලෙන් බැලුම් හෙලනවා. ඒ කතාවයි සේකරගේ හල්නෙල් කටු කතාවයි සමානයි කියලා මට හිතෙන්නේ. මේ හැඟුම් වරුසාව ප්‍රේමසිරි ගම්බුදවත්ත, මම සුරවීර.

0: සිත දිවන උතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0707 03 93.5 93.7 සර්ච් ලයිට් සමාජ කමිෂනය.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
7: Lakhanda Golden Voice.
8: Api soyanne nube handai.
6: Sama sanda badada saha sikurada dinakama pasuru ekisita hatura dakwa.
7: Lakhanda Golden Voice. Lakhanda Radio ITN.

0: FM 93.7 Lakana Radio ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: බෙලවරාත්‍රී 9:00 විනාඩි 1යි.
1: ධර්ම ශ්‍රවණ අභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කඳ සිත නිවන බුදු බණ ධර්මානුශාසනාව සමග එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත

බුදුබණ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩම වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ මන්ත්‍රණේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සැදැහැසිතින් ආරාධනා කර සිටිනවා. මේ සීල දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමදුර ධර්මදේශනය පවත්වන හැටියට අවසරයි.

ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි ඔබ අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් ලක්හඬ ගුවන් විදුලිය තුලින් මේ රාත්‍රියේ උතුම් බුද්ධ වචනය ඔබේ ජීවිතයට ගලපා ගන්න අදහසින් ඔබේ සවන්පත් යොමු කරගෙන ඉන්නවා ඇති. මෙය අහඹු ලෙස ඔබට ඇහෙනවා වෙන්නත් පුළුවන්. සමහර විට ඔබ ගමනක් බිමනක් ගිහින් එන ගමනේ ඔබට අහඹු ලෙස මේ දේශනාව කන වැටෙනවා වෙන්නත් පුළුවන්. ඊතා උවමනාවෙන් මේ දේශනාව සොයා බලා ශ්‍රවණය කරන අදහසින් විමර්ශන ශ්‍රීලී ශාවකෙක් විදියට ඔබ මේ දේශනාවට එකතු වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් නිදහස් චින්තනයකින් බුද්ධ වචනය ශ්‍රවණය කළොත් එයාට බොහෝ ප්‍රතිලාභ ධර්මයේ ඔස්සේ ගොඩනගා ගන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ අපට අනුදැන වදාලා. ඒ බුද්ධ වචනේ අපි දැඩි ලෙස මතකයේ තබා ගනිමින් ඊතා නිදහස් සිතකින් මේ ධර්මයේ පිළිබඳ විමර්ශනයකට අපි එකතු විය යුතුයි. එබඳු එකතු වීමක් තියෙන ශ්‍රාවකයෙකුට කෙටි කාලයක් තුලදී ධර්මයේ ප්‍රතිලාභය කරා එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. මේ මිනිස් සිත කියලා කියන්නේ මහා අරුම පුදුම දෙයක්. විටක ඊටාම ප්‍රචණ්ඩයි. විටක බොහොම සංසුන්. විටක අති ගැඹුරු අවදීන් වලට අපේ හිත විවෘත වෙනවා. ඇතැම් වෙලාවට උබතෝ කෝටික අර්බුදකාරී තත්වයන් සේ පෙනෙන ස්වභාවයන්ද හිත තුල මතුවෙනවා. ඒවාට පිළිතුරු නෑ කියලා හිතාගෙන බොහොම කනස්සල්ලෙන් සෝසුසුම් හෙලමින් ජීවිතේ ගෙවන අය ඉන්නවා. හැබැයි කාලයක් යනකොට ඒ ප්‍රශ්න කාලයත් සමග විසඳී යනවා. එතකොට අපට තේරෙනවා මේ විසඳාගත නොහැකි අර්බුදකාරී තත්වයන් ලෝකේ නිර්මාණය වී නැති බව. ඒවා පිහිටෙන් හදාගත් දේවල් බවත් කාලයත් එක්කම අර්බුද සමනය වන බවත් අපට තේරෙනවා. එනිසා මේ හිතේ ස්වභාවය ඉතාම හොඳින් අපි තේරුම් ගත යුතුයි. ඒ හිතේ ස්වභාවය තේරුම් ගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මූලික පණිවිඩයත් එක්ක අපට එකතු වෙන්න පුළුවන්කමක් නැහැ. සත්‍ය තුල පිහිටා ජීවිතයේ දිහා බලන එකයි ඉතාම වැදගත් වන්නේ. මොකද මේ හිත ගැන බුදුරජාණන් වහන්සේ තරම් අපට වදාළ ලෝකේ වෙනත් ශාස්ත්‍රවරයෙක් නැති තරම්. මේ සිත පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් කරපු ප්‍රබලම මුනිවරයන් වහන්සේ විදිහටයි බුදුරජාණන් වහන්සේ ලෝකයා සලකාගෙන සිටින්නේ. මේ හිතේ ස්වභාවය උන්වහන්සේ ඉතාම මැනවින් පැහැදිලි කළා. විටක ආඳෙක් වගේ ලිස්සල යන ස්වභාවයක් තියෙනවා. විටක මේ හිත කිඹුලෙක් වගේ හරිම කෑදර ස්වභාවයක් තියෙනවා. විටක මේ හිත හිවලෙක් වගේ කපටි ස්වභාවයක් තියෙනවා. විටක මේ හිත හස්තිරාජයෙක් වගේ ආඩම්බරකාරී ස්වභාවයක් තියෙනවා. අසරණ බලුපැටියෙක් වගේ හිටි ගමන් නිවට වෙච්ච ස්වභාවයකුත් තියෙනවා. ඒ තමයි මේ හිතේ හැඩය. නිශ්චිත හැඩයක් හිතේ මතුවේවි කියලා හිතන්න එපා කවදාවත්. මේ හිත හැම වෙලාවකම පෙරලෙන බව මතක තියාගෙන හිතත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත් අවස්ථාවක්. පුද්ගලයෙකුට ඉතාම වැදගත් වෙන්නේ සත්පුරුෂ භාවයයි. ඒ සත්පුරුෂ භාවය අපි තුල මතුවුනොත් අපට සත්පුරුෂයෙක් මුණ ගැහුනොත් එයාට පුළුවන් මේ හිතේ කතාව තේරුම් අරගෙන අවබෝධයේ පිණිස මූලික වැඩපිළිවෙලක් එකතු වෙන්න. ඒ බඳු අවබෝධයක් පිණිස මූලික වැඩපිළිවෙලක් එකතු වුණු ශ්‍රාවකයෙකුට තමයි තමාව සරණ කරගත්තා කියලා කියන්නේ. බුදුදහම නිතරම පුද්ගලයෙකුට යෝජනා කරන අතිශය වැදගත් යෝජනාවලියක් තමයි තමාව සරණ කරගන්න කියන පණිවිඩය. මොකක්ද මේ තමාව සරණ කරගන්න කියලා කියන්නේ? ලෝකේ තමාව සරණ කර ගැනීම පිළිබඳ මතු කරපු ප්‍රබලම ශාස්ත්‍රුන් වහන්සේ විදියට බුදුරජාණන් වහන්සේ අනුගමනයේ පිරිසක් හැටියට ඔබට ඔබව මුණ ගැහිලා තියනවාද කියලා ඔබේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න.
ඔබට ඔබව මුණගැස්සීම තමයි බුදුදහමින් කරන්නේ. ඒකම තමයි එක්තරා ආකෘතික ගතවීමකින් පැහැදිලි වෙන්නේ. අත්ත සරණා අනඤ්‍ය සරණා මහණෙනි, තමාව සරණ කරගෙන ඉන්න වෙන කෙනෙක් සරණ කරගන්න එපා කියලා. අත්ත දීප සූත්‍රය කියලා කන්ද වර්ගයේ සූත්‍රයක් තියෙනවා. අත්ත දීපා භික්කවේ විහෙරතං, අත්ත සරණං අනඤ්‍ය සරණං ධම්ම දීපං, ධම්ම සරණං අනඤ්‍ය සරණං යෝනියේව උපපරික්කි තබ්බා කියලා ඒ සූත්‍රයේ ආරම්භයේ පාඩයක් තියෙනවා. ඒක ඔබට ඊටාම හුරු වාක්‍යයක්. ඒකේ තියෙන්නේ පින්වත් මහණෙනි, තමාව පිහිට කරගන්න, තමාව පිලිසරණ කරගන්න, වෙන කෙනෙක් පිලිසරණ කරගන්න එපා. ඒත් එක්කම යම් දෙයක් ඔබට පිලිසරණ කරගන්න ඕන කියලා හිතෙනවා නම් ධර්මයේ පිලිසරණ කරගන්න, වෙන දෙයක් සරණ කරගන්න එපා. නුවණින් විමසා බලන්න. ඒ නුවණින් විමසා බලනකොට ඔබ තුල ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කිං ජාතිකං. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ලෝකයේ ශෝක වැළපීම්, දුක් දෝමනස් සෝසුසුම් හෙලීම්, හැඬීම් වැළපීම් ප්‍රභවය වෙන්නේ කුමක් නිසාද කියලා එතකොට ඔබට පේන්න පටන් ගනීවි. මේක තමයි ලෝකේ බරපතල අර්බුදය. වර්තමානයේ අර්බුදකාරී තත්වයන් ගැන විශාල අවධානයක් යොමු වෙලා තියෙන වෙලාවක් ලංකාව වගේ රටක. ලෝකේ බරපතලම අර්බුදය තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස, ශෝක වැළපීම්, දුක් දෝමනස් සුසුම් හෙලීම්. මෙන්න මේවා, මේ තත්වයන් හටගatti කුමක් මතද කියලා තමාව විමසන ශ්‍රාවකයෙකුට එයාට හොයා ගන්න පුළුවන්. කිං ජාතිකංච භික්කවේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා. පින්වත් මහණෙනි, ශෝක වැළපීම්, දුක් දෝමනස් සෝසුසුම් හෙලීම් කුමකින්ද හටගන්නේ, කුමකින්ද ප්‍රභවය වෙන්නේ කියලා ඔබට ඔබව මුණගැහෙනකොට තේරේවි. ඉද භික්කවේ අසුතවා පුතුක් ජනාරියාණං අදස්සාවි අරිය ධම්මස් අකෝවිදෝ අරිය ධම්මෝ අවිනීතෝ. සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස් අකෝවිදෝ සප්පුරිස ධම්මෝ අවිනීතෝ. යම් වෙලාවක පින්වත් මහණෙනි, පුද්ගලයා තුළ අසෘතවත් පෘතග්ජන භාවය නම් මතුවෙලා තියෙන්නේ. ඒ අසෘතවත් පෘතග්ජන භාවයේ මතුවෙච්ච තැනක හැම වෙලාවකම යා ආර්ය ධර්මයක් ගැන සාකච්ඡාවක් නැහැ. ආර්ය ධර්මයක් පිළිබඳ යාට අවදිකමක් නැහැ. ආර්ය ධර්මයේ පිළිබඳ විමර්ශනයක් නැහැ. මොකද ඒ ආර්ය ධර්මයේ මොකද්ද කියලා යා දන්නේ නැහැ. අසෘතවත් පෘතග්ජන භාවයයි තියෙන්නේ. යා ධර්මයක් අහලා තමන්ව නිවා ගැනීම පිණිස යාට ධර්මයක් මුණ ගැහිලා නැහැ. එහෙම පුද්ගලයා හැම දෙයක්ම හැම වෙලාවකම කල්පනා කරන රූපං අත්තතෝ සමනුපස්සති, රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං. හැම වෙලාවකම එයා කල්පනා කරනවා. කුමක්ද එයා කල්පනා කරන්නේ? පින්වත්නි, බුදුරජාන් වහන්සේ මතක් කරනවා එබඳු අසෘතවත් පෘතග්ජන භාවයක් තියෙනවා නම් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපය, රූපං අත්තතෝ සමනුපස්සති, මේ රූපය ආත්මයක් වශයෙන් මුලාවෙන් දකිනවා. මොකද්ද පින්වත් මේ ආත්මයක් වශයෙන් දකිනවා කියලා ධර්මී පැහැදිලි කරන්නේ. තමන්ගේ වසඟේ පැවැත්විය හැකි දෙයක් වශයෙන් මුලාවෙන් දකිනවා. අන්න ඒකයි ආත්මසාරය කියලා කියන්නේ. රූපවන්තං වාත්තානං, එක්කෝ යා මුලාවෙන් දකිනවා ආත්මය රූපයෙන් හැදිලා තියෙනවා කියලා. එහෙමත් නැත්නම් යා මුලාවෙන් දකිනවා ආත්මය තුල තමයි රූපේ තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් යා මුලාවෙන් දකිනවා ආත්මය තියෙන්නේ රූපේ තුල කියලා. හැබැයි එහෙම දැක්කට තස්සතං රූපං විපරිණාමති අඤ්ඤතා හෝති. බුදුරජාණන් වහන්සේ මතක් කරන එහෙම දැක්කට නමුත් ඒ රූපය හැම වෙලාවකම විපරිණාමයටපත් වෙනවා. වෙනස් ස්වභාවයකටපත් වෙනවා. එතකොට යාගේ රූපේ විපරිණාමයටපත් වෙලා වෙනස් ස්වභාවයකට යෑම නිසාම ශෝක වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙලීම් උපදිනවා. බලන්න කොච්චර ලස්සන පැහැදිලි කිරීමක්ද. සාමාන්‍ය පුද්ගලයෙක් තුල කොහොමද ඒ පුද්ගලයා තුල දුක් දොම්නස් ඇති වෙන්නේ කියලා තමාව පිහිට කරගත්ත කෙනෙක් නිතර විමසලා බලන්න ඕන කියලා. ඔන්න ඕකට තමයි අත්ත සරණා, තමාව සරණ කරගන්නවා. තමන්ගේ කතා

අදාළ ඉතාම රමණීය අසිරිමත් වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා. ඒක කරන්න බැරි වැඩපිළිවෙලක් නෙමෙයි. ඒක හැම කෙනෙකුටම කරන්න පුළුවන් විදිහේ தත්ත්වයක්. ඒ தත්ත්වයට ක්‍රමානුකූලව සැලසුම් සහගතව ඉදිරිපත් වීමයි වැදගත් වන්නේ. ක්‍රමානුකූලව සැලසුම් සහගතව ඉදිරිපත් වීම කියන එක ප්‍රායෝගිකව අපේ ජීවිතයට ඉතා වැදගත් අවස්ථාවක්. ඔකට බුදුරජාන් වහන්සේ ලස්සන දේශනාවකදී පැහැදිලි කළා. සාමාන්‍යයෙන් කුඹුරක් වැඩ කරන්න පටන් ගන්න මිනිහෙක් කාරණා තුනක් පිළිබඳව මූලික වශයෙන් පූර්වක් කෘත්‍යයක් හැටියට කරන්න ඕන. තීනිමානි භික්කවේ කස්ස කස්ස ගහපතිස්ස පුබ්බේ කරණීයාති. එහෙමයි ධර්මයේ තියෙන්නේ. පින්වත් මහණෙනි, ගොවියෙක් පළවෙනියෙන් කරන්න ඕන කෘත්‍ය තුනක් තියෙනවා. තීනිමානි භික්කවේ, ඒ කියන්නේ ගොවියෙක් ඉතා හොඳ අස්වැන්නක් ගන්න එකනේ ගොවියෙක්ගේ ප්‍රධාන අරමුණ. හොඳ අස්වැන්නක් ගන්න අදහස ගොවියෙකුට තියෙනවා නම් ඒ ගොවියා විසින් මූලික කාරණා තුනක් පූර්වෙන් කරන්න අවශ්‍යයි. කතමානි තීනි, මොනවද? ඉද භික්කවේ කස්සකෝ ගහපති පටික්කච්චේව කෙත්තං සුකට්ටං කරෝති. එයා මූලික වශයෙන් කාරණා තුනක් ගැන හිතන්න ඕනේ. තමයි ගොවියෙක් පළවෙනියෙන්ම මනාව කුඹුර හා ගන්න ඕන. ඒ වගේම මනාකොට සම කරගන්නත් ඕන. දැන් හාලා සම කරගන්නවා කියලා කියන්නේ මුලින්ම කුඹුර හාලා ඊට පස්සේ ගම්මල කියන එකට පෝරු ගන්නවා කියලා. වගාවට හරියන විදිහට මනාව සම කරගන. ඕක තමයි ගොවියෙක් ඉතා ඉහළ අස්වැන්නකට යනවා නම් ඒ ගොවියා පළවෙනියෙන් කරන්න ඕන දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ උන්වහන්සේ පැහැදිලි කරනවා දෙවැනි කාරණය තමයි ගොවියෙක්ගේ සමව හදාගත්ත කුඹුර තුල බීජ වැපිරීමේ කෘත්‍යය කරන්න ඕන. බීජ වපුරන්න ඕන. එතකොට ඒක තමයි දෙවැනි කාරණය. නැත්නම් එයාට අස්වැන්නක් ගන්න බෑ. බීජ වැපිරීම කියන එක ඉතාම වැදගත් සාධකයක්. මොකද මේ බීජවල සස්ත්‍රීක භාවයට තවත් හේතු ගොඩක් තියෙනවා. ඒවත් එක තමයි තා ඉහළ අස්වැන්නකට යන්න පුළුවන් වෙන්නේ. බීජ වැපුරුවත් වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බීජ වපුරලා ඉවර වෙලා කාලේන බීජානි පතිට්ඨා පෙත්වා සමයේන උදකං අබිනේතිපි අපනේතිපි. ඒ කියන්නේ බීජ වපුරලා අවශ්‍ය කාලෙට වතුර බඳින්න ඕන, අවශ්‍ය කාලෙට වතුර හරින්න ඕන. උදකං අබිනේතිපි අපනේතිපි. බීජ වපුරලා ඉවර වෙලා ප්‍රමාණයට වතුර බඳින්නත් ඕන. ඒ වගේම ප්‍රමාණයට වඩා වතුර තියෙන්න ගියොත් බීජ කුණු වෙන්න පුළුවන්. බීජවල ජීවමය ගුණේ නැති වෙලා යන්න පුළුවන්. බීජ මැරෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාණයට වතුර බඳින්නත් ඕන, ප්‍රමාණයට වතුර අරින්නත් ඕන. මෙන්න මේ කාරණා තුන ගොවියෙක් මූලික වශයෙන් කරන්න දක්ෂ වුණොත් ඒ ගොවියට ඊටාම ඉහළ අස්වැන්නකට යන්න පුළුවන්. ඊටාම හොඳ අස්වැන්නකට ගොවියෙකුට එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා තුන ගැන කුඹුරු වැඩ කරන ගොවියෙක් තමන්ගේ පූර්ණ අවධානය යොමු කරගත්තොත් එයා බලාපොරොත්තු වෙන අස්වැන්න එයාට ලබා ගන්න පුළුවන්. ඒව මේව කෝ භික්කවේ තීනිමානි භික්කුස්ස පුබ්බේ කරණීයානි. අන්න ඒ වගේ පින්වත් මහණෙනි, අන්න එහෙමයි දේශනාවේ තියෙන්නේ. ඒ වගේ පින්වත් මහණෙනි, ගොවියෙක් හරියට කාරණා තුනක් ගැන අවධානය යොමු කරගන්නවා වගේ භික්ෂුවක් හරි ධර්මයේ ප්‍රතිඵල ගන්න කැමති කෙනෙක්, ධර්මයේ ප්‍රතිඵලයේ කරා යන්න කැමති කෙනෙක් කාරණා තුනක් පිළිබඳ අවදිකමක් සංවේදීකමක් හදා ගන්න ඕන. අමාමහ නිවන නම් වූ අස්වැන්න කරා යනවා නම් කාරණා තුනක් ගැන. මොනවද ඒ කාරණා තුන? ඒව මේව කෝ භික්කවේ තීනිමානි භික්කුස්ස පුබ්බේ කරණීයානි. පූර්වයෙන් කළ යුතු කෘත්‍ය තුනක් තියෙනවා. ඒ කෘත්‍ය තුනේ ප්‍රතිලාභය හැටියට තමයි අමාමහ නිවනට පුද්ගලයාට සංයෝග වෙන්න එකතු වෙන්න පුළුවන් වෙන්නේ. මොනවද පින්වත්නි ඒ කාරණා තුන? බුදුරජාණන් වහන්සේ මතක් කරන පළවෙනි එක තමයි අදිශීල සික්ඛා සමාදානේන. තිබ්බෝනෝ ඡන්தோ භවිස්සති අදිශීල සික්ඛා සමාදානේන. ඒව මේව කෝ භික්කවේ තීනිමානි භික්කවේ පුබ්බේ කරණීයාති. අදිශීල සික්ඛා සමාදානං, ඒක තමයි පළවෙනි එක. අදිශීල ශික්ෂා සමාදානයට එකතු වෙන්න ඕනේ. ඒක තමයි අපේ මූලික පියවර. ඔය අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි, අනුමාත්‍ර වරදෙහි බය දකින්න ඕන, සීලයකට එකතු වෙන්න ඕන,
එවගේම පරිහරණය කරන දේවල් ඉතාම සංසුන්ව කෙලෙස් වැපිරෙන්නේ නැති විදියට පරිහරණය කරන්න ඕන කිය කිය

0: බුදුදහම සීලයට අයිති මූලික දේවල් කියනවා. ඒ වගේම ආහාරයේ පමණ දැනගෙන වළඳන්න ඕන. සිව්පස පරිහරණය කරද්දී බොහොම ප්‍රවේශමින් සති සම්පජඤ්ඤයෙන් පරිහරණය කරන්න ඕන ආදී කාරණාවලින් අපට සීලය ගැන තමයි කියලා දෙන්නේ. මොකද මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා අදිසීල ශික්ෂා සමාදහානයත් එක්කයි එකතු විය යුත්තේ. ඒකට තමයි එයා එකතු වෙන්න ඕන. ඒ අදිසීල ශික්ෂා සමාදානය කියන එක චරණ ධර්මවල විමුක්තිගාමී ශ්‍රාවකෙක් විද්‍යාව උපදවා ගන්නවා නම් ඒකට අදාළ හැසිරීමක් තියෙනවා. අපි ඒකට කියනවා විද්‍යා චරණ කියලා. විද්‍යාව උපදවා ගැනීම පිණිස චරණයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ චරණයක් විදියට එකතු වුණු කාරණා 15ක් තියෙනවා. අපි ඒකට කියනවා 15 චරණ ධර්ම කියලා. ඒ 15 චරණ ධර්මවල මූලික කාරණා පෙළ එකතු වෙන්නේ සීලය සම්බන්ධ පණිවිඩයටයි. මොකක්ද සීලය සම්බන්ධ පණිවිඩයට එකතු වෙන කාරණා? ඒකේ පළවෙනියෙන්ම කියන්නේ උන්වහන්සේ වදාළ ආකාරයට මූලික වශයෙන් පුද්ගලයා තුළ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර විය යුතුයි. භික්ෂුවක් නම් එක ගිහියෙකුට අදාළ නැහැ. දෙවණියට කියනවා ඉන්ද්‍රිය සංවරය තුළ සංවර වෙන්න ඕන. ඒත් සමගම පමණ දෙන ආහාරයේ වැළඳීම වගේ දේවල්, ජාගරියානු යෝගේ නිදි වරාගෙන ධර්මීය පුහුණු කිරීම වගේ දේවල් මේවට මේ සීලේ විශාල උපකාරයක්, සීලේ අනුග්‍රහයක් තියෙන බව අපට පැහැදිලිව පේන්න තියෙනවා. එතකොට මූලික වශයෙන් අමා නිවන නම් වූ අසන්න කරා එකතු වෙන කෙනෙක් අදිසීල ශික්ෂා සමාදානයත් එක්ක එකතු වෙන්න ඕන. අපි සුපුරුදු විදියට අදත් ඔබට කියන්නේ අදිසීල ශික්ෂා සමාදානය කියන්නේ පන්සිල් වලට ලඟු කරන්න බැරි තත්ත්වයක්. අදිසීල ශික්ෂා සමාදානය තුළ මහ ප්‍රබල ඉන්ද්‍රිය සංවරයක් තමයි ගොඩනැගෙන්නේ. මොකද මේ කෙලෙස් ධර්මයන් අප තුළ ගොඩනැගෙන ආකාරය බුදුරජාණන් වහන්සේ ඉතාම මැනවින් අපට දේශනා කොට වදාලා. එතකොට කෙලෙස් ධර්මයන් අපි තුල වැපිරෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ඉන්ද්‍රිය ලෝකය පදනම් කරගෙනයි. ඒ කියන්නේ ඉන්ද්‍රිය ලෝකයේ පදනම් කරගෙන තමයි කෙලෙස් ධර්මයන් වැඩෙන්නේ. එතකොට මේ කෙලෙස් ධර්මයන් මත තවදුරටත් අනුසය තත්වයටම උපකාරයක් ලැබෙනවා. එතකොට අනුසය තත්වයට අපිට තවදුරටත් උපකාරයක් ලැබෙනකොට ඒකේ මෝරාගෙන යන අවදීන් තවත් දෙකක් එකතු වෙනවා. අනුසය කියන තත්වයේ මූලික කෙලෙස්වල නැගී සිටීමේ අවස්ථාව පරිඋට්ටාන අවස්ථාව කියලා අපි කියනවා. ඒ පරිඋට්ටාන අවස්ථාවේ කෙලෙස් ක්‍රියාත්මක වීමේ ප්‍රායෝගික තලයට එන අවස්ථාවට කියනවා වීතික්කම අවස්ථාව කියලා. එහෙමනම් අපට තේරෙනවා හිතේ පවතින කෙලෙස්වල හැඩතල තුනක් පවතිනවා කියලා. ඒ කියන්නේ Tamange හිත තුල පවතින ක්ලේශයන් මොනවද? ක්ලේශයන් රාග, ద్వේස, මෝහ. මෙන්න මේ ස්වභාවයෙන් නික්මීම තමයි අරහත්ත්වය කියලා කියන්නේ. රාග, ద్వේස, මෝහයන් සිත තුල නිදා සිටිනවා. හරියට අලු යට ගින්දර තියනවා වගේ. ඒතර මෙන්න මේක තමයි අරුබුදය. මෙන්න මේ අනුසය මට්ටම අපේ හිත තුල පවතින්නේ නැත්තම් එයා නැවත උපතක් කරා එකතු නොවි පිරිණිවන් පානවා. එහෙමනම් බලන්න හිත ගැන මොනතරම් ගැඹුරු විමර්ශනයකට බුදුදහම පුද්ගලයාව එකතු කරනවද? එහෙනම් අනුසය මට්ටමින් ක්ලේශ ධර්මයන් පවතිනවා කියලා කියන්නේ මොකක්ද? හිත තුල නිදා සිටින අවස්ථාවක්, හරියට අලු උඩින් තියෙනකොට ප්‍රබල ගින්දර යට තියෙනකොට ඒක හොයන්න බෑ. හරියට මඩ තියෙනවා, මඩ උඩින් වතුර තියෙනවා, නොකැළඹී තියෙන නිසා වතුර ඊටාම පාරිශුද්ධ ස්වභාවයෙන් පවතිනවා. ඒතර වතුර පාරිශුද්ධ ස්වභාවයෙන් පවතින්නේ ඇතුලේ මඩ නැතිකම නිසා නෙමෙයි, නොකැළඹී තියෙන නිසා. හැබැයි කැළඹුණොත් වතුරවල පාරිශුද්ධිය ක්ෂණිකව බිඳ වැටෙනවා. අන්න ඒ වගේ Tamange හිත තුල පවතින ක්ලේශ ධර්මයන් නිදා සිටින අවධියක් තියෙනවා. ඒ නිදා සිටින අවධියට අපි කියනවා අනුසය මට්ටමින් ක්ලේශ ධර්මයන් පවතිනවා කියලා. ඒතර අනුසය මට්ටමින් ක්ලේශ ධර්මයන් පවතිනකොට ඒ ක්ලේශ ධර්මයන් ඕනෑම වෙලාවක නිදාගෙන ඉන්නවනම් ඒක අවදි වෙන්න පුළුවන්. එමනම් නිදාගෙන ඉන්න වෙලාවක අවදි වෙන්න පුළුවන් නිසා ඒ අවදි වීමේ ස්වභාවයට හඳුන්වනවා පරිඋට්ටාන මට්ටම කියලා. අර හිත තුල ක්ලේශ ධර්මයන් රාග, ద్వේස, මෝහ පවතින අනුසය මට්ටමින් රාගානුසය, පටිගානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, දිට්ඨියානුසය, බවරාගානුසය, අවිජ්ජානුසය කියලා අනුසය මට්ටම් හතක් තියෙනවා. ඒවා හිත තුල පවතින ඒවා නැත්තටම නෑ නෙමෙයි, හැබැයි නිදාගෙන වගේ පවතින. ඒකයි අනුසය කියලා කියන්නේ. ඒවා පින්වත්නි අවදිවන අවස්ථාවක් තියෙනවා. ඒ අවදිවන අවස්ථාවේ තමයි ක්‍රෝධය, ඒ වගේම නුරුස්සනා ගතිය, දේශය සමහර අද්දකීම් නිසා ඇති වෙනවා. උදාහරණයක් විදියට මදුරුවෙක් කන ළඟ කැරකෙන්න ගියාට පස්සේ අර අනුසේ මට්ටමින් කෙලෙස් තියෙන නිසා ඒ පුද්ගලයා තුළ ක්‍රෝධ සහගත බවක්, නුරුස්සනා ගතියක්, ද්වේෂ සහගත ගතියක් එකපාරම මතුවෙන්න පුළුවන්. එහෙම මතුවෙන්නේ ඒක ඊටාම ස්වභාවික මට්ටමක්, සාමාන්‍ය තත්ත්වයක්. මොකද කෙලෙස් පරිඋට්ටාන මට්ටමින් හිත තුළ ක්‍රියාත්මක වන නිසා. ඒ පරිඋට්ටාන මට්ටමින් ක්‍රියාත්මක වීම නිසා කෙලෙස් අවදි වන අවස්ථාව පරිඋට්ටාන ස්වභාවය. ඒ නිසාම පින්වත්නි, එයාගේ හිත තුළ කෙලෙස් ධර්මයන් ක්‍රියාත්මක වන අවස්ථාවක් උද්ගත වෙනවා. ඒ ක්ලේශ ධර්මයන් ක්‍රියාත්මක වන අවස්ථාවට අපි කියනවා වීතික්කම අවස්ථාව කියලා. දැන් මදුරුවෙක් කන ළඟ කැරකෙනකොට අපි තුල නොසන්සුන්කමක්, ක්‍රෝධ සහිත බවක්, නුරුස්සනා ගතියක්, ද්වේෂයක් ඇති වෙනවා. ඒ මට්ටම නිසාම මදුරුවාට පහර දෙන ස්වභාවයකට අපේ හිත අපිව පෙළඹවීමක් කරනවා. අන්නේ පෙළඹවීමේ අත්දැකීම අයිති වෙන්නේ කෙලෙස්වල වීතික්කම අවස්ථාවටයි. කෙලෙස් ධර්මයන් ක්‍රියාත්මක වන අවස්ථාව. එතකොට කෙලෙස් ධර්මයන් ක්‍රියාත්මක වුණේ කෙලෙස් අවදි වෙච්ච නිසා. ක්‍රියාත්මක වන අවස්ථාව වීතික්කම අවස්ථාව, ඒ වගේම ක්ලේශ ධර්මයන් අවදි වන අවස්ථාව පරිඋට්ටාන අවස්ථාව, ක්ලේශ ධර්මයන් හිත තුළ පවතින අවස්ථාව අනුස්සය අවස්ථාව, නිදා සිටින ආකාරයෙන් පවතින. ඇත්තටම මේ විදියට ක්ලේශ ධර්මයන් කවුද හැදුවේ, කොහොමද මේ ක්ලේශ ධර්මයන් Tamanගේ හිත තුළ උද්ගත වුණේ, මේ ක්ලේශ ධර්මයන් උද්ගත වෙන්න බලපාපු ප්‍රාමාණික සාධකයේ කුමක්ද කියලා විමසලා බලනකොට අපට ඊටාම මනවින් පැහැදිලි වෙනවා මේවා ගොඩනැගෙන්නේ කෙබඳු ස්වභාවයක් මතද කියන කාරණේ. එහෙමනම් මේ ස්වභාවයට විකල්පයක් විදියට තමයි බුදුරජාණන් වහන්සේ අපට මතක් කළේ, මූලික වශයෙන් අමා නිවනට හිතපත් කරගන්නවා නම් අදිශීල ශික්ෂා සමාදානයේ තුල යා ක්‍රමානුකූලව ගොඩනැගෙන්න අවශ්‍ය බව. එතකොට අදිශීල ශික්ෂා සමාදානයේ තුල අපට මේ වීතික්කම මට්ටමින් කෙලෙස් ධර්මයන් පවතිනකොට ඒ වීතික්කම මට්ටමින් පවතින ක්ලේශ ධර්මයන්ට විකල්පයක් විදිහට අදිශීල ශික්ෂා සමාදානයේ තුල යම්කිසි ශික්ෂණයකට පුද්ගලයා එකතු කරනවා. හේතුව වීතික්කම අවස්ථාවේදී තමයි ක්ලේශ ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ. මේක ඊටාම සියුම්ම ඔබට තේරුම් කරන්නයි මම මේ උත්සාහ කරන්නේ. මේ ඊට වඩා ගැඹුරු සංකල්පයක්. නමුත් මේ දේශනාව ඊටාම සංයමයකින් අහගෙන ඉන්න කෙනෙකුට මේ හිත තුළ ක්ලේශ ධර්මයන්ගේ පැවැත්ම සම්බන්ධවත්, ඒවායේ නැවැත්ම සම්බන්ධවත්, නැවැත්ම පිණිස ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමය මොනතරම් හේතු සහිතව අර්ථපූර්ණව ගොඩනැගෙන අධ්‍යාත්මික ලක්ෂණයක්ද කියන කාරණය පිළිබඳ ඔබට යම් අවධිකමක් අදහසක් ගන්න පුළුවන්. පින්වත්නි, Tamanගේ හිත තුළ මේ ක්ලේශ ධර්මයන් උත්සන්න වීම පදනම් කරගෙන ක්ලේශ ධර්මයන් ගොඩනැගීමේ ස්වභාවය මත එයාට පුළුවන් සීලයකින් ලැබිච්ච උපකාරයේ හේතු කරගෙන වීතික්කම අවස්ථාව යම්කිසි සංසිඳීමකට එකතු කරගන්න, මැඩ පැවැත්වීමකට එකතු කරන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් මේ ක්ලේශ ධර්මයන් ක්‍රියාත්මක වන අවස්ථාවේ සීලයකින් ලැබෙන උපකාරය මොකක්ද? අනිත් එක තමයි ඔබ වහන්සේලා අපිට නිතර කියනවා සීලය කියලා කියන්නේ පන්සිල් වලට එහා ගිය ඉන්ද්‍රිය සංවරයක්. ඇස කන නාසය දිවකය මනස පිළිබඳව ඇති වෙන ඉතා බරපතල සංයමයක් කියලා අපි නිතරම කියනවා. ඒකට ඉන්ද්‍රිය සංවර සීලය කියලත් බුදුදහම ඉතාම වැදගත් යෝජනාවලියක් පැහැදිලි කරනවා. ඉතින් ඒකෙන් කොහොමද වීතික්කම මට්ටමේ පවතින කෙලෙස් සම්බන්ධ යම් කිසි සංසිඳීමකට එකතු වෙන්නේ? පින්වත්නි, මේ ක්ලේශ ධර්මයන් ඇති වෙන්නේ කොහොමද? අනුසය මට්ටමෙනුත්, පරිඋට්ටාන මට්ටමෙනුත්, වීතික්කම මට්ටමෙනුත් ක්‍රියාත්මක වෙන්නේ ක්ලේශ ධර්මයන්මයි. ක්ලේශ ධර්මයන්ගේ එක්තරා අවදි තුනක් තමයි අපි පැහැදිලි කරේ. එහෙමනම් මේ කෙලෙස් ධර්මයන් Tamanගේ හිත තුළ ජනිත වෙන්නේ කොහොමද කියලා ඉතාම සියුම්ම පරිස්සමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විමසා බැලිය යුතුයි. එහෙම විමසා බලනකොට අපට ඉතාම මැනවින් පැහැදිලි වෙනවා මේ ක්ලේශ ධර්මයන්ගේ වැඩිම සිද්ධ වෙන්නේ ආයතනික අත්දැකීම පදනම් කරගෙනයි. එතකොට අපි ලෝකයත් එක්ක ආයතනික අත්දැකීම් සමග එකතු වෙනවා. ආයතන හයක් අපි තුල පවතිනවනේ, චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන කියලා. ඇස, කන, නාසය, දිවකය, මනස කියන්නේ ওই ටිකටනේ. ඔය ඇස, කන, නාසය, දිවකය, මනස පදනම් කරගෙන තමයි පුද්ගලයා ලෝකයත් සමග සංයෝග වෙන්නේ, ලෝකයේ සමග ගනුදෙනු කරන්නේ. ඒ ගනුදෙනුව තුලදී අපි යම් සංගමයක් ඇති වුණොත් කෙලෙස් සම්බන්ධව යම් මැඩ පැවැත්වීමකට උපකාරයක් ලැබෙනවා. දැන් අපට ඉතාම පැහැදිලි ආයතනික ලෝකයේ හරහා අත්දැකීම් වලට එකතු වෙන්නේ අභ්‍යන්තර ආයතනයේද ගෝචර රූපයේද විඥානයේද කියන තුනේ එකතුව නිසා. අභ්‍යන්තර ආයතනය කියන්නේ ඇස ආදී ආයතන වලට, ගෝචර රූපය කියලා කියන්නේ රූපය ශබ්දය ආදී බාහිර සාධකයට, විඥානී කියලා කියන්නේ ඒ මොහොතේ මානසිකාරයේ නිසා තමන්ගේ විඥානයේ පහළ වීමට, විජානනයට. මෙන්න මේ තුන එකතු වෙනකොට, කියන අභ්‍යන්තර ආයතනයේද ගෝචර රූපයේද විඥානයේද, ඇසද රූපයේද චක්කු විඥානයේද, ඔබට තේරෙන විදියට කිව්වොත් මේ තුන සමාන වෙනවා ස්පර්ශයට. මේ තුනේ එකතුව ස්පර්ශය. ඒ ස්පර්ශයේ නිසා පුද්ගලයා තුළ වින්දනේ පහළ වෙනවා. ඒකට වේදනාව කියලා කියනවා. සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. විඳීම නිසා සංඥා පහළ වෙනවා. ඒකට කියන අඳුනා ගැනීම පහළ වෙනවා. රූප අඳුන ගන්නවා සහරා දකින්න ලෝකේ. ඒ අඳුනා ගැනීම නිසාම විතර්ක පහළ වෙනවා. හිත තුළ විතර්ක ගොඩ නැගෙනවා. විතර්කය නිසාම පින්වත්නි ප්‍රපංච ගොඩ නැගෙනවා. මොකක්ද ප්‍රපංච කියලා කියන්නේ? ඒ ඇහින් දැකපු දේ අතීතයටත් ගලපා බලනවා, අනාගතයටත් ගලපා බලනවා. දැන් අපි යම් කිසි දෙයක් ඇහින් දැක්කොත් ඒ දකින දේ අතීතයටත් ගලපලා බලනවා, එදා මේක තිබ්බනම් කොහොම වෙයිද, අනාගතයටත් ගලපලා බලනවා, කමක් නැහැ අනාගතයට මම මේ වගේ දෙයකට මේක පාවිච්චි කරනවා, මේ වගේ දෙයක්කට මට යොදා ගන්න පුළුවන් කියලා අනාගතයටත් ගලපලා බලනවා. මෙන්න මේ ප්‍රපංචකරණය තුලදී තමයි පුද්ගලයාට ආයතනික ලෝකයේදී අභිනන්දනය වෙන්නේ. එයා සතුටින් පිළිගන්නවා මේ ක්‍රියාවලිය නිසා. ඊට පස්සේ ඒක වර්ණනා කරනවා, ඒකේ ಗುಣ කියනවා. ඒකට අපි කියනවා අභිවදති කියලා. අජ්ජෝසාය තිට්ඨති. ඒකට හිත තදින් බැහැ ගන්නවා, දැඩිව අල්ල ගන්නවා. ඕනෑකමක් ලෝකය තුල පවතින ඒ රූපය සම්බන්ධ යසහරහණන් රූපය සම්බන්ධ එකින් තොර ලෝකයක් නේ, ඒක මටම ඕන මගේමයි කියලා ප්‍රපංචකරණයකට අහු වෙනවා. මෙන්න මේ ප්‍රපංචකරණී ඉදිරිපියවර තමයි අනුසය පෝෂණය කරන එක. එහෙන් දැක්ක රූපය පදනම් කරගෙන ප්‍රියමනාප භාවයකින් අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති ආදි වශයෙන් නම් එයා එකතු වුණේ. ඒ එකතු වෙච්ච තැනක ඒ රූපය සම්බන්ධ ඒ පුද්ගලයාට බරපතල ඇලීමක් ඇති වෙනවා. එතකොට ඒ බරපතල ඇලීම නිසාම යාගේ හිත තුල අනුසය ධර්මයන් වල රාගානුසය කියන එක මෝරන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියටයි අනුසය මට්ටමට ක්ලේශ ධර්මයන්ගේ මූලික ස්වභාවය පැහැදිලි වෙන්නේ. කොහොම වුණත් ඔබ ආයතනික ලෝකයේ අත්දැකීම සමග මිශ්‍ර වීම මතමයි පින්වත්නි ඔබේ ජීවිතය තුල ක්ලේශ ධර්මයන් ඇති වෙන්නේ. ඒවා අනුසය මට්ටමින් ක්‍රියාත්මක වෙනවා, ඊළඟට පරිඋත්ථාන මට්ටමින් ක්‍රියාත්මක වෙනවා, වීතික්කම මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. මූලික අස්වැන්න ගන්න කලින් අස්වැන්න ගැන දන්න, අස්වැන්න ගැන අවදිකමක් තියෙන, අස්වැන්නක් බලාපොරොත්තු වෙන ගොවියෙක් හරියට මූලික බිම සකස් කරගන්නවා වගේ පෝරු ගාලා හාලා භූමිය සම කරලා මඩ කරලා බීජ වපුරන්න පුළුවන් හැටියට භූමිය සකස් කරගන්නවා වගේ ස්වභාවයක් තමයි පින්වත්නි ක්ලේශ ධර්මයන් ක්‍රියාත්මක වන අවස්ථාවේ ඕලාරික වශයෙන් එක ප්‍රායෝගිකව කළ යුතු දෙයක්. දැන් මේ ගොවිතැනේදී ඊටාම ඕලාරික මට්ටමේ ක්‍රියාත්මක වීම තමයි හරිම ගොරෝසුයි, ඒක හරිම රෞද්‍රයි. පොළොවේ පස ඊටාම ඝනයි, හරිම ගල්බොරළු වලින් පිරීලා තියෙන්න පුළුවන්. ඒ වගේම නොයෙකුත් මානා වලින්, නොයෙකුත් පැලෑටි වලින්, නොයෙකුත් වල් වලින් පිරීලා තියෙන්න පුළුවන්. මේක සුද්ධ පවිත්‍ර කරලා ඒ පොළොවේ සාරය මතු කරලා හොඳට සම කරලා මඩ කරලා ඉතාම ගොරෝසුවට තිබුණු පස ඉතාම සියුම් ස්වභාවයකට, ඕනෑම සියුම් දෙයක් රෝපණය කරගන්න පුළුවන් මට්ටමට අර ඝනව තිබ්බ ස්වභාවය සම්පූර්ණයෙන්ම මෙලෙක්කොට භූමිය සකස් කර ගැනීම. ඒක මූලික ඕලාරිකව දකින්න පුළුවන් ප්‍රබල සංසිද්ධියක්. අන්න ඒ වගේ සීලයකින් කෙරෙන කටයුත්ත ඕලාරිකව හරි ගොරෝසු දෙයක්. දැන් අපි දැක්කනේ ක්ලේශ ධර්මයන් ක්‍රියාත්මක වන අවස්ථාව තමයි අර මදුරුවා කන ළඟ කැරකෙනකොට ඒක ප්‍රායෝගික තලයෙන් ක්‍රියාත්මක වෙනව පහර ගහන අවස්ථාව. මෙන්න මේ විදිහට සීලේ කෘත්‍ය ඊටාම ගොරෝසුයි. නමුත් ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නවා සීලේකින් විතරක් අවබෝධය තමා තුළ ගොඩ නැගීවි, අවබෝධය තහවුරු කරගන්න පුළුවන් වේවි කියලා. එහෙම මදි. හේතුව තමයි මේ ක්ලේශ ධර්මයන් වීතික්කම අවදියක් පවතින්නේ පරිඋත්ථාන මට්ටමෙනුත් ක්ලේශ ධර්මයන් ක්‍රියාත්මක වෙන නිසා. ඒ කියන්නේ ක්ලේශ ධර්මයන් හිත තුළ පැවතීමෙන් සහ අවදිවීමේ ස්වභාවය. ඒතර අවදිවීමේ ස්වභාවය නිසා තමයි මදුරුවෙක් කන ළඟ කැරකෙනකොට ඇතුලේ කෙලෙස් ධර්මයන් තිබුණු නිසා ක්‍රෝධය, නුරුස්සන ගතිය, ද්වේෂය වගේ තත්ත්වයන් ඇති වෙන්නේ. මෙන්න මේකට විකල්පය තමයි බුදුරජාණන් වහන්සේ දෙවණියට අපට පැහැදිලි කරනවා අදිචිත්ත සික්ඛා සමාදානං. දෙවණිය එක තමයි අදිචිත්ත ශික්ෂා සමාදානයි. හරියට ගොවියෙක් පොළව හදාගෙන බීජ වපුරනවා වගේ தত্ত্বය. ඒතර බීජ වපුරන தত্ত্বය කියලා කියන්නේ සමාධිය. සමාධියෙන් තමයි පරියුට්ටාන මට්ටමින් පවතින කෙලෙස් වලට විසඳුම් ඉදිරිපත් කරන්න තියෙන්නේ. එහෙමනම් බලන්න මේ කෙලෙස් වල හැඩයක් පැහැදිලි කළා විතරක් නෙමෙයි මේ ක්ලේශ ධර්මයන් උදෙසා පුද්ගලයා තුල ගොඩනගා ගන්න අවශ්‍ය ප්‍රතිචාරය පිළිබඳවත් බුදුදහම ඉතා ඉහළ පැහැදිලි කිරීමක් කරනවා. කියන්නේ කල යුතු දෙයක් පැහැදිලි කරනවා. පරියුට්ටාන මට්ටමින් ක්ලේශ ධර්මයන් පවතිනවා කියලා දැනගන්නවා විතරක් නෙමෙයි ඒකට විකල්පයක් යෝජනා කරනවා. මොකක්ද විකල්පය? පුද්ගලයා තුල හිත සමාහිත කර ගැනීම, යටත් පිරිසෙන් පළවෙනි ධ්‍යානෙවත් උපදවා ගැනීම, භාවනාවක් තුලින් ක්ලේශ ධර්මයන් අවදි වෙන අවස්ථාවට විසඳුම් ඉදිරිපත් කිරීම. මේක හරියට බීජ වැපිරීම වගේ. බීජ වැපිරීමේ කාරණය ගොවියෙකුගේ ඉතාම වැදගත් සංසිද්ධියක්. ඒක පොළොවේ පස ඕලාරික මට්ටමින් පවතින නිශ්චිත හැඩයක් නැති පස, නිශ්චිත ආකෘතියකට වල් හැදිලා නැති පොළොව සම්පූර්ණ අනිත් පැත්ත හරවලා ඉතාම සිව්මැලි ස්වභාවයට පත් කරන එක තරම් ඕලාරික මට්ටමේ දෙයක් නෙමෙයි. ඉතාම සිවුම් දෙයක්. දැන් බලන්න සීලය කියන්නේ කය වචනය තුළ ගොඩනගා ගන්න ඕන දෙයක්. ඒක අපිට කරන්න පුළුවන්. නමුත් හිත පිළිබඳ ගැඹුරු අවබෝධයකින් සමාධිය පැත්තට යොමු වීම, හිත වැඩිම පැත්තට යොමු වෙන එක ඉතාම දුෂ්කර දෙයක්. ඒක බොහොම පරිස්සමින් කළ යුතු තත්වයක්. ඒකට බුදුදහම ඒ පුද්ගලයාගේ පවතින අනුසයවල හැඩේ හැටියට එක එක විදිහ ආධ්‍යාත්මික ප්‍රවේශයන් යෝජනා කරනවා. රාගානුසය වගේ තත්වයන් පවතිනවා නම් ඒ බඳු තත්වයකට අසුභය වැනි කර්මස්ථාන දියුණු කරන්න කියලා. පටිගය වැනි තත්වයන් පවතිනවා නම් ඒ බඳු ස්වභාවයකට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මෛත්‍රිය වැනි භාවනාවන්. විචිකිච්ඡානුසය වගේ තත්වයන් පවතින ස්වභාවයට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන ඔය අනුස්සති භාවනාව වගේ ස්වභාවයන්. ඒ වගේම සලායතන නිරෝධේ වැනි ප්‍රබල භාවනා ක්‍රම ඔය බවරාග අනුසය, දිට්ඨි අනුසය ආදී දේවල් වලට. අවිජ්ජානුසය වගේ තත්වයන් වලට පටිච්ච සමුප්පන්නව ගැඹුරු විමර්ශනයකට එකතු වීමේ අධ්‍යාත්මික ප්‍රවේශයන්. මෙන්න මේ විදියට ඒ ආශ්‍රවයන්ගේ ස්වභාවයට අනුව විකල්ප ක්‍රම යෝජනා කරනවා. මෙන්න මේක තේරුම් ගැනීමම තමයි අත්ත සරණා කියන්නේ. තමාව සරණ කරගන්නවා. මොකක්ද සරණ කරගන්නේ? තමන්ගේ හිතේ හැඩය තමන් තේරුම් ගන්නවා. ඒක ලෝකේ කාටවත් තේරුම් කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි පින්වත්. ලෝකේ කෙනෙකුට අපේ හිතේ හැඩය තේරුම් කරන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ කෙනෙක් කොහොමද ඒක කරන්නේ? ඒක කාටවත් කරලා දෙන්න පුළුවන්කමක් නැහැ. අනුසය මට්ටමේ පවතින ක්ලේශ ධර්මයන් වලට විකල්පය තමයි බුදුරජාන් වහන්සේ මතක් කරනවා අදි පඤ්ඤා සික්ඛා සමාදානං. අදි පඤ්ඤා ශික්ෂා සමාදානේ මේ අනුසය මට්ටමේ පවතින කෙලෙස් තවමත් ඊටාම සියුම්ව දකින්න වෙන්නේ. ඒකට ප්‍රඥා ගෝචර ශ්‍රාවකයෙකුට තමයි හිතේ ගැඹුරු තැන් ස්පර්ශ කරලා අනුසය මට්ටමේක හොයන්නත් අමාරුයි. මොකද නිදාගෙන ඉන්නවා වගේ අවස්ථාවක්. හරියට අලු යට ගින්දර තියෙනවා නිකන් බැලූ බැල්මට හොයන්න බෑ. ප්‍රඥා ගෝචර දක්ෂ ශ්‍රාවකයෙකුට විතරයි මේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. මොකද මේ හිත හරිම අමුතුයි. හිටිගමන් පෙන්නනවා බොහොම සංසිඳුණු භාවයක්. නමුත් අභ්‍යන්තරයේ ගැඹුරින් විමසන කෙනෙකුට තමයි මේ තත්වය පින්වත්නි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එව නැත්තං යාට තේරුම් ගන්න අමාරුයි. ඒකට මූලික වශයෙන් පුද්ගලයා තුල ගොඩ නැගෙන්න ඕන ස්වභාවයට අපි කියනවා සතිය කියලා. සති සම්පජඤ්ඤය කියලා කිව්වත් වරදක් නැහැ. නමුත් සතිය සහ සති සම්පජඤ්ඤය කියන්නේ එකක් නෙමෙයි, දෙකක් බවත් අපි මතක තියාගන්න අවශ්‍යයි. බුදුරජාන් වහන්සේගේ දේශනාවක් තියෙනවා මේ කච්චාන සූත්‍රය කියලා. මේක තියෙන්නේ කුද්දක නිකායේ. කුද්දක නිකායේ උදාන පාළියට තමයි මේක අයිති වෙන්නේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ ජේතවනාරාමේ. අනේපිඬු සිටුවරයා විසින් කළ ඉතාම රමණීය ආරාමිකයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ එදා වැඩ හිටියේ. ඒ කාලේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ බොහෝම කිට්ටුවේ නුදුරින් පළඟක් බැඳගෙන ඇඟ බොහොම ඍජුව තියාගෙන කායගතා සති භාවනාව තුල ඉතාම මනවින් හිත පිහිටුවාගෙන වැඩ හිටියා. ඒතර බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කිට්ටුවෙන් තමයි, එකම කුටියේ නෙමෙයි ඒ ආසන්නයේ වැඩ හිටියා. ඒතර කය ඍජු කරගෙන තමා තුල කායගතා සතිය පිහිටුවාගෙන හිටියා. හැබැයි උන්වහන්සේ වෙනකොට රහත් වෙලා. ඒතර කෙනෙක් අහන්න පුළුවන් රහත් වුණාම මොන සිල්ද? රහත් වුණාම ආය භාවනා කරන්නේ ඇයි? මොකද දැන් මාර්ගඵල අවබෝධ වුණාය කියලා හිතන ගිහි පැවිදි අය කියනවා මාර්ගඵල වලටපත් වුණාම සිල් ඕනේ නැහැ කියලා. සීලයක් වැඩක් නැහැ. මොකද සීලයක් රකින්නේ අරහත්ත්වයේ පිණිසයි. අරහත්ත්වයටපත් වුණාම මොකටද සිල් කියලා කියනවා. ඇත්තටම ඒක තර්කානුකූලව බැලුවට පස්සේ ඒ අයගේ කතාව යම් සාධාරණීකරණයකට එකතු වෙන්න පුළුවන් වගේ ලෝකයාට හිතෙන්න පුළුවන්. නමුත් අවබෝධයට පත්වෙච්ච අය ඒ අවබෝධයට පත්වීමේ මාර්ගය තුළ තවදුරටත් ශක්තිමත්ව වාසය කරනවා කියන එක නිරතුරුව සිද්ධ වෙන තත්ත්වයක්. ඇයි එහෙම තත්ත්වයන් මතුවෙන්නේ? මොකටද එහෙම ඉන්නේ? දැන් කෙනෙක් අහන්න පුළුවන්, නිවන් දකින්නයි භාවනා කරන්නේ, භාවනා කරලා නිවන් දැක්කහම ඇයි භාවනා කරන්නේ? නිවන් දකින්නයි සිල් රකින්නේ, සිල් රැකලා නිවන් දැක්කහම නිවන් දැකපු කෙනා ආයෙ සිල් රකින්නේ ඇයි? නිකන් අරහත්ත්වයන් නිකන් හෙල්ලෙනවා වගේ එකක්ද? අරහත්ත්වය කියන්නේ වෙනස් වෙන ස්වභාවයක්ද? ඒක පරිස්සම් කරගන්නද නැවත නැවත සීලයත් එක්ක එකතු වෙන්නේ, සමාධියත් එක්ක එකතු වෙන්නේ කියලා අහන්න පුළුවන්. ඇත්තටම එහෙම තත්ත්වයකට එකතු වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි පින්වත්නි. අවබෝධයට පත්වෙච්ච කෙනෙක් නැවත නැවත තමන්ගේ කායගත සතියෙන් වාසය කරනකොට, සමාධිය සමග එකතු වෙලා වාසය කරනකොට, එබඳු මුනිවරයෙක් තුල, එබඳු උත්තමයෙක් තුල දිට්ඨ ධම්ම වේදනීය සුඛ විහරණයක් උපදිනවා. මොකක්ද සුඛ විහරණය? උන්වහන්සේ තුල ගොඩ නැගෙන දිට්ඨ ධම්ම වේදනීය සුඛ විහරණේ කවරක්ද? උන්වහන්සේ තුල ගොඩ නැගෙන දිට්ඨ ධම්ම වේදනීය සුඛ විහරණේ තමයි, අනේ මම මෙබඳු දුකකින් මිදුණා නේද, මෙබඳු දුක්ඛදායක තත්ත්වයකින් මගේ හිත අත මිදුණා නේද කියලා උන්වහන්සේට මේ ලෝකයේ ජරා මරණ දුකින් පීඩා විඳ විඳ අපමණ දුක්ඛදායක තත්ත්වයන්ට විවෘත වෙලා යද්දී මම මේසා දුක්ඛස්කන්ධයකින් අත මිදුණා නේද කියලා එබඳු උත්තමයෙකුට දිට්ඨ ධම්ම වේදනීය සුඛ විහරණයක් උපදිනවා. ඒ දිට්ඨ ධම්ම වේදනී සුඛ විහරණය පිණිස උන්වහන්සේලා නැවත නැවත බඳු ආධ්‍යාත්මික ප්‍රවේශයකට එකතු වෙනවා. ඒක ආවේනික ස්වභාවයක්. ඒතර මේ විදියට මහා කච්චායන මහරහතන් වහන්සේ කායගත සතියෙන් වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දැක්කා. බුදුසිතින් මේ කතාව දැකලා මහා කච්චායන ස්වාමීන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදි උදානයක් පහළ කළා. උන්වහන්සේ පැහැදිලි කරනවා, යස්ස සියා සබ්බදා සති සතතං කායගතා උපට්ඨිතා නෝචස්ස නෝච මේසියා න භවිස්සති නච මේ භවිස්සති අනුපුබ්බ විහාරී තත්තසෝ කාලේනේව තරේ විසත්තිකಂತಿ. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුසිතේ උපන් විතර්කය. බුදුසිතේ උපන් උදානි, උදානි කියන්නේ වා හේතු සහිතව ඇතිවෙනේවා නෙමෙයි, අහඹු ලෙස බුදුරජාණන් වහන්සේගේ බුදුසිතේ උපදිනවා ආශ්චර්යමත් අදහසක්. අන්න ඒවට කියන උදාන කියලා. කවුරුවත් සමාට එතන ඇත්තෙත් නෑ. බුදුරජාණන් වහන්සේ තුල උදාන පහළ වෙනවා. දැන් පළවෙනි උදානේ මොකද? අනේක ජාති සංසාර. එතන කවුරුවත් හිටියේ නෑ. නමුත් උන්වහන්සේ දුකෙන් මිදීම නිසා උන්වහන්සේගේ හිතේ මතුණු විශේෂ අවස්ථාවක්, විශේෂ අවධියක් ගැන එතන පැහැදිලි කරන්නේ. මම නොයෙකුත් ජාති සංසාරේ ඇවිදගෙන ගියා. මට ඇවිදගෙන යනකොට මේ පරමාර්ථ සත්‍ය හම්බ වුණා කියන කාරණේ පදනම් කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ හිතේ උපන් උදානය. දැන් මෙතන පැහැදිලි වෙනවා, යස්ස සියා සබ්බදා සති සතතං කායගතා උපට්ඨිතා නොචස්ස නොච මේ සියාන භවිස්සති නච මේ භවිස්සති. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, යම් භික්ෂුවක් තුල, යම් ධර්මයේ දියුණු කරාපු ශ්‍රාවකෙක් තුල හැම වෙලාවකම සිහිය පිහිටලා තියෙනවා නම් යස්ස සියා සබ්බදා සති, සබ්බදා කියන්නේ හැමදාම, හැම වෙලේම සිහිය පිහිටලා තියෙනවා නම් සතතං කායගතා උපට්ඨිතා, කායානුපස්සනාව තුළ නිතර සිහිය පිහිටවලා තියෙනවා නම්, කාරණා දෙකක් පෙන්නනවා. මොකක්ද? යම් පුද්ගලයෙක් තුළ හැමතිස්සෙම සිහිය පිහිටලා තියෙනවා, හැම වෙලාවකම තමන්ගේ පැත්තේ සිහිය තියෙනවා. අපිට එළියනේ සිහිය තියෙන්නේ, එක්කො ගෙදර ගැන, ඉඩම ගැන, කුඹුර ගැන, වත්ත පිටිය ගැන, දරුවෝ ගැන, මේවා ගැන සිහිය පිහිටවාගෙන තිබ්බට අපට අමතකයිනේ අපි තුල සිහිය පවත්ව ගන්න. නමුත් ධර්මයේ අවබෝධය පිළිබඳ පැහැදිලි කරන තැන්වලදී බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ තමන්ගේ පැත්තේ සිහිය තියාගන්න පරිස්සම් වෙන්න කියලා. ඒතර ඒ තමන්ගේ පැත්තේ සිහිය තබා ගැනීම කියන එක ඉතාම වැදගත් සාධකයක්. ඒක හැම වෙලාවකම කරන්න පුළුවන් දෙයක්. හැබැයි අත් දෙක වැඳගෙන පළඟක් වැඳගෙන භාවනා කරනවා කියන එක හැම වෙලාවෙම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ අපට පළඟක් බැඳගෙන කායानुපස්සනාව වගේ භාවනා නිතර පැවිසියතරම කරන්න කිව්වා නම් උන්වහන්සේ ප්‍රායෝගික ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. උන්වහන්සේත් නිකන් මැවුම් වාදයක් පැහැදිලි කරපු දෙවියන් වගේ අමුතු විදියේ ශාස්ත්‍රවරයෙක් වෙන්න ඕන. දෙවියන්ව වර්ණනා කරන විදියේ ශාස්ත්‍රවරයෙක් වෙන්න ඕන. නමුත් බුදුරජාණන් අපට කරන්න බැරි දේවල්, කළ නොහැකි දේවල් කවදාවත් පින්වත්නි අනුදැනවදාලින් නැහැ. බුදුරජාණන් වහන්සේ මෙතන කාරණා දෙකක් කිව්වා. යස්සසියා සබ්බදා සති, හැම වෙලාවකම සිහිය පිහිටවාගෙන ඉන්න පුළුවන්. කායගතා සති උපට්ඨිතා, කායානුපස්සනාව තුළ නිතර සිහිය පිහිටවාගෙන ඉන්නවා. ඒක හැමදාම හැම වෙලාවකම නෙමෙයි, එළඹෙන හැම වෙලාවකම කායගතා සතියින් වාසය කරනවා. හැම වෙලාවකම තමන්ගේ පැත්තේ සිහිය තියෙනවා. නෝචස්ස නෝච මේසියාන භවිස්සති නජමේ භවිස්සති. ඒ වගේම යා නිතර කල්පනා කරනවා, අතීතයේ මට කෙලෙස් තිබ්බේ නැත්තම්. අන්න බලන්න, කෙලෙස් වල අවදි තුනයිනේ, අනුසය පරිඋට්ටාන වීතික්කම කියලා. දැන් මේ අවස්ථා තුන ගැන ඔබට යම් අදහසක් ඇතිනේ අද මේ දේශනාව අහගෙන ඉන්නකොට. ඒ වගේම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා තුළ හැම වෙලාවකම අදහසක් තියෙන්න ඕන. මෙන්න මේ විදිය කතාවක්. මොකද්ද? නෝචස්ස නෝච මේසියාන භවිස්සති නච මේ භවිස්සති. අතීතයේ මට කෙලෙස් නොතිබුණා නම්, අතීතයේ මට කෙලෙස් නොතිබුණා නම් මම වර්තමානයේට එන්නේ නැහැ. එහෙනම් වර්තමානයේ මේ සත්වපුද්ගල භාවයේ පහළවීම කියන්නේ කෙලෙස්වල දායාදයක්. ඔබෙත් මගෙත් ඉපදීම තීරණය වෙන්නේ කෙලෙස්වලට අනුවයි. සමහරට ඕලාරික මට්ටමින් නැහැ, අනුසය මට්ටමින් ක්‍රියාත්මකයි. ඕලාරික මට්ටමින් නැති තැනක කෙලෙස් නැහැම කියලා කියන්න බෑනේ. නිදාගෙන ඉන්නා වගේ අනුසය මට්ටමින් උත් කෙලෙස් ක්‍රියාත්මකයිනේ. බැලූ බැල්මට නිකන් මොකුත්ම කෙලෙස් නැහැ, නිකන් බැලුවාම රහතන් වහන්සේ වගේ පේන්න පුළුවන්. නමුත් පින්වත්නි, අනුසය මට්ටමින් කෙලෙස් තියෙනවා. ඒක ප්‍රඥාව නැති කෙනෙකුට හොයන්නත් බෑ. ඒකනේ අපි කිව්වේ මේ කෙලෙස් වල අනුසය පරිඋට්ටාන වීතික්කම කියන අවස්ථාවලට තමයි සීලය සමාධිය ප්‍රඥාව අපි යොදාගන්නේ කියලා. අනුසය කියන මට්ටමට ප්‍රඥාවත්, පරිඋට්ටාන මට්ටමට සමාධියත්, වීතික්කම මට්ටමට සීලයත් කියන මේ අවදීන් තුන ගොඩනගා ගත්තොත් හරියට දක්ෂ ගොවියෙක්ගේ අස්වැන්න ඉතාම සශ්‍රීකයි වගේ අවබෝධයට පදාල අමාමහ නිවන කරා පුද්ගලයා තුළ එකතු වීමක් දකින්න ලැබෙනවා කියන පණිවිඩේ මතුකලේ ඒකනේ. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන කියනවා, හැම වෙලාවකම අවදියක් තියෙන්න ඕන කියනවා. පටිච්ච සමුප්පන්නෝ මේ යථාර්ථයට එකතු වෙන එක මොකද්ද? නෝචස්ස නෝච මේසියාන භවිස්සති නච මේ භවිස්සති. අතීතයේ මට කෙලෙස් තිබ්බේ නැත්තම් මම වර්තමානයට එන්නේ නැහැ. මම වර්තමානයේ ඇවිල්ලා තියෙන්නේ මොකක් නිසාද? අතීතයේ කෙලෙසුන්ගේ දායාදයක් හැටියටයි. ඒ කියන්නේ මේ මොහොතේ ඔබ තුල රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයන් පහළ වෙන්නේ කුමක් නිසාද? පංචස්කන්ධයන් පහළ වෙන්නේ විපාක ස්කන්ධයන් හැටියටයි. ඒක අතීතයේ කෙලෙසුන්ගේ දායාදය වර්තමානයේ. අතීතයේ මට කෙලෙස් නොතිබුණා නම් මම වර්තමානයට එන්නේ නැහැ. ඒ වගේම එයා මතක තියාගන්න ඕන කියනවා, මට වර්තමානයේත් කෙලෙස් නැත්තම් අනාගතයට මම යන්නෙත් නැහැ. අනාගතේ උපතක් කරා යන්නෙත් නැහැ. මෙන්න මේ අවබෝධය තියෙන්න ඕන කියනවා. එහෙමනම් ඔබේ වර්තමාන පහළවීම අම්මා තාත්තා නිසාම සිද්ධ වෙච්ච එකක් නෙමෙයි, කෙලෙසුන්ගේ දායාදයක්. සත්වයේ පුද්ගලයෙක් වශයෙන් මේ මිහිමත පහළවීම සිද්ධ වෙන්නේ කෙලෙසුන්ගේ දායාදයක් හැටියටයි. අතීතයේ ඔබට කෙලෙස් තිබ්බේ නැත්තම් ඔබ වර්තමානයේට එන්නේ නැහැ. අතීතයේ කෙලෙස් නොතිබුණු අය ඒගොල්ලෝ පිරිනිවන් පෑවා. අතීතයේ කෙලෙසුන්ගෙන් හිත මුදවගත් අය ඒගොල්ලෝ පිරිනිවන් පෑවා. ඒ අය ආයේ උපතක් කරා ගියේ නැහැ. ඒක අඹපාලියටත් සාධාරණයි, යශෝදනාව නම් වූ පෙරදිග පරමාදර්ශී කාන්තාවටත් සාධාරණයි. ඒ උත්තමාවියන් දෙදෙනාම පිරිනිවන් පෑවා. මොකද ඒ අය වර්තමානයේ තුල කෙලෙසුන් උපදින් නැති විදියට හිත හදාගෙන හිටියා. අතීතයේ කෙලෙස් නොතිබුණා නම් මම වර්තමානයට එන්නෙත් නැහැ. වර්තමානයේ තුල මා තුල කෙලෙස් ධර්මයන් නැත්තන් රාග දේශම මං අනාගතයට යන්නෙත් නැහැ කියන අවබෝධය ඒ පුද්ගලයාට තියෙන්න ඕන කියනවා. අනුපුබ්බ විහාරී තත්තසෝ කාලේනේම තරේ විසත්තිකන්ති. මෙන්න මේ අවබෝධය තියෙනවා නම් පිළිවලින් පිළිවලට නිවන් මඟ යන ඒ පුද්ගලයා තුල තණ්හාව නැති වෙලා යනවා. ඒ තණ්හාව නැති වෙලා යෑම පිණිස සාධක තුනක් මෙතන පැහැදිලි කරනවා. හැම වෙලාවකම සතිය, යස්ස සියා සබ්බදා සති, ඒ වගේම සතතං කායගත උපට්ඨිතා කායනුපස්සනාව, ඒත් එක්කම තමාන්ගේ ඇතුළ විමසීම, අත්ත සරණාව. මොකක්ද? අතීතයේ කෙලෙස් තිබ්බනම් වර්තමානයට එන්නෙත් නැහැ. වර්තමානයේ කෙලෙස් නැත්නම් මම අනාගතයට යන්නෙත් නැහැ. එහෙනම් මේ පුද්ගලයාගේ භව සැරිසැරීම කියන එක සමස්තයක් විදියට සම්පූර්ණයෙන්ම ගොඩ නැගෙන්නේ කෙලෙස් පදනම් කරගෙනයි, ක්ලේශ ධර්මයන් පදනම් කරගෙනයි. එතකොට මේ ක්ලේශ ධර්මයන් පදනම් කරගෙන මේ පුද්ගලයා තුළ ගොඩ නැගෙන ස්වභාවය පිළිබඳ බුදුරජාන් වහන්සේ අපට පැහැදිලිව පෙන්වා දුන්නා. වර්තමානයේ ලංකාවේ බොහෝ දෙනෙක් කාමයන්ට යට වෙලා ඉන්නේ. ඒ කාමයන්ට යටවීම කියන එක ස්වභාවයක්. මොකද අපි අපේ ස්වභාවය විවෘත වී තිබෙන්නේ කාම ලෝකේ. නමුත් මේ කාමයන්ට යට වුණු ස්වභාවය තුළ පුද්ගලයා තුළ ගිජු වෙලා ඇලිලා ගැලිලා වාසය කරන ස්වභාවය මතුවෙන්නේ කාමයන්ගේ ප්‍රතිලාභයක් හැටියට. එහෙනම් ස්වභාවයක් විදියට හිත තුළ ක්ලේශ ධර්මයන් පවතින තාක්කල් අපි හැම වෙලාවකම කාමයන්ගේ වසඟයට දහු වෙලා යනවා. මෙන්න මේ යථාර්ථය අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න අවශ්‍යයි. ලෝකයේ පුද්ගලයා කාමයන්ගින් අන්ධ වෙලා ඉන්නේ. නමුත් අන්ධ වෙච්ච කාමයන් පදනම් කරගෙන ඔබට ආස්වාදී විතරක් නෙමෙයි තිබුණේ, කාමයන් ඔබට ආදීනවෙකුත් ගෙනත් දුන්නා. ඒ වගේම මේ කාමයන් නිසාම ඔබ වඩා පීඩාවකටත් පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් තියෙනවා. ඒ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ හිටියේ. ඒ දවස්වල මේ සැවැත්නුවර මිනිස්සු මේ පංච කාමයන් තුළ බොහෝ වෙලා ඇලිලා ගැලිලා හිටපු කාලයක්, ගිජු වෙලා හිටපු කාලයක්, වෙලිලා හිටපු කාලයක්, ඒවායින් මුසපත් වෙලා හිටපු කාලයක්, ඒවට ගිලිලා හිටපු කාලයක්. දැන් අපිට ලංකාවෙත් එහෙම කාල තියෙන්නේ, සමහර කාල තියෙනවා. ඒ කාලෙට මිනිස්සු හරියට විනෝද වෙන කාල. දැන් අප්‍රේල් මාසේ එනකොට, සිංහල අලුත් අවුරුද්ද එනකොට මිනිස්සු කනවා බොනවා විනෝද වෙනවා. ඊට පස්සේ සිංහල අවුරුද්ද ඉවරනාට පස්සේ මොකක්වත් ඉතුරු වෙනවද? ඉතුරු වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් අපිට තේරෙනවා ඒක ඉතාම සංස්කෘතික මංගල්‍යයක්. නමුත් ඒ කාලේ මිනිස්සු හරියට කාමයන්ට බර වෙනවා. සමහර විට ඒවා සාධාරණීකරණය කරගන්නත් ඒ කාල නිර්ණය පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් විදිහට තමන්ගේ දරුවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම්, මත්පැන් වලට ඇබ්බැහි වෙනවා නම් ඒ කාලේ, එතකොට අම්මා කෙනෙක් පවා ඒක සාධාරණීකරණය කරන්න පුළුවන්. කමක් නැහැ, මේ අවුරුදු කාලිනී දරුවා ටිකක් බිව්වට ඕක අවුරුදු පහ වුණාම හරියයි වගේ නිකන් සාධාරණීකරණයකටත් එකතු වෙනවා. එහෙනම් අවුරුදු කාලේ නිකන් මත් වතුර පාවිච්චි කළාට නිකන් වරදක් නැහැ වගේ. ඒ වගේ අර ඒ කාලේ තිබිලා තියෙනවා කාමයන්ටම අහු වෙච්ච, කාමයන්ගින්ම යට වෙච්ච කාලයක්. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලේ අතකෝ භගවා පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවර මාදාය සාවත්තියන් පින්ඩහාය පාවිසි. පාත්‍ර සිවුරු අරගෙන පින්ඩපාතේ වැඩම කළා සැවැත්නුවර. පින්ඩපාතේ වැඩම කරනකොට භාගතුන් වහන්සේ දැක්කා මිනිස්සු බොහෝ කාමයන්ගෙන් ඇලිලා ගැලිලා ගිජු වෙලා වෙලිලා ඉන්නවා, මුසපත් වෙලා ඉන්නවා, කාමයන්ගෙන් ගිලිලා ඉන්නවා, අන්ධ වෙලා ඉන්නවා, කාමයන්ගෙන්ම මත් වෙලා ඉන්නවා. උන්වහන්සේ දැක්කා මේ කාරණේ. දැකලා බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උදාණයක් පහළ කළා. භාග්‍යතුන් වහන්සේගේ හිතේ ලස්සන අදහසක් ඇති වුණා. උන්වහන්සේ පුද්ගලිකව මේ මිනිසු ගැන කලකිරුන්නේ නැහැ. ඒ අයට එතනදී බණ කියන්න ගියෙත් නැහැ. නමුත් මිනිසුන්ගේ ස්වභාවයක් හැටියට උන්වහන්සේ මේක දැකලා උදාණයක් පහළ කළා. කාමන්දා ජාල සංජන්නා තණ්හා චාදන ජාදිතා පමත්ත බන්දුනා බද්දා මච්ඡාව කුමිනා මුකේ. බුදුරජාන් වහන්සේ ලස්සන උදානයක් පහළ කරා. මේ කාමයන් තුල අන්ධ වෙලා ඉන්න අය කාම දැලේ පැටලිලා ඉන්නේ. මේ කාමයන්ගේ ස්වභාවය ඔවුන්ට පේන්නේ නැහැ. ඔවුන් හිතන්නේ මේ කාමයේ ආස්වාද ජනක භාවය විතරයි. නමුත් මේවයි ආදීනවයක් ගෙනත් දෙන බව ඔවුන් දන්නේ නැහැ. කාම දැලේ පැටලිලා ඉන්නේ. තණ්හාව විසින් ඔවුන්ගේ ජීවිතේ නැමැති ගෘහය සෙවිලි කරලා තියෙන්නේ. බලන්න ලස්සන අදහසක්. ජීවිතේ නැමැති ගෘහය කාමයෙන් සෙවිලි කරලා තියෙන්නේ. කාමෙන් වහලා දාලා තියෙන්නේ, එළියට නිරාවරණය වෙලා නැහැ. ඒ නිසාම ඒ පුද්ගලයාගේ ජීවිතේ හරිම ප්‍රමාදයි. ඒ ප්‍රමාද වෙච්ච පුද්ගලයාගේ හිතයිසි මිත්‍රයා තමයි මාර්යා කියලා කියන්නේ. ඔවුන් කාමයන්ට අන්ධ වෙලා, කාමයන්ට ගිජු වෙලා, කාම දැලේ පැටලිලා ඉන්නවා කියලා කියන්නේ හරියට මාර්යාට ඕපු උගුලට අහු වෙලා ඉන්නවා කියන එකයි. ඒ මාර්යාට ඕපු උගුලට කාමයන්ගෙන් මත් වෙච්ච පුද්ගලයා අහු වෙලා ඉන්නවා. කොයි වගේද? හරියට කෙමණකට රිංගගත් මාළුවෙක් වගේ. ඔවුන් ජරා මරණ කරාම යනවා. හරියට මව්ඇස්සිය හොයාගෙන යන, මව්ඇස්සිය හොයාගෙන කිරිබොන්න දුවගෙන යන වසු පැටියෙක් වගේ. ඔන්න කාමලෝකයේ தත්ත්වය. නමුත් මේ කාමලෝකයේ ආස්වාදේ හැම වෙලාවකම අනිත්‍ය වෙලා යන නිසා පීඩාව, කනස්සල්ල, ජරාව, මරණය, ශෝකය, පරිදේව, දුක දුම්නස් මේවමයි කාමයන් ඔස්සේ යන සත්‍යයන්ගේ ලුහුබඳින්. මේ කාමයන්ගේ යථාර්ථය තේරුම් අරගෙන අවබෝධයේ පැත්තට යම් වෙලාවක එකතු වුණොත් ඒකට උදව් කරන්නේ සිහිය, කායානුපස්සනාව, ඒත් එක්කම මේ කෙලෙසුන්ගේ අතීත පැවැත්ම සහ වර්තමාන පැවැත්ම පිළිබඳ අවදිකම. මෙන්න මේ අවදිකම ගොඩනගාගත්ත සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නටයි අද ඔබට යෝජනා කරන්නේ. ඔබ හැම දිනාටම මේ දේශනාව ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇතුව අපි ධර්මානුශාසනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්කනේ සිතිනිවන පුතුබල ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිතනවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: 93.5 FM 93.7 La Khana Radio ITN
1: Milawratri Tahayai.

0: අයිබුවන් වාසනාවයි විශ්වාසය එකට එකතු වුණ හොඳම තැන ජාතික ලොතරැයි මණ්ඩලය. අනේ නිසයි දශක ගණනාවක් පුරාවට විශ්වාසය ඔබ අපත් සමග අද වගේම රැඳී ඉන්නේ. ඉතින් දැන් සූදානම් වෙන්නේ ඔබව දිනවන ලොතරැයි වර්ග 8කින් මේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවරණය. අද ඔබේ වාසනාව සටහන් පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී දිල්හර අමරසේකර මහත්මිය. දැන් හඳුනාගන්නේ අධීක්ෂණය කරන විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් අපත්‍යංශයේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ DPG ප්‍රදීප් මහත්මා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායක්කාර මහත්මා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කිස්ලි ගුණසේකර මහත්මා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරි MVTM ආර්යවංශ මහත්මිය. එනං අදත් මුලින්ම ඔබේ ජයගමන ආරම්භ කරන්න NLB ජය. මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් ඔබට ජය අරගෙන එන්න ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 597 වෙනි දිනුම් වාරේ අපි දැන් ආරම්භ කරනවා. අද ජයග්‍රහණ විෂයක්ෂරය R ජය අංක 3953. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභීන් 371 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභීන් 9,253 දෙනෙක් බිහි කළා තිනවා.
1: Today's English letter is R and the winning numbers are 3, 9, 5, and 3.
0: අද NLB ජයන් අපි රුපියල් 105 ත්‍යාගලාභියෙක් බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරන්නේ WA චන්ද්‍රපාල මහව. ඒ වගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 34 දෙනෙක් අද අපි බිහි කළා. ඒ අනුව NLB ජයන් රට පුරා ජයග්‍රහකින් 75,420 දෙනෙක් අතරේ රුපියල් 63,40,280 මුදලක් අද අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1638 වෙනි වතාවටත් ඔබව දිනවන්නයි මේ සූදානම. හඳහන අද ජයග්‍රහ ලග්න සංකේතය මකර. අද පළමු ජයග්‍රහී අංකය අංක 46. හඳහන දෙවන ජයග්‍රහී අංකය අංක 43. හඳහන මීළඟ ජයග්‍රහී අංකය අංක 16. හඳහන අවසාන ජයග්‍රහී අංකය අංක 4. ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන සහ අපේ රටේ උදව් අවසම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරකයේ දෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයි 2026 වසරට සුපිරි ත්‍යාග 13ක් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 108 දෙනෙක් අපි බිහි කරනවා.
1: Today's zodiac sign is Capricorn and the winning numbers are 46, 43, 16 and 4.
0: හඳහනෙන් අද රට පුරා ජයග්‍රහකින් 129,568 දෙනෙක් අතරේ රුපියල් 79,940 මුදලක් අපි බෙදා දුන්නා. හඳහන ඔබව දිනවන මීළඟ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 331,560. ඔබට කෝටිපති වරම් හිමි කර දෙන සත් දිනම ජය නියත ගොවිසෙතේ 4571 වන දිනුම් වාරයේ දැන් ආරම්භ කරන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ U. අද ගොවිසෙත පළමු ජයග්‍රහී අංකය අංක 14. දෙවන ජයග්‍රහී අංකය අංක 30. තුන්වන ජයග්‍රහී අංකය අංක 22. අද අවසාන ජය අංකය අංක 23. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියේ 2026 වසරට සුපිරි ත්‍යාග 2ක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 83 දෙනෙක් රුපියල් 250,000 ත්‍යාගලාභීන් 1104 දෙනෙක් බිහි කරනවා.
1: Today's English letter is U and the winning numbers are 14, 30, 22 and 23.
0: ගොවිසෙත අද ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 3ක් කලපාගෙන අපි රුපියල් 250,000 ත්‍යාගලාභීන් 6 දෙනෙක් බිහි කරනවා. විවාසනාවත ලොතරැයි පත අලෙවි කරනවා මනුෂ මංචනායක මාතලේ, චම්පිකා ප්‍රියංගනී කලේගාන, BM කරුණාරත්න නාගොල්ලාගම, ප්‍රභාෂිනී නාමල්දිනිය වත්තේගම, වසන්ත ජයවීර බැලිගම, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කෙන් තවත් ජයග්‍රහකෙක් බිහි කරනවා. එයන සමස්ත ජයග්‍රහකින් 119,636 දෙනෙක් අතරේ රුපියල් 87,40,840 මුදලක් ගොවිසෙතෙන් අද අපි බෙදා දුන්නා. මීළඟට ඔබව දිනවන ගොවිසෙතේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,67,27,134. දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් ඔබ ගන්නම ඕන. තෑගි වැඩි වුණ ලොතරැයියෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ රුපියල් 105 තෑගි රුපියල් 50,000 තෑගි රසක් මදි නොකියන දින පතාම ඔබට දිනා ගන්න පුළුවන්. අද සුබ ලග්නය කන්‍යා. අද පළමු සුබ අංකය අංක 51. අද දෙවන සුබ අංකය අංක 29. අද තුන්වන සුබ අංකය අංක 38. රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියේ 2026 වර්ෂයේ රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි ජයග්‍රහකෙ 350 දහස් හය දෙනෙක් වගේ රුපියල් 50,000 ත්‍යාගලාභින් 1798 දෙනෙක් බිහි කරනවා.
1: Today's zodiac sign is Virgo and the winning numbers are 51, 29 and 38.
0: රුපියල් 105ක ඉලෙක්ට්‍රික් යතුරු පෙදියක් දිනා ගන්න පුළුවන් ලොතරැයි තමයි සුබ දවසක් එවන් ජයග්‍රහකෙක් අද අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරන්නේ ප්‍රියන්ති මානෙල් බාඳුරා ගොඩ. ඒ වගේම රුපියල් 50,000 ත්‍යාගලාභින් 7 දෙනෙකුත් අද අපි බිහි කළා. ඒ අනුව රට පුරා ජයග්‍රහකින් 1,03,248 දෙනෙක් අතරේ රුපියල් 80,86,520ක මුදලක් අද අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ වාසි වැඩි වුණ ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්නේ යශෝදරා සමගින් නිරූපිතා සූදානම්.
1: මීළඟට මෙගා පවර්.
2: ඒක ඇත්ත වශයෙන්ම අද ඓතිහාසික අවස්ථාව. ජාතික ලොතරැයි මණ්ඩලයේ විසින් දින 7ම අදින අලුතෙන්ම හඳුන්වා දෙන මේක සම්පූර්ණයෙන්ම අලුතෙන්ම ලොතරැයියත් සෞඛ්‍ය සංවර්ධනය සඳහා දායක වෙන විදිහට ලොතරැයි මණ්ඩලය විසින් මේ සත්කාරය කරලා
3: තියෙනවා.
2: ආයු බෝ ටිකට් පතක් මෙලිදී ගන්නවා කියන්නේ අත වශයෙන්ම සමාජීය වර්ගයෙන් යුතුව කරනු ලබන දායකත්වයක් හැටියට තමයි අපිට තේරුම් ගන්න. එතකොට ඒ අනුව සෞඛ්‍ය ශක්තිමත් කිරීමට මෙය ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ සියලු අපට ලබා දෙන අරමුදල් තැන්පත් වන්නේ සෞඛ්‍ය සංවර්ධන අරමුදල. සෞඛ්‍ය සංවර්ධන අරමුදල තියෙන්නේ එකක් රෝහල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී දායක වෙන්න. ඒ වගේම අත්‍යවශ්‍ය උපකරණ ලබා දීම සඳහා, ඒ වගේම සෞඛ්‍ය පර්යේෂණ සඳහා, ඒ වගේම මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා මේ ප්‍රධාන කාරණා අතර තමයි සෞඛ්‍ය සංවර්ධන අරමුදල දායක
3: වෙන්නේ. ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් භූවේ ආයුබෝ වේවා.
0: ශ්‍රී ලංකේ ලොතරැයි ලෝකයේ විශිෂ්ටත්වයේ රන් සලකුණ තමයි NLB. ඒ නිසාම අපි ඔබට NLB මෙගා පවර් තුලින් රුපියල් කෝටි 47ක වගේම රුපියල් කෝටි 23ක අති දැවැන්ත සුපිරි ත්‍යාග දෙකක්ම දිනා දුන්නා. අදත් ලොතරැයි ඉතිහාසයේ අති දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගය ඔබට දිනා දෙන්නයි අපි මේ සූදානම. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය S. අද මෙගා පවර් සුපිරි අංකය අංක 15. පළමු ජයග්‍රහ අංකය අංක 2. දෙවන වාසනාවන්ත අංකය අංක 67. තුන්වන ජයග්‍රහ අංකය අංක 73. සිවවන සහ අවසාන ජයග්‍රහ අංකය අංක 63. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් 6 දෙනෙක් වගේම රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 73 දෙනෙක් NLB අපි රටට බිහි කළා.
1: Today's selected English letter is S. Super number is 15 and the winning numbers are 2, 67, 73 and 63.
0: අද NLB මෙගා පවර් තුලින් රුපියල් 120 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ජයග්‍රහ ලොතරැයි පත ඔබට අලෙවි කළා සුදර්ශනී කඳන ආරච්චි රත්නපුර. ඒ වගේම රුපියල් 102 බැගින් දිනාගන්නා ජයග්‍රහකින් දෙදෙනෙකුත් අද බිහි වුණා. ජයග්‍රහ ලොතරැයි පත ඔබට අලෙවි කළා S. ජයරත්න දඹුල්ල නිරාශා නිසංසලා කළුතර. ඒ අනුව අද මෙගා පවර් තුලින් රටපුර ජයග්‍රහකින් 118,449 දෙනෙක් අතර රුපියල් 92,66,840ක මුදලක් අපි බෙදා දුන්නා. නිසකවම දෙනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ NLB මෙගා පවර් හෙට මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,82,72,110ක්. පවර් සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට හෙටත් සුපිරි මෝටර් රථයක්. ඔබ දැන් මේ දකින මහා ධන නිධානය ඔබේ කරන්න බලාපොරොත්තු වෙන අපි සූදානම් වෙන්නේ ආරම්භ කරන්න ජාතියේ මහා ධන සම්පත ධන නිධානය වාසනාවන්ත 2359 වන දිනුම් වාරයට. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය N. පළමු ජයග්‍රහ අංකය අංක 76. දෙවන වාසනාවන්ත අංකය අංක 2. තුන්වන ජයග්‍රහ අංකය අංක 44. ධන නිධානය අවසාන ජයග්‍රහ අංකය අංක 42. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ප්‍රධානය ලොතරයිෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් වගේම රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 46 දෙනෙක් අපේ රටට හඳුන්වා දුන්නා.
1: Today's selected English letters N and the winning numbers are 76, 2, 44 and 42.
0: අද ධන නිධානය 2359 වන දිනුම් වාරේ රටපුරා ජයග්‍රහකේ 87,833 දෙනෙක් අතර රුපියල් 48,52,320 ක මුදලක් අපි බෙදා දුන්නා. 2025 වර්ෂයේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක වගේම රුපියල් කෝටි 8ක අති දැවැන්ත සුපිරි ත්‍යාග ඔබට දිනා දුන් ධන නිධානයෙන් අපි හෙට ඔබ වෙත අරගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,86,18,384.70ක්. අඩසිය වසකටත් වඩා වැඩි කාලයක් පුරාවට මහජන හිස පැළඳු ලොතරැයිලොව රජකිරුල මහජන සම්පත 6,329 වන දිනුම් වාරයයි අද. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය කියූ ජයංක 6 බවට පත්වෙන්නේ 7,5,7,4 රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක්, 125 ත්‍යාගලාභීන් 300 දෙනෙක් එනබී අපි රටට බිහි කළා.
1: Today's selected English letter is Q and the winning numbers are 757040.
0: අද මහජන සම්පතින් රුපියල් 125 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා චමින්ද කුමාර මග්ගොණ. ඒ වගේම රුපියල් 100 බැගින් දිනා ගන්නා ජයග්‍රහකෙන් 22 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. සුසන්ත ප්‍රේමචන්ද්‍ර පයාගල, එල්.පී. ජයන්ත ඉංගිරිය, එම්.එච්. ජයතුංග ප්‍රනාන්දු ඇලකන්ද, කේ. චන්ද්‍රලතා අනුරාධපුර, W.A. චන්ද්‍රපාල මහව, සහන් ජයසංක පොල්ගහවෙල, සෝමලතා ජයතිලක පිළිමතලාව, M.G.J. ජානක ගුණසිංහපුර, H. සිරියලතා පාදුක්ක, U.L.L.P. පෙරේරා කඳාන, වසන්ත ජයවීර වැලිගම, සුදද්ද සිල්වා අම්බලංගොඩ, රේණුකා මල්කාන්ති වැලිවේරිය, පත්මසිරි පීරිස් මෝරවිල, ගාමිණී ඉදිරිසිංහ අනුරාධපුර, K.D.S.N. විජේසිංහ කිරිඳිවැල, යාපා බණ්ඩාර කුරුවිට, K.A. සිරිසේන තිස්සමහරාම, කොළඹ දිස්ත්‍රික්කෙන් ලොතරැයි පත් 3ක් අලෙවි වුණා. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කෙන් 1 පතක් අලෙවි වුණා. ඒ අනුව අද මහජන සම්පතින් රටපුරා ජයග්‍රහකින් 255,624 දෙනෙක් අතර රුපියල් 2,930,440ක මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පත 6,330 වන හෙට දිනුම් වාරේ අපි ඔබ වෙත අරගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 3,561,160ක්. අද වේදමට අද සම්පතින් අද ඔබට මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. අද මහජන සම්පත දිනුම් වාරේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් ජයංක 4ත් ගලපාගෙන ඒ අනුව අද සම්පත අද දිනුම් වාරේ 904 ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය කියූ ජයංක 4 බවට පත්වෙන්නේ 7.4. අද සම්පත ඩ්‍රෝ නම්බර් 904. Today's winning

0: එක්කෝටි 14,03,640 හතලියක වාසනාවන්ත මුදලක් අපි ඔබ අතර බෙදා දුන්නා. වාසනාවේ සුබ අඩහොර වෙනුවෙන් වී ජාතික ජයවරණයෙන් අද රටපුරා ජයග්‍රහකයින් 9,15,000 එක්දෙනෙක් අතර රුපියල් 7,75,30,220ක අති දැවන්ත වාසනාවන්ත මුදලක් ඔබ අතර බෙදා දෙලයි අදට අපි ඔබෙන් සමුවරගෙන යන්නේ. හෙටටත් මතකේ රඳවා ගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLP.
2: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

ඒ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

ආක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමය හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා.

උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මානමය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනාගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

නිවෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සංසුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ

මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නෑ. මමත් සොබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහා එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

පැමිණෙන අනතුරු වළක්වාලනෙහිද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පිංවත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනේ නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදෙනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

මේ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

දීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ අහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ.